පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: ලස්සන ඔබේ සිත් අවදි කරන්නේ.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: Wake up.
3: Saturday hormones. Alpha Studio.
2: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
3: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
2: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
5: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 515 555 අමතන්න.
7: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසල පෙරහර මංගල්‍ය. ඇසල පෙරහර මංගල්‍ය
2: 769 වරටත් හිඳ පිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
7: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
2: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුතදී
7: දෙවෙනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි.
2: නීල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙලිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න.
7: මාධ්‍ය සත්කාරය NetFM. NetFM.
2: බැති පරදායකත්වය අනුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතල අතුරගිරිය මුල් ේරියාව නාරම්මල ගනය මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
8: දුනු කල ඔස්සුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
9: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය.
10: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම. ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා.
11: අම්මලාගේ ආදරයට නියම පදමින්කල මාතර ෆ්‍රීලන්.
12: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
13: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල.
14: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නාන් ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls. දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
7: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසල පෙරහර මංගල්‍ය. ඇසල පෙරහර මංගල්‍ය
2: 769 වරට හිඳ පිඹ සුරකින දිවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
7: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
2: අගෝස්තු 4 වෙනිදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුතදී
7: දෙවෙනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි.
2: නීල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙලිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න.
7: මාධ්‍ය සත්කාරය NetFM. NetFM.
2: බැති පරදායකත්වය අනුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතල අතුරගිරිය මුල් ේරියාව නාරම්මල ගනය මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
8: දුනු කල ඔස්සුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
9: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය.
10: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම. ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා.
4: නියම පදමින් කළ මාතර ෆ්‍රීලැබ්.
15: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම් පේරි බාත්වයා. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
16: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරි සිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල.
17: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
18: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
19: මේ පින් බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ.
20: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
21: කවදත් අලුත් කාගෙත් net.
22: ආගමික දහම් සඳල්ල කිතු දහමින් ඔබේ දිවියට
23: ප්‍රේමවන්ත දරුවෙනි, මේ ලස්සන උදෑසන අද දවසේදී මා ඔබ වෙතට අරගෙන එන සුභාරංචිය හරි පරපතලයි, අභියෝගාත්මකයි. කෙනෙකු කෙනෙකුට සමාව නොදුන්නොත්, සමාව දෙන්න බැරි නම්, සමාව දෙන්න නොහැකි නම්, මම හිතන්නේ ඔහුට හෝ ඇයට ජීවිතයේ හරි තැනට යන්න ඇති මාවත ඇහිරෙනවා. සමිධානන් වහන්සේගෙන් පේදුරුතුමන් මෙන්න මෙහෙම අහනවා, අපි කී වතාවක් සමාව දෙන්න ඕනාද? උන්වහන්සේ පිළිතුරු දෙමින් මෙසේ වදාළසේක, ඔබ සැත්තෑවාර සැත්තෑවක් සමාව දෙන්න. ඒකේ තේරුම බයිබලීය භාෂාවට අනුව හත කියලා කියන්නේ අනන්තය දක්වන ඉලක්කමක්. උන්වහන්සේ අපට කියනවා සමාව දෙන්න, හැම තැනකටම හැම දෙයකටම සමාව දෙන්න. සමාව දෙන්න ඕන හැම තැනකටම සමාව දෙන්න. අපි කියන්නේ ඉවසලා ඉවසලා ඉවසලා බැරිම තැන මම ඒ දේ කළා කියලා ඒ බැරිම තැනටත් සමාව දෙන්න ඔබට පුළුවන් නම් සමිධානන් වහන්සේ ඔබව ආසිරි වරප්‍රසාදයෙන් වස්වනවා. නියතයි, සමාව කියලා කියන්නේ මහා වරප්‍රසාදයක්. ඒක මානසික සුවයට ශාරීරික සුවයට අතිශයින්ම වැදගත්. එබැවින් මගේ ආදරණීය දරුවෙනි, සමිධානන් වහන්සේ සතුට ආදරය ප්‍රීතිය ඔබට ලබා ගන්න ඕනේ නම් කියනවා අමතක කරන්න, සමාව දෙන්න, පිරෙන්න ආදරයෙන්. ආදරයෙන් පිරෙන්න නම් අමතක කොට සමාව දිය යුතුමයි. සමාව දෙද්දී සමාව ලැබෙනවා. ඉතින් ඒ වරප්‍රසාදය තුල ඔබට ලස්සන දවසක් මම ප්‍රාර්ථනා කරමින් ජේසු පිහිට යයි ඔබට පතනවා. එසේනම් ඔබට ජේසු පිහිටයි.
24: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
25: මා ආදරණීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර උදෑසන අපි ඔබට කියන්නට බලාපොරොත්තු වන්නේ මේ කාලය ගැන. කාලය අපගේ ජීවිතයට ඉතාමත් වටිනා දෙයක්. නමුත් අපි සමහර වෙලාවට මේ කාලයට බනිනවා. අද ඉතාමත් අමාරු දවසක් කියලා බනිනවා. නමුත් මේට හේතුව කාලය නොවේයි, අපිමයි. අපි අපගේ වගකීම හරියාකාරව සිද්ධ කරන්නේ නැතුව අපි කාලයට බනින්නේ. ඉමාම් ෂාෆි කියන වියතානම් කිව්වා, අපි අපගේ කාලයට දොස් කියනවා. නමුත් ඒ කාලයේ කිසිම වරදක් නැමැතුව අපි ළඟ අඩුපාඩු තියාගෙන අපි කාලයට බනිනවා. එවැගේම කාලයට අපි හැර කිසිම වැරදි කරන්නෙකු නැහැ. එවැගේම ඒ වියතානම් පැවසුවා, අපි කාලය කිසිම පවක් නොකර වැරද්දක් නොකර අපි කාලයට නිකම් බනිනවා. නිකං හරි කාලයට කතා කරන්නට අවස්ථාවක් ලබා දුන්නොත් ඒ කාලය අපිට අපහාස කරයි. හේතුව අපගේ වගකීම හරියාකාරව කරන්නේ නැතුව සේවාව කරන කාලය තුලදී වැඩක් කරන්න ඕන කාලය තුලදී අපි කරන්නේ මොකද්ද? කාලය නාස්ති කරනවා. ඒ නාස්ති කරන නිසා අපිට අපේ වගකීම හරියාකාරව කරගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කාලය තුලදී අපි සෑම කෙනෙක්ම ඒ වටිනාකම දැනගෙන අපි ක්‍රියා කරමු. අල්ලා දෙවියන් ඒට භාගිය ලබා දෙත්වා.
0: Maulavi Farood Farooq Ihsani Tuman Hindu Dharmen Obedi Vieta

0: FM 95 94.8 දිවයින පුරා
1: FM Alpha Studio with Kasumi and Lehansa.

0: LATFM Alpha Studio with Cosini and Lehansa.
1: හිරු රැස් වැටෙන යාමි ඇල්ෆා ස්ටුඩියෝ කවුළු අසලට වී ලෝකයේ අලුත් කරන කසුනී සහ ලෙහන්සා මල් පැණි සොයා පියාමන බමරෙකුමින් නිදි මත දුරු කරන සුන්දර හඬින් මේ උදැසනට පණ දෙන ඔබ දෙපළ අපේ ජීවිතවලට කොතරම් අරුතක්ද? මෙන්න අසන්න ප්‍රේමයෙන් නඩු තීන්දුව ලෝකයා නලවන මේ සොඳුරු හඬ කවදත් මෙලසින්ම නොනැසී පැවතේවා. වෙහෙසක් දැනුණොත් ඒ මූ සිනහවෙන් අපේ සෙනෙහසින්ම ඒ නිවී ඒවා. එබැවින් තීන්දු කරමි, හෙටත් අද මෙන්ම දින අනන්තයකටත් මේ ලෝකේ නැවුම් කරන කසුනි සහ ලෙහන්සාගේ නාමේ සදාකාලික ප්‍රේමයේ සටහනක්ම වේවා.
2: Wow, good morning hamotama. Very good morning Nemika. Ewagema Kasuniyaki.
3: Good morning lassanama katahandakin lassanama wacana tikak me udde mehena kota kochchara pranayak enawada neida?
2: Good morning.
4: Good morning Akki.
3: Kohomada kohomada Nemika?
4: මම හොඳින් ඉන්නම් මේ දවස් ටික.
3: ඒකනේ. ඉතින් බලන්න නෙමිකගේ හඬින් ලස්සන වචන ටිකක් අපි ඇහුවා. අපිට ඒ වගේ ලස්සන වචන හැමදාකම WhatsApp එකට ලැබෙනවා නේද ලෙහන්සා?
2: ඔව්, අපි හැම වචනයකටම ගොඩාක් ආදරෙයි.
3: බොහොම ස්තුතියි දේව පන්හිඳ මේ ලස්සන වචන අපිට එවනවාට. ඉතින් උදේ 6යි විනාඩි 6යි වෙලාව ඇල්ෆා ස්ටුඩියෝද පදත දවස ජූලි 22 නෙමිකගෙන් තමයි අපි වැඩේ පටන් ගත්තේ. නෙමික කියන්නේ කවුද කියලා බලාගන්න යන්න ඕන අපේ NTFM YouTube එකට. දැක්ක නේද ලෙහන්ස කොහොමද මෙයාගේ වැඩ කියලා?
2: ඔව් කසුනියකි, දැන් කසුනියකි මට ලින්ක් එක එවුව ගමන්ම මං ගිහින් එක දිගට බැලුවා. මෙන්න බල ඉවර වෙනවා තේරුණෙත් නැ. මේ අපේ නෙමිකට පුළුවන් ලස්සනට කතා කරන්න. අර චුට්ටක් ඉතින් අර මේ කියනෝ. හැබැයි ඒ කියවිලා හංගින මාරම ආසයි. ඉවර වෙනවා දැනුනෙත් නෑනේ නෙමික අපිට ඒක.
3: ඕ හරිම හුරතල් කියවිල්ලක්. ඒ හුරතල් කියවිල්ලස්සේ ගන්න දේවල් ගොඩක් තියෙනවා මේ චූටි වයසට. තාම අවුරුදු 11යි නේ නෙමික.
4: ඔව්.
3: නෙමික බබාගේ ඉස්කෝලේ
4: MD ජයවර්ධන මහාවිද්‍යාලය.
3: MD ජයවර්ධන මහාවිද්‍යාලය. එතකොට නෙමික ඉන්නේ කොහෙද?
4: මම ඉන්නේ කලපොළුවාවේ.
3: හා, දැන් මේ දවස්වල විභාග නැද්ද?
4: මට වාර විභාග නම් තියෙනවා මේ දවස්වල.
3: හිනා වෙවි කියන්නේ. හරි නෙමික, අද තව මොනවද, මොන වගේ දෙයක්ද දැන් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ලෙහන්සක්කත් එක්ක දෙන්න හිතාගෙන ඉන්නේ ඔයා?
4: මම කතා කරන්න හිතාගෙන ඉන්නවා ස්පීචස් පිළිබඳව. ඒ වගේ දේවල් ගොඩක් පිළිමුතු මම කතා කරන්න හිතාගෙන ඉන්නවා.
3: ඉතින් ඉලහස මොකද කරන්නේ අපි?
2: අපි මුලින්ම කසුනියකි මල්ලිට කියමුද ස්පීච් එකක් කරන්න කියලා. මොකද මල්ලි ලස්සන මාතෘකාවට කතා කරන්න අද ලෑස්ති වෙලා ඉන්නවනේ. මුලින්ම අපි මල්ලි මාතෘකාව ගැන කියලම ස්පීච් එක පටන් ගමු.
4: මම අද කතා කරන මාතෘකාව තමයි How to become a responsible citizen. කොහොමද ගරුසරු ඇති පුද්ගලයෙක් වෙන්නේ? ඇත්තම කිව්වොත් අර බන්ධනාගාර සිද්ධිය මතක ඇතිනේ. අන්න එතකොට ඒගොල්ලෝ කිසිම පුද්ගලෙක්ට ගරුසරුවක් ඇතිව කටයුතු කළේ නැහැ. අන්න ඒ පිළිබඳවත් මම හොඳට පැහැදිලි කරන්න තමයි හිතාගෙන ඉන්නේ.
3: ඕනේ. හරි බැරෑරුම් කර්තව්‍යයක් මේ කරන්න හිතාගෙන ඉන්නේ. හා, ඉතින් නෙමික වැඩේ පටන් ගන්නකෝ එහෙනම්.
4: Today I'm talking about a deep question. How to become a responsible citizen? The one kind of people say the responsible citizens are only doing the good jobs, but there was also citizens that's responsible not doing good jobs. I'm telling you, respect others mean that why a responsible citizen. I also like to be a responsible citizen, not to fight look like that jail against with coconuts. I don't like that scene because they are fighting and killing others. That is not a responsible citizen. They are unresponse to other and respect. I'm telling the respect is the most important tool to our lives. Thank you.
3: ඒක නම් හරියටම හරි නේද ලෙහන්ස? ගෞරව කරනවා කියන එක, ගෞරවය කියන එක ඇත්තටම ලෝකෙ පැවැත්මට ලස්සනම හේතුවක්. විශ්වාස කරනවනේ ඒක.
2: අනිවාර්යයෙන්ම අර මල්ලි කිව්වත් වගේ කසුනියක් කී අපේ ගෞරවය රැඳිලා තියෙන්නේ අපි කරන ජොබ් එකේ නෙමෙයි. අපි අනිත් මිනිස්සුන්ට සලකන විදිහේ. මේ ලෝකේ ඕන තරම් මිනිස්සු ඉන්නව හොඳ ජොබ් කරන, හැබැයි අනිත් කෙනාට කිසිම ගරුසරුවක් නැතුව සලකන. ඒ වගේම අනිත් පැත්තට මේ ලෝකේ ගොඩක් කට්ටිය ඉන්නවා. එයාලා සමාජයේ එච්චර පිළිගත් රස්සාවක් නම් කරන්නේ නැහැ. හැබැයි එයාලා අනිත් කෙනාගේ ගෞරවය ආරක්ෂා වෙන්න කටයුතු කරන්න ගොඩාක් හොඳට දන්නවා.
3: ඔයා අද අරගෙන යන්නකෝ ගෞරවයේ වයිබ්‍රේෂන් එක. ආ, ඒක ලස්සන වෙයි නේද? තනතුරු අතර නෑ, වයස අදාළ නෑ, ඔයා ඉන්න තැන අදාළ නෑ. අපි හැමෝම ගෞරවාන්විත මිනිස්සු. ගෞරවය කියන එක හැමෝටම වැදගත්. ඉතින් අද දවසෙම ඔයා අරගෙන යන ගෞරවය ඊට පස්සේ බලන්න ඔයාගේ ජීවිතේ කොච්චර හැඩ වෙනවද කියලා.

0: නෙතෆෙමල්ෆ ස්ටෝඩියෝ දෙ හය විනාඩි 13යි වෙලාව නෙමික එවීන් ගජනායක තමයි. අද ඇල්ෆා ස්ටෝඩියෝ මේ විදිහට ලස්සන කරන්නේ ලෙහන්සත් එක්ක. ලස්සන සර්ප්‍රයිස් එකක් මග ළඟ තියෙනවා. ඒක මම අන්තිම මිනිත්තු කිහිපේ තමයි කියන්න හිතාගෙන ඉන්නේ. ඒක ලෙහන්සටත් සර්ප්‍රයිස් එකක්, නෙමිකටත් සර්ප්‍රයිස් එකක්.
1: එහෙමද?
0: ආගෙන ඉන්න ඔයාටත් ලොකු සර්ප්‍රයිස් එකක්. හරි, ඉතින් වැඩේ කරගෙන යමු.
1: දැන් කසුනියා කී අපේ නෙමික ඉන්නවනේ. නෙමික චූටි වුණාට කියන දේවල් ඇත්තටම චූටි වෙලාවක් අරන් හිතලා බැලුවොත් අපේ ජීවිතයට ගොඩාක් දේවල් ගන්න පුළුවන්.
0: අද දවසේ ඔයා කොයි මොහොතක හරි වෙලාවක් ආපු ගමන් මතක තියාගෙනම නෙතෆෙම් අපේ YouTube එකට යන්න, නෙමික කියන දේවල් හොඳට බලන්න පුළුවන්. නෙමික දිහා බලාගෙනම කොච්චර ලස්සනට කතා කරන පුතෙක්ද කියලා මේ. ඒ වගේම නෙතෆෙම් Facebook එකටත් යන්න, අපි නෙමිකගේ ලස්සන වීඩියෝ එකක් දාලා තියෙනවා. හරි
1: හරි, ඉතින් අපි නෙමිකගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහමුකෝ. දැන් නෙමිකට තාම චූටි වයසයිනේ, අවුරුදු 11යිනේ. ඉතින් ඔය අවුරුදු 11ට ඔයාට අනිත් අයට දෙන්න පුළුවන් ලොකුම ඇඩ්වයිස් එක මොකද්ද? අවවාදයක් කිව්වොත් නෙමිකට මොකද්ද දෙන්න පුළුවන්?
2: දැන් ගොඩක් දුරට මේ ලෝකේ මිනිස්සු කඩාගෙන වැටෙනවානේ. හේතුව ඒගොල්ලන්ගේ ආර්ථික මට්ටම. මේ ආර්ථික මට්ටම දියුණු කරගන්න අපි සිදු කරන්න ඕනේ හැම වෙලේම. ඒ කියන්නේ දැන් එකම දේ කරන්න නැතුව වෙන වෙන මාර්ගවලට මාර්ග ඔස්සේ ගිහිල්ලා ඒවට සුදුසු විදිහට අපි කටයුතු කළා තමයි අපි ඒ පිළිබඳව උත්තර සොයාගන්න ඕනේ. අපේ ආර්ථික ප්‍රශ්නෙට උත්තර සොයාගන්න ඕනේ. සමහර අය කියන්නේ එකම රස්සාවකින් ඒ ආර්ථික ප්‍රශ්නවලට උත්තර සොයාගන්න හැදුවට ඒගොල්ලන්ට හම්බෙන්නේ නැහැ. මොකද හේතුව? ඒගොල්ලෝ එකම විදිහට. දැන් එක රස්සාවක් කළා තව කෙනෙක් ඒ රස්සාව හරි නැත්තම් එයාට හම්බෙන රස්සාව එනකන් එක මාරු කර කර ගිහිල්ලා හම්බෙන රස්සාව ආවොත් එයාගේ ජීවිතේම හොඳ අතකට පත් වෙනවා. හැබැයි අරයා, ඒ කියන්නේ අනිත් එක්කෙනා, අපි ගත්තොත් ඒ මිනිස්සයා කියලා, ඒ කියන්නේ ඒ මිනිස්සයා මේ
0: මනුස්සයා මොකද්ද කියන්නේ දැන් මෙතන?
2: දැන් මං කියන්නේ ආර්ථික ප්‍රශ්නයක් වුණොත් එකම විදිහට යන්නේ නැතුව වෙන මාර්ගවලට යන්න ට්‍රයි කරන්න.
0: හරි, ඒක තේරුණා. ඊට පස්සේ
2: දැන් අර මනුස්සයා ඉන්නේ.
0: මොන මනුස්සයාද?
2: පළවෙනියට මං කියපු මනුස්සයා, එකම රස්සාවක් ඔස්සේ යන මනුස්සයාට වෙන්නේ එයාගේ ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ. මොකද එයා එකම මාර්ගයේ ඔළුව තියාගෙන ඉන්න නිසා.
0: ඒක හරි. අපි හිතන්නේ දැන් කෙනෙක් ඔන්න එකම මාර්ගේ යනවා. එයාට තියෙන එකම මාර්ගයයිනේ. ඊට පස්සේ ඒකෙන් හදිස්සිය හරි මොකක් හරි දෙයකින් අපිට කඩා වැටෙන්න වුණොත් ආනේ අපි තව මාර්ගයක් හොයාගෙන නෑනේ. ඒක නෙවෙයි කියන්නේ නේ. ඉතින්
2: එතකොට ඒ මාර්ගය හොයාගත්තේ නැති කෙනාට වෙන්නේ, ඒ කියන්නේ එයාගේ ආර්ථික ප්‍රශ්න තවත් වැඩි වෙනවා. එයාට මාර්ගයක් නැහැනේ. අරයට ඕන් තරම් මාර්ග තියෙනවා අනිත් එක්කෙනාට.
0: ඉතින්
2: ඒ කියන්නේ තැන් තැන් වලට ගිහපු එක්කෙනාට එයාට හොඳට මාර්ගයක් තියෙනවා. එයාට හොඳ ආර්ථික ප්‍රශ්නත් නැහැද?
1: කසුනියකි, දැන් මේ අපේ නෙමික කතා කරන විදිහෙන් ඕනම කෙනෙක්ට කියන්න පුළුවන් මම හිතන්නේ. අඩුමතරම ගෙස් හරි කරන්න පුළුවන් මෙයාගේ අනාගත මේ මොකද්ද බලාපොරොත්තුව.
0: මම මේ අහන්න හැදුවා විතරයි.
1: මම නම් දන්නවා.
0: මාත් දන්නවා උතන.
1: අපේ නෙමික ඉන්නේ, අපේ නෙමිකගේ අනාගත බලාපොරොත්තුව තමයි
0: එයාගේ මාමු, එයාගේ මාමු.
1: කියනකෝ නෙමිකම කියන්නේ ඒ ගැන චුට්ටක් කියන්නේ. එහෙම ඔයාට වෙන්න ඕනි කියලාත් කියමු.
2: ඇත්තම කිව්වොත් මම වෙන්න කැමතියි හිනාය හිතන්නේ කට්ටියට.
1: නෑ නෑ කියන්නකෝ.
2: මම වෙන්න කැමති ශ්‍රී ලංකන් ප්‍රෙසිඩන්ට්. ඉතින් මේ දැන් අධ්‍යාපනයෙන් අපේ රට ටිකක් පහළ මට්ටමක ඉන්නේ. ඒ කියන්නේ සමහර ගුරු, ඒ කියන්නේ ගුරුවරු වඩු පාසල් තියෙනවා. ඒකට මම ලොකු සේවයක් කරන්න හිතාගෙන ඉන්නවා. මොකද අපිට වටින්නේ අනාගතේ. අපි අනාගතේ නිර්මාණය කරොත් තමයි අපේ මේ, ඒ කියන්නේ අපි රට හදපු ටික ගොඩනැගිලා ඉදිරියට යන්නේ. නැත්නම් අනාගතේ ළමයි, ඒ කියන්නේ මෝඩ විදියට හැසිරුණොත් අපිට වෙන්නේ ඒ ඔක්කොම ඒගොල්ලෝ ගස් තියලා ඒ වගේ වෙන්නේ. දැන් මම හිතාගෙන ඉන්න ඔය ආදායම්ලාභී කට්ටිය ඉන්නේ. අපි කියන්නේ සාමාන්‍ය මුඩුක්කුවල ඉන්න කට්ටිය. ඒගොල්ලන්ට හොඳ නිවාස සංකීර්ණයක් මං හදලා දෙනවා. තව අනාගතයක් දියුණු කරන ඒගොල්ලන්ගේ ළමයිගේ. මොකද අපිට වටින්නේ අනාගතයයි මිනිසුන්ගේ ජීවිතේ.
0: නියමයි. කොහොමද ඒ හිතන විදිය? මේව විතරක් නෙමෙයි ලෙහස. මං ආයේ කියනවා මේ වගේ හරි ලස්සන ලස්සන දේවල් නෙමික ඇතුළේ තියෙනවා. නෙමික තාම චූටි වයසේ වුණාට අවුරුදු 11ක් වුණාට නෙමිකගේ කතාව හරියි ලොකුයි. තව කතා ගොඩක් තියෙනවා. ඉතින් අද දවසේ එක වෙලාවක් චූටි වෙලාවක් අරගෙන ආනෙත FM YouTube නාලිකාවට එන්න, එමු නැත්නම් නෙත FM Facebook පිටුවට එන්න. ඒකෙන් නම් තියෙන චූටි වීඩියෝ එකක්, අපේ සම්පූර්ණ වීඩියෝ එක තියෙනවා නෙත FM YouTube නාලිකාවේ. ඉතින් දැන් මෙහෙම කියනකොට ලෙහස්සම්, අපි හැමෝගේ අතරම ඉන්නවනේ නායකයෙක් නායිකාවක් නේද? මතකද මන් දවසක් කිව්වා?
1: කිව්වා මට මතකයි.
0: ඔව්, අපි හැම කෙනෙක්ම නායකයෙක්. ඉතින් මේ විදිහට නායකත්ව ගුණාංග වර්ධනය කරගන්න පුළුවන් ලස්සනම තැනක් තමයි කොහෙද?
1: අපි නෙත් FM Alpha Studio එක.
0: ඒ වගේම අපේ ඉස්කෝලේ නේද? Alpha Studio ඉස්කෝලේ මේ අපි හැමෝම එකතු වෙලා තමයි අපේ මේ නායකත්ව ගුණාංග වර්ධනය කරගන්නේ. දැන් නෙමිකගේ ඉස්කෝලේ ආයේ හැමෝටම ඇහෙන කියන්න බලන්න. නෙමික කිස්කෝල කියන අය හැමෝටම ඇහෙන
2: MTJ වදන මහාවිද්‍යාලය.
0: ඕ, ඉතින් අන්න ඒ වගේ අපි ආපහු ලෑස්ති වෙලා තියෙනවා 2026 You Are a Leader ඔන්න නායකත්ව පුහුණු වැඩසටහන. දැන් මේක ශිෂ්‍ය නායක කඳවුරක්. හරි, හරිම ලස්සන වැඩක්. අපි මේක අවුරුදු ගණනාවක් නෙත් ඔස්සේ කරපු දෙයක් ලෙහන්සා. ඉතින් මේකේ වයිබ් එක විඳින්න ඕන මේ දරුවෝ. මේ පාරත් අපි ඕගොල්ලන්ගේ ඉස්කෝල වලට එනවා ශිෂ්‍ය නායක නායිකාවන්ට, රටේ අනාගත නායක නායිකාවන් සූදානම් කරන මේ වැඩපිළිවෙලට. හරිද? දැනුම, ආකල්ප, කුසලතා වලින් පිරිපුන් දරුවෙක් රටට දායාද කරන්න තමයි අපි අරමුණ වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි ඕගොල්ලන්ගේ ඉස්කෝලෙට එන්නේ. ඉතින් ඔයාගේ ඉස්කෝලෙත් ළමුන් 1500ට වැඩි නම් අපි හිතමු ඔයාගේ පාසල තියෙන්නේ අනුරාධපුරයේ, පොළොන්නරුවේ, මොනරාගල, මාතර, හම්බන්තොට. නම් ඔයාගේ පාසලේ විදුහල්පතිතුමා, විදුහල්පතිතුමිය, ගුරුතුමේ, ගුරුතුමියක් නම් ඔයා මේ අහගෙන ඉන්නේ. එහෙම නැත්තම් ආදි ශිෂ්‍යෙක් නම්, ආදි ශිෂ්‍යාවක් නම් අපි හිතමු දෙමෝපියෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ලෙහස්සා පාසල් සංවර්ධන සමිතියේ වග කිව යුතු නිලයක් දරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඕනම කෙනෙක්ට මේකට පෙනී ඉන්න පුළුවන්. අපිට කතා කරන්න පුළුවන්. සුදුසුකම් ලබන පාසල් පහක් අපි පළමු අධීරයේදී තෝරගන්නවා. ඒ කියන්නේ, ඒකෙන් අපි කියන්නේ මේ අවුරුද්දේ අපි කරන්නේ පාසල් පහක් විතරයි. හරි, ඉතින් වැඩි විස්තර දැනගන්න ඔන්න කතා කරන්න 0772-26-74-182 සුරේෂ්ට, එහෙම නැත්තම් මට 0712-576-49-49 මේ අංක දෙකට කතා කරන්න පුළුවන්. කතා කරලා ඔයාගේ ස්කෝල ගැන අපිට කියන්න මෙන්න මේ වගේ දැන් නෙමික වගේ ඇහෙනකොට ආස හිතනවනේ ලෙහස.
1: කොච්චරනම් ආස හිතනවද?
0: එහෙනම් අන්න එහෙම දරුවෙක් වෙනවට කැමතිනේ නේද ඔයාගේ දරුවත්? අනාගතේ ලස්සන කරමුද? නෙත FM Alpha Studio අපි ඉන්නවා හැමෝමත් එක්ක හයියෙන් අල්ලගෙන.

0: Alejandro.
1: නැත FM Alpha Studio වෙලාවදී 6යි විනාඩි 23යි
2: FM 95 FM 94.8 Net FM Master Guide ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත Children's World කැලණිය Master Guide Borella සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313036
3: Black Curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
4: මාරයිනේ
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් එල්ඔඑල්ස් එකෙන් නෙලෝන් එක ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
7: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
9: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
10: මුදලාලි
11: අනෝනා
10: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
11: හරිද
10: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ I never thought ඔයා මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැහැ සරත් නැහැ මිරිස් පාටත් නැහැ
11: විජය දාන්න ඔක්කොටම
10: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපිත් අහුවෙමු
12: මිරිස් නම් මිරිස් විජය මිරිස්
10: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
13: මත්තර සූදර්ශන මාසයක් යනකම් ගොළු සම්මියවත් නිකුත් නැතුව තමයි ජීවත් වුනේ ડોක්ටර්ලාට කිව්වට පස්සේ එයාලා පරීක්ෂා කරා අනිත් කරන්න පුළුවන් තත්යක් නැහැ කියලා ඒ අපිට පාසල් එකේ ගාලින් තමයි ඒක මාස්ටර් ලං එක්කන් ගියේ දැන් දෙවියනේ කියලා අත්දැක ගන්න පුළුවන් තත්යක් අපිට තියෙනවා ඒවන කෙන වේදන හත්ය කියන්නේ ඇත්තටම දෙවි කියලා මම විශ්වාස කරනවා
10: කතා කරන්න 077 3940
2: FM 95 94.8 Net FM Divaina Pura
0: Net FM Alpha Studio with Kasuni and Lehansa
1: Net FM Alpha Studio de haya vinadi 26 අපි මල්ලිට තියෙනවා ලස්සන කතාවක් කියන්න. හැබැයි අපි මල්ලිගේ මහගමකෝ අද එක කියනවද නැද්ද කියලා.
14: එහෙම එකක්ද?
1: කියන්නකෝ.
15: ඉතින් ලෙහන්සා කී මගේ ජීවිතේ ලොකු අභියෝගයක් තියෙනවා. හැබැයි අද මම මෙතනදී එක ප්‍රකාශ කරන්නේ. මොකද ඒක තියෙන්නේ ඇල්ෆා ස්ටුඩියෝ net film YouTube channel එකේ.
1: අපේ නෙමික අගය කරනවා නේද? අදත් කිව්වත් වැඩක් නැහැ නේද? කට්ටියට කියමු අපේ net film YouTube channel එකට ගිහින් නෙමිකගේ ජීවිත කතාව බලන්න කියලා.
14: ඕ ලස්සන කතාවක් හැබැයි ඒක හරිම අභියෝගාත්මක කතාවක්. නෙමික කියන්නේ හොඳ නායකයෙක්. හා නෙමික ලෑස්ති වෙලා ඉන්නේ කවුරු වෙන්නද?
15: President
14: වෙන්න. වෙන්න බැරි වුණොත් මොකද වෙනවා කියලා ආයෙකත් තියෙනවා. ඒකත් බලන්න කියලා කිව්ව මහන්න කියමු දැන් කියන්නේපා. හරි.
15: හරි.
14: ඉතින් දැන් ඔන්නඔහම තමයි නෙමිකගේ කතාව අපි අහමු නේද?
1: අපි අහමු දැන් අපේ නෙමික ලෑස්ති වෙලා ඉන්නවා තවත් ස්පීච් එකක් කරන්න. ස්පීච් එකේ මාතෘකාව මොකක්ද?
15: AI is a friend of four.
1: දැන් නෙමිකට මොකද හිතෙන්නේ AI ගැන?
15: ඇත්තම කිව්වොත් AI කියන්නේ කට්ටියක් කියනවනේ මිනිස්සු විනාශ කරන්න හදපු දෙයක් කියලා. රස්සා බිලි ගන්න යක්ෂයා. එහෙම කට්ටිය කියනවනේ. හැබැයි එහෙම එකක් නෙමෙයි AI කියන්නේ. දැන් software engineering වගේ රස්සා අහිමි වුණත් ඒගොල්ලන්ට software engineers වල category වලින් වෙන පැත්තකට යන්න පුළුවන්. AI වලට සමහර ඒවා කරන්න බෑ.
1: අපිට හිතෙන්නේ මතු පිටින් බැලුවම ඒකේ තියෙන වැරද්ද විතරනේ. හැබැයි අපි චුට්ටක් ගැඹුරින් බැලුවම හැම දෙයකම තියෙන හොඳ පැත්තත් අපිට බලන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි නෙමික ස්පීච් එක පටන් ගමු.
15: Okay. Today I'm talking about AI is a friend of four. thinking AI is a friend because it is on the user's hand. Which, well, we use AI in the good side. It might be good because it helped me to learn and all of you. The AI is helping to learn. That is the most important part of AI. Bad side of that is the cyberbullying. When you make a video,

0: right? Do it be a four. Thank you.
1: අපේ නෙමික කසුණියකි කොලයක්වත් බලන්න නැතුව මතකින් තමයි මේ ඔක්කොම කියන්නේ.
2: ඒ කියන්නේ නෙමික මේ ඒව අවබෝධයෙන් තමයි කතා කරන්නේ. අර කටපාඩම් කරන නෙමෙයි. නෙමිකගේ ඇතුලේ තියෙනව හොඳ දත්ත. හොඳ විස්තර. එයා එකතු කරගෙන තියන අය කියවෙනවා. ඉතින් ඔන්නඔහොම තමයි නෙමිකගේ බලාපොරොත්තුවත් හොඳ නායකයෙක් වෙන්න අපේ බලාපොරොත්තුවත් නායකයෝ බිහි කරන්න.
1: දැන් අපි කසුණියක්කගේ පර්සනල් ෆෝන් නම්බර් එක කිව්වනේ කෝල් කරන්න කියලා අර නායකත්ව වැඩේට. ඉතින් දැන් අපි ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න නිසා අපේ කසුණියක්ක චුට්ටක් බිසි. හැබැයි ඔයාට පුළුවන් ඒ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් හරි වොයිස් මැසේජ් එකක් හරි දාලා තියන්න. ඉතින් එහෙම බැරි කමක් තියනව නම් විතරක් අර නම්බර් එකට කෝල් එකක් දෙන්න.
2: ඔව් අපි කතා කරන අනිවාර්යෙන්ම ඒ කියන්නේ WhatsApp පහසුකම තියනවා නම් WhatsApp මැසේජ් එකක් දාන්න. නැත්නම් ඉතින් වොයිස් මැසේජ් එකක් දාන්න. එහෙමත් නැත්නම් නෝමල් මැසේජ් එකක් හරි දාන්න. අපි අනිවාර්යෙන්ම ප්‍රතිචාර දක්වනවා. You are a leader 2026. අපි මේ කාර්තුවේදි කරන්නේ ඉස්කෝල පහකට මේක ලොකු ඉල්ලීමක් තිබෙන ඉස්කෝල වලින් අපි අවුරුදු ගණනාවක් කරපු වැඩක් නිසා මේ පාරත් අපි ලස්සනම දෙයක් ලෝකෙට දෙනවා.
3: Let the FM Alpha Studio with Kasuni and Lehansa. බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
1: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077 406 43 97. බර්ත්ඩේ විෂස් තියෙනවා. එවන ඉක්මනට එවන්න. නම්බර් එක ඉක්මනට කියන්න. 0711 95 95 95.
4: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
5: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
6: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0711 856 0956 0034 22 676 46.
7: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.

0: Niin Anle hän saa.
1: Onni ting adadavasi tiinne godak fresh vibe ekak. Meka abe hitara wedena kota danene ei senasilla. Kotaramda kiyanne matawat therenne.
2: අනේ බලන්නකෝ නේද හැඩ වැඩ දාලා අපි අල්ෆා ස්ටුඩියෝ එක තමයි අපේ නිමික මලිමේ අගය කරන්නේ කොහොමද කසුණියක්ගේ අනාගත ජනාධිපතිවරයෙක් අපිව මෙහෙම අගය කරදී දැනෙන සතුට
3: දැම්මම ෆොටෝ එකක් ගහලා තියාගන්න ඕනේ
2: මටත් මේක තමයි හිතුනේ මල්ලි කතා කරද්දී දෙවියනේ මේ යන විදිහට නම් මල්ලි ජනාධිපති වෙලාම තමයි පස්ස බලන්නේ ෆොටෝ එකක් තියාගන්න එක මගේ අනාගතයටත් හොඳයි කියලා
3: මම කියන්නේ අවුරුද්ද අපේ නිමික ජනාධිපති
2: හා
3: 2060

ඇත්තම ඔන්න බලන්නක 2060 දී නෙමි කෙවින් ගජනායක තමයි අපේ රටේ ජනාධිපති රෙකෝඩ් කරලා තියාගමු. හරි ඉතින් මම තව සර්ප්‍රයිස් එකක් දෙනව හොම් ඉන්නකෝ බර්ත්ඩේ කේක් එකක් තියනවා හොඳේ. හරි කිව්වා වගේ මේ වයිප් එක ඔයාගෙම කරගන්නකෝ.

0: පොඩියත් පොඩියක් ගහගෙන අපේ ලස්සනම ලස්සන රහම රහා ඇල්ෆා ස්ටුඩියෝ බර්ත්ඩේ කේක් එක කපන්න යන්නේ ජූලි 22 වෙනිදා. කවුද බලමුකෝ බර්ත්ඩේ එක සමරන්නේ.
1: අපි මුලින්ම යමු රත්නපුර පැත්තට. අද අපේ මල්ලිගේ පන්දිනේ රත්නපුර කුමර විද්‍යාලයේ 2B පන්ති ඉගෙන ගන්න සනල් සෙලිත් මල්ලිට සුබම සුබ පන්දිනයක් වේවා කියලා පවුලේ හැමෝම සුබ පැතුම් එකතු කරනවා. අඹගහවැල්ල මහාවිද්‍යාලයේ 4 වසන ඉගෙන ගන්න අද 9 උපන්දිනය සමරන MG ඉමේෂා සයරංගි දුවට පවුලේ හැමෝම සුබ පැතුම් එකතු කරනවා. ඊට පස්සේ අපිට වෙලා තියෙනවා අද මගේ අක්කා නවෝදගේ බර්ත්ඩේ එක මම වින්දි මම මගේ අක්කට ගොඩ ගොඩාක් ආදරෙයි කියලා. අද මගේ යාළුවාගේ 16 උපන්දිනය. යාළුවාගේ නම යහරා. යාළුවටත් සුබ පැතුම් එකතු කරනවා. නැන්දේ අද අපේ ආච්චිගේ 68 උපන්දිනය. මං අඟලවත්තෙන් දම්සදි. ආච්චිගේ නම නම් අපිට වෙලා නැහැ. ආච්චිටත් සුබම සුබ උපන්දිනයක්. මගේ නම සඳුන්. අද මගේ බර්ත්ඩේ එක. හැපි බර්ත්ඩේ සඳුන්.
0: වෙල්කම්. සුබ වේවා. ජය වේවා. සුභාසිරි සුභාසිරි උපන්දිනයට.
2: මට තව දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි අපේ මිනිස්සු කරන වැරදි ක්‍රියාවක්.
0: කියන්නකෝ.
2: ඒ තමයි ඩෙංගු වලට ටයර් එහෙම අපි විසික් කරලා දානවනේ. අපි කිසිම දෙයක් ගණන් ගන්න නැතුව ඒ ටයර් විසික් කරලා දැම්මහම මදුරුවාට එයාගේ ජීවන රටාව ගෙනියන්න හරිම ලේසි. මොකද වතුර පිරුණහම මදුරු අම්මා ඇවිල්ලා එතන බිත්තර දාලා යනවා. ඊට පස්සේ ඉතින් ඒ පිලවන් ටික හැමිට හැමිට වර්ධනය වෙලා ඩෙංගු මදුරෙක් දක්වා වර්ධනය වෙලා අපේ මිනිසුන්ට ඒ කියන්නේ ස්ටින් කරනවා. ඊට පස්සේ වෙන්නේ මොකද දන්නවද? කෙමිකල් රියක්ෂන් එකක් වෙලා ඒක අපේ සමහරක් විට බ්‍රේන් එකට ඇටැක් කරන්න පුළුවන්. මොකද ඒක ගොඩක් උග්‍ර විෂක්කේ මදුරෙක්ගේ ඒ කියන්නේ හොටේ තියෙන හොටලු.
0: හොටේ කියලා එයා තේරුම් ගින්.
3: හොටලු.
0: මම ටග්ගල බැලුවා එයා දිහා. එතකොට හොටලු. ඉතින් ඉතින්.
2: ඊට පස්සේ දැන් ඒ තුඩෙන් එන්නට පස්සේ ඉතන පොඩි පොඩි ගෙඩි දානවා. ඊට පස්සේ අපිට කහනවා. ඊට පස්සේ උණත් හැදෙනවා. තාම ඩෙංගු වලට බෙහෙතක් හොයාගෙන නැහැ. ගොඩක් ඉස්පිරිතාල වල පෙනඩෝල් විතරයිද කොහෙද දෙන්නේ? මොකද අපේ ආතම් එදා ගියාම කිව්වේ ඒ කියන්නේ පෙනඩෝල් විතරයි දෙන්නේ වාට්ටු ඉවරයි කියලා තමයි කිව්වේ.
0: ඒකනේ.
2: රත්නපුර දිස්ත්‍රික්කේ හැම පිරීලා.
0: ඕ.
2: නිවුස් වල පෙන්නුව අපිට.
0: ඒක තමයි. ඉතින් දැන් මේ චූටි දරුවෙක් එහෙම මම දැක්කා ඩෙංගු රක්තපාතය නිසා නේද ජීවිතෙන් සමග්න ගිහිලා තියෙනවා. ඉතින් මේ අපි එකයි දෙකයි අපිට ආරංචි වෙන්නේ. ඒ ඊට වැඩිය ගොඩාක් හරි අපහසුතාවයෙන් ඉන්නවා. හරි අමාරුයි මේ ඩෙංගු කියන තත්වය. ඉතින් ඒ නිසා අර නෙමික කිව්වා වගේ ඒ වගේ දේවල් නොකර අපි පරිස්සම් වෙමු නේද නෙමික?
2: ඔව්.
0: අරක තමයි ලස්සනමනේ. කතාවේ ලස්සනම කොටස තමයි මදුරු වගේ හොට. හරි නෙමික එවින් ගජනායක යන්න කලින් ආපහු ඉස්කෝලෙ කියන්න ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා.
2: MDA ජයවර්ධන මහාවිද්‍යාලය.
0: ඔව් අනාගත නායකෙක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ අද. ඉතින් මේ වගේ නායකයෝ බිහි කරන්න තමයි ඔයාගේ ස්කෝලෙට අපි එන සූදානමින් ඉන්නේ. ඇල්ෆා ස්ටුඩියෝ නෙත FM කණ්ඩායම මේ විදිහට අනාගත රටට නායක නායිකාවන් බිහි කරන්න. ඒ වැඩේ වෙනම වැඩක්. ඒක විඳලා බලන්න. මේ වෙනකොට ගොඩාක් දුරකතන ඇමතුම් මෙනවා. අර කියපු පණිවිඩයත් එක්ක විදුහල්පතිවරු කතා කරනවා. අපි ඉතින් ඔබට අවස්ථාව දෙනවා අනිවාර්යෙන්ම. දැන් යමු නේද ලෙහස් අපේ මේ චූටි නෙමික බබත් එක්ක.
1: යමු. හැබැයි අර කසුනියකි සර්ප්‍රයිස් එකක් දෙන්න ඕනි කිව්වා නේද?
0: ඒවනම් හොඳට මතකයි නේද? හම්බේ අපරාධ කියන්න ඕන නෑ. අද ඉඳලා අද ජූලි 22 අද ඉඳලා නෙමික එවීන් ගජ නායකත් නෙත ෆිමල් ෆෝ ස්ටුඩියෝ එකත් එකතු වෙනවා ලෙහන්ස වගේ නිවේදකයෙක් විදිහට. කොහොමද ඒක? අසයිද? ඒකනේ. ඉතින් ඔන්න අන්න ඒ වගේ අවස්ථාව තාට උදා කරගන්න පුළුවන්. ඔයා ළඟ ලොකු හැකියාවක් තියෙනවා නේද? ලොකු දක්ෂතාවයක් තියෙනවා නේද? හැබැයි ඒක මෙච්චරකල් පෙන්වන්න අවස්ථාව ලැබුණ නෑනේ. දැන් නෙමිකට මේක පළමුවෙනි අත්දැකීම නේද?
2: ඔව්.
0: ඇල්ෆා ස්ටුඩියෝ
2: දෙවනි අත්දැකීම.
0: ඒ කියන්නේ ඇල්ෆා ස්ටුඩියෝ කලින් ආව දැන් ආයෙත් ආව.
2: ඔව්.
0: ඔව්. ඉතින් දැන් ඔන්න ඊළඟට ආයෙ එනකොට තුන්වෙනි අත්දැකීම, හතරවෙනි අත්දැකීම ඔක්කොම ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්ම නිමිකට ලැබෙනවා. ඊට පස්සේ නිමිකට ඉදිරියටම යන්න පුළුවන් වෙනවා. හා අපි ප්‍රාර්ථනා කරනවා නිමිකගේ ජීවිතේ ලස්සනම වෙන්න කියලා. ඉතින් මම ආයෙ කියනවා එන්න අපේ නෙත ෆිම් YouTube එකට මේ නිමි කෙවින් ගජනායක කියන්නේ කවුද කියලා බලන්න. ලස්සන දේවල් ගොඩාක් මේ පුතා කියනවා. ගිහින් එන්න හෙට හමු වෙමු. මම කස්සනේ.
1: මම ලෙහන්සා.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: ආයුබෝවන්. අද 2026 ජූලි 22 වනදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ, ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල ව්‍යවස්ථා සංශෝධනය ගැන ආණ්ඩුවේ අදහස එළියට. 27 වනදා කොළඹදී සංඝ සමුළුවක්. ශාසනාරක්ෂක සංඝ සභාව අරමුණ හෙළි කරයි. මධ්‍යම පරිසර අධිකාරිය අද හෝමාගම ගිනිගත් කර්මාන්ත ශාලාවට. අකණ්ඩව 11 වන දිනටත් අමරිකාවෙන් ඉරානයට ප්‍රහාර. ඊළඟට කරන දේ ගැනත් ට්‍රම්ප්ගෙන් අනාවරණයක්.
0: Net News. The truth people trust.
4: හෝමාගම ප්‍රදේශයේ පිහිටි ඊයේ දිනේ ගිනිගැනීමට ලක් වූ කර්මාන්ත ශාලාව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් අද විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර මැද පෙරදිග යුද උණුසුම තීව්‍ර කරමින් අමරිකාව 11 වන දිනටත් ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළා. ඒ ඇතුළු පුවත්පෙළේ සත්‍ය අනාවරණය මෙතැන් සිට.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: දෙවිනුවර ගන්දර ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලිසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි. වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු නොමැති බවද පොලිසිය පැවසුවා. ගිනිගැනීමකට ලක් වූ හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ හෙල්මට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂවරියක් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඊයේ දිනේ එම ස්ථානයට ගියත් ඒ වන විට ගින්න නිවාදමා තිබුණේ නැහැ. ඒ අනුව අද දිනේ එම කණ්ඩායම අදාළ කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කිරීමට නියමිත බවයි මධ්‍යම පරිසර අධිකාරිය පැවසුවේ. මේ අතර ගිනිගැනීමට ලක් වූ අදාළ කර්මාන්ත ශාලාව 2024 වසරින් පසු පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන කර නොමැති බවද එම අධිකාරිය පැවසුවා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙඩවියද රැඳී සිටි අවස්ථාවක කොළඹ ප්‍රධානපෙළේ හෝටලයක් සැකකටයුතු ලෙස දුරේක්ෂයකින් නිරීක්ෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා. එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනුනේ රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් පොලිසියට සිදු කළ දැනුම් දීමකින් අනතුරුවයි. එලෙස අත්අඩංගුවටගත් සැකකරුවන් 3 දෙනාගෙන් 2 දෙනෙකු කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් සැකකරු තලගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. එම සැකකරුවන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදියේ පොලිසිය විසින් විමර්ශන සිදු කරනු ලබනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයකට එළඹ නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන බවට මැතිවරණ සමයේ දුන් පොරොන්දු අනුව මෙතෙක් කටයුතු නොකළේ ඇයිද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
5: දැන් අවුරුදු 2කට වැඩි කාල සීමාවක් ගත වෙලා තියෙනවා. නමුත් ඒ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන කතාබහක් නැහැ. ඒක වෙන්න ඕනේ මම හිතන්නේ ප්‍රශ්න කිරීම.
6: අවුරුදු 2කට තාම ගත වෙලත් නැහැ. ඔව් අපිට
5: ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම.
6: අපිට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන්න පුළුවන් නියමිත කාලයේදී ජනතාවගේ අනුමැතිය සහිතව. අපි එකවරක් අනුමැතිය ලබාගෙන තියෙන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ඒක කතිකාවක් පටන් ගන්නවා. ජනතාව අවස්ථාවක් ලබා දෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ සැලකිලිතු කාලයක සංශෝධනය කරන්න ඕන. ඉතින් ඒක තමයි තත්වය. කරන්නේ
7: නැතුව එකපාරම පුළුවන් මේ වගේ වැඩකට යන්න මේක ජනවර මත
6: පිළිතිරි. දැන් තත් ව්‍යවස්ථාව සංශෝධනය කරනවද නැද්ද මොන පනතද වෙනස් කරන්නේ කියන එක සම්බන්ධයෙන් තාම අපි ආණ්ඩුවකට අදහසකට ඇවිල්ලා නැහැ. අවශ්‍ය මොහොතේදී කියන්න පුළුවන් කවර සංශෝධන කරන්න කියලා.
4: සම්බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති වගකීම සක්‍රියව පවත්වාගෙන යන ලෙසට බලධාරීන්ට අවධාරණය කිරීම ලබන 27 වනදා කොළඹදී පැවැත්වීමට නියමිත මහා සංඝ සමුළුවේ අරමුණක් බව ශාසන ආරක්ෂක සභාව පවසනවා. එහි සම්බන්ධීකාරක පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසුවේ මෙම සංඝ සමුළුව ආණ්ඩු විරෝධී හෝ යම් පුද්ගල කණ්ඩායමක් බලගැන්වීමේ අරමුණින් සිදු කරන්නක් නොවන බවයි.
8: පසුගිය කාලවකවානුත් අපේ රටේ සම්බුද්ධ ශාසනයට ගෞරවනීය මානායක හඳුරන් වහන්සේලා ප්‍රදාන ගෞරවනීය මහා සංඝරත්නය කේන්ද්‍ර කරන විවිධාකාර වූ මඩ අවලාද ප්‍රචාරයන් රාශියක් සිද්ධ කරන්නට යෙදුණා. ඒ වගේම ඒකට අපි දැක්කා සමාජ මාධ්‍ය හරහා රජයේ අනුග්‍රහකත්වයේ ලබන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඍජුවම ඒවට මැදිහත් වෙමින් කටයුතු කළා. ඒ වගේම මේ රටේ තියෙන ප්‍රධාන ආගමික බෞද්ධ පූජනීය ස්ථාන මුල් කරගෙන කේන්ද්‍ර කරගෙන එවැනිම ආකාරයේ ප්‍රහාරයන් දියත් කරන්නට යෙදුණා. ඒ නිසා යම් සිදුවීම් මුල් කරගත්තත් අපට පැහැදිලි වුණා මේ සම්බුද්ධ ශාසනයට එරෙහිව ක්‍රියාත්මක වෙන දුෂ්ට බලවේග රාශියක් ඒ තුළ අනිසි ප්‍රතිලාභ ලැබමින් ක්‍රියා කරනවා කියලා. ඒ නිසා සම්බුද්ධ ශාසනයේ අපහාස කිරීම, අවතක්ෂේරු කිරීම, අවමන් කිරීම, අලබහණි කිරීම, කායික වාචික හිංසන වලට ලක් කිරීම, මෙන්න මේ එදිරිවාදිකම් වලට එරෙහිව අපි ශාසනයේ භික්ෂුන් වහන්සේලා හැටියට එකමුතු වෙලා ඒකට ශාසනික වශයෙන් අපි උත්තරයක් හොයන්න, උත්තරයක් සපයන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අපේ මූලික අරමුණ මේ සංඝ සමුළුව පැවැත්වීමේ.
4: කණින් කුණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.
9: කණින් කුණින් ඇසුණු කතා. කණින් කුණින් ඇසුණු කතා.
10: අදත් කණින් කොණින් ඇසුණු කතා සමග මම තරංග රුක්ෂාන් ජයසේකර සීඩී වික්‍රමරත්න හිඩ පොලිස්පතිවරයාගේ මරණය සම්බන්ධයෙන් පහුගිය දවස් දෙකේ වැඩිපුරම කතා කළා. අද අපි ඔබට කියන්නේ සීඩී වික්‍රමරත්න හිටපු පොලිස්පතිවරයාගේ මරණය ගැන එක දිගට හෙලිවෙච්ච මෙතෙක් කවුරුත් නොකී රහස් රැසක්. පටන් ගමු අංක 1. සීඩී වික්‍රමරත්න හිඩ පොලිස්පතිවරයා පුරුදු වෙලා හිටියා උදේට හැමදාම ජොකින් යන්න. ඔහු මියගිය දවසෙත් උදේ තමන්ගේ බිරිඳ ලෑස්ති වෙලා එනකන් එළිය පුටුවකටලා ඉඳගෙන ඉන්නවා. එතන ඉන්නවා ඔහුගේ ආරක්ෂකයා සැරයන් ප්‍රසන්න. ඔහු අවුරුදු 15කට වැඩි කාලයක් සීඩීගේ ආරක්ෂකයා හැටියට ඉඳලා තිනවා. සීඩී දකින්න ප්‍රසන්නගේ තුවක්කුවක් තියෙනවා. ප්‍රසන්න මොකක්ද ඒ තුවක්කුව? ප්‍රසන්න කියනවා සර් මේ මගේ තුවක්කුවනේ. සීඩී කියනවා එහෙනම් පොඩ්ඩක් මට දෙන්නකෝ එක. ප්‍රසන්න සීඩී තමන්ගේ ප්‍රධානියා කියපු ඉල්ලීමට අවනත වෙලා පිස්තෝල දෙනවා. හැබැයි දෙන්නේ මෙන්න මෙහෙම. පිස්තෝල ඉල්ලුවාම ප්‍රසන්න ඒකේ තියෙන පතුරුම් ටික කොටස ඒ කියන්නේ මැග් එක අන්ලෝඩ් කරලා මැග් එක ගලවලා අන්ලෝඩ් කරලා තමයි දෙන්නේ. ප්‍රසන්න මෙන්න සර් කියලා දෙනවා. සීඩී අනේ ප්‍රසන්න මට වතුර බෝතලයක් අරන් එන්න කියලා කියනවා. එයානෝ ප්‍රසන්න ගියා වතුර එකක් ගේන්න ගෙට. යන අතරතුරේදීම සීඩී කතා කරලා ප්‍රසන්න මට ඔයාගේ පොඩක් මැග් එකක් දීලා යන්නකෝ පොඩ්ඩක් බලන්න කියලා. ප්‍රසන්න තමන්ගේ ජේෂ්ඨයා ප්‍රධානියා කියන බහට ගරු කරලා මැග් එකක් දීලා යනවා වතුර එකක් ගේන්න. ඊට පස්සේ තමයි වෙඩි සද්දේ ඇහිලා තියෙන්නේ. මේ තියෙන දෙවෙනි අපරාධ විද්‍යාව පිළිබඳව දන්න අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ආරක්ෂකංශයේ වගේම පොලිසියේ ඉන්න ජ්‍යෙෂ්ඨයෝ මේ සම්බන්ධයෙන් එකතැනකදී කතා කරලා තිනවා මොකක්ද මේ වුනේ කියලා. සමහර අය කියනවා මේක දිවි හානි කර ගැනීමක් නෙවෙයි. ඒ කියන්නේ එයා පිස්තෝලේ ලෝඩ් කරනකොට සමහර විට වෙඩි වැදෙන්නට ඇති කියලා සැකයක් තියෙනවා කියලා මේ ප්‍රවීණයන් ටික කියලා තිනවා. අනික මෙයා තුවක්කු ගැන නොදන්න කෙනෙක් නෙමෙයිනේ. දිවි හානි කරගන්නවා නම් ඕක කොහොම නේ වෙන්න තිබ්බේ. ඒ කියන්නේ දිවි හානි කරගත්තු අය මීට කලින් ඒ කියන්නේ වෙඩි තියාගෙන දිවි හානි කරගත්තු අයගේ ලක්ෂණ ගත්තාම මේක එහෙම දෙයක් නැහැ කියලා තමයි මේ ප්‍රවීණෙන් කියලා තියෙන්නේ. හැබැයි එතනදී බහුතරය දෙනා කියලා තියෙන්නේ. නමුත් අපිට මේ ගැන හරියටම කිසි දෙයක් කියන්න බෑ. මොකද මරණ පරීක්ෂණ වාර්තාව සහ අධිකරණයේ කඩොත් සිද්ධ වෙනවා. ඒ නිසා අපිට මේ ගැන කිසි දෙයක් හරියට තවදුරටත් තහවුරු කරලා කියන්න බෑ. මේ අපිට නිකන් පේන එක නේද තියෙන්නේ. ඊට වඩා දේවල් තියෙන්න පුළුවන් කියලා කට්ටිය කියලා තියෙනවා. අංක 3. සීඩීගේ මරණය ගැන අධිකරණ වෛද්‍යවරයාත් ලබා දීලා තියෙනවා වාර්තාවක්. ඒ වාර්තාවෙ මෙන්න මෙහෙම තිබ්බා කියලා වාර්තා වෙනවා. ඒ කියන්නේ හෘදයේ වස්තුවට සහ මොළයට යන නහරවලට වෙඩි ප්‍රහාරකින් තුවාල සිද්ධ වෙලා තියෙනවා කියලා විතරක් එහි සඳහන්. සඳහන් වෙලා තියෙනවා කියලා කියනවා. ඒකේ මේක දිවි හානි කර ගැනීමක්ද නැද්ද කියලාවත් සඳහනක් නැහැ කියලා තමයි කියන්නේ. මේක විවෘත තීන්දුවක් නෙමෙයි කියලාත් මේකෙදි වාර්තා වෙනවා. සමහර අය කියලා තිබුණා මේකෙදි අධිකරණ වෛද්‍යවරයා දුන්නේ විවෘත තීන්දුවක් කියලා. නමුත් ඒක එහෙම එකක් නෙමෙයි කියලා තමයි වාර්තා වෙන්නේ. අංක 4 අපරාධ විද්‍යාවේ තියෙනවා පෙරපින් ටෙස්ට් එකක්. මේ කියන්නේ මේ ටෙස්ට් එක කරන්නේ යම්කිසි අවියකින් ගිනි අවියකින් වෙඩි තිබ්බොත් වෙඩි වැදුනොත් ඒ සම්බන්ධයෙන් කරන පරීක්ෂණයක්. මේකේ කරන්නේ මේ ඒ වෙඩි තියපු කෙනා හෝ ඒ ආශ්‍රිතව හිටපු අය නැත්නම් වෙඩි තියපු කෙනා බවට සැක කරන කෙනා නැත්නම් වෙඩි තබා ගත්තා බවට සැක කරන කෙනාගේ අතේ ගන් පවුඩර් තියෙනවද කියන්නේ වෙඩි බෙහෙත් තියෙනවද කියලා හොයලා බලනවා. මේ ටෙස්ට් එක CD ගේ වගේම සාජන් ප්‍රසන්නගෙත් කරලා තිනවා. සාජන් ප්‍රසන්නගේ වඩා වැදගත්ම කාරණේ සාජන් ප්‍රසන්නගේ ඇඳුම් පවා මේ පරීක්ෂණ වලට යවලා තිනවා. ඇඳුම් පිටින්ම ඒ කියන්නේ ඔහු ඇඳන් හිටපු ඇඳුම් පිටින්ම තමයි ඔහු රස පරීක්ෂණයට දාලා තියෙන්නේ කියලා තොරතුරු වෙනවා. ඒ කියන්නේ ඇඟිලි සලකුණු පවා අරගෙන තිබෙනවා ගිනි අවිය තිබ්බ කාගේද මේ කියන එක. ඒ වගේම රස පරීක්ෂක ඇවිල්ලා මේ ලේසර් පරීක්ෂණිකු ලේසර් කිරණයක් ගහලා පරීක්ෂණයක් කරලා තිනවා. මේකෙන් බලන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෝ කියලා තියෙන්නේ. ඒ කියන්නේ වෙන කවුරු හරි ඇවිල්ලා මේ වෙඩි තියලාද කියන එක තමයි ඕකෙන් ඔය බලන්නේ කියලා කට්ටිය එතනද කියලා තිනවා. දේශපාලන වේදිකාවේ වගේම ඔබ දන්න කියන තවත් බොහෝ තොරතුරු වල ඔබ නොදන්න යට ගියවත් එක්ක යලිත් මුණ ගැසෙමු කණින් කොණින් ඇසුණු කතා සමග.
9: කණින් කොණින් ඇසුණු කතා.
4: ඉරානයේ න්‍යෂ්ටික සෙන්ට්‍රිෆියුජ් රඳවා තබා ඇති බවට සැකකෙරෙන බුහගත භූමි ප්‍රදේශයකට ඉතා ඉක්මනින්ම දෙවන්ත ප්‍රහාරයක් එල්ල කරන බව අමරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. නටාන්ස් ප්‍රදේශයට දකුණින් පිහිටි ආරක්ෂිත පිකැක්ස් මවුන්ටන් නැමති භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානයට එලෙස ඉතා ඉක්මනින් දෙවන්ත ප්‍රහාරයක් එල්ල කරන බවයි අමරිකානු ජනාධීපතිවරයා පවසා ඇත්තේ. මධ්‍යම ඉරානයේ නටාන්ස් නගරයේ සිට සැතපුමක් පමණ දකුණින් පිහිටි මෙම බහුගත මධ්‍යස්ථානය න්‍යෂ්ටික ඉන්ධන නිෂ්පාදනයට යොදා ගන්නා සෙන්ට්‍රිෆියුජ් එකලස් කිරීම සඳහා අනාගතයේදී භාවිත කරන බව ඉරානය විසින් 2020 වසරේදී ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිත ආයතනයට දැනුම් දී තිබුණා. ඉරානය විසින් සිය න්‍යෂ්ටික සෙන්ට්‍රිෆියුජ් යන්ත්‍ර මෙම ස්ථානයට ගෙනගොස් තිබේ දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ ඒ පිළිබඳව නිල වාර්තා කිසිවක් ඇමරිකාව සතුව නොමැති බවයි. එහිදී ජනාධිපති ට්‍රම්ප් සිය තර්ජනාත්මක ප්‍රකාශය තවදුරටත් අවධාරණය කරමින් අපි ඉතා ඉක්මනින්ම ඒ ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීමට වැඩි ඉඩක් තිබෙනවා. ඊට එරෙහිව කිසිවක් කරගැනීමට ඔවුන්ට හැකියාවක් නැහැ. සාමාන්‍යයෙන් මම මේ වගේ දෙයක් කලින් කියන්නේ නැහැ. ඉරානයට ඊට එරෙහිව යමක් කරන්න පුළුවන් කියලා මම හිතුවා නම් මම කවදාවත් මේ බව කියන්නේ නැහැ. නමුත් අපි ඒ ප්‍රදේශයට ඉතා ඉක්මනින් සහ ඉතා දැවැන්ත ලෙස ප්‍රහාර එල්ල කරනවා යනුවෙන් පවසා තිබෙනවා. මේ අතර අමරිකානු මධ්‍යම ආරක්ෂක විධානය විසින් ප්‍රකාශ කර ඇත්තේ අකණ්ඩව 11 රාත්‍රියටත් ඉරානයේ හමුදා ඉලක්ක වෙත අමරිකානු හමුදා ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ බවයි. අඟහරුවාදා 5:07 සිට ඉරානය පුරා පිහිටි හමුදාමය ඉලක්ක වෙත මෙම ප්‍රහාරමාලාව දියත් කළ බවද එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් අමරිකානු මධ්‍යම බලකාය පවසා තිබෙනවා. හෝමු සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් ගන්නා වෙළඳ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට ඉරානය සතු හමුදාමය හැකියාවන් තවදුරටත් අක්‍රිය කිරීම සහ දුර්වල කිරීම මෙම ප්‍රහාරවල ප්‍රධාන අරමුණ බවද අමරිකානු හමුදා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. නෙත්නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12 එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත්නිවුස් YouTube නාලිකාවට සහ නෙත්නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
11: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
12: දුනු කල ඔසුවකි ආදිය ඍෂිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
13: සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා වසර 90ක විශ්වාසය.
14: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම. ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා.
15: අම්මලාගේ ආදරයට නියම පදමින් කළ මාතර ෆ්‍රීලන්. ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
16: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පාසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
17: FM 95 FM 94.8 Net FM.
18: Good morning. Thank you for the hatai.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Algo Town
2: brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin
4: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba
5: Melwa eka Lankawa eka
6: Prime Residences wethi noba wetata gena ena Kolamba Navayehi idivana The Prime Colombo
7: rasata gunata uyanna
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු
9: ඇංක උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
10: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
11: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි
12: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
13: සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
14: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත
15: Anchor PDF Pro MFGM අද ලොකුවට හිතන පොල්ටන්ගේ ස්මාර්ට් සූදානම

0: Good morning. වෙලාව 7:06 විනාඩි 6යි. සුබෝදායම් නුවා.
1: සුබෝදායම්. අනිවාර්යෙන් අල්ලපු වැටේ එකක් එන්නේ.
0: හරියට හරි. තෙලුංගු වලින් සුබ උදෑසන. Good morning.
1: මොන වෙන්ද?
0: තෙලුංගු භාෂාව.
1: තෙලුංගු භාෂාවෙන්. තෙලුංගු භාෂාව තියෙන්නේ කොහෙද? මොන රටේද?
0: එහා රටේ.
1: එහා රට මොකද්ද?
0: එහා රට ඉන්දියාව.
1: හරි. ඉන්දියාවට පල්ලෙහැන් තියෙන රටේ හැඩේ මොන වගේද?
2: අඹගෙඩියක් වගේ.
0: කඳුළු බින්දුවක් වගේ.
1: අඹගෙඩියක් වගේ කියලා කියනවනේ නේද? ඉතින් මේ ඇත්තටම මේ දවස්වල අඹ තියෙනව නේද? මේ নানা ප්‍රකාර අඹ දැන් මේ සාමාන්‍යයෙන් මේ දවස්වල සෑහෙන්න වෙළඳ පොලේ පාරවල් ලයිනේ නේද? මෙහෙ ගිහිල්ලා කැලෙන් කඩන් ආපු අඹ කියලානේ කියන්නේ. මේ ඇත්තටම මීට අවුරුදු 4000කට විතර කලින් අඹ තිබුණේ ඇත්තටම කැලෑවල තමයි. අවුරුදු 4000කට විතර ඒ කාලේ වගේ තමයි මේ අඹ ඩොමෙස්ටික් කරලා තියෙන්නේ. හැබැයි විශ්වාස කරනවාද මිරිස් සේවම ඒවා ඊට කලින් ඩොමෙස්ටික් කරගත්තා අපි. ඒ කියන්නේ අඹ කනවට වැඩිය මිරිස් කන එක.
2: අත්‍යවශ්‍ය දෙයක් කියලා
1: දැන් අපි අඹ කියලා ලියනකොට ලියන බයන්නට මොකද්ද කියන්නේ?
0: අඹ බයන්න.
1: අන්න අඹ බයන්න කියලා තියනවාද? සිංහල ඕඩියේ අකුර.
2: අපි හැබැයි එහෙමම කියනවනේ.
1: එහෙම කියනවනේ.
2: හදාගෙන තියනවා ඒ විදියට.
1: එහෙනම් පළතුරු පයන්න. එහෙම කියන්න පුළුවන් නේද? පළතුරු ලයන්න.
0: මේ අතර එහෙම කියන්නේ නැහැ නේ.
1: එහෙම කියන්නේ නැහැ නේ. එකම පළතුරු මේ ඇල්ෆබට් එක ඇතුළේ තියෙන අඹ විතරයි. අතර මේකට කියන්නේ සංඥක බයන්න කියලා. ඒක දැන් ඔය අය ඒ කියන්නේ මේ සයිලන්ට් මයන්නක් තියෙනවනේ ඇතුළේ. ඔය අර මේ පොඩි අර්ධනාසික්ක ස්වරයකින් තමයි අඹ. එහෙම නැත්නම් සංඥක බයන්න කියලා කියන්නේ අපි මේ පොඩ්ඩක් මේ නහයෙන් මේ ඒ බයන්න ශබ්ද කරන්න ඕනේ. අඹ නෙමේ අඹ.
2: අඹ.
1: ඉතින් ඒක ඇත්තටම මේ දැන් එහෙම වෙනකොට අපි කවුරුත් කන්න කැමති බොහොම රසවත් පළතුරක් තමයි අඹ කියලා කියන්නේ. අඹ ඇත්තටම මේ ඉස්සෙල්ලම දැන් අපි කිව්වනේ ඉන්දියාවට පල්ලෙහැ තියෙන රටේ හැඩය අඹ. ඇත්තටම ඉන්දියාවේ මේ ඔය උතුරු ප්‍රදේශයේ තමයි මුලින්ම අඹ හැදිලා තියෙන්නේ. ඊට පස්සේ ඉන්දියාව පුරාම ඉතින් බොහොම රසවත් පළතුරක් ඉඳලා අරාබි කරන කිව්වා ගෘහස්ථීකරණයට ලක් වුණා. ඊට පස්සේ අරාබි වෙළෙඳුන් විසින් ඒක ඒ කලාපයට අරන් ගියා. ඊට පස්සේ වෙළෙඳුන් ඉතින් ගොඩක් දේවල් අරන් යන්නේ. එහෙම අඹ පැල අරන් ගිහිල්ලා ඉතින් ලෝකේ පුරාම ව්‍යාප්ත වුණා. ලංකාවටත් ආවා. ලංකාව හැරවුම් ලක්ෂයකට ලක් කළ ප්‍රශ්නේ තියෙන්නේ අඹ ගෙඩියක් තමයි. ඇයි මීදු හාමුදුරුව ඇවිල්ලා ඇහුවේ මොකද්ද?
2: අඹ පෙරලියක් නෙකරේ.
1: මිහිඳු ආමතුරෝ ඇවිල්ලා ඇහුවේ මේ අඹ ගස ඇර තවත් අඹ ගස් තිබේද? ඉතින් ඒකෙන් දුන්න උත්තරෙත් එක්ක මිහිඳු ආමතුරන්ට තේරුණා ලේසි පාසු පුත්‍රයෝ නෙමෙයි
2: මෙරට ඉන්නේ කියලා.
1: හැබැයි ඉතින් අඹස්තලේ කියලා මේ මිහින්තලයට කිව්වට මේ ඇත්තටම අඹතලේ තියෙන්නේ මේ කොළඹ කිට්ටුවනේ. කොළඹට වතුර එන්නේ අඹතලෙන්නේ. එතන අඹ කියලා කියන්නේ ඇත්තටම මේ අඹ වලට නෙමෙයි. මැංගෝ කියන වචනේ හැදුනෙත් සුද්ධ ගංග දණන් හිටියේ නැහැ. ඔය මැංගෝ කියන වචනේ ඇත්තටම හැදිලා ආචි අවුරුදු 3-400ක්වත් නැහැ. මේ මොකද ඉන්දියාවේ මේ සංස්කෘත භාෂාවෙන් මන්ද්‍රා කියලාත් කියනවා අඹ වලට. මන්ද්‍රා තමයි අන්තිමට මැංගෝ වෙලා ඉංග්‍රීසි භාෂාවට ගියේ. ඉතින් ඔහොම ගිහිල්ලා දැන් ඇත්තටම මේ එතන අඹ කියලා කියන්නේ ජලයේ නැහැ අඹස්තලේ. ඒ කියන්නේ මේ වතුර තියෙන මේ තලය. හින්දා ඒක අඹතලේ වුණා. කොහොම හරි දැන් අද මෙච්චර අඹ ගැන කියන්නේ ලෝක අඹ දිනේ අද. ලෝකේ අඹ වර්ග 10ක් විතර තියෙනවා. ඒ අතරින් ලංකාවේ මේ 50ක් විතර ප්‍රභේදයන් මේ වෙනකොට තියෙනවා. ලංකාව අලුතෙන් හදපු ප්‍රභේදයන්ුත් තියෙනවා. අපේ ටොම්මෙල්ලාවල මහත්මයා හැදුවානේ TJC අඹ. ඉතින් ඒක ලෝකේ ඉතාමත් ප්‍රණීත අඹ ගෙඩියක් විදියට දැන් සැලකෙනවා. ඉතින් කෙසේ හෝ කවුරුත් මම හිතන්නේ මේ අඹ කණ්ඩ අකමැති නෑ. මේ හැබැයි අඹ ගෙනල්ලා දෙන හැම කෙනාම අඹ යාළුවොත් නෙමෙයි. දැන් අපි අඹ යාළුවෝ කියලා කියන්නේ ඇයි? කවුරුත් හිතලා තියනවද? ඇයිසාර අපි අඹ යාළුවෝ කියලා කියන්නේ?
0: අනේ මන්ද
1: දන්නේ නෑ නේද?
0: දන්නේ
1: නෑ. අජී දන්නවද ඇයි අපි අඹ යාළුවෝ කියලා කියන්නේ කියලා? මැංගෝ ෆ්‍රෙන්ඩ්ලා කියනවනේ. මේ අපි ඕක නිකන් අපි තුන්දෙනා කොච්චර අඹ යාළු වුණත් ඕක විසඳගන්න අපි මහාචාර්ය රාජ් සෝමදේව මහත්තයව හම්බෙන්න යන්න. සර් කියන්නේ මෙහෙම.
3: ඇත්තටම දැන් අපි කියනවනේ අඹ ගැන කතා කරනකොට අඹ යාළු කියලා. මොකද අඹ යාළු කියන්නේ?
1: ඒක අර අඹ කියලා කියනවනේ වතුර රටත් සර්. ඒක හිඳ හැදිච්ච එකක් කියලා කියනගෙන දැන් අඹවල ජලය මත ඉරක් ඇඳලා බෑනේ මේ වෙන් කරන්න නිතරම හා වෙනවනේ. දැන් මේ අඹතලයේ කියලා හැදිලා තියෙන ජලය තියෙන තලයේ හිඳ මම අහලා තියෙන එහෙම අර්ථය.
3: අඹ යාළු කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ අඹ කියන වචනේ ට පරයාය වචනයක් තමයි සංස්කෘතයේ සහකාර ළඟින් ඉන්න දාලා යන්නේ නැති සහකාරිය කියලා අපි කියන්නේ. ආ එතකොට සහකාර කියන එකට සමානාර්ථයේ වචනයක් අඹ කියන එක. මේ එතකොට අඹ යාළුව කියලා කියන්නේ සහකාර. ඒ කියන්නේ ජීවිතේ කොටසක් හැටියට ඉන්න යාළුවන්ට තමයි දැන් අපි සහකාරිය කියන්නේ යටනේ. කාන්තාව ගත්තොත් සහකාරිය කියලා කියන්නේ ජීවිත කාලෙම ළඟින් ඉන්න කෙනාට.
1: මේ සහකාර කියන්නේ
3: කාර කියලා කියන්නේ ක්‍රියාවට. ක්‍රියාවට නිතරම ඉන්න ළඟින් ඉන්න කෙනා. පස්සෙන් වැටලාම ඉන්න කෙනා. සහකාරිය කියලා අපි ගන්න එකනේ ස්ත්‍රීලිංගේ. නමුත් අපේ සහකාරිය ගෙදර හිටියට සහකාරලා ඉන්නේ කාර්යාලවල. කාර්ය සහකාරකම කියලා තේ නේද? කාර්යාල කාය සහකාරකම කියලා. නමුත් සහකාර කියන වචනේ පුරුෂ ලිංගයේ වර්ණගල නැහැ අපි හරියට. සහකාර කියලා කියන්නේ ළඟින්ම ඉන්න තමන්ගේ ක්‍රියාවන්ට උදව් කරන කෙනා. ඒ නිසා ওই සහකාර කියන වචනේ තමයි කොහේ හරි තැනකදී ඔකත් වෙන්න ඇති පන්සලක ඔය අඹ කියන වචනේ ඔකට යොදාගන්නේ. සහකාර යාළුවා කියනට වැඩිය අඹ යාළුවා කියන එක වඩා හොඳයි. එහෙනම් තමන්ගේ ළඟම ඉන්න යාළුවට අඹ යාළුවා කියලා කියන්නේ ඔය නිකන් ආවට ගියාට යාළුවන්ට අඹ යාළුව කියන්න එපා. තමන්ගේ සහකාරිය වගේ ළඟින් ඉන්න යාළුවට තමයි අපි අඹ යාළුවා කියන්නේ.
1: ඔව් අපි නම් අඹ යාළුවා කියලා කියන්නේ සර් මේ දැන් අඹ සමහරලාට කනකොට දත් ඉරි වැටෙනවානේ. අඹ යාළුව ඉඳ වෙන්නේ අපේ දත් ඉරි වැටෙන එක ඉඳ කියලා.

0: FM 94.8 Net FM Divaina Pura
1: උදේ 7යි විනාඩි 18යි
2: කීර්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අදම එන්න
3: කීර්ස් නැවුම් බවයි අඩුම මිලයි
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
7: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
7: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
10: ලයිෆ් එකේ මූඩ් එකට චිල් එක හැපනින් වෙන යන් වයිබ් එකට සෙට් වෙන නියම කිරේ රිච් ලයිෆ් රස වර්ග පහකින් රිච් ලයිෆ් සමග මුළු ලයිෆ් එකම රිච්
11: ලයිෆ් ඉස් රිච් විත් රිච් ලයිෆ්
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
12: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540.

0: සාරා මැතිනිය.
1: ඔව්.
0: ඔබතුමිය දැකලා තියෙනවද?
1: මැතිනියද මම?
2: ඔව්.
0: මැති. මේ මේ මේ මේ වගේ කතාවක් කියනකොට පොඩ්ඩක් එතනින් පටන් ගන්න ඕනේ.
2: උඩින් පටන් ගන්න.
1: ඕකේ. කමක් නැහැ.
0: නැත්තම් අපිට යන්න අමාරු.
2: ඔව්. ඉස්සරහට යන්න අමාරු.
0: ඉස්සරහට යන්න අමාරු.
1: ආගේ කතාවට විතරක්.
0: ඒකත් ඒ දැම්ම තේරුම් ගත්ත එක හොඳයි. දැම්ම ඔයාට ඒ කියන්නේ ඔයා අපිව ආශ්‍රය කළා යම් තැනකට ඇවිල්ලා.
2: තැනකට ඇවිල්ලා තියෙනවා.
1: ඔයගලන්ට තේරෙනව නේද මේක?
0: තේරෙනවා තේරෙනවා. අපිට හොඳට දැන් තේරෙනවා.
2: අපි හිතන පතන විදිහ දැන් ඔයාලට තේරෙනවා.
0: තේරෙනවා තේරෙනවා. ඉතින් සාරා මැතිනි.
1: හා.
0: ඔයා දැකලා තියෙනවද?
1: මොනවාද?
0: බීජින් නුවර තියෙන
1: CCTV
0: මූලස්ථානය.
1: නෑනේ.
0: අන්න. දැන් සාරා ඇතුළු උදවියට වාහනේ දෝනවා නම් මේක කරන්න එපා. ෆෝන් එක අතේ තියෙනවා නම් CCTV හෙඩ් ක්වාටර්ස්. CCTV බීජින් කියලා ගහුවත්.
2: ඔව්.
0: එයි.
1: රයිට්.
0: ඒක දැන් ගහන්න ගහ. ගහන්න.
1: CCTV මංගාව කීබෝඩ් එකේ නෑ
2: නෝ.
1: මගේ ෆෝන් එකේ.
0: අපි ෆෝන් එකේ බලන්නකෝ.
2: අපි ජංගම දාන තියෙනවා. අපි එකෙන් ගන්නවා.
0: ඒක ඇවිල්ලා ලෝකේ ගුරුත්වාකර්ෂණය පවා නිකන් අන්ද මන්ද කරපු ඉදිකිරීම. මං වාසනාවකට අවාසනාවකට ඒ ගොඩනැගිල්ලේ සති දෙකක් වාසය කළා. ට්‍රේනින් එකකට
1: ගිහිල්ලා
2: මේකේ සති දෙකක්.
0: ඔව්
2: මම මේ ෆොටෝ එක බලාගෙන ඉන්නවා දැන් ඈ.
0: ඒක ඇවිල්ලා අර මේ බීජින් නුවර ගොඩනැගිල්ල තියෙනවා. ගොඩනැගිල්ලේ උඩම තට්ටු ටික තියෙන්නේ කිසිම මුක්කුවක් නැතුව යටින් යන්නේ පාරක්. ඉතින් අපි වැඩ කරනකොට මෙහෙම දැන් ඉඳගෙන ඉන්නකොට පොලොව බැලුම වීදුරු තියෙන පල්ලෑ පාර
2: පේනවනේ.
0: පුටුව පිටින්ම දස් එකකට වැඩේ ගන්නවා හිතන්නේ. ඊළඟට දැන් බීජින් වලින් පස්සේ ඔලිම්පික් තිබ්බේ ලන්ඩන් වලනේ. ලන්ඩන් ඔලිම්පික් වල ඇදුවා නිකන් අමුතුම ටවර් එක. ඒකත් ලෝකේ මේ ඉදිකිරීම් පිළිබඳව අඤ්ඤ කොරස් වැඩක්. ඔලිම්පික් ටවර් ලන්ඩන් කියලා බලන්න ඊළඟට.
2: ඒකත් බලමු.
0: හරිද? ඒකත් නිකන් ඇඹරිලා ගිය සමනල ගැටේ ගහපු බිල්ඩින් එක. ඉංගලෙම්ම කියනවා. අපි මේ ලන්ඩන් යන්න බීජින් යන්න ඒවා මේවා දඟලන්න ඕනේ නැහැ. යන්න කොටුවට. යන්න මගේ නමිනුත් තියෙන නුවා කියලා බෝඩ් එකකුත් ගහලා තියෙන බිල්ඩින් එකක් තියෙනවා. මේ ගිය අවුරුද්දේ අන්තිම කාලේ විවෘත කරපු.
1: රයිට්.
0: ඒකට කියන්නේ සිටි ඔෆ් ඩ්‍රීම් කියලා. සිනමන් ලයිෆ්. දැක්ක නේද බිල්ඩින් එක? ඒක පීසන දැනම නුවා කියලා ගහලා දෙන්නේ බොරනම් බලන්න නෑ.
1: නුවා.
0: ඔව්. මට ගෞරවයක් හැටියට
2: ගැහුවා. අපි බැලුවා ඒක.
0: බැලුවා නේද?
2: මායිනුවා ඒක බලන්න.
0: බා අපි පින්තූරෙකුත් ගත්තා.
1: ඔය ඉතින් මාව කපලා ගියපුවා.
0: නෑ දැන් කලංක කිසිම කැපිල්ලක් නෑ. දැන් ඉවරලා යන්න.
2: ඉවරලා යන්න පුළුවන්.
1: තනියෙන් යන්න.
0: මෙතන මෙතෙන්ට පේනවා. මේ ඔතන අපේ වීදුරෙන් බැලුවම සිටි ඔෆ් ඩ්‍රීම්. අන්න ඔය බිල්ඩින් තුනම දැන් අපේ එකනේ සිටි ඔෆ් ඩ්‍රීම්. ඇත්තින් තියන්නකො ලන්ඩන් ඔලිම්පික් උල්ලේ අර අඤ්ඤ කොරස් බිල්ඩින් එක. ඊළඟට මේ
2: CCTV ටවර්
0: එක චීන විතරක් නෙමෙයි මුළු ලෝකෙම මාධ්‍ය මධ්‍යස්ථානයක්. ඉතින් ඒකෙන්ද අපිට ඔකට ගිල්ල මේ සද්දයක් විතර ඉගෙන ගන්න හම්බුනේ. CCTV කියන්නේ මේ චීනේ තියෙන චයිනා චීනේ CCTV කියන්නේ සී කියන්නේ චයිනානේ. CCTV කියන්නේ චීනේ තියෙන ලොකුම රූපහානී මධ්‍යස්ථානය.
1: රයිට්.
0: ඉතින් මේ ඔක්කොම බිල්ඩින් වල ගෘහ නිර්මාණ ශිල්පියා අපේ ආදෙක් කියලා කවුරුවත් දන්නේ
2: නැහැ.
0: මම අර බිල්ඩින් එකට වැඩිය උඩින් හිටියේ. අපේ හොරක් කඳපු බිල්ඩින් එකක නම්මේ ඉන්නේ චීනුන්ගේ උනත්
2: අපේ වගේ හිටිය
0: නැද්ද අප්පා. ඉතින් අර මුලින් මේ බිල්ඩින් එක ගැන අපි එක්කන් කියලා විස්තර කරනකොට ඉතින් මට මාර තැන. මොකද ඔක්කොම කලාපීය කට්ටි හිටියේ. ඒක රටකව එක්කවත් ඒ ගෞරවය දෙන්නේ නැහැ. කිව්වා මේක ශ්‍රී ලංකන් ආකිටෙක් කෙනෙක් මැදිහත් වෙලා හැදුවේ කියලා. හිතන්න කොහොමද කියලා. කොලර් නැති ටී-ෂර්ට් එකක්මල් යඳන් හිටියේ කරුණා.
2: අපරාදේනේ.
0: අපරාදේ.
2: සිද්ධිය දන්නවනම්.
0: සිද්ධිය දන්නවනම් වෙන කවුරුත් නෙමේ. ඒ තමයි සෙසිල් බ්ලැන්මන් මහත්මයා. එතුමා ලංකාවේ ත්‍රිත්ව විද්‍යාලය ඉගෙනගෙන කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියක් කරලා දැන් මං හිතන්නේ විදියට වාසය කරන්නේ එංගලන්තේ. ඉතින් ඔය ලන්ඩන් නුවර තියෙන විශිෂ්ට අර ඔලිම්පික් ටවර් එක CCTV මූලස්ථානය අපේ ඔය අපිට මෙතෙන්ට පේන අරුම පුදුම. ඒක නිකන් අමුතුම බිල්ඩින් එකක්න සිටි ඔෆ් ග්‍රීම් කියලා කියන්නේ මේ ඔක්කොම ඒ මහත්තය හදපු දේවල්. ඉතින් අපි එදා ඉඳම්ම ඉතිහාසෙ ඉඳම්ම ලංකාව ලෝකයේ විශාලතම ගඩොල් නිර්මාණයේ ඉඳලම් සිටි ඔෆ් ඩ්‍රීම් දක්වා නියම ආකිටෙක්ලා

0: සිසිල් මහත්තය ගැන බොහොම අඩුවෙන් කතා වෙන්නේ. දැන් බාව මහත්මයා ඇත්තටම ලංකාවේ විශේෂයෙන් ලංකාවේ දේශීය දේවල් විශේෂයෙන් කොලෝනියල් පීරියඩ් එකේ දේවල් අරගෙන දැන් අපි දන්න පාර්ලිමේන්තු
1: ගොඩනැගිල්ල
0: එතුමාගේ කණ්ඩලම හෝටල එතුමාගේ ඉතින් ඒක එක්තරා ආකාරයේ දේශීය සංකල්පයක් එක්කනේ. බාව මහත්මයා මම දන්න විදිහට ජාත්‍යන්තර කටයුතු වලට එහෙම මැදිහත් වෙලා නැහැ. ඒ කාලේ එහෙම උත්සාහයක් තිබුණෙත් නැහැ මම හිතන විදිහට. හැබැයි ඉතින් මේ මහත්තයා ලෝකේ ජය අරගෙන තියෙනවා මේ ආකාරයෙන්.
2: ඇයි අපේ මේ කැම්පස් එකේ
0: මේකට දේශමාන්‍ය හම්බෙලා තිනෝ ඈ.
2: බාව මහත්තයා අපේ කැම්පස් එකේ ඉන්ෆිනිට් බිල්ඩින් එකක්
0: හදලා
1: තියෙනවා.
2: ඒක ඇතුළට ගියත් එළියට එමන්නේ නැහැ. රවුම ගහින බලන්දාස.
1: අනන්තයට ගියා වගේ.
0: ජෙෆ්රි බාවගේ මොකක් හරි කන්සෙප්ට් එකක් මේ හැම ගොඩනගිල්ලේ මොන හරි කතන්දරයක්
1: තියෙනවා. ඉතින්
0: ඒ අපි සෙසිල් මහත්තයාට අපේ උපහාරය පුද කරමින් අපි මේ දවස්වල කතා කරන ප්‍රොජෙක්ට් එක ගැන කතා කරමු.
1: ඔව් අපි ඔයාලට මතක් කරන්නේ ද ප්‍රයිම් කොලඹ ඉන් කොලඹ 9 ප්‍රයිම් රෙසිඩෙන්සිස් කියන අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන. කොලඹ 9 වල තමයි තියෙන්නේ. අපි ඔයාලට මතක් කරා ඔය ට්‍රේන් එකේ එහෙම යනවා නම් කෝච්චියේ නිතර යනේන කෙනෙක් නම් ඔය රාගම් පැත්තට වගේ යනවා නම් ඒ ලයින් එකේ නැත්තම් රාගමෙන් බෙදෙනවනෝක එකක් යනවා පුත්තලමට අනිත් එක යනවා අර මේ රට මැදට. එහෙමනේ ලයින් දෙක තියෙන මේ ඕන දෙපැත්තකට යන කෙනෙක් ඉන්නවා නම් ඔයාලට මේ කොලඹ 9 ඔන්න ඔය හරියෙන් යද්දි ලොකු ටවර්ස් තුනක් දැක බලා ගන්න පුළුවන්.
2: ඒ
1: ටවර්ස් තුන තමයි මේ ප්‍රයිම් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක. හරිද? මේ ටවර් එකෙන් ටවර්ස් තුනක් තියෙනවා කිව්වනේ. මේකෙන් එක ටවර් එක තට්ටු හතක් විතර තියෙනවා. පාකින් වලට වෙන් කරලා. පාකින් විතරයි. තට්ටු හතක වාට ඇතිතරම් පාකින් ස්පේස් එකක් තියෙනවා. ඉතින් වාට ඕනනම් කාමර දෙක ඊට පස්සේ කාමර තුන විදිහට අපාර්ට්මන්ට්ස් මිලදී ගන්න පුළුවන්. ඉතින් වර්ගඩි 1125 ඉඳලා වාට පුළුවන්කම තියෙනවා ගේ අපාර්ට්මන්ට් එක තෝරගන්න. ඉතින් මතක් කරන්න ඕන රුපියල් මිලියන 45 සිට ඉහලට තමයි මේ අපාර්ට්මන්ට්ස් තියෙන්නේ. හැබැයි මේ 45 මිලියන 45 එකපාර ගෙවන්න ඕනේ වෙන්නේ නැහැ සාරා. ඔයාට මේක හිමින් සැරේ ගෙවාගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකට ඔයාට ප්‍රයිම් ලෙක්ක පොඩ්ඩක් කතා කරගන්න විතරයි තියෙන්නේ. ඔයාට පහසු විදිහට ඔයාට ලේසි විදිහට ඔයාට ප්ලෑන් එක ඒගොල්ලෝ හදලා දෙයි. මේ විදිහට ඉන්ස්ටෝල්මන්ට් වයිස් මාසික වාරික විදිහට ගෙවාගෙන යන්න කියලා. ඉතින් අපි මතක් කරන්න ඕන නම්බර් එක තියෙනවා. මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න ප්‍රයිම් ලයි පැත්තෙන් ආන්සර් කරයි. ආන්සර් කරාට පස්සේ ඔයාට තියෙන්නේ ප්‍රශ්න ටික निराකරණය කරගන්න. 0810 7633 0810 7633 අන්න ඔක හරි ලේසියි මතක තියාගන්න කෝල් එකක් ගන්න.
2: ඊට
1: පස්සේ විස්තර ටික අහගන්න පුළුවන්.
2: විස්තර ටික ඒ විදියට අහගන්න පුළුවන්.
1: පුළුවන්.
2: හරි. ඔයා දන්නවද චි මේ දවස්වල දම්රොයකට ගියොත් ඔයාට හිස් අතින් ගෙදර එන්න වෙන්නේ.
1: ඔව්.
2: මොකද ඩිස්කවුන්ට් ආගයක්
1: තියෙනවා. ඩිස්කවුන්ට් තියෙනවානේ.
2: ඔව්. වොෂින් මැෂින් ගත්තාම ස්ටීම් මයන් නිකන් හම්බ වෙනවා. එතකොට ඉතින් අනිවාර්යෙන්ම මං කරේ අරගෙන එන්න ඕනේ.
1: කොහොමත් හිස් අතින් එන්න වෙන්නේ
2: නෑනේ.
1: ඒ කියන්නේ ඔයා ගන්න ගිය දේවල් වලට වඩා දේවල් උස්සගෙන තමයි එන්න සිද්ධ වෙන්නේ. හරිද? ඉතින් මතක් කරන්න ඕනේ සාරා දැන් මේ අද 22 වෙනිදානේ.
2: අද 22.
1: අද මේ තව ගෝලීය වශයෙන් සමරන දිනයක් තියෙනවා.
2: අපි
1: දැන් අඹ ගැන කතා කරා.
2: ඊට
1: පස්සේ තව එකක් තියෙනවා. ඒ තමයි World Brain Day.
2: Brain Day.
0: ඒක පයි මං කතා කරන්න ගියේ නැත්නම් අපි වැඩි පාවිච්චි කරන්න.
1: වැඩි පාවිච්චි ගන්න. අවශ්‍ය වෙන්නේ
0: නැහැ.
2: ඔය දෙන්න නේ සෙලිබ්‍රේට් කරන්න බෑ. මට නම් අද සෙලිබ්‍රේට් කරන්න ඕනේ.
0: නැහැ අපි වැඩි මේ රටක් හැටියට ලොකුවට පාවිච්චි කරන්න.
1: පාවිච්චි ගන්න.
0: මම මේක
1: ලොකුවට උදේ පාන්දර කතා ගන්න ඕනේ.
0: ඕක අද අපි අඹ ගැන කතා කරනකොට ඒගොල්ලෝ කතා කරන්නේ මොලේ ගැන.
2: නෑ නෑ මේ අපි පරිස්සම් කරනවා ඒකයි.
0: ඔව් නෑ මෙහෙන් ඕනනම් ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් දැන් වෙන රටවල වලින් ගන්න වෙන්නේ යූස් කරපුවානේ.
1: ඔව්නේ.
0: මෙහෙ ගන්න පුළුවන් බ්‍රෑන්ඩ්
1: අලුත් පිට. ඒ කියන්නේ යූස් කරලම
0: නැහැ.
1: ඒ කියන්නේ වැඩක් අරගෙනම
2: නැහැ.
0: වෙන රටවල වලින් ඩුප්ලි ඒ කියන්නේ කවුරුනේ පාවිච්චි කරපුවානේ අපිට ගන්න වෙන්නේ වෙන රටවල වලින් ගේනවනේ.
1: ඔව්.
0: ඒ කියන්නේ වාහන වගේ.
1: ඔව්. ෆස්ට් ඕන වැඩක් අරගෙනම නැහැ. එහම අලුත් පිට තියෙනවා පැකින් කඩලා නැති ඒවා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ.
2: රයිට්.
1: ඉතින් ජූලි 22 මොලේ කල්පනා කරන්න කියලා පොඩ්ඩක් මතක් කරන්න ඕන. මොලේ කල්පනා කරන්න මේ තව ෆැක්ස් ටිකක් තියෙන අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු හිමින් සරේ. මේ ඉතින් මොලේ කල්පනා කරන අය මොලේ තියෙන අය ගෙදරට ඕන කරන ගෘහ විදුලි උපකරණ වෙන්න පුළුවන් ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන් ගන්න ඕන නම් යන්නේ එකම එක තැනකට ඒ තමයි දම්රෝ කියලා කියන්නේ. මොකද අවුරුදු 40ක විශ්වාසයත් එක්ක තමයි දම්රෝ අපිත් එක්ක ඉන්නේ. අර මේ සාරා කිව්වා වගේ දැන් වට ඔන්න දම්රෝ වොෂින් මැෂින් ගන්න පුළුවන්. එතකොට වට රුපියල් 8000ක් වටින ස්ටීම් අයන් එකක් නොමිලේම හම්බෙනවා. ඒ වගේම තමයි දම්රෝ ෆෝම් මැට්‍රස් ගන්න පුළුවන්. එතකොට වට 115ක වට්ටමක් හම්බෙනවා ෆෝම් මැට්‍රස් එකකට. ඉතින් යන්න ළඟම තියෙන දම්රෝයකට මේ වෙනකොටත් ප්‍රදර්ශනාගාර ෂෝරූම්ස් තියෙනවා 160කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම. ඒකින්ද මුලේ කල්පනා කරලා මේ ගෙදරට ගන්න දේවල් ගන්න ඕනේ හරියද?
2: රයිට්.
1: ඒක නිකන් තියාගන්න එපා පාවිච්චි කරන්න ඕනේ.
2: නෑ අනිවාර්යයෙන්.
1: නැත්තම් ප්‍රශ්න.
2: ඔව්. හරි. දැන් හටි මේ අපි

0: ඒක දෙවල් කතා කරද්දී එක රටවල්ල ෆොරීන් පොලිසි කතා කරද්දී එක ස්ට්‍රැටජීස් කතා කරද්දී අපි කතා කරනවා මේ ඒජින් පොපියුලේෂන් එක ගැන, වයසට යන පෙන්ෂන් ගේපු පොපියුලේෂන් එක ගැන කතා කරනවා. ගොඩක් වෙලාවට හරි නරක විදිහට තමයි මේ පොපියුලේෂන් එක මේ ගෲප් එක දිහා බලන්නේ. මොකද ඒගොල්ලන්ට වැඩක් ගන්න බෑ, ඒගොල්ලන්ගෙන් වැඩ කරන්නේ නැහැ එහෙම කියලා. හැබැයි දැන් ඔයාට පුළුවන් බරක් නොවි රටට බලයක් වෙන්න. ඔයාට පුළුවන් මේ යුනියන් බැංකුවෙන් දෙන පෙන්ෂන් ලෝන් එක අරගෙන ඔයාගේම දෙයක් පටන් ගන්න.
1: ඔව් අනිවාර්යෙන්. ඉතින් ඒක නිසා තමයි අපි මේ රුපියල් මිලියන 8ක් දක්වා ඔයාට ගන්න පුළුවන් පෙන්ෂන් ලෝන් එක ගැන කතා කරන්නේ. ඉතින් ඇත්තටම සාර මේ ඔයා කියපු කතාව හරියි. ලෝකේ ගොඩාක් රටවල් මේ තමන්ගේ ආර්ථිකයට බරක් විදිහට අපේ මේ ජේෂ්ඨ පුරවැසියන්ව දකිනවා. ඇත්තටම හැබැයි මේ සංවර්ධිත රටවල් ලෝකේ ගොඩක් වෙලාවට අපි කියන්නේ අර මේ ඉතිහාසයේ පුරාවටම විවිධාකාරයේ අභියෝගවලට මුණදුන්නු රටවල්, දෙවන ලෝක යුද්ධය වගේ දේවල් වලට මුණදුන්නු රටවල් තමන්ගේ වැඩිහිටි පරම්පරාව, ජ්‍යෙෂ්ඨ පරම්පරාව හඳුන්වන්නේ වෙටරන්ස්ලා විදිහට, ප්‍රවීණයි විදිහට. විශේෂයෙන්ම යුදමය වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් වෘත්තීය ශාස්ත්‍රයක වෙන්න පුළුවන්, වෙටරන්ස්ලා විදිහට
0: හඳුන්වනවා.
1: ඒගොල්ලන්ට අසීමිත ගෞරවයක් දෙනවා. ඒ වගේම තමයි සමාජ සුබසාධන කටයුතු වලදී ඒගොල්ලන්ට තමයි ඉස්සෙල්ලම ප්‍රමුඛත්වය දෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ කැපකිරීම නිසා තමයි මේ රටවල් මේ විදිහට අද දක්වා ඉතුරු වෙලා
0: තියෙන්නේ.
1: ඉතින් අපිටත් එහෙම තමයි. අපි දන්නවා අපේ රාජ්‍ය සේවය ගත්තට පස්සේ අපේ රාජ්‍ය සේවයේ ඉන්න ඒ මහත්වරු මහත්මීන් ඒගොල්ලෝ කරපු මෙහෙවර නිසා තමයි අද වෙනකොට ඒගොල්ලෝ විශ්‍රාම ගියත් අපේ රට මේ විදිහට තියෙන්නේ. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන අපේ රණවිරුවන් ඒ කරපු කැපකිරීම. ඉතින් මේ ඕන කෙනෙක්ට මේ වෙනකොට විශ්‍රාම ගිහිල්ලා ඉන්න රාජ්‍ය සේවකයින්ට වගේම තමන්ගේ පූර්ණ සේවා කාලය සම්පූර්ණ කරලා විශ්‍රාම ගිහිල්ලා ඉන්න රණවිරුවන්ටත් ඔන්න යුනියන් බැංකුවෙන් රුපියල් මිලියන 8ක් දක්වා ණයක් ගන්න පුළුවන්. අපකරුවන් ඕනෙ වෙන්නේ ඉක්මනින් මේක අනුමත කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. අවුරුදු 15ක් වාට මේක හිමින්සරේ ගෙවාගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාගේම ව්‍යාපාරයක් කරන්න, ඔයාගේම හරි සිහින අරමුණක් වෙනුවෙන් ඔයාට පුළුවන්කම තියෙනවා මේ රුපියල් මිලියන 8 වෙනුවෙන් අප්‍රූව් එක ගන්න බොහොම ලේසියෙන්. ඉතින් ඒ වගේමයි මතක් කරන්න ඕන ඔයාට වැලියු වැඩට් කීපයක් හම්බෙනවා. මේ ණය ගන්නවත් එක්කම වසරකට රුපියල් 30,000ක් වටින පික්මී හයර් ඔයාට නොමිලේම යන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: මං ආසම කෑල්ලේ කියන්නේ ඒක.
1: පික්මී දදා ගියයි. ඔහොනේ ඉවර වෙනකන් ලිමිට් එක වගිනකන් ඔයාට යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ මෙඩිකල් බිල් එක ඔයාට කවර් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා එක්තරා සීමාවක් දක්වා. ඉතින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හරහා විශ්‍රාම වැටුප් ලබා ගන්න වයස අවුරුදු 75 දක්වා වන ශ්‍රී ලාංකිකයන්ට තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. නම්බේකුත් තිබ්බා පිගාව. අපි මේ නම්බේගත් ඔයාලට හිමින්සරේ මතක් කරන්නම්. මොකද නම්බර්ස් කියන්න ඕන. මොකද අපි එහෙම කිව්වට මදිවා කෝල් එකක් දීලා අනිවාර්යෙන්ම අහනවනේ. සමහර වෙලාවට අපිට කෝල් දීලා නම්බර්ස් අහන. ඉතින් අපි ඔන්න නම්බේගත් මතක් කරනවා.
0: 01 11 81 81 81
1: 01 11 81 81 81 81 කෝල් එකක් දෙන්න.
0: කෝල් එකක් දෙන්න. රයිට්. අදවා දවල්ට හදන්නේ මොනවද?
1: මොනවද? දැන් හිතන වෙලාව අපේ ගෘහණියෝ.
0: ඔව්.
1: දැන් මේ ඔය ගෙදර පොඩි කට්ටිය යවලා තියෙන්නේ.
0: ඔව්
1: පොඩි අය කියන්නේ හස්බන්ඩ් නැතුලෝ කට්ටිය එළියට යවලානේ
0: තියෙන්නේ. ඔක්කොම පොඩිනේ.
2: ඔව්. මේක තමයි මම මේ කල්පනා කරේ සාර ඇහුව ප්‍රශ්නේ.
1: හා.
2: අද ඔයා දවල්ට හදන්නේ මොනවද?
1: මොනවද?
2: දැන් ගැරේජ් බාස් තුන්නෑ කෙනෙක් වගේ අහගෙන
1: අහගෙන හිටියා නා.
2: ආ ඊයේ ගෙනල්ලා දාපු වාහන දෙක.
1: වාහනේ තියෙන.
2: හරිද? ඒක මේසන් බාස් තුන්නෑ කෙනෙක් වගේ අහගෙන හිටියා නම්
1: අද කොන්ක්‍රීට් එක දාන්න ඕන. අපරාරුව ගහන්න ඕන.
2: අද දවල් හදන්නේ මොනවද කියලා ඇහුවම
1: අද ස්ලැබ් එක දාන්න.
0: ඔය ස්ලැබ් දාන්න ඔවා ඔක්කොම කරන්න හොඳට කටට රහට කාලා ඉන්න ඕන ඔක්කොටම කලින්. නැත්තම් එනර්ජි
2: නෑ. දැන් ඔයා කාලා දිනවද මේ මොනවද මේ බාස් මඩුවල කෑම
0: නෑනේ.
2: අන්න ජීවිත එකපාරක් හරි කන්න ඕනේ.
0: ඇයි ඒ රසයිද එච්චරට?
2: එච්චර රසයි.
0: මට ෂුව විජය දානවා නැති හිනම්.
2: ඔව් ඔව් ඔව් එහෙන් එහෙම ගෙනල්ලා තමයි දාන්නේ.
0: ආ ඒකනේ.
2: මේ බාස් මඩුව කියලා කියන්නේ අර දැන් මේ ඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට ලියුනේ. දැන් විවිධ බාස් මඩු තියෙනවා. මේසන් බාස් තුන්නෑ නැහැ ඒවා තියෙනවා. අර ගේ හදන්න කලින් ගොඩනගිල්ල හදන්න කලින් මේ
1: ගාලාලික
2: වාඩියක් අන්න වාඩිපත් කියලාත් කියනවා ඒවට.
0: රයිට්.
2: ඉතින් ඒවැ මේ ඇත්තටම හරි කෑමක් හැදෙන්නේ මේ හවසට තමයි. ඒ සමහරලාට බතුයි එක මොනව හරි දෙකුයි තමයි හදන්නේ. ඒක ඉතින් සියලුම දේවල් තියෙනවා ඒ
1: උත්තර. තියනවානේ.
0: ඔක්කොම එකට දාලා.
2: ඔව් සියලු රටවල් වල දේවල් එක තියෙනවා.
1: mix එකක්.
2: ඔව් ඉතින් ඒක පුදුමාකාර රහයි.
0: රයිට්.
1: හරි.
0: ඉතින් මේ එහෙම
2: ඒ පුදුමාකාර රහයෙන්වත් ඉතින් එකතු කරන්නේ කොහෙන් අර ගෙනාපුවා
0: අනිවාර්යෙන් කියන්නේ මේ එළවලු ටික නිකන් දැම්ම මට රස එන්නේ නැහැ ඕකට අපි කුළු බඩු ටික දාන්න ඕනේ ගානට ඒ ටික පදමට තියෙන්න ඕනේ
1: නේ හරි පදම තියෙන්න
0: හරි පදම තියෙන්න ඕනේ හරි පදම ඔය දැනගෙන හිටියත් වැඩක් නැහැ ඔයා දාන්නේ අර එහෙන් මෙහෙන් ඇහිඳගත්ත කුළු බඩු නම් ඒක නිසා තමයි මාට කියන්නේ විජය ප්‍රොඩක්ට්ස් දාන්න කියලා ඕගොල්ලන්ගේ කෑම හදන ඕන දෙයකට දැන් මේ කුළු බඩු විතරක් නෙමෙයි ඇති මේ විජය කෝපි තියෙනවා තේ තියෙනවා ඉදියාප්ප පිටි ඊට පස්සේ පපඩම්
1: පපඩම් පපඩම් අපි හැම වෙලේම මතක් කරනවා
0: ඒකනේ මොනවද නැත්තේ කියන්නේ කියන්නේ ඔක්කොම තියෙනවා
1: විජේ උදු පිටි තියෙනවා ගම්බිරිස් තියෙනවා නූඩල්ස් තියෙනවා ලුණු කුඩු තියෙනවා අබ කුඩු තියෙනවා අබ නෙමෙයි අබ කුඩු හරිද ඕන දෙයක් ඔයාට විජේගෙන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් 100%ක් සුපිරිසිදු ස්වාභාවික අමුද්‍රව්‍ය නැත්නම් මේ රෝ මැටීරියල්ස් වලින් තමයි මේක හදලා තියෙන්නේ
2: නැලින් මැංගෝ පවුඩර් නේ මේ
0: අබ පවුඩර්
1: අබ පවුඩර් හරි ඉතින් ඔන්න ඔයාලට පුළුවන් ගිහිල්ලා විජේ ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න ඕනම සුපර් මාකට් එකක් තියෙනවා වාගේ ළඟම තියෙන සිලර කඩෙත් තියෙනවා
0: ඕකේ ඒ දෙක මතක් කරන්න ඕන ඔයගලන්ට LB Finance එකට ගියොත් ඔන්න ඔයගලන්ට ෆික්ස් ඩිපොසිට් දාන්න පුළුවන් හිතේ හැටියට මොකද මේ ඉන්ට්‍රස්ට් රේට් මං හිතන්නේ ඔයාලට වෙන කොහෙවත් හම් වෙනවා ඇති කියලා
1: අන්න හරි ඔන්න දැන් ආයෙ වාගේ නිකන් තියෙන මොලේ මේ World Brain Day එක දවසේ පාවිච්චි කරන්න අවස්ථාව පාවිච්චි
0: කරන්න
1: FD එකක් දාන නම් ඔයා යන්න ඕන තැන තමයි LB Finance කියලා කියන්නේ මේ වෙනකොට ජේෂ්ඨ පුරවැසියන්ට තියෙනවා ස්ථාවර තැන්පතු සැලසුම් මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරෙද්දී 114.5ක් වගේම මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරෙද්දී 113.5යි බිඳුවක පොලියක් ලැබෙනවා ඉතින් යන්න ලගම තියෙන LB Finance ශාඛාවට නැත්නම් ඔයාලට පුළුවන් කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බරකට වැඩි විස්තර දැනගන්න 01122200 01122200 කියන නම්බරකින් කෝල් එකක් දෙන්න

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM
1: උදේ 7යි විනාඩි 44යි.
2: අලුත් තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber Prime Colombo
4: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333 ප්‍රයිම් කොළඹෝ
5: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි
6: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
7: Big Big දිනුමයි Bonanza Bonanza
8: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
9: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
10: දැන් ඕන නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පැල තවන්න පටන් ගත්තනේ.
11: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
12: Life එකේ mood එකට chill එක happening වෙන young vibe එකට set වෙන නියම කිරේ rich life රස වර්ග පහකින් rich life සමග මුළු life එකම rich
13: life is rich with rich life
14: කවදත් අලුත් කාගෙත් නෙත්
0: FM 95.8 Net FM, Divaina Pura.

0: උදේ 7යි විනාඩි 52යි අල්ගොටාවම වෙලාව.
1: හා.
0: අපි යනවා.
1: හ්ම්. උඩ යන්නේ.
0: සෙවිලි කරන්න.
1: වහලක් සෙවිලි කරන්න. ඒ කියන්නේ තාම මේ වහල ගහලා නැති තැනකට තමයි අපි මේ යන්නේ.
0: වහල ගහලා නැති තැනකට යන්නේ මම කල්පනා කරේ වහල කියන වචනේ හරි සෙන්සිටිව්.
1: ඇයි?
0: කියන්නේ ගෙදරක් හදනව අර මොකද අර අපි හැමතිස්සෙම කියන්නේ අර හිසට සෙවණක් කියලා කියන්නේ නේ.
2: හිතට නිමනක් හිතට සේවනක්
1: කියලා
0: මේ කියලා කියන්නේ. ඊට පස්සේ වහලක්වත් නැහැ ඉන්න කියලා
1: කියනවා. ඒක මේ වහලක් නැත්තම් ගයක් වෙන්නේ
0: නැහැ. ඔව් ඒකනේ.
1: එතකොට බිත්ති ටිකක් විතරනේ තියෙන්නේ
0: නේ.
1: ඒක හින්දා මේ ගේ සම්පූර්ණ වෙන්නේ වහල ගැහුවට පස්සේ. ඉතින් ඒ ගහන වහල પરම්පරා ගානක් තියෙන්න ගහන්න ඕන.
0: නැත්තම්
1: ප්‍රශ්න. ඒක නිසා තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන අපි ඔයාලට මතක් කරන්නේ. ඔන්න ඉතින් ඔයාලට දැන් මතක් කරන්න ඕන කාරණා දෙකක් තියෙනවා. මතක තියාගන්න. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගත්තට පස්සේ අයියෝ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ම ගන්න ඕනේ කියන්න හේතු තියෙනවා. පළවෙනි එක තමයි ඒගොල්ලන්ගේ මේ ෂීට් එක යට පැත්තේ තියෙනවා මැටි ලේයර් එකක්. මේක තීන්තවත් කෙමිකල් එකක්වත් එහෙම පේන්ට් එකක් මුකුත් නෙමෙයි. මේක ස්වාභාවික මැටි ලේයර් එකක්.
0: රයිට්.
1: අන්න. ඒකෙන් කරන දේ තමයි ගේ ඇතුලේ රස්නේ. තාපය රැදෙන්න දෙන්නේ නැහැ.
0: රයිට්.
1: සමහරවෙන් ඉස්සර ෂීට් වහලක් ගැහුවට පස්සේ අපිට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි ඔය රස්නේ කියන එක. ඒක ඔන්න සීරෝ කරලා තියෙනවා. හරිද? මැටි ලේයර් එක නිසා.
0: රයිට්.
1: ඊළඟට හයිඩ්‍රොෆෝබික් කෝටින් එක තියෙනවා. ඒක තියෙන්නේ ෂීට් එකට උඩින් අතුරලා. පොඩි නිකන් ලේයර් එකක් තියෙන්නේ.
0: හරි.
1: එතකොට මේ ෂීට් එක තියෙන්නේ ලේයර්ස් දෙකක් මැද. පහලින් මැටි ලේයර් එක උඩින් මේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක
0: තියෙනවා.
1: ඉස්සරත් මේ කෝටින් එක තිබ්බා. හරිද? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයා රයිනෝ රූෆින් ෂීට් නම් දාලා තියෙන මේ කෝටින් එක තිබ්බා. හැබැයි දැන් මේක තුන් ගුණයක් ඇඩ්වාන්ස් කරලා තියෙනවා.
0: තුන්
1: ගුණයක් මේකේ බලය වැඩි කරලා තියෙනවා.
0: රයිට්.
1: මේකට වතුර වැටුණාට පස්සේ රැදෙන්නේ
0: නැහැ.
1: ඔය නැනෝ ටෙක්නොලොජි කියලා කියන්නේ ලෝකේ AI වලට කලින් සිද්ධ වෙච්ච විශාලම කාර්මික විප්ලවය තමයි නැනෝ තාක්ෂණය කියලා කියන්නේ.
0: රයිට්.
1: හරිද? ඒ තාක්ෂණය යොදාගෙන තමයි මේ විදිහට වතුර රැදෙන්නේ නැති වෙන්න මේක හදලා
0: තියෙන්නේ.
1: පස්වෙනි කාර්මික විප්ලවය වෙන්නේ නැනෝ තාක්ෂණය නිසා. හරිද? ඒක නැනෝ තාක්ෂණය ඔන්න දැන් ඔයාගේ ගෙදර දාන වහලටත් ගෙනල්ලා තියෙනවා.
0: රයිට්.
1: ඒකිනේ වතුර රැදෙන්නේ නැහැ. වතුර මේ ෂීට් එකට උරා ගන්නේ නැති නිසා මොනවද වෙන්නේ?
0: මොනවද වෙන්නේ?
1: සාමාන්‍යයෙන් ඔය මොයිස්ච් එක තෙතමනය කියලා කියන්නේ ශුද්‍ර ජීවීන්ට වැඩෙන්න පාරාදීසයක් වෙනවා. හෙවන් වෙනවා. ඒක දැක්කට පස්සේ
0: අර බදා ගන්නවා වහල.
1: ඒ කියන්නේ ඇල්ගී වර්ග වෙන්න
0: පුළුවන්.
1: ඊට පස්සේ අපි දන්න ඔය පාසි වෙන්න
0: පුළුවන්.
1: දිය සෙවල වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් ඔයාගේ වහලේ වර්ධනය වෙන්නේ නැහැ.
0: රයිට්.
1: මොකද වතුර රැදෙන්නේ නැති නිසා. ඊට පස්සේ ඉතින් ඔයා ඔය දාපු වහල ඔයාට අලුත් පිට අවුරුදු ගාණක් පරම්පරාවෙන් පරම්පරාවට යනකම් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ගන්න කෝල් එකක් 1396 හොට්ලයින් එකට කෝල් එකක් අරගෙන ඔයාට පුළුවන් අචීස් ආරයි නොයි මෙන්න මෙහෙම කිව්වා අපි නැත් FM මල්ගොටා උන්නහදී රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන මේ කතාව ඇත්තද කියලා දැනගන්න. හරිද? එහෙම නැහැ කිව්වොත් ආයෙ අපිට කෝල් කරන්න.
0: ආයෙ අපිට කෝල් කරන්න.
1: හරිද? අපේ නම්බර් එක දාන්න අපිට කෝල් කරලා කියන්න බොරු කියන්න කියලා. නැත්තම් ඔයාට තියෙන්නේ කන්ෆර්ම් කරගෙන ෂීට් එක අරගෙන ගෙදරට දාගන්න.
0: ගෙදරට දාගන්න. රයිට්. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ මෙල් වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ගැනත්. මේ අපිට ලොකු ආලෝකයක් ආව නේද?
1: මේක පාරේගෙන මම බැලුවේ. වෙන ඉරපායන පැත්තෙන් නේ අනිත් පැත්තෙන් ගාව ලොකු ආලෝක ධාරාවක් ආවා. හරි ප්‍රශ්න නැහැ.
0: හරි ප්‍රශ්න නැහැ. මෙල් වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ගැනත් මතක් කරන්න ඕනේ. මේ මොකද වැල්ඩින් වැඩවලට ආයෙත් මතකනේ මෙල්වා විතරයි.
1: අනිවාර්යයෙන්ම ලංකාවේ SLS සහතිකයත් එක්ක එන එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් එක තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් කියලා කියන්නේ. ඉතින් ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ඉන්න අපේ මහත්ම මහත්මීන්ට මතක් කරනවා අනිවාර්යයෙන්ම පාස්සන්න නම් මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ම දාන්න කියලා.
0: රයිට්. අපි යන්න ඕනේ අපේ අලුත් පැහැට. ඊට කලින් මතක් කරනවාට වගාවක අයිතිකාරයෙක් වෙන්න ඕනේ නම් කසාගලේ ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකේ යන්න වාඩි ඉන්වෙස්ට් කරන්න පුළුවන්.
1: ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ දැන් වගාවන් තියෙනවා. අඹ තියෙනවා. අඹ නෑ. අබ තියෙනවා.
0: අබ තියෙනවා.
1: අබ වගාවන් තියෙනවා. ඔන්න මාතලේ ඊට පස්සේ තේ තියෙනවා, ගම්මිරිස් තියෙනවා, ඒ වගේම තමයි කුරුදු තියෙනවා. මේ වගාවන් වල ඔයාලට පුළුවන්කම තියෙනවා ආගේ මූල්‍ය මේ ආයෝජනය කරන්න.
0: හරි.
1: ඊට පස්සේ ඔය ලැබෙන පළදාව යනවා යුරෝපයට, ඇමරිකාවට, චීනයට, මැද පෙර දිගට. ඒකෙලින්ම ඩොලර්ස් වලින් තමයි ගනුදෙනු සිද්ධ වෙන්නේ.
0: ඊට
1: පස්සේ ඔයාගේ ආයෝජනයේට සරලන ප්‍රතිලාභය ඔයාලට ගෙවනවා දෙගුණ තෙගුණ කරලා. ඒකින කෝල් එකක් දෙන්න කසාගල්ලට මෙන්න මේ නම්බර් එකෙන් 01 1207 77 87 01 1207 77 87.

0: Acum paha FM, anu hatarai dashmata net FM.
1: Bicycle ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
2: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: Prime Colombo.
5: කොළඹ මැද baseline පාරට ඉතා ළඟින් apartment එකක් දැන් ඔබටත් Prime Residences වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන The Prime Colombo. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
4: Prime Colombo.
6: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: Union Bank'ේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
10: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
6: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
11: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
12: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 0770-313-3036.
0: FM 95.8 Net FM Divaina Pura.
13: Velavo de atai vinadi ekai.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්දා LOLC එකෙන් ලෝන් එකක් ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
1: බෙන් බය අලුත් වන අලුත් බේ දිවස්ම news.
4: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත් තුලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි සල්පයක් ඇතිවිය හැකි බව කාලුකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත් තුල ස්ථාන සල්පයක පසරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවද අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් සඳහන්. LPL ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ගෝල් ගැලන්ස් කණ්ඩායම සමත් තිබෙනවා. ඒ සහභාගී වූ තරඟ දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු හතරක් ලබා ගනිමින් කැන්ඩි රොයල්ස් කණ්ඩායම දෙවන ස්ථානයේ රැඳි සිටින්නේ තරඟ තුනකට සහභාගී වී එක් තරඟයක් ජය ගනිමින් ඒ දළ ලකුණු ලබා ගැනීමේ වේගය මතයි. කලම්බෝ කැප්ස් කණ්ඩායම තුන්වන ස්ථානයේත් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම හතරවන ස්ථානයේත් රැඳි සිටින අතර ජෙෆ්නා කිංග්ස් කණ්ඩායම පසුවන්නේ පස්වන ස්ථානයේ. මේ අතර ඊයේ පැවති කැන්ඩි රොයල්ස් කණ්ඩායම සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අතර තරඟයෙන් කැන්ඩි රොයල්ස් කණ්ඩායම ලකුණු 43ක ජයක් අත්කරගත්තා. පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි රොයල්ස් කණ්ඩායම නියමිත පන්දු අර 20 තුල කඩුලු 6ක් දැවි ලකුණු 194ක් රැස් කළා. දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට නියමිත පන්දු අර 20 තුල කඩුලු 8ක් දැවි ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 151ක් පමණයි. මීළඟ net news පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95 FM 94.8 net fm

0: උදේ 8යි විනාඩි 8යි ඇල්කටාමේ වෙලාව.
1: හරි. අපි ආව දෙවෙනි පැයට.
0: අපි ආව දෙවෙනි පැයට අපි මෙහෙ මෙහෙ එනවා මීගේ ඇතුලේ කෑලි.
1: ඔව් ඔව් අපි මේ පොඩි මේ දන්නේ නැද්ද ඉතින්. එහෙම මොනවද ඒවට අපි කියන්නේ කොහොමද කියන්නේ ඒකට?
0: මොඩිෆිකේෂන් ටික
1: කර කර ඉන්නේ.
0: Yes.
1: හරිද? එහෙම වැඩ ටිකක් වෙනවා. ඒව ඔයගලන්ට කියන්නේ. අපි මේ නිකන් දැනුවත් කරා.
0: ඔව් ඔයගල ලයිව් ආවම එහෙම බලන්න.
1: ඔව් ඒ කියන්නේ අපි මේ මායි සාරයි. මේ අපේ තියෙන මේ ස්ටුඩියෝ එකේ පරිසරය අවට අපි දෙන්නට පහසු විදියට හදාගන්න යන.
0: ඔව්.
1: මේක හැම තැනම ගොඩක් ටීවී තියෙනවා. රූප තියෙනවා. ඒක අපි ඒ පොඩ්ඩ වෙනස් කරලා අපිට ඕන විදියට වැඩේ කරගන්න යන්නේ. දැන් ওই විදියට අපේ වැඩ ටික සිද්ධ වෙද්දී අපි මතක් කරන්න ඕන ඉරානයයි ඊශ්‍රායලයයි ඇමරිකාවයි.
0: ඕකේ.
1: නේ. අවසන් නොවන යුද්ධයක ඉන්නේ.
0: Yes.
1: ලේසි වෙන්නේ නැහැ. හරිද? අපි කියවන හැම වෙලෙම ඒ යුද්ධ නිසා අපිට තමයි වැඩිපුර අමාරු වෙන්නේ කියලා.
0: ඔව්.
1: දැන් ඔන්න ජාත්‍යන්තර මාධ්‍ය ජාත්‍යන්තර මාධ්‍ය කිව්වට පස්සේ CNN වෙන්න පුළුවන් Sky News වෙන්න පුළුවන් ඔය වගේ මාධ්‍ය කිහිපයක්ම තොරතුරු වාර්තා කරා මේකේ නවතම තත්ත්වය ගැන.
0: හරි.
1: අපි දැන් කිව්වා ඊයේ දවස වෙනකොට ඇමරිකාව එක දිගට කියන්නේ අඛණ්ඩව ප්‍රහාර 10ක් එල්ල කරා.
0: රයිට්.
1: හරිද? ප්‍රහාර 10ක් අර වේව්ස් විදියට තමයි ආවේ.
0: රයිට්.
1: අර ප්‍රැල්ල ගහනවා වගේ එකක් ඉවර වෙන්න එකක් ඉවර වෙන්න එකක්.
0: යව්.
1: රෑට තමයි ඔක්කොම වැඩ ටික වෙන්නේ. ප්‍රධාන ඉලක්ක බවට පත් වුණා.
0: රයිට්.
1: තැන් කිහිපයක්.
0: රයිට්.
1: එකක් තමයි දකුණු දිග ඉරානය.
0: හරි.
1: හරිද? ඒ කියන්නේ ඉරානයේ ටිකක් පහළට වෙන්න හෝමුස් සමුද්‍ර සන්ධියට ආසන්නයේ තියෙන ඔය බන්දර අබ්බාස් වගේ වරායන් වලට බොහොම සමීප සීමාව.
0: රයිට්.
1: ඊට පස්සේ ටිකක් බටහිරට වෙන්න තිබ්බා. සාග්‍රෝස් කඳු වැටිය.
0: රයිට්.
1: තියෙනවා. හරිද? මේ කඳු වැටිය එක කොටසක් තියෙනවා. Pikas Mountain Range කියලා.
0: හරි.
1: නේද? අර දැවැන්ත කඳු වැටියේම තව පොඩි මේ කන්දක් නැත්තම් කඳු කිහිපයක් තමයි මේ Pikas. ඔව්. Pikas Mountain කියලා කියන්නේ. මේක හරිම සුවිශේෂි.
0: Right.
1: මේ ඇමරිකානු ප්‍රහාරවල ප්‍රධාන ඉලක්කයක් බවට මේක පත් වුණා. සාරවට මතක ඇති මේ අවුරුද්දේ පෙබරවාරි 28 වෙනිදා ඔය යුද්ධය ආරම්භ වෙන්න කලින් 12 days war එකක් ගියා.
0: ඔව්.
1: ගිය අවුරුද්දේ ජූනි මාසයේ විතර.
0: ඔව්.
1: ඇමරිකාව අර තමන්ගේ B2 බෝම්බ වලින් ඇවිල්ලා බෝම්බර්ස් වලින් ඇවිල්ලා ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඉරාන භූමියේ තියෙන ප්‍රහාර එල්ල කරා. ෆෝඩෝර් නටාන්ස් ඉස්ෆාන් කියන ප්‍රධාන න්‍යෂ්ටික ෆැසිලිටීස් පහසුකම් ත්‍රිත්වයට. එදා එකට ගහලිවරලා මේ ට්‍රම්ප් කිව්වනේ හරි වැඩ ඉවරයි ක්ලෝස්. දැන් ඉරානයට න්‍යෂ්ටික බලය නැහැ කියලා කියපු මිනිස්සයන් ඊට අවුරුද්දකට විතර පස්සේ ෆුල් ස්කේල් වෝ එකක් පටන් ගත්තේ. මේ මහා පරිමාණෙන් යුද්ධයක් දැන් පටන් අරගෙන තියෙන්නේ. එයා එහෙම තමයි. එයා කාලෙන් කාලට කියනවා අපි ඉරාන නාවික හමුදාව අරාබි මුහුදේ ගිල්ලුවා. ඊට පස්සේ කිව්වා ඉරාන ගුවන් හමුදාවට ගුවන් යානා නැහැ. ඔව්.
0: මම හිතන්නේ අචි රෑට හීනින් පේනේම උදේට ඇවිල්ලා කියනවා.
1: එහෙමත් දන්නේ
0: නැහැ. එහෙම එකක් තමයි.
1: මොකද අපිට ඉතින් සමහරලාට අර මේ FIFA ෆයිනල් වල හැසිරීම දැක්කම පොඩක් බයත් හිතුණා.
0: බය හිතෙනා ඇත්තටම. රටක ජනාධිපති කෙනෙක්ටද කියලා මෙහෙම කියන්නේ.
1: ඔව් ඒ කියන්නේ එහෙම හැසිරෙන්න පුළුවන් නේ ලෝකේ බලවත්ම රාජ්‍යයේ රාජ්‍ය නායකයාට.
0: ඔව්.
1: එහෙම නිකන් අර අපි කියන්නේ ලයිම් ලයිට් එක හොයනවා කියලා.
0: ඒ කියන්නේ
1: මේ වේදිකාව උඩට ඇවිල්ලා තමන්ට තමයි
0: ටෙන්ෂන්
1: එක හම්බෙන්න ඕන. ඒ කියන්නේ ඇත්ත නායකෙක් වුණා නම් ඒ වෙලේ කරන්නේ මේ කප් එක දීලා බහැලා
0: යනවනේ.
1: ක්‍රීඩකයන්ට සමරන්න දීලා එහෙම නොදී. අපි දැක්කා ස්ටේජ් එකේ මේ යන ලෝකෙම කතා බහට ලක් වුණා. මොකද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? අපිට බයයි. ලෝකේ දැවැන්තම ගුවන් හමුදාව, නාවික හමුදාව. ලෝකේ රුසියාවට විතරක් දෙවනිවන විශාලතම න්‍යෂ්ටික මේ පිපුරුම් බලය තියෙන රට. ඒ රට පාලනය කරන මිනිස්සු අර ෆුට්බෝල් කියලා සූට්කේස් එකක් එහෙම අරගෙන යන්නේ ලෝකේ පුරාම තියෙන න්‍යෂ්ටික අපි එකපාර ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒ හැම වෙලේම යනවනේ. ඒ කියන්නේ ඇමරිකානු ජනාධිපතිවරයාට ඒ දකුණු පසින් එක නිලධාරියෙක් බ්‍රීෆ්කේස් එකක් තියන් යනවා. මේක ඇතුලේ තමයි තියෙන්නේ රිමෝට් එක. මේක පත්තු කරන්න පුළුවන් මිනිස්සයා, මේක ප්‍රෙස් කරන්න පුළුවන් මිනිස්සයා මෙහෙම හැසිරෙනවා දැක්කම අපිට hina නෙමෙයි මේ මුළු ලෝකෙටම බය හිතෙනවා. ඉතින් ඒ බය දැනුණා FIFA ලෝකසලාන අවසානයේ. දැන් ওই විදිහට අපි කිව්වා මේ අර අර නටාන්ස් ඔක්කොම ගැව්වා ඉවරයි කිව්වා. නෑ ප්‍රශ්නයක් නෑ, එහෙම ඉවරුන්නේ නෑ. ඊට පස්සේ කිව්වා නාවික හමුදායේ බල ඉවරයි කියලා. ඊට පස්සේ කිව්වා හමුදාව ඉවරයි කියලා. නේ ඊට පස්සේ කිව්වා ඒගොල්ලන්ගේ මිසයිල් දැන් 90%ක් ඉවරයි කිව්වා. හැබැයි තාම යුද්ධය යනවා. මොනවද මේ කරන්නේ? දැන් අලුත්ම ඉලක්කය වෙලා තියෙන්නේ අපි ඔය කියපු සාග්‍රෝස් කඳු වැටිය. ඔන්න ඔය කන්දෙන්, ඒ කියන්නේ කන්ද යට, අපි කිව්වනේ ඉරානයේ පහෙන් එකක් කඳු තියෙන්නේ කියලා. ඔය කන්ද යට තව මීටර් 100ක් විතර යටට වෙන්න තියෙනවලු මේ යුරේනියම්.
0: රයිට්.
1: න්‍යෂ්ටික බෝම්බයක් නිෂ්පාදනය කරන්න පුළුවන් විදිහේ 60%කට වඩා බලගන්වපු යුරේනියම් තියෙනවලු.
0: ඕකේ.
1: මේ යුරේනියම් ටික හොයන්න දැන් එක එක සෙල්ලම් දැම්මනේ. ඉස්සෙල්ලම ගාව යුරේනියම් තියෙනවා. මේගොල්ලෝ බෝම්බයක් හදන්න ලගයි නැෂ්ටික බෝම්බ. ඒක නිසා තමයි අපි ආක්‍රමණය කරන්න කියලා. ඊට පස්සේ අර එකපාරක් මතක ඇති අර ඇමරිකානු ගුවන් හමුදා නිලධාරියෙක් ඉරාන දේශ සීමාව ඇතුලේ ඉන්නවා කියලා ලොකු මෙහෙයුමක් කරා.
0: අපි ඒ කතාව
1: කිව්වනේ. කවර් ස්ටෝරි එකක් හදලා ලොකු මෙහෙයුමක් කරා. ඒක සිද්ධ වුණේ ඔය නටාන්ස් වලට බොහොම ආසන්නේ.
0: රයිට්.
1: හැම මෙහෙයුමම වෙන්නේ නටාන්ස් වලට
0: ළඟින්.
1: නැති වෙනවනම් කරුණ නැති වෙන්නේ නටාන්ස් වලට ළඟින්. ඉතින් නටාන්ස් වලට ඉඳලා පොඩ්ඩක් බටහිරට වෙන්න තමයි ඔය සාග්‍රෝස් කඳු වැටියේ තියෙන්නේ.
0: රයිට්.
1: මේගොල්ලෝ දැන් කියනවා කිලෝග්‍රෑම් 440ක යුරේනියම් ප්‍රමාණය මේ කඳ යට තියනවලු.
0: රයිට්.
1: මේ කඳ යට ලොකු ෆැසිලිටි එකක ඉරානය සංගවලා තියෙනවා. ඒකෙන්ද අපි මෙතනට ප්‍රධාන වශයෙන් ප්‍රහාර එල්ල කරනවා. මේ මේ මේ එල්ලවන ප්‍රහාර මාලාවේ ප්‍රධාන ඉලක්ක කිහිපයක් තියෙනවා. එකක් තමයි බන්දර් අබ්බාස් කියන ওই වරාය. ඊළඟට තමයි කාග් ගයිලන් කියන දූපත. ওই ගල්ෆ් මුහුදේ ඉරානයට බොහොම සමීපයෙන් තියෙන දූපත. ඊළඟට ওই සාග්‍රෝස් කඳු වැටිය. ඔන්න ඔය තුනට තමයි මේ වෙලාවේ ඇමරිකාව ප්‍රහාර එල්ල කරන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි දන්නේ මේ යුද්ධය මොන අතකට පෙරලෙයිද කියලා. ඉරානයත් මේක අතරින් ලෑස්ති නෑ. අපි දැක්කා අරගච්චි විදේශ ඇමතිතුමා කියනවා අපේ රතුකට පැනලා
0: තියෙනවා.
1: සාමාන්‍යයෙන් අපේ රතුකට පැනලා තිබ්බේ මෙච්චර සචිනිට විතරයි.
0: ඒක
1: රතුකට පනිනට පෙර දැන් ඉරාන විදේශ ඇමතිතුමාටත් රතුකට පැනලා තියෙනවා කියලා කිව්වා. අපි මේකට බොහොම ප්‍රබල විදියට උත්තර දෙනවා කියලා කියලා තියෙනවා. ඉතින් ඒ ප්‍රකාශයත් එක්ක මේ වෙනකොට යුදමේ තත්ත්වය තව තවත් වර්ධනය වෙලා තියෙනවා. අපි ඊට පේන මානයක මේගොල්ලෝ යාළු වෙයි කියලා අතට අත දීලා අර ගිවිසුම් සයින් කරලා ගිවිසුම මේ විදිහට වැඩ සිද්ධ වෙයි කියලා හිතන්න බෑ. මොකද ඔය අර කරුණ උදාහතර ගිවිසුම ඒකම තිබ්බා. ගිවිසුම අත්සන් කරපු දවස් ඉඳලා සමහර කාරණා දින 30ක් ඇතුළත සම්පූර්ණ වෙනවා. සමහර කාරණා දින 60ක් ඇතුළත සම්පූර්ණ වෙනවා කියලා. දින 30ක් යන්නත් කලින් 60ක් යන්නත් කලින් ඒ දින 30 හෝ 60 කෙසේ වෙතත් අත්සන් කරලා දවස් දෙකක් යන්න කලින් කට්ටිය ගා ගන්න පටන් ගත්තා. ඉතින් දැන් ඒ தත්ත්වය බොහොම ප්‍රබල විදියට ක්‍රියාත්මක වෙනවා. මේ වෙනකොට ඇමරිකාව මේ ইনফরমේෂන් හංගනවා. තොරතුරු සංගවනවා.
0: ඒගොල්ලන්ගේ කට්ටියගේ තොරතුරුත් හංගනවා.
1: හංගනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට සිද්ධ වෙච්ච හානිය සම්බන්ධයෙන් තොරතුරු මුලාවක් තමයි ලෝකයේ ඉස්සරහා තියෙන්නේ කියලා CNN මාධ්‍ය අනාවරණය කරනවා දැක්ක ලෝකේ පුරා ජනමාධ්‍ය කියන මේ අපිට ලැබෙන ඩේටා ඇත්ත නෙමෙයි. මීට වඩා මේ තත්ත්වය බොහොම දරුණුයි. විශේෂයෙන්ම ගල්ෆ් කලාපයේ ඇමරිකාවේ ඇස විදියට තිබ්බ රේඩාර් පද්ධති. ඒ කියන්නේ ගල්ෆ් අනිත් රටවලට ඉරානයේ මිසයිලක් එද්දි කල් තියා හඳුනා ගන්න පුළුවන් පද්ධති මේ වෙනකොට සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. අපි ඒක දැක්කා කුවේට් වලට එහෙම එල්ල වෙච්ච ප්‍රහාරවල වලදී. ජෝර්දානිය ඊශ්‍රායලයට ළඟින්ම තියෙන එහා පැත්තේ තියෙන රට. ඒ කියන්නේ ඊශ්‍රායලයට කොහොම ගැහුවත් ජෝර්දානිය හරහා තමයි
0: යන්නේ.
1: මැද ඉඳගෙන ගුටි ගන්නවා. කිසි හේතුවක් නැතුව. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි මැද පෙරදිග මේ තත්ත්වයන් වර්ධනය වෙලා තියෙන්නේ. ඉතින් අපි හැම වෙලේම ටවුන් එකෙන් වහට ඒ ගැන මතක් කරනවා. මතක් කරපු නැත් දවසට අහලත් තිබ්බා. අපි අර කට්ටයක් එහෙම දානවනේ අපි අවසර. ඒක අහන්න බලන්න කට්ටයක්.
0: කට්ටයක් ඉන්නවා
1: නේද? ඉතින් ඕක තමයි. අපි බලමු ඉස්සරහට මේ දේවල් කොහොමද වර්ධනය වෙන්නේ කියලා. කොහොම හරි අපිට අපේ සීට් බෙල්ට් ටික තද කරගෙන ඉන්න වෙනවා.
0: තද කරගෙන ඉන්න වෙනවා. ඒත් එක්කම ඉතින් අපි කොන හොයලා බැලුවොත් ඇමරිකාව තමයි ඔක හැම එකෙම මුල ඉන්නේ. එහෙන් කැනඩාවට 50%ක ටැරිෆ්ස් ගහනවා. ඒකයි මම කිව්වේ දේ නැහිරලා මම අද කැනඩාවට මම හරි කරන්න ඕනේ කියලා හිතනවා. ඊට පස්සේ අනිත්
2: පැත්තේ ඩස් දෙක ගහන ලෝගෝ සිතීමක් පිටිය ගහන මෙහෙම
0: අපිට අමතකුණාට යුක්‍රේන් පැත්තෙත් තාම යුද්ධයක් යනවා. ඒ පැත්තේ යුද්ධෙටත් ට්‍රම්ප් උදව් කරන කතාවක්
1: සහ මේ බ්‍රිතාන්‍ය වැඩේට එන්ටර් වෙලා තියෙනවා. අලුත් අගමැතිතුමා කියලා තියෙනවා තමන්ගේ ගුවන් හමුදා කඳවුරු අපි මේ ඇමරිකාවට දෙන අවසර දෙනවා භාවිතා කරන්න ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කරන්න කියලා. මීට කලින් ස්ටාමර් අගමැතිතුමා ඒකට ඉච්චර කැමති වුණේ නැහැනේ. කෙලින් උත්තරයක් දුන්නේ නැහැ. බෑ කිව්වෙත් නැහැ. හා කිව්වෙත් නැහැ. හිටපු කෙනා.
0: හිටපු කෙනා.
1: ඔව්. ඒක නිසා යාට ගෙදර යන්න උනාද දන්නේත් නැහැ. කොහමද දැන් ආපු කෙනා කැමති වෙලා
0: තියෙනවා.
1: එහෙම තමයි නේ. ඇමරිකාවට බෑ කිව්වොත් යාට ගෙදර යන්න.
0: ගෙදර යන්න වෙනවා.
1: හා කිව්වොත් ඉන්න පුළුවන්. ඔව්.
0: දැන් එහෙත් කීයක් ආවද ඉතින් ප්‍රයිම් මිනිස්ටර්ස්ලා.
1: එහෙ දැන් ආව මේ 7 වෙනියද කොහෙද?
0: ඔව්. ඔන්න ඕකයි ඉතින් ලෝකේ තත්ත්වය.
2: ඉන්න මේ ඒ දවස්වල බ්‍රිතාන්‍ය පැත්ත යනවනම් පොඩ්ඩක් පරිස්සමෙන්
1: පරිස්සමෙන්
2: අල්ලලා අගමැති කරන්න
1: පුළුවන්.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕනේ
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
4: උදේ 8 විනාඩි 22යි
6: ප්‍රයිම් කොලම්බෝ
7: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
6: ප්‍රයිම් කොළඹෝ
8: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: කලප හැලප රොටි පිට්ටු ඇඟට ගුණට පදමට විජේකින් අරන් ආවේ හොඳම කුරක්කන් එක.
11: එදා රටක් සම්බලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජෝ කෑමකට
12: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
13: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේවීමක් සහිත Damro washing machine සඳහා විශේෂ වට්ටම්. සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්.
14: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC Finance. හරියන්න හරිම තැන.
16: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
17: මම අනුදි ගුණසේකර. මේ ශ්‍රී ලංකා කිරුළ මාව තරුවක් කළා. දැන් ජීවිතේ හැමතැනම මට දිදුලන්න වෙලා. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු වෙන්න. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
18: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
19: Kills නැවුම් බවයි අඩුම මිලයි.
20: Life එකේ mood එකට chill එක happening වෙන. Young vibe එකට set වෙන නියම කිරි. Rich life රස වර්ග පහකින්. Rich life සමග මුළු life එකම rich.
21: Life is rich with rich life.
22: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
23: දැන් ඕන නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
24: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
25: නවින සදිවේගයක් සුපිරිම අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය. SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0715564600ට WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
26: ජූලි 22 වැලිගම සුපර් මාකට් අසල.
27: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
28: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතල ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
0: FM Anupaha FM 94.8 Net FM

0: උදේ 8යි විනාඩි 29 අයල්ගොටාම වෙලාව.
1: හොඳ වෙලාව. මොනවාද හොඳ වෙලාව?
0: මොනවාද හොඳ වෙලාව?
1: ඔයා කියන දෙයකට මේක හොඳ වෙලාව.
0: එහෙනම් වැදගත් පණිවිඩයක් කියලා ඉමුද මුලින්?
1: කියන්න බෑ.
0: මුලින්ම කියන්නේ වැදගත් පණිවිඩයක්. අපිට කිව්වා ඕගොල්ලන්ට කියන්න කියලා. NSB බැංකුවෙන් දැන් ඔයාගේ account එක තියෙන බැංකුව තියෙනවානේ. ඒකට ඇවිල්ලා. ඔයා ඔය දීපු details තියන්නේ account එක හදද්දි.
1: අර මේ form එකක් දෙනවානේ.
0: අන්න හරි.
1: මේ KYC form එක.
0: ඒක ඔය customer.
1: ඔව්. ඒක fill කරලානේ අපි සාමාන්‍යයෙන් account එකක් පටන් ගන්න.
0: පටන් ගන්නනේ.
1: ඒකට අදාළ data ටික නේ.
0: ඔව්.
1: මොනවද කරන්න තියෙන්නේ?
0: ඒකට අදාළ data ටික දැන් මොනවද තියෙන්නේ? ජාතික හැඳුනුම් පත්තංකේ තියෙනවා. ඊළඟට ස්ථිර තැපැල් ලිපිනය තියෙනවා. ස්ථාවර සහ ජංගම දුරකථන අංක
1: තියෙනවා.
0: ඊපස්සේ විද්‍යුත් තැපැල්.
1: ඒ කියන්නේ
0: email. විද්‍යුත් තැපැල් ගොවම තේරෙන්නේ.

0: අන්න මං පරණ විදිහමයි මම වෙනස් වෙලා
1: නැහැ
0: මගේ ඩීටේල්ස් ඔය ටිකම තමයි කියන්නේ
1: ඒ විදිහටම තියනවා කියලා ඔයාලා කන්ෆර්ම් කරන්න තියෙන්නේ ඉතින් ඔයාලා වඩාත් ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දෙන්න තමයි මේ වැඩේ කරන්නේ ඒක හින්දා ඉතින් මතක් කරලා මේ වැඩේ කරගන්න ගිහිල්ලා අපි කියන නිසා නෙමෙයි ඔයාගේ බැංකු කටයුතු සුරක්ෂිත
0: වෙන්න ඕන නිසා
1: කරන්න අපි කියලා දුන්නානේ මේ වගේ සිස්ටම්ස් අප්ඩේට් කරන එකේ වැදගත්කමනේ ඔයාගේ ඩේටා අප්ඩේට් කරලා තියාගන්න එකේ වැදගත්කම ඊට පස්සේ ඔයාගේ account හරියට අප්ඩේට් වුනේ නැත්නම් ඒ මොන මොන විදිය නීති විරෝධී දේවල් වලට භාවිතා වෙන්න පුළුවන්ද ඒ වගේ දේවල් වලට මේ අනාවරණය වෙන්න පුළුවන් හැකියාව කොච්චරක්ද කියලා දේවල් ගොඩාක් අපි කිව්වා. ඉතින් ඒක හින්දා ගිහිල්ලා වගේ මේ account එක update කරන්න කියලා අපි ආයේ මතක් කරනවා.
0: Right. හරි. අපි යනවා මේ මට එහෙම පාවිච්චි කරන්න පුළුවන් බඩුවක් ගැන කියන්න. ඔය දෙන්නට බෑ.
1: අපිට බෑ ඔයාට පුළුවන්.
0: මට පුළුවන්.
1: ආ.
0: මොකද දන්නවද?
2: ඒ මොනවද?
1: ඒකන අපි දැනගන්න.
0: Wikipedia Pro.
1: බුද්ධිවර්ධනය කියන එක සෑහෙන්න අත්‍යවශ්‍යයි අපිට සමහර වෙන දේවල් දැක්කට පස්සේනේ පාරේම ගමනක් යද්දි තේරෙනවා බුද්ධිවර්ධනය කොච්චර වෙන්න ඕනෙද
0: කියලා
1: පෝලිමක ඉද්දි නේ ඔය එකපාරක් නිකන් ලංකාවේ වාහනයක් කෙලෙව්වනම් බස් එකක ගියානම් සමහර අවස්ථාවල සමහර කියන්නත් බෑනේ අපි
0: බහුතරයක්
1: කියලා මැජොරිටි කියලා අවස්ථාවල අපිට තේරෙනවා බුද්ධිවර්ධනය කියන එක කොච්චර වැදගත්ද
2: කියලා
1: නේ පුරවැසියන්ට ඒක වැදගත් ඊට පස්සේ පුරවැසියන් පාලනය කරන අයට ඒක වැදගත් හැමතැනම ඒක වැදගත් හරිද ඒක හින්දා මේ ඔන්න ඇංක මතක් කරනවා පොඩ්ඩෝ වර්ධනය වෙද්දී ඒගොල්ලන්ගේ ඒ වයස් අනුව ලැබෙන්න ඕන නිශ්චිත පෝෂණයක් තියෙනවා ඒ පෝෂණය ඒගොල්ලන්ගේ මානසික ක්‍රියාකාරීත්වය ඒ කියන්නේ දරා ගැනීමේ ශක්තියනේ ලොකු වෙන්න දේවල් දරා ගන්න පුළුවන් හැකියාව ඊට පස්සේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව නේ ඊට පස්සේ ශාරීරික වර්ධනය ෆිසිකලි ලස්සන්ට අපි කියන්නේ අර නිකන් කීයේ විතරද 6-4 කොරවල් වගේ සමහත නේ එහෙම වෙන්නේ අපේ කොල්ලෝ
0: නේද ඔයගොල්ලෝ කොල්ලෝ ගැන විතරක් කියන්නේ ගෑල් ළමයින්ට බැංක පීඩියා ප්‍රොබන්න
1: බෑ නේද අපි ගෑල් ළමයිගේ ශාරීරික වර්ධනය මෙතන කියන්න ගියා නම් ඕගොල්ලෝ අපි ගැන වැරදි විදිහටනේ
2: හිතන්නේ
1: ඒකයි අපි ඒක කිව්වේ නැත්තේ හරිද නැත්තම් අපිට ඒක හොඳට කියන්න පුළුවන් අරකට වගේ හරිද ඊට පස්සේ ආහාර ජීර්ණය ඊට පස්සේ දෘෂ්ටිය පෙනීම කියන දේවල් පෙනීම අනිවාර්යයෙන්ම හොඳට තියෙන්න ඕන
0: අනිවාර්යයෙන්
1: දැන් අපි දෙන්නම මායිසාරය දෙන්නම දුරපේන එක පොඩ්ඩක් අවුල් කරගෙන ඉන්නේ නේ හරිද එහෙම වෙන අවස්ථා තියෙනවා ඉතින් ඒක නිසා තමයි ඒ අදාළ වයසේදී අදාළ පෝෂණයන් දෙන්න ඕනේ කියලා මතක් කරන්නේ ඉතින් ඇංක මතක් කරනවා ඒගොල්ලන්ට බොහොම සමබල ආහාර වේලක් දෙන ගමන් අනිවාර්යෙන්ම Wikipedia Pro දෙන්න කියලා එතකොට අර අවශ්‍ය කරන පෝෂණයන් ඔන්න බූස්ට් කරලා ඒකේ වේගය බලපෑම වැඩි කරලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා Wikipedia Pro එක. ඉතින් පොඩ්ඩන්ට අනිවාර්යයෙන්ම Wikipedia Pro දෙන්න.
0: Right. පොඩ්ඩන්ට Wikipedia Pro දීලා ඒගොල්ලෝ ලොක්ක වුණාම කාටද ආඩම්බර?
1: කාටද ආඩම්බරනේ? ඒගොල්ලන්ගේ මොලේ හොඳට වර්ධනය වෙලා හරියට වැඩ කරන්න ගත්තම කාටද වාසිනේ?
0: කාටද වාසි ඇත්තරම?
1: අපිටනේ වාසි. මේකට පුරවැසිය වෙච්ච අපිට තමයි වාසි.
0: Right. අපි යනවා දැන් ඔයා සමහරු ඉන්නවා ASCII මේ හොට් ස්පොට් එකක ජීවත් වෙන්න කැමති කට්ටිය. කියන්නේ තමන් ඉන්න තැන ඉඳලා සුපර් මාකට් එකට ඇවිදින දුර. ඉස්කෝල වලට විනාඩි 5ක දුර. හොස්පිටල් එකකට හදිසියකට යන්න හරිම ලේසි. මේ වගේ තැනක හැමෝටම ඉන්න චාන්ස් එක හම්බෙන්නේ නැහැ. හරි. කීප දෙනෙක්ටයි හම්බෙන්නේ. හැමෝම කැමතිත් නැහැ. මේ කැමති කට්ටිය ඉන්නවනේ දැන්. කියන්නේ ගොඩක් අය ෆැමිලිස් තමයි කැමති. ඒතකොට ළමයි ඉන්නවා.
1: ඔව්.
0: ඒතකොට ලේසිනේ
1: වැඩ කරගන්න. ඒගොල්ලන්ට මේ හරි ඉක්මනින් ඉස්කෝල යන අයට ඉස්කෝලට යන්න පුළුවන්. වැඩට යන කට්ටියට වැඩට යන්න පුළුවන්.
0: Yes.
1: බිස්නස් එකක් කරන කෙනෙක්ට උනත් හරිම ආසන්නයිනේ ලංකාවේ වාණිජ නගරය හරි මැදනේ.
0: මැදනේ
1: තියෙන. මේ අපාර්ට්මන්ට් එක තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි the prime colombo in colombo 9 by prime residencies apartment එක ගැන මතක් කරන්නේ.
0: Right.
1: ඔයාට baseline road එකේ ඉඳලා මීටර් 50. ඔව්. ඇතුළට එන්න තියෙන්නේ. හරිද? එතකොට ඔයාට පේනවා. එතනට එන්න ඕනේ නැහැ මීටර් 50 එන්න ඕනේ නැහැ.
0: ඔව්.
1: ඔයාට ඈතට පේනවා ලොකු towers 3ක් තමයි මේ prime resident ලගේ අලුත්ම apartment project එකේ තියෙන්නේ.
0: Right.
1: මේ වෙනකොට මේක අන්තිම අදියරට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි දැම්ම reservation පටන් අරන් තියෙනවා. මොකද ඉක්මනින් apartments ටික විකිණිලා යනවා.
0: Right.
1: ඒක නිසා ඔන්නwidehat අපි මතක් කරනවා රුපියල් මිලියන 45 ඉඳලා ඉහළට ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ apartment එක වෙන් කරගන්න. මිලියන 45 වුණත් එකපාර ගෙවන්න ඕනේ. වාටක හිමින් සරේ ගෙවාගෙන යන්න පුළුවන් හැකියාව තියෙන අවශ්‍යතාවය අනුව ඒක වාට කතා කරගන්න පුළුවන් ප්‍රයිම් ලෙක්ක ගන්න කෝල් එකක් මෙන්න මේ නම්බරකට 0710 7013

0: තුනේව තුන බිදුවයි හත්සේ දහයයි හතේව තුනයි තුනේවා තුන
1: ලෙසි නම්බ එකක්
0: ලෙසි නම්බ එක මේ ඔයා දන්නවා දැන් අර අපි මේ කතා කරා නිසාර මේ දැන් තව මතක්කන් දේවල් තියෙන ඒ අතර මැද අපි තව දේවල් වලට කියන්නේ බෑ මේ ඔය මැද පෙර දිග දැන් යුද තත්ත්වයනේ ඊට පස්සේ ඔය ගාසා තීරය ගැන එහෙම අපි සෑහෙන්න කතා කරානේ ගාසා තීරයේ සිද්ධ වෙච්ච දැවැන්ත ජන සංහාරය ගැන ෆිල්ම් එකක් හදනවා බ්‍රිතාන්‍යේ ඔය ඩොකියුමෙන්ටරිස් හදන වාර්තා චිත්‍රපට හදන කණ්ඩායම මේකේ නම තමයි ද ගාසා ඩොක්ටර්ස් අන්ඩර් ද ඇටැක් වෛද්‍යවරු ප්‍රහාරයට ලක් වෙනවා ගාසාවල ඒ කියලා කියන්නේ මේ හරි සරල කාරණාවක් මේ ගාසා රෝහල් වලට ප්‍රහාර එල්ල වෙන එක නේ දරුවන්ට අපි දන්නවනේ මේ වෙනකොට 73,000කට එහා ජීවිත හානි ප්‍රමාණයක් ගාසා වලින් වාර්තා වෙලා තියෙනවා ඉතින් මේ ගැන තමයි මේ ඩොකියුමෙන්ටරි එක හදන්නේ සාරා මේක ටෙලිකාස්ට් කරන එක BBC එක ප්‍රතික්ෂේප කරනවා මේක බෑ මේක පෙන්නන්න බෑ. මේක වෙන්නොත් ප්‍රශ්න අපිට. ඒක ටෙලිකාස්ට් කරන එක මේගොල්ලෝ නවත්තනවා. ඊයේ මේ ඩොකියුමෙන්ටරි එක මහා බ්‍රිතාන්‍යයේ බැෆ්ටා සම්මානයෙන් පිදුම් ලබනවා හොඳම ඩොකියුමෙන්ටරි එක විදිහට නැත්නම් වාර්තාමය චිත්‍රපට විදිහට.
2: අර ප්‍රතික්ෂේප වුණත්.
0: ඔව් ප්‍රතික්ෂේප වුණත් BBC අයි ප්‍රතික්ෂේප කරත් ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ජනතාව මේක පිළි අරගෙන තියෙනවා. ඉතින් බැෆ්ටා කියලා කියන්නේ ද බ්‍රිටිෂ් ඇකඩමි ඔෆ් ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් ආර්ට්ස්. ඒ කියන්නේ මහා බ්‍රිතාන්‍යයේ entertainment industry එකේ දිනා ගන්න පුළුවන් ඉහළම සම්මානයක් තමයි බැෆ්ටා කියලා කියන්නේ. ඉතින් හොඳම ඩොකියුමෙන්ටරි එකට ඔන්න මේ අපි කියපු ද ගාසා ඩොකියුමෙන්ටරි එක සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. හොයාගෙන බලන්න ලස්සන ඩොකියුමෙන්ටරි එකක්. BBC එක බෑ කිව්වත්. හැබැයි මහ ජනතාව බ්‍රිතාන්‍යයේ සහ මේ කලාව සම්බන්ධයෙන් කටයුතු කරන අය මේක හොඳම ඩොකියුමෙන්ටරි එක විදිහට පිළි අරගෙන තියෙනවා. ඒක තමයි අපි කලින් කිව්වේ මේ තොරතුරු මායාවක් ඇතුළේ තමයි අපි මේ ටිකේ ජීවත් වෙන්නේ. අපි කියන්නේ මේ ইনফরমේෂන් ඉලූෂන් එකක් ඇතුළේ. එහෙම ඉලූෂන්ස් හදන්න පුළුවන් ඇමරිකාව වගේ රටවල් වලට ඒගොල්ලන්ට සල්ලි තියෙනවා, මාධ්‍ය බලය තියෙනවා, ඒගොල්ලන්ට සමාජ මාධ්‍ය වේදිකාවන් තියෙනවා, ඇල්ගොරිතම්ස් අයිති ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට ඉලූෂන්ස් හදන්න ලේසි. ඒගොල්ලෝ ඉලූෂන්ස් හදනවා. හැබැයි ඔයා ඉලූෂන්ස් ඇතුළේ ජීවත් වෙන්න එපා. එහෙම ඉලූෂන්ස් වලට රැවටෙන්නේ නැතුව ඉන්න නම් ඔයා හැමදාම
1: ඇල්ගොටවුන් අහන්න මොලේ පාවිච්චි කරන්න.
0: අද ඉන්ටර්නැෂනල් බ්‍රේන් ඩේ එක.
1: බ්‍රේන් ඩේ එක. රයිට්. අපි සින්දුවක් අහන්න යන්න ඕනේ ඊට කලින් මතක් කරන්නම්. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ගැනත් දැන් ඔන්න වැඩි දියුණු වෙලා, ටෙක්නොලොජි එක වැඩි දියුණු කරලා, ඕගොල්ලන්ට ආයේ හිතන්න දෙයක් නෑ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දාන්න. මොකද උඩින් තියෙනවා හයිඩ්‍රොෆෝබික් කෝටින් එක, යටින් තියෙනවා මැටි ලේයර් එක. ඉතින් තව මොනවද ඕනේ?
0: ආයේ තව හිතන්න දෙයක් නෑ. වඩ ගැලින්ම තියෙන්නේ ලගම ඉන්න රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ඒජන්ට් ගාවට යන්න. ගිල්ලවට පුළුවන් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් මිලදී ගන්න. එහෙම ඔයා කවුද ඒජන්ට් කියලා දන්නේ නැත්නම් මෙන්න මේ හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් ගන්න. 1396 කෝල් එකක් ගත්තට පස්සේ ඔයාගේ ඉන්න ගම ප්‍රදේශය කියන්නේ. එතකොට ඒගොල්ලෝ කියයි ඔයාට ආසන්නම ඒජන්ට් කවුද කියලා. ගිහිල්ලා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගන්න. මොකද අවුරුදු 60ක විශ්වාසයත් එක්ක තමයි රයිනෝ අපිත් එක්ක ඉන්නේ.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Avurudu 3 Sita 6 Dakwa Daruan Sandahama Nipadavu Cowen Gate 4 Avurudu 90 Pura Sri Lankiya Mawurunge Hari Thiranaya Daruwata Kiripiti Laba Deemata Pera Sama Vitama Saukhya Vaidya Vruttikiyakugen Upades Laba Ganna
2: උදේ 8 විනාඩි 43යි.
3: ඩම්රො ෆෝම් මිට සඳහා 10% 15ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රො ප්‍රදර්ශනාකාරවලින්.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු.
5: Big big දිනුමයි bonanza bonanza
6: Satipata scooter, dinapata smartphone, big race servo, big lighter wala athi escort dunkya. Visitunai 43 ta denma SMS kara dawatane langa thaba ganna.
7: Keels pethin dan obata honduma denmana saha wedi ithiriyak. Surf Excel redi sedum kudu kilo ekak sandaha 125ka wattamak. Melbourne Mari biscuit gram 350ak sandaha 125ka wattamak. Athyawashya paanda sandaha honduma denmana Keels pethinma pamanai. Kondis sahithai.
8: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pio TV නිල විකාශන සහකරු
9: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර කාල
10: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙල මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙල මසාලා
11: ඔබව ඉදිරියෙන් තබන SLT Mobitel ශ්‍රී ලංකාවේ අංක 1 හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානෙන් පිදුම් ලබයි. SLT Mobitel සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
12: Life එකේ mood එකට chill එක happening වෙන young vibe එකට set වෙන නියම කිරි rich life රස වර්ග පහකින් rich life සමග මුළු life එකම rich
13: life is rich with rich life
14: වෙනස්ම රසයක් වෙනස්ම විදියට veja instant noodles රස හතරකින්
15: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනो රූෆින් විදින් හඳුන්වා දෙන රයිනो ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Nandun Vadina. Rhino Premier Roofing Sheet. Fatty Stress and Hall. Dahatunai Anuhayamatana.
16: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0447 21 33 540

0: උදේ 8 විනාඩි 51 යල්ගොඨාම වෙලාව අපි යන්න ඕනේ අපේ අන්තිම පැයට.
1: හරි.
0: ඊට කලින් අපි යන්න ඕනේ LB එක පැත්තට.
1: හරි. LB ෆයිනෑන්ස් එක පැත්තට යන්න ඕන. ගිහිල්ලා වට මතක් කරන්න තියෙන්නේ. ඉතින් FD එකක් දානවා නම් අනිවාර්යෙන්ම එකම එක තැනයි තියෙන්නේ. ඒ තමයි LB ෆයිනෑන්ස් කියලා කියන්නේ. මොකද රුපියල් බිලියන 400ක්ම වුවත්කම් සමුදායක් තියෙන ආයතනයක්. රුපියල් බිලියන 150ක තැන්පතු වටිනාකමක් තියෙන ආයතනයක් මේ වෙනකොට. ඒ වගේම තමයි පාරිභෝගිකයින් වහිතන්නේ කීයක්ද? මිලියන 1.5ක්.
0: ලක්ෂ 15ක්.
1: විතර ගනුදෙනු කරන ආයතනයක් තමයි LB ෆයිනෑන්ස් කියලා කියන්නේ. ඉතින් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වලට අනුව ෆිච් රේටින් ආයතනය කියනවා A මයින ග්‍රේඩින් එකක් තමයි තියෙන්නේ කියලා. ලංකා රේටින්ස්ලා කියනවා A ප්ලස් අගයක රේටින් එකක් තමයි තියෙන්නේ කියලා. ඉතින් ජාත්‍යන්තරව ගත්තත් දේශීයව ගත්තත් අර අකණ්ඩව මෞල්‍ය ශේෂ්ත්‍රයේ තමන්ගේ නම, ඒ කියන්නේ ආයේ හේ දෙන්න දෙන්නේ නැතුව, එහෙම කියන්නේ විශ්වාසය කඩ කරගන්නේ නැතුව අකණ්ඩව එකම තැනක තියාගත්තු නිසා තමයි අපි අර කියන්නේ නිකන් නොසැලී හිටපු නිසා තමයි LB ෆයිනෑන්ස් වලට මෙන්න මේ A ග්‍රේඩින් සම්බෙලා තියෙන්නේ ජාත්‍යන්තර හා ජාතික වශයෙන්. ඉතින් වසර 55ක විශ්වාසය, ඒකින්ද ආයේ ඔයාලට බය වෙන්න ඕනේ නැහැ. ගිහිල්ලා FD එකක් දානවා නම් ඔයාලට තියෙන එකම තැන තමයි LB ෆයිනෑන්ස් කියන්නේ. LB SIM app එක ඩවුන්ලෝඩ් කරගන්න.
0: හරිද?
1: ඔයාලට ඊට පස්සේ ගෙදර ඉඳන් වුණත් ඔයාගේ FD එක ඕපන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි FD එකෙන් ලක්ෂ 3ක් දක්වා ණයක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් යන්න ළඟම තියෙන LB ෆයිනෑන්ස් ශාඛාවට වැඩි විස්තර දැනගන්න කතා කරන්න 01112200 නම්බර එකට.
0: ඕකේ. හරි. ඊට පස්සේ අපි යනවා දම්රෝ එක පැත්තට. මොකද අපි දන්නවා ඕගොල්ලෝ වොෂින් මැෂින් එකක් ගන්න බල බල හිටියේ කියලා.
1: හිටියේනේ. අන්න ඒකයි. දැන් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මේ ඉන්ටර්නැෂනල් බ්‍රේන් ඩේ එක දවසේ, වර්ල්ඩ් බ්‍රේන් ඩේ එක දවසේ මොලේ කල්පනා කරලා දැන්වත් ගෙදරට වොෂින් මැෂින් එකක් ගන්න.
0: ගන්න.
1: හරිද? එහෙම ගන්නව නම් අනිවාර්යෙන්ම දම්රෝ ගන්න ඕන.
0: දම්රෝ
1: වොෂින් මැෂින් එකක් තමයි ගන්න ඕන. හේතුව සාර ලංකාවේ අපේ කර්මාන්ත ශාලාවල තමයි දම්රෝ වොෂින් මැෂින් හදන්නේ. අපේ ශිල්පීන්ගේ අත්වලින් තමයි මේක හදන්නේ. එතකොට අපේ ෆැක්ටරි අවුට්ලට්ස් එකක් අවුට්ලට්ස් වලින් තමයි මේක එළියට එන්නේ.
0: එතකොට
1: මේක අපේ නිෂ්පාදනයක්. හරිද? ඊට පස්සේ ඔයාලා ඔය ස්පෙයා පාර්ට්ස් ඔය හොය ලෝකේ වටේ රට වටේ කරක් ගහන්න ඕනේ නැහැ. දම්රෝට කෝල් එකක් දුන්නට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා වැඩේ කරලා දෙනවා. මේ ආෆ්ටර් සර්විස් එක උපරිමයෙන්ම තියෙනවා. ඉතින් දම්රෝ වොෂින් මැෂින් එකක් ගන්න එහෙම ගද්දි දැන් ඔයාට රුපියල් 8000කට වඩා වටිනාකමක් තියෙන ස්ටීම් අයන් එකකුත් නොමිලේම හම්බ වෙනවා. ඉතින් දම්රෝ ප්‍රදර්ශනගාර 160ක් විතර ලංකා පුරාම තියෙනවා. යන්න කැමති එකකට.
0: කැමති එකකට තෝරගෙන යන්න ඔයාට ළඟම එකට. ඒත් එක මතක් කරනවා ඔයා දැන් උයන ගමන්නේ ඇත්තේ. උයනකොට විජය ප්‍රොඩක්ට්ස් දාන්න කියලා මතක් කරනවා වගේ කෑම එකට. මොකද ස්වභාවික දේවල් වලින් තමයි විජය ප්‍රොඩක්ට්ස් හදන්නේ. ඒ වගේම තමයි 100%ක් අර මේ ඔරිජිනල්. ඔයාට අර අනම්මනම් බොර බොරු නැහැ.
1: ඔතෙන්ටික් රහ ගන්න පුළුවන්. නියම රහ.
0: ඔතෙන්ටික් ශ්‍රී ලංකන් රස ගන්න පුළුවන්. විජේ කුළුබඩු දැමුවත් ඒ වගේම තමයි විජේ තේ තියෙනවා, කෝපි තියෙනවා, ඉන්දියාප පිටි ඇතුළු දුපිටි ඔය ඔක්කොම ඔයාට විජේ ළඟින් ගන්න පුළුවන්. හැබැයි WP ලාංඡනේ බලලා ගන්න කියලා මතක් කරනවා.

0: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
1: Prime Residences වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo.
2: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
3: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන. කොටු දෙකට 1000ක්, කොටු තුනට 4000ක්, කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිෂ්ඨ වගේ සුපිරි අලුත්ම ticket එක. අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook stable. ලියාපදිංචි මුළු සමාගමකි.

0: ಹಾಸ್ಪಿಸಿ ಪಾಲಿಸಿ ಎಸ್ಎಲ್ಐಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣೆ ಒಪ್ಪಿಮಿಯನ್ ಟೈಮಿರುವ ಲೆವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿ ಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ ಎಕ್ದಾಸ್ ಹಾರಸೆ ಹೆಟ್ಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕುಮಿನ್ ಮಾವಕುಮಿನ್
1: Kolamba meda baseline parata ita langin apartment ekak dannobata prime residences wethi nobawithata gena ena kolamba navayehi idivana the prime kolambo pasal rohal saha dainika avashyatha siyallatama vinadi kihipayai rupiyal million 45 sita ihalata aadambarein kolamba jeevath wenna adama katha karanna 0710777333 prime kolambo
2: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
3: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේවීමක් සහිත ඩම්රෝ වොෂින් මැෂින් සඳහා විශේෂ වට්ටම් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
4: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-376-716-76-72
5: ඇයි ෂුගර් කියන මූණෙන්නකන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747-31-33-540
6: FM 95.8 Net FM දිවයින පුරා
7: උදේ 9යි විනාඩියයි කයිදන්

0: සිංහයා ඔබ වෙත ගෙනෙන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ලෝල්සයකෙන් ලෝන් එක ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: එල්ලෝල්සි ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715555 අමතන්න.
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. චීනයේ පැවති 2026 ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රිදී පදක්කමක් දිනාගත් ලසිත ජයසිංහ දිවයිනට පැමිණ තිබෙනවා. චීනයේ කොංවින් නුවර සිට චයිනා ඉස්ටර්න් ගුවන් සේවයේ MU-713 දරන ගුවන් යානයෙන් ඔහු ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බවයි net news ගුවන්තොටුපළ නියෝජිතයා පැවසුවේ. මෙම තරගාවලිය රටවල් 117ක තරගකරුවන් 666කගේ සහභාගීත්වයෙන් ඉකුත් 10 දින සිට 20 දක්වා චීනයේ ෂැන්හයි නුවරදී පැවැත්වුණා. එම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රිදී පදක්කමක් දිනාගත් ලසිත ජයසිංහ කුරුණෑගල රාජකීය ජාත්‍යන්තර පාසලේ 13 ශ්‍රේණියේ ගණිතාංශයෙන් ඉගෙනුම ලබන සිසුවෙක්. මීට අමතරව මෙම තරගාවලියට සහභාගී වූ නිහල් තේජන, ජනිත රජවාසල සහ ප්‍රවීන් අතාවුදාරච්චි යන සිසුන් තිදෙනාද එහිදී ගෞරව සම්මාන දිනාගෙන තිබුණා. ඔවුන් පිළිගැනීම සඳහා එම සිසුන්ගේ දෙමාපියන් සහ ඔවුන් ඉගෙනුම ලබන පාසල්වල ගුරුබවතුන් පිරිසක්ද කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියා. මීළඟ net news පෙරවරු 10ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total k අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news the truth people trust. FM 95 FM 94.8 net fm.

0: උදේ 9යි විනාඩි 9යි අල්ගට අවම වෙලාව. අජි මම වෙලාව බලද්දී 9යි 9යි 9යි.
1: තප්පරත් 9යි.
0: තප්පරත් 9යි.
1: නියමයි. වා.
0: ආයි.
1: වයි නෝන මේ වෙලාවේ කොහෙද දන්නවද?
0: කොහෙද?
1: වයි නෝන ඇමරිකන් ගුවන් හමුදාවේ.
0: ඔව්.
1: නියම දශමයට මිලි සෙකන්ඩ් එකට වාඩ
0: වෙලාව හදන්න.
1: හිටියනම් වෙලාව හදන්න නෙමෙයි බෝම්බ අදරින්න යවනවා. හරියට ගණනය කරලා.
0: ඔව්.
1: අත අරින්න කියලා. කොහමද ගෑන් ළමයි දක්ෂයිනේ නේ.
0: ඔව්.
1: බෝම්බ අදරින්න
0: ගොඩක් ඇමරිකාවේ ගොඩක් ගෑනු ළමයි ඉන්නවා මිලිටරි එකේ කියලා කියන්න මේ වෙන කතාවක් නේ කියලා තියෙන්නේ.
1: ඔව් ඔව්.
0: ගෑනු ළමයින්ගේ බෝම්බ නැත්තම් උගලන්ගේ ජීවිත රහ වෙනවද කියන්නකෝ.
1: බෝම්බ නැත්තම්.
0: නැත්තම්.
1: ඔව්
0: පොඩ්ඩක් බෝම්බයක් අතෑරලා පොඩ්ඩක් සතුටු වෙලා රණ්ඩු වෙලා.
1: ඒ කියන්නේ ඕගලන්ට සතුටුයි නේ.
0: ඔව්. ඒ
1: කියන්නේ පිරිමි ළමයින්ට ගිහිල්ලා බෝම්බයක් අතෑරියට පස්සේ ඒක දිහා බලාගෙන ඕගොල්ලෝ සතුටු වෙනවා.
0: ඔව්.
1: ගොල්ලෝ නම් අනේ
0: ඕගොල්ලෝ දැකලා නැද්ද? ඔයා දැකලා නැද්ද? කියන්නේ උදේ නැගිටිනවා. මට පොඩා අද අමුතුයි වගේ. මං අද හස්බන්ඩ් එක වඩා රණ්ඩු වෙන්න ඕනේ. ඊට පස්සේ රණ්ඩු ඉවරනහම I feel good. එහෙම තමයි.
1: ඒ කියන්නේ කොයියෙත් පුපුරන්න බදන් ඉන්නේ.
0: Yes.
1: මං දන්නේ නැහැ ඒක. ඒක විවාහක දෙන්නේ නැන්නේ දන්නේ ඉතින් මම දන්නේ. මම දන්නේ ඔයා කොහොම දැනගත්තද කියලා.
0: මම දැනගත්තේ රීල් එකකින්.
1: ආ රීල් එකකින්. ඔයක තමයි කියන්නේ ඔය වැඩි බලන්න එපා කියලා. අපි අල්ගොටා වොන් එකෙන් නිතරම වට කියලා තියෙනවා ඔය මේ Instagram වල වෙන්න පුළුවන්, YouTube shorts වෙන්න පුළුවන් නේ.
0: TikTok
1: Facebook වල වෙන්න පුළුවන්, TikTok වෙන්න පුළුවන්. ඔය මේ short videos වැඩි බලන්න එපා.
0: ඔව්.
1: එතකොට ඔයාගේ මතකයට එහෙම ඒවා ප්‍රශ්න වෙනවා. නේ ඔයාගේ ස්නායු පද්ධතියට ඒවා ප්‍රශ්න වෙනවා. නේ ඊට පස්සේ ඒක දැන් පේනවනේ. සාරා වගේ එක එක දේවල් හිතෙන්න පටන් ගන්නවා. එක එක දේවල් හිතන්න පටන් ගන්නවා. එහෙම වෙනවා.
0: ඉතින් ඒක කතා කරා
1: ඕක නේ. ඔව් අපි ඒ ගැන කතා කරා නිතරම වගේ ඔයාට මතක් කරනවා ඔයෙන් වැළකෙන්න කියලා. ඉතින් වලකින්නේ නිසා වැඩි එපා
0: මොලේ පරිස්සම් කරගන්න
1: ලිමිට් එක
0: ට්‍රේන්ඩ් එක.
1: ඔව් ඊට පස්සේ ෆිල්ම් එකක්වත් පය දෙක බලලා ඉවර කරන්න බැරි වෙනවා එකපාර. එක ෆිල්ම් එක බලනවා දවස් 3-4ක් විතර.
0: සීරීස් එකක් වගේ.
1: එහෙම වෙනවා. හරිද? ඒවට මේ හැබැයි වෙන්න එපා, ඇඩික්ට් වෙන්න එපා.
0: රයිට්.
1: කොහොම හරි අද දැන් ජූලි 22 නේ. අපි කිව්වා World Brain Day එක කියලා.
0: Yes.
1: හරිද? ඉතින් ලෝකේ පුරා ඉන්න ඔය නියුරොලොජිස්ලා ස්නායු විද්‍යාව පිළිබඳ විශේෂඥයින් කියන දේ තමයි මේ වෙනකොට ලෝකේ මේ මොළය ආශ්‍රිතව නැත්තම් අපි දන්නවා මොළයේ විවිධ රෝගී තත්ත්වයන් හටගන්න පුළුවන්. අපි කියන්නේ ඩිෆිෂන්සීස් කියලා තත්ත්වයන් හටගන්න පුළුවන්. ඌනතාවයන් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ විවිධ රෝගාබාධයන්ගෙන් මොළය ආශ්‍රිතව පෙළෙන මේ වෙනකොට ඉන්නවලු බිලියන 3.4ක් ලෝකේ විවිධාකාරයේ ආබාධයන්. හරිද? එතකොට මොළයේ සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් මොළය ආශ්‍රිත ස්නායු පද්ධති වල වෙන්න පුළුවන්, රෝගී තත්ත්වයන් නිසා පීඩා විඳින සමහරලාට ඒගොල්ලන්ට තියෙන ඒ රෝගී තත්ත්වය ගැන ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒක එහෙම ලකුවට බලපෑම් කරන්න හැබැයි පොඩි අවුලක් තියෙනවා. එහෙම ඉන්නාලු බිලියන 3.4ක ප්‍රජාවක්. හරිද? ඒ වගේම තමයි සාරා ස්නායු විශේෂඥයින් ලෝකේ හිඟකම නිසා නියුරොලොජිස්ලා ලෝකේ හිඟකම නිසා බිලියනයකට විතර අවශ්‍ය කරන වෛද්‍ය ප්‍රතිකාර වෛද්‍ය උපදෙස් හරි විදිහට ගන්න බැරි වෙලා තියෙනවලු. බිලියන 3.4ක් කියන්නේ අපි කලිනුත් මතක් කරලා තියෙනනේ ලෝක ජනගහනය කීයද? බිලියන 8ක්. 3.4යි කියන්නේ මේකෙන් භාගයකට ආසන්නයි.
0: ආසන්නයි.
1: හරිම ආසන්නයි. මේ වගේ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙනවා. ඉතින් ඒ පෙළෙන අයගෙනුත් බිලියනයකට විතර නිසි වෛද්‍ය උපකාර ලබා ගන්න විදිහක් නැහැ. විශේෂයෙන්ම ඌන සංවර්ධිත නැත්නම් අපි ඔය කියන්නේ ඩිවලොපින් කන්ට්‍රීස් කියලා. සංවර්ධනය වෙමින් පවතින රටවල් තියෙන කවදාවත් වෙන්නේ
0: නැහැ.
1: ඒක වෙනවා.
0: પરંપરા ગાන ડેવલપિંગ
1: કન્ટિન્યુઅસ ટેન્સ ing දාලා තියෙන ડેવલપિંગ ing දාලා තියෙන කවදාවත් වෙන්නේ නැහැ. හරිද? ඉතින් එහෙම රටවල් වල වෙන්න පුළුවන්. අපි දන්නවා ගොඩක් වෙලාවට දැන් ආයු විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා කියන්නේ ඉහළ සුදුසුකම.
0: high
1: professionals. ලේසියෙන් එතනට යන්න බෑනේ කෙනෙක්ට. ගියාට පස්සේ ඉතින් අපිට එයාට එහෙම බල කරන්න බෑ. ඔයා මේ නිදහස් සෞඛ්‍යයට මේ ඉන්න ඕනේ, ඔයා අපෙන් ඉගෙන ගත්තේ නිකම් බෙහෙත් දෙ එහෙම කියන්න බෑ. ඒ වෙනුවෙන් අසීමිත කැපකිරීමක් කරලා තියෙනවා. එයාට අවශ්‍ය කරන ක්වොලිටි ඔෆ් ලයිෆ් එක අපිට මේ රටේ දෙන්න බැරි නම්, එයාට මේ රටේ එක ලබා ගන්න බැරි නම් ඒක තියෙන එයාට ඉල්ලුම තියෙන වෙන රටකට එයා යනවා.
0: ඒක
1: තමයි ස්වභාවය. හරිද? ඒක හින්දා අපිට ඒ වගේ විශේෂඥයින්ව රැක ගන්නත් ඕනේ. ඒ වගේම තමයි ඔයත් ඔයාගේ ඔය මොළය
0: ඒ
1: වගේම ස්නායු පද්ධතීන් ආශ්‍රිත රෝගී තත්ත්වයන් ගැන හොඳ කල්පනාවෙන් ඉන්න ඕන. ඉතිං මේ වෙනකොට ජාත්‍යන්තර විශේෂඥයන් කියන දේ තමයි මේ මොළය ආශ්‍රිතව නැත්නම් ස්නායු පද්ධතියන් ආශ්‍රිතව සිද්ධ වෙන ඇතිවන රෝගාබාධයන් නිසා අවසානයේදී ඩිමෙන්ෂියා තත්ත්වයන් දක්වා අපේ මේ වැඩිහිටියන් යන්න පුළුවන් කියලා. ඔන්න වැඩිහිටියන්ට තියෙන මේකේ භයානක පැත්ත. අපි කියනවා අපේ අම්මලා තාත්තලා ගෙවල් වල ඉන්න මේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ජීවිත කාලය පුරාවටම මහන්සිලා වැඩ කරනවානේ. නේ රස්සාවක් කරනවා. තමන්ගේ ව්‍යාපාරයක් වෙන්න පුළුවන් කරනවා. කරලා එකපාර විශ්‍රාම ගන්නවා. රිටයර්. හෙට ඉඳන් උදේ නැගිටින්න නැහැ. කෝච්චේ යන්න නැහැ. බස් එකේ යන්න නැහැ. යාළුවෝ ටික වරණ හම්බෙන්නේ නැහැ. ඔෆිස් එකේ යාළුවෝ ටික හම්බෙන්නේ නැහැ. කතා කරන්න කවුරුත් නැහැ නේ.
0: එනද ස්ට්‍රෙස් එක නැහැ.
1: ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න විදිහක් නැහැ. සෙට් වෙන්න කවුරුත් නැහැ. එන අවුල් ඉතින්. එහෙම මේ අවුල් වුණාට පස්සේ ඔය මොළය ආශ්‍රිත රෝගාබාධ ඇති වෙන්න පුළුවන් හැකියාව හරිම වැඩි.
0: ඊට
1: පස්සේ ඩිමෙන්ෂියා වගේ තත්ත්වයන් වලට යන්න පුළුවන් හැකියාව හරිම වැඩි කියලා මේ වෙනකොට ලෝකේ පුරා ඉන්න නියුරොලොජිස්ට්ලා අපි නෙමෙයි කියන්නේ ස්නායු විශේෂඥ වෛද්‍යවරුන් විශේෂඥයින් මහාචාර්යවරුන් අනතුරු වගවල තියෙනවා. ඉතින් ඉන්ටර්නැෂනල් නැත්නම් වර්ල්ඩ් බ්‍රේන් ඩේ එක දවසෙත් ඒගොල්ලෝ කියන්නේ මේ වැඩිහිටියන්ට විශේෂයෙන් තමන්ගේ මේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න කියලා සහ ක්‍රියාකාරීව සතුටින් ඉන්න කියලා. මොන හරි කරන්න රිටයර් වුණාට කමන්නේ. ඔයාට පුළුවන් ගෙලින් යන්න යුනියන් බැංක් එකට. ඒගොල්ලන්ගේ තියෙනවා පෙන්ෂන් ලෝන් එක. හරිද? ඒක රුපියල් මිලියන 8යි. රුපියල් මිලියන 8ක් දක්වා ඔයාට ණයක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා 180ක්. ඒ කියන්නේ ඔයාගේ විශ්‍රාම ජීවිතේ බරක් කරගන්න නැතුව බලයක් කරගන්න ඔයාට පුළුවන්. ආයේ ওই පුතාල දුවලට මුණුබුරාට මිනිබිරියට කරදරයක් වෙන්න ඕගොල්ලෝ කැමතිත් නෑනේ. අපි දන්නවා අපේ අම්මලා තාත්තලා එහෙම කැමති නෑ. ගෙදරට වෙලා තමන්ගේ දේක් කරන්න කැමති. මම දානවා ගෙලින්ම ඇන්තූරියම් වගාව. ඉතින් ඒ වගේ තමන්ගෙම කියලා ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, ස්වයං රැකියාවක් වෙන්න පුළුවන්, කරන්න ආසාවක් තියෙනවා. හැබැයි තමන්ගේ ඉතුරු කරගත්තු දේවල් ඔක්කොම දරුවන්ටනේ දෙන්නේ. දරුවන්ට දීලා දානවා. මේ ඔක්කොම ඔයාලට පුතාට, දුවට, ලොකු පුතාට, පොඩි පුතාට නේ එහෙම බෙදලා දානවා. එහෙම බෙදලා දැම්මට පස්සේ ওই විශ්‍රාම වැටුපෙන් තමයි ඉස්සරහා ජීවිතේ අරගෙන යන්නේ. ඉතින් ඒකෙන් විතරක් ව්‍යාපාරයක් කරන්න බෑ. කැපිටල් එකක් ඕනේ, ප්‍රාග්ධනයක් ඕනේ. ඒ ප්‍රාග්ධනය තමයි යුනියන් බැංකුව මේ විදිහට දෙන්නේ. ඉතින් රුපියල් මිලියන 8ක් දක්වා වාර ණය ගන්න පුළුවන් අවුරුදු 15ක කාලයක් හම්බෙනවා හිමින්සරේ මේක ගෙවාගෙන යන්න කලබලයක් නැතුව. හරිම පොඩි පොලියක් තමයි මේකට එකතු වෙන්නේ. ඒ වගේම තමයි ඉක්මනින් මේක අනුමත කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපකරුවන් කවුරුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ණය ආරක්ෂණ රක්ෂණාවරණයකුත් ඔයාට ලැබෙනවා යම් හේකින් මේක ගෙවා ගැනීම අපහසුතාවයක් නොත් ඒක කළමනාකරණය කරගන්න.
0: ඒ
1: වගේම තමයි වැලියු වැඩ් එක. සාරයි මායි කැමති මේක.
0: කැමතිම කැලල.
1: කවදාරි දවසක අපේ ජීවිතේ සැදෑ සමය ආවට පස්සේ සාර. අපි මේ මිලියන 8 ගන්න වෙන මොනාවක් නෙමෙයි. මෙන්න මේ වැලියු වැඩ් එක නිසා.
0: මම පික්මි එකක් දාගෙන යනවා අචී බලන්න. අචී එනවා පික්මි එකක් දාගෙන ආව බලන්න.
1: ඔව් ඒ කියන්නේ වෙන වැඩ තිබ්බේ නැත්තම් එහෙම කරන්න පුළුවන්.
0: බලනවා හරි ආදරෙන් කිව්වා බලන්න.
1: කොහොම හරි මේ ඔයාට වාමේ මිලියන 8 ණය මුදල ගත්තට පස්සේ මේ පෙන්ෂන් ලෝන් එක ගත්තට පස්සේ වාට රුපියල් 30,000ක් වටින පික්මි හයර් නොමිලේ හම්බ වෙනවා. 30,000ක් වෙනකන් ලිමිට් එක වගිනකන් ඔයාට පික්මි එකේ නොමිලේ එහෙම යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ අපි කියන්නේ මෙඩිකල් කෝස්ට් එක. ඒක තියෙනවනේ මාසකට සරයක් යම් මුදලක්. ඒක ඔයාට ආවරණය කරගන්න පුළුවන් රුපියල් 7000ක් දක්වා. ඉතින් මේ හැමදේම ඔයාට හම්බ වෙන්නේ යුනියන් බැංකුවේ මේ පෙන්ෂන් ලෝන් එකත් එක්ක. නම්බර් එක තියෙනවා අපි මතක් කරන්නම්. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිහිල්ලා ඉන්න අපේ රාජ්‍ය සේවකයින්ට, ඒ කියන්නේ විශ්‍රාම ගිහිල්ලා ඉන්න අපේ අම්මලා තාත්තලාට වගේම තමන්ගේ සේවා කාලය සම්පූර්ණ කරලා විශ්‍රාම ගිය රණවිරුවන්ටත් මේකට අයදුම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. නම්බර් එක තමයි 01187881 01187881. 01187881.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
3: උදේ 9යි විනාඩි 21යි
5: වාව් ඇන්ක ටින් එකක්
6: ඔව් පුතේ නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇන්ක ටින් එකක් ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇන්ක උපරිම ආරක්ෂාව උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
8: ඔයා ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
9: Leasing poli adu kali ai thamath wahaneyak ganne nathi. LB leasing wetin liyapadinchi kala nokala oonaema wahaneyakata. Waddima leasing mudala aduma poliyata. Dan mama tanna 0112200.
10: Meda para LPL cricket unusuma. Juli 17 wana da sita sajeeviva. Pure mobile app ekin free balanna. SLT Mobitel Pure TV. Nila vikashana sahakaru.
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න

0: කොවිසිත ලොතරැය.
1: ම්රෝ ෆෝම්මට සඳහා සයට පහළවක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම්මට දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
2: SLT මොබිටෙල් ෆයිබර් නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
3: පෘථිවියෙන්ද ළඟහරට රේල් පාරක් ඔන්න හොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
4: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
3: කිරස් නැවුම් බවයි අඩුම මිලයි.
5: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
6: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
7: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
8: අක්මා විතෙල් fatty liver. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0.47 31 33 540.

0: උදේ 9 විනාඩි 27යි අල්ගොට මේ වෙලාව
1: හැමදේම ඩිජිටලයිස් වෙන කාලෙක අපේ මේ බැංකු කටයුතු ඩිජිටලයිස් කරගන්නේ නැතුව බෑ.
0: ඔව්.
2: අපිට නෝමලයිස් වෙන්න බෑ. ඩිජිටලයිස් උනේ නැත්තම්.
1: ඩිජිටලයිස් උනේ නැත්තම්. ඔව්. දැන් හැම නෝමල් දෙයක්ම ඩිජිටලයිස් වෙලා තියෙන්නේ. ලෝකේ යන්නේ විදියට. ඉතින් අපිටත් ඒ විදියට හැඩගැහෙන්න සිද්ධ වෙනවා. ඒතර අපිට ලේසි ලෝකේ ඕනම තැනක ඉඳලා ඕනම වෙලාවක අපේ අනිත් වැඩ රාජකාරීත් කරගන්න ගමන් අපේ බැංකු කටයුතු ටික කරගන්න පුළුවන්. ගණතුන් ටික පහසුවෙන් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි NSB බැංකුව National Saving Bank එක ජාතික ඉදිරි කිරීමේ බැංකුව හැම විදියටම
0: කිව්වා.
1: දැන් පැටලෙන්න දෙන්නේ නැහැ. හරිද? කියනවා ඔයාට ඔයාට මේ වෙනකොට තියෙනවා නම් ඒගොල්ලන්ගේ account එකක්. ඉතුරු කිරීමේ ගිණුමක් තියෙනවා නම් යන්න ඔයාගේ ඉතුරු කිරීමේ ගිණුම තියෙන බැංකු ශාඛාවට.
0: ඕකේ.
1: ගිහිල්ලා ඔයා අර දුන්නු දත්ත ටිකක් තියෙනවා ඔය ගිණුම පටන් ගද්දි.
0: ඔව්.
1: ජාතික හැඳුනුම්පත් අංකද, ලිපිනද, ඔයාගේ පදිංචි, ඊට පස්සේ දුරකථන අංකද, ඊමේල් එකද. මේ දේවල් දැන් කාලෙත් එක්ක සමහර විට වෙනස් වෙලා තියෙන්න පුළුවන්. එහෙම වෙනස් වෙලා තියෙනව නම් ඔයා කියලා ඒ ටික අප්ඩේට් කරගන්න.
0: හරිද?
1: මේ ටිකේ ගියාම ඔයාට හිමින්සරේ වැඩේ කරගන්න පුළුවන්. දැන් අපි සති කිහිපයක් තිස්සේ ඔයාට දැනුම්
0: දෙනවනේ.
1: ඒකින්ද ලොකු ගොඩට තදබද ඇති වෙන්නෙත් නැහැ. දැන් කලින් දැනගත්ත ඔය ගිහිල්ලා තියෙන්නේ. තාමත් ගියේ නැත්තම්. අපි මේ ටොකු ඇන ඇන කියන්නේ ඒකයි. තාම යන්න දෙයක් තියෙනවද? නෑ ඕනේ කියලා. එහෙම ඉන්න එපා යන්න. ගිහිල්ලා ඔයාට පුළුවන් මේ දත්ත ටික යාවත් කාලීන කරගන්න, අප්ඩේට් කරගන්න. ඉතින් ඔයාට වඩාත් ගුණාත්මක සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දෙන්න තමයි මේ දේවල් කරන්නේ. මොකද ඩිජිටලයිස් වෙද්දි ඔයාගේ ඩේටා ටික, ඔයාගේ ইনফরমේෂන් ටික හරියට තියෙන්න ඕන.
0: yes
1: ඒ වාරියට තිබ්බ නැත්නම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහර විට මේ ගිණුම ඔයාගේ කියලා ඔයාටම තහවුරු කරගන්න බැරි වෙන්න පුළුවන්.
0: OTP යන්නේ වෙන කෙනෙක්ට යන්න
1: පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ නම්බර් එක දැන් වෙන කෙනෙක් ගාව නම් තියෙන්නේ. ඒකේ OTP එක ඩිජිටලයිස් වුණාට පස්සේ OTP වලින් වැඩ කරෙන්නේ. වන් ටයිම් පාස්වර්ඩ් කෝඩ් යනවනේ. කෝඩ් එක වෙන කවුරු හරි කාගෙ හරි යන්න පුළුවන්. ඊමේල් එකුණත් එහෙමයි. ඊමේල් එකේ ඇක්සස් වෙන කෙනෙක් ගාව තියෙනවා නම් ඔයාගේ ඊමේල් එක බ්‍රීච් වෙලා නම් ඊට පස්සේ කෙලින්ම යන කෝඩ්ස් ටික ඔක්කොම ටික ඒ ඊමේල් එකට යන්න පුළුවන්. හැබැයි ඔයාට ඒකට ඇක්සස් නැහැ. මොනවද ගියේ කියලා බලන්න විදියකුත් නැහැ. ඉතින් ඒක නිසා තමයි කියන්නේ මේ වෙනකොට ඔයා පාවිච්චි කරන නම්බර්ස් වලට, පාවිච්චි කරන ඊමේල්ස් වලට ඩේටා ටික වෙනස් කරගන්න. ඒක වැඩේ ලේසි.
0: ඕකේ.
1: තෝ ඩිජිටලයිස් වුණා කියලා ඔයාට අවුලක් වෙන්නේ
0: නැහැ. ඔව්. ඔයාගේ account එකට ප්‍රශ්නිකුත් නැහැ. ඔයාට ප්‍රශ්නිකුත් නැහැ. හිතේ නිදහසේ සල්ලි ටික බැංකුවේ තියලා ඉන්න පුළුවන්.
1: ඉන්න පුළුවන්.
0: right. ඊට පස්සේ අපි යනවා අංක PDF program මතක් කරන්න. මොකද රටක අනාගතය කියන්නේ පොඩි ළමයි.
1: පොඩි ළමයි. මේ පේනවා.
0: ඒකට ඒකනේ. නේද?
1: අපි දෙන්න.
2: තුන්දෙනා. මට හොඳට පේනව නේද?
1: වඩමාව පේනවා, මට වාව පේනවා, අනාගතේ.
0: අනාගතේ. ඒ කියන්නේ ඇත්තටම ඇචි මේ රටවල් කන්සර්න් දැන් චයිනා වල වන් චයිල්ඩ් පොලිසි එකක් ගෙනාවානේ.
1: ඔව්.
0: දැන් ඒගොල්ලෝ
2: දැන් ඒක නැහැ.
0: දැන් ඒක නැහැ. ඒ උනාට දැන් ඒගොල්ලන් ළමයි නැහැ කියලා ප්‍රශ්නයක් නේ.
1: ඒ
0: කියන්නේ ඉස්සරහට ලොකු වෙන්න, ඒ කියන්නේ රට අරගෙන යන්න පොඩ්ඩෝ නැත්තම්
1: ඊළඟ પરම්පරාව.
0: ඔව්. ඒකත් ප්‍රශ්නයක්.
1: ඒක ප්‍රශ්නයක්.
2: ඔව්. චීන දැන් වන් චයිල්ඩ් පොලිසි එක අයින් කරේ මම මතක විදිහට 2000 විතර. අයින් කරා 2000 හෝ 2005 මට හරියටම අවුරුද්ද මතක නැහැ. හැබැයි මේ සමා

0: කට්ටි හිටියන චීනේ. ඉතින් ඒගොල්ලන්ට ඒ පොලිසියක බලපෑවේ නැහැ. මොකද එහෙම වුණා නම් එහෙම ඒගොල්ලෝ වඳවෙන්න ඉඩ තිබුණා. අර සමස්ත මොංගෝලියන් කියන මේ කට්ටියට තමයි ඒක බලපෑවේ. හැබැයි දැන් ඒක ඉවත් කරා කියලත් ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලැබිලා නැහැ. මොකද චීනේ වර්තමාන තරුණ තරුණියෝ විවාහ වෙන්නේ නැහැ. විවාහ වීමේ ඌමනාව සහ ප්‍රජනනය පිළිබඳව තියෙන ඌමනාව සෑහෙන්න අඩු වෙලා කියලා ඒක චීනේ ලොකු ඉෂු එකක් හැටියට අරගෙන මේ කටයුතු කරනවා. මේ දවස්වල විශාල වැඩසටහන් යනවා. මේ මොකද ඉදිරි පරම්පරාව බිහි කිරීමේ ඒ ඌමනාව, මානසික ඌමනාව හදන්න අර ඕනට වැඩිය තරඟකාරී සමාජයකට ගියම නේද ගියාම කියන්නේ රට ඉතාමත් ඉදිරියට යනවා. හැබැයි ඉදිරියට ගියන් පස්සේ එතනින්නම් බැටන් එක අරන් දුවන්න
1: කවුරුත්
0: නැහැ.
1: බැටන් එක දෙන්න බලාගෙන ඉන්නවා ගන්න කවුරුත්.
0: පරම්පරාවක් නැති වෙමින් තියෙනවා. ලංකාවෙත් එහෙමයි. ලංකාවේ එන්න එන්න වැඩිහිටි ජනගහනය වැඩි වෙනවා. වැඩිහිටි ජනගහනය වැඩි වෙනවා කියලා කියන්නේ රටේ ශ්‍රම බලකාය විසින් පවත්වාගෙන යන්න ඕන පදාසය වැඩි වෙනවා. ඉතින් ඒකින්ද අපි දැන් වැඩිහිටි භාවයට යනකොට වැඩිහිටියන්ගේ වගකීමකුත් තියෙනවා. ඉදිරි පරම්පරාවට බරක් නොවි ජීවත් වෙන්න තමන්ගේ සැලැස්ම හදාගන්න.
1: ඉතින් අනිවාර්යයෙන්ම ඒක නිසා තමයි අපි කියන්නේ රටක බාල පරම්පරාව කියන්නේ ඒ රටට සෑහෙන්න වටිනවා. අපේ මානව සම්පත ඊළඟ පරම්පරාව. ඉතින් ඒගොල්ලන්ට නිසි වයසේදී නිසි පෝෂණය අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕන. විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ වර්ධනයේදී සාර මේ අපි ශාරීරික වර්ධනය ගැන ගොඩක් කලාවට හිතන්නේ අර ටිකක් පෙනුමට ලස්සන්ට බෝල ළමයි. ඔව් එහෙම අපි අහලා තියෙනවද වැඩිහිටියෝ කියනවා. ඒ වගේ ශාරීරික වර්ධනය විතරක් නෙමෙයි අපි හිතන්න ඕන තව පැත්තක් තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සමහර අය ඉන්නවා ඒගොල්ලෝ කෙට් වුණාට ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිකරණය ආයිතින් සුපිරි ඕන ලෙඩකට ඔරොත්තු දෙන කට්ටිය. ඒ වගේම තමයි මානසික ක්‍රියාකාරීත්වය. මේ මොනතරම් දුරකට ඒගොල්ලන්ට දරා ගැනීමේ හැකියාවන් තියෙනවද. ඉතින් මේ හැමදේම වර්ධනය වෙන්න නම් නිසි වයසේදී නිසි පෝෂණය ලැබෙන්න ඕන. ඒක හින්දා ඔයාලගේ පොඩ්ඩට සමබල ආහාර වේලක් එක්ක මොනවද සාර දෙන්න ඕන.
2: Anchorpedia
1: Pro දෙන්න කියලා අපි මතක් කරනවා.
2: ඕකේ. ඊට පස්සේ අපි කොහෙට දන්නාද යන්නේ?
1: කොහෙටද යන්නේ?
2: අපි යනවා කසාගල සුපර් මාකට් එක පැත්තට.
1: යනවා නම් දැන් හතක් විතර තියෙනවා. හරිද? ඔයාට ඕන නම් නාරම්මල යන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාට ඕන නම් ගම්පල යන්න පුළුවන්. ඊට පස්සේ ගණේ මුල්ලේ යන්න පුළුවන්. ඊට පස්සේ මුල්ලේ ඒරියාවට යන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අතුරුගිරියට යන්න පුළුවන්. මාතලේ යන්න පුළුවන්.
2: හරි.
1: දැන් ඔන්න මාළබෙත් තියෙනවා. හරිද? යන්න පුළුවන් ඒ ඕන තැනකට. ගිහිල්ලා වෙලද පොලේ මිලට වඩා අඩුවෙන් ඔයාට ඕන කරන ග්‍රොසරි අයිටම්ස් අත්‍යවශ්‍ය භාණ්ඩ මේ ඕන දෙයක් නියම ප්‍රමිතියෙන් ගන්න පුළුවන් කසාකල ග්‍රීන් සුපර් මාකට් එකේ.

0: Anu Paha FM Anu Hatarai Dashumata Net FM
1: උදේනාමයයි විනාඩි 37යි
2: මෙල්ටෝල් හිසරතය උන සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසමසම පොලියක් LB ස්ථාවර තැන්පතු
4: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගේ දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
5: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
7: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නා
8: කාලයත් එක ඇඟට හුම්කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුයකම් ඔබට මග හැරෙනවා නව ඇන්ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ ඇන්ලීන් සීමා බිඳලන්න
9: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
10: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112125125 අමතන්න.
11: ඔබට ළඟම පිහිටි ජාතක ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතක හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පේරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර කාල
12: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරි සිදු සේදීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
13: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
14: තාත්තාව හාර්ට් ඇටැක් එකක් හොස්පිටල් ඇඩ්මිට් කරා ඊට පස්සේ ඩොක්ටර්වා බ්ලොක් හතරක් මේක මේ ස්ටෙන්ට් දාන්න වෙනවා අපි කට්ටියම කතා කරලා ඊට පස්සේ අපි ගියා කවල් බන්දු කරා තුන්සරයක් ගියා අපි දෙකන් වහන්න තිබ්බේ දැන් හොඳින් ඉන්නකින් බෙහෙත් අරගෙන ඉවර වෙලා මේ අපි ආ ඊකෝ එකක් ගන්න ඒකෝ එක තමයි නෝමල් සට් එක
13: කතා කරන්න 0777 300 940

0: උදේ 9 විනාඩි 43යි ඇල්ගොටාවමේ වෙලාව.
1: අපි ඔයාලට මතක් කරන්න ඕන මේ දෙවිනුවර පෙරහැර මංගල්‍යය ගැන. ඉතින් ලංකාවේ පැරණිතම සහ ප්‍රමුඛතම පෙරහරක් තමයි මේ දෙවුන්දර පෙරහැර කියලා කියන්නේ. ඉතින් ජූලි 23 වෙනිදා මේ කටයුත්ත ආරම්භ වෙනවා. ඒ වගේම තමයි අවසන් මහා රන්දෝලි පෙරහැර ජූලි 29 වෙනිදා පැවැත්වෙනවා. ඉතින් ඒ වගේමයි මතක් කරන්න ඕන අගෝස්තු මාසේ 4 වෙනිදා කෝල්මුර යාගය වගේම ඊට පහුවදා දේවදානය දෙන්නත් ඔන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් මේ කටයුතු වලට ඔයාට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නවා දෙවිනුවර පෙරහැර කියලා කියන්නේ අපිට අනන්‍ය වෙච්ච බොහොම විචිත්‍රවත් සංස්කෘතිකාංග රසකින් සමන්විත පෙරහැර මංගල්‍යයක්. ඉතින් අපි කියන්නේ පවුල හැමෝම ගිහිල්ලා රස විඳින්න පුළුවන් සංස්කෘතිමය අවස්ථාවක්. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ පාර දෙවිනුවර පෙරහැරට බැතිබර අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ කසාගල සමූහ ව්‍යාපාරය. ඒ වගේම තමයි මාධ්‍ය සත්කාරකත්වය NET FM අපි.
0: Right. ඊට පස්සේ අපි යනවා ගෙදර.
1: අද මේ ගෙදර යන්න ඕනේ මොකක්ද දන්නද නෝ මේ අපේ මේ සාරටද විභාගයක්. රුසියාව තමයිලු විභාගය. රුසියාව ගැන ලියන්න දින.
2: අපි එන සෑහෙන්න ඊර්ෂියා කරනවා.
0: ඊර්ෂියා කරන්න බෑ මේ විභාග කියන්නේ දේ හොඳ දෙයක් නෙවෙයි.
1: මේ වෙලාවේ සමස්ත ශ්‍රී ලංකා වාසී අපේ ශ්‍රාවක ජනතාවගෙන් ඉල්ලනවා. සාර වෙනුවෙන්
2: බෝධි පූජා පවත්වන්න
1: කියලා. ඔබලා ගෙදර පහනක් දල්වලා සුබ ප්‍රාර්ථනා කරන්න කියලා.
0: ඔව් මෙදර කොළපත්තර දිගේ
1: අව මේ දැන් ටිකට කලින් මම බලාගෙන හිටියා තනියම කියවනවා.
2: තනියම කියවනවා.
1: බලද්දී මේ රුසියාව ගැන කියනවා.
2: බලන්න කොච්චර උනන්දුවක් දක්වන ළමයි.
1: ඒක දෙකක් කරා.
0: එහෙම තමයි.
1: අපි ඒකන වැඩේට ගෑන් ළමෙක් ගත්තේ. ගෑන් ළමයින්ට විතරලු පුළුවන් බහු කාර්ය වැඩ කරන්න. මල්ටි පර්පස් වැඩ.
0: ඇත්තටම පිරිමි ළමයින්ට බෑ.
1: නෝ ඒක පැත්තකින්.
2: නෑ ඒක විද්‍යාත්මක කාරණා නැතිනම් අපි වෙන වෙලාවක් කියලා
1: දෙයි කතා කරන්න.
2: බෑ නෙමේ. එහෙම වෙලා තියෙන්නේ ඇයි?
1: හේතුව.
0: එහෙම වෙලා තියෙන හේතුව. රයිට්. ඊට පස්සේ අපි යනවා. අපි යන්න කලින් ඕගොල්ලන්ට මතක් කරනවා.
1: කොහොම හරි එහෙම වෙච්ච එක හොඳයි.
0: ඇයි?
1: නැත්නම් අපි නෝව කරන්න.
0: රයිට් මේ ඕගොල්ලන්ට මතක් කරනවා යන්න කලින් ඕගොල්ලෝ ගිහින් ප්‍රයිම් කලම්බ 9 වල අපාර්ට්මන්ට් එකක් වෙන් කරගන්න. මොකද මේකට පරක්කු වුණොත් isorry.com.
1: ඔව් කලම්බ 9 වල තියෙන the prime colombo in colombo 9 කියන අලුත්ම apartment project එක ගැන තමයි prime ලගේ අපි මේ මතක් කරේ. colombo 7, colombo 8 තියෙන ලංකාවේ අංක එකේ පාසල් වලට, ඒ වගේම තමයි රෝහල් වලට, ව්‍යාපාරික ස්ථාන වලට, වාණිජ වශයෙන් වටින ගොඩනැගිලි තියෙන තැන් වලට බොහොම සමීපයෙන් තමයි මේ අලුත්ම apartment එක ඉදි වෙන්නේ. ඉතින් කාමර 2 කාමර 3 විදියට වට කැමති ආකාරයෙන් මේක මිලදී ගන්න පුළුවන්. 7 floors of parking.
0: 7 floors of parking.
1: තු හතක් දීලා තියෙනවා ලොස් නැතුව පාක් කරන්න පුළුවන්.
0: ඉතේ හැටියට පාක් කරන්න.
1: පාක් කරන්න පුළුවන්. ඉතින් අවුරුදු 30ක විශ්වාසයත් එක්ක තමයි ප්‍රයිම් ලවාට මේ apartment එක අරගෙන එන්නේ. ඉතින් මතක් කරනවා හරිම විනිවිද භාවයෙන් යුක්තයි මේ සියලු ගනුදෙනු සිද්ධ වෙන ආකාරය. මොකද රුපියල් මිලියන 45 ඉඳලා ඉහළට තමයි වට apartment මිල දී ගන්න තියෙන්නේ. ප්‍රයිම් ලා කියනවා වට එකපාර මේ මුදල ගෙවන්න ඕනේ නැහැ සාර. එකපාර ගෙවන්න නැතුව වට නිකන් අපි කියන්නේ වාරික වශයෙන් සල්ලි තියෙන විදියට ප්‍රයිම් ලා එක කතා වෙලා පොඩි plan එකක් හදාගෙන මේ වැඩේ කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා.
2: අර මේ ජැක්සන් ඇන්තනිස අනුලබුල සිංහල කියන නේනගේ සූදුවේ සින්දුවේ තියෙනනේ තට්ටු හදගෙන තට්ටු හතයි සූදු පොළට යටටත් ඒ තරම් කරගෙන ගියන.
1: හරි. ඉතින් නම්බෙක තියෙනවා. නම්බෙක මතක් කරමු සාරා. මොකද නම්බෙක අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන. ඒකේ ඉන්නවා කෝල් එක ගන්න ඕන.
0: ඒකනේ.
1: ප්‍රයිම් ලට කතා ගන්න 0710-7333 කියන නම්බෙකෙන් කෝල් එකක් දීලා අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න ඉක්මන් වෙන්න. මොකද පරක්කුනොත් ප්‍රශ්න එන්න පුළුවන්. දැනටමත් කට්ටිය අරගෙන ඉවර වෙලා තියෙන්නත් පුළුවන්.
0: ඊට පස්සේ මේ අපේ WhatsApp එකේ මැසේජ් දාන්න එපා. කෝ නෑනි.
1: කෝ apartment නෑනි කියලා.
0: එහෙම වෙනවා. හරිද? අපි කියන වෙලාවට කරන්නේ නැතුව ඊට පස්සේ ආනෝ කෝ නෑනි. එතකොට අපිට කරන්න දෙයක් නෑ.
1: ඒක කරන්න දෙයක් නෑ. ඔව්. ඒ නිසා ඉක්මන් කරන්න.
0: ඔව්. හරි. ඉක්මන් කරන්න. ඉක්මන් කරලා අපි තියමු. මොකද
1: යන්නේ නැහැ. මොකද කියන්නේ අද ඉතින් මේ විභාග කටයුතු ඔක්කොම තියෙන හින්දා පොඩ්ඩක් අපි යමු මේ ළමයාට.
2: අපි කලින් යන්න ඕනේ විභාගයට කලින් යන්න.
1: විභාගයට කලින් යන්න බෑ. විභාග වේලාවට යන්න බෑ.
0: තව විනාඩි 10 දීමේ.
1: ඔව්. ඒකින්ද අපි කලින් යමු.
0: අපි කලින් යනවා. කලින්වත් නැහැ ඉතින්. ඕගොල්ලෝ සින්දුවක් අහගෙන ජනී එක ඉන්න එහෙනම් අපි හෙට එනවා.
2: කලින් ගියාට කමන්නේ හැබැයි කලින් යන්න අමතක කරන්න එපා.
1: අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි අදට සමු ගන්න. අපි හෙට එනනම් උදේ 7 වෙද්දි හරියටම ලෝකේ මොනවද වෙලා තියෙන්නේ අපේ රිදම් එකට අහු වෙච්ච දේවල් ටික අරගෙන එනවා. ඉතින් අපි යනවා හැමෝටම ජය වේවා විභාග කටයුතු සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
0: බ්‍රේන් ඩේ එක දවසේ
1: බ්‍රේන් එකෙන් වැඩක් ගන්න පුළුවන් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා. පරිස්සමින් ඉන්න මම ආචි.
0: මම සාරා.
2: මම නුවා.

0: ఫైబర్ గెదరమ ఫిట్ కరన్న ఒక్కొమ డివైసెస్ కనెక్ట్ కరన్న గేమింగ్ వరల్డ్ లో లేటెన్సీ ఫాస్ట్ అండ్ స్టేబుల్ అన్లిమిటెడ్ తోరగన్న ప్యాకేజ్ ప్రసక్ ఎస్ఎల్టీ మొబిటెల్ ఫైబర్
1: మెల్వా బాక్స్ బార్ వల నమ గణకమ మిమ్మ గహలా తీన నిసా విశ్వాసేన్ గన్న పులువా రవట్టన్నద బె మెల్వా ఇక లంకార ఇక
2: బైసికల్ గన్న కొహమద మూలిక లీసింగ్ మొదలత్ వెడి వేలా
3: బై వెన్న పా వెడి వును లీసింగ్ బర సహలు కరన్న కేడి రైస్ అపి దెనవ విశేష సహనయక్ తవ కేడి రైస్ లీడర్ 125 బైక్ ఎకట డిస్కౌంట్ ఇక లక్షయక్ కథా కరన్న 077 406 43 97
4: తామ్రో ఫోమ్ మిట్ సదహా 15% వట్టాం ఇహల ప్రమితియకిన్ యు దిగు కల్పవతిన ఫోమ్ మిట్ దివైన పురా తామ్రో ప్రదర్శనాకారవలి
5: నవీన సదివేగයක් సుపరిమ అన్లిమిటెడ్ వెనస ఐటి లంకාවේ ఏకම స్థావరම ఇంటర్నెట్ జాలය ఎస్ఎల్టీ మొబైల్ ఫైబర్ విత్ఇన్ దెన్ అన్లిమిటెడ్ ప్యాకేజ్ రసක් మాసకට రూపాయల 5900 సిట ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 071156460 WhatsApp කර වෙන් කරවා ගන්න නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න
6: ජූලි 22 වැලිගම සුපර් මාකට් අසල Indian taste එකට Sri Lankan රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
7: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරින් අඩංගු ඕමිල් බේබි සබන්
8: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
7: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540
9: ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය 71 වනවරට සංවිධානය කරන
10: ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපහාර සම්මාන උළෙලට ආධාර පිණිස පවත්වන පැතුරු සාදය
9: ජූලි 25 සෙනසුරාදා රාත්‍රී 7 සිට කැලණිය විශ්‍රාමිකයන්ගේ නිවාඩු නිකේතනයේදී
10: රසකාමී ඔබ සැමට ආරාධනා
9: වැඩි විස්තර සඳහා 077 30 60 629 අංකය මතන්න
11: Good morning. Velavude dahayai.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න. බෑම් බෑ අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
3: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසන. නල්ලතන්නියේ සිට මස්කෙලිය දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් නල්ලතන්නිය මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ මෝහිනියල් අසරදී ප්‍රපාතයකට පෙරළියාමෙන් එම රථයේ ගමන්ගත් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. මනතුරෙන් තුවාල ලැබූ පාසල් ළමුන් දෙදෙනෙකු මස්කෙලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි නල්ලතන්නිය පොලිසිය පැවසුවේ. අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථය රියදුරුගේ පාලනයෙන් මිදී ප්‍රපාතයට පෙරළියාමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුරින් මිය ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරා සහ එහි ගමන්ගත් වැඩිහිටි පුද්ගලයෙකු බවද නල්ලතන්නිය පොලිසිය පැවසුවා. ඊළඟට නිවුස් පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: Net news, the truth people we trust. FM 95, FM 94.8, net FM.
4: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540.
5: ජනී එක්ක දේ දුනු මාවත.

ಗುಡ್ ಮಾರ್ನಿಂಗ್ ಸೂಪರ್ ದಾಸನಾಗುವೇವ വിളാവുതേ ദഹയായി വിനാടി അതായി ഹറിയട്ടമ വിളാവ് കിവോതിൻ അത് ജൂലി മാസേ വിസി ദവനിത ബദാദ ദവസ് അഭിമേ പടങ്കന്ന ഹദന്നേ സതോട്ടു സിതിൻ ഫാമിലി വിടിൻ നഹന ഒയാട സുപുറുദു ദേദുനു മാവത് ඉතින් අද මොකද වෙන්නේ සතිය මැද දවස සමහර විට දවස් දෙකක් වැඩ කරපු හන්ද පොඩි මහන්සි ගතියකුත් ඇති නැත්නම් සතිය තව දවස් දෙකක් වැඩ කරන්න තියෙන වනේ කියලා පොඩි කනස්සලු ගතියකුත් ඇති ඔය මොන දේ වුණත් මතකයේ තියාගන්න ඕනි දේ තමයි මේ ජූලි මාසේ 22 වෙනිදා කියන්නේ ජූලි මාසේ පටන් ගත්තේ මේ ඊයේ පෙරේද වගේ නේද මතක දන්නේම නැතුව මේ මාසේ දවස් 22ක් ගෙවිලා ගිහිල්ලා තියෙනවා තව මේ මාසෙ ඉවර වෙන ලබන සතිය විතරයි තියෙන්නේ හිතා ගන්න බෑ කාලය කොයි තරම් වේගෙන් ඉගිල්ලිලා යනවද කියලා කාලේ කොච්චර වේගෙන් ගියත් අපිට තියෙන වැඩ කරන්නත් අපිට ඉතුරු වෙලා තියෙන ඔය කාලය විතරයිනේ ඒක හන්ද මොනා හරි ප්ලෑන්ස් තියෙනවා නම් ටාගට්ස් තියෙනවා නම් ඒ දේවල් වෙනුවෙන් මහන්සිය නොබලා වැඩ කරන එක තමයි අපි හැමෝගෙම ප්‍රාර්ථනාව සහ අපි හැමෝම කරන්න ඕනි දේ වෙන්නේ Right, දෙදරු මාවතේ වැඩ කරලා ටික පටන් ගන්න හදන්නේ. මේ වැතර කෝල් කරන්න පුළුවන් 01 12 53 63ට. WhatsApp message එකක් දාන්න සුපුරුදු විදිහටම 0711 95 95 95ට. ඒ වගේම තමයි යන්න net FM Facebook fan page එකට. අපි මල් ගැන කියවිලා තියෙන ඕනි තරම් සින්දු අහලා තියෙනවා ලංකාවේ තියෙන සින්දු. හැබැයි ඒ සින්දුවල කවදාවත් කියවිලා නැති මලක් ගැන ඔයා දන්නව නම් යන්න කෙලින්ම net fm facebook fan page එකට මම දාලා තියෙන post එකට පහලින් සටපට ගාලා comment කරන්න. දවල් එකට කලින් මම නෝගොලෝ ගැනත් මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සින්දුව අද මුලින්ම තෝරගන්නත් විශේෂ හේතුවක්. අද අපේ ටීම් එකේ හරිත් මල්ලිගේ උපන්දින. එයා තමයි කිව්වේ මේ සින්දුව අද ජනිත් අයියේ මං වෙනුවෙන් කියලා උදේම ප්ලේ කරන්න කියලා. මං දන්නේ නැහැ ඉතින් කොල්ල කෙල්ලෙක්ගෙන් හොඳ බූට් එකක් කාලාද කියලා. හරි අපි පටන් ගමු. මේ දේදුරු මාවත නවල එක වෙනකම් මම ඉන්නවා. මම ජනී.

ගැල්ලමයින්ට ඔය මොන්න මොනදේ කියලා විහිලු කරත් ගෙදර ඉන්න වෙලාවට හෙම නැත්තං අහන්සි වෙලා ඉන්න වෙලාවක ඔයාට කෝපියක කදල දෙන්න හරි වාට ඉතුරුවෙන්නේ ගෑල්ලමෙක් නේද කියලා මේ වෙලාවේ කල්පනා කරගන්න ඕනි. අපේ මල්ලිලට නම් ගොඩාක් වෙලාවට අම්මල තමයි කෝපියක කදල දෙන්න නැත්තේ ගෙදර ඉන්න වෙලාව. කසාද බැඳලා ඉන්නවා නම් ඉතින් වයිෆ් හදලා දෙනවා ඇති. සමහර විට ඕකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. වයිෆ්ට හස්බන්ඩ්ට කෝපි හදලා දෙන්න වෙනවා වෙන්නත් පුළුවන්. කොහොමින් කොහොම හරි කෝපි එකක් බොනවා කියලා කියන්නේ දවසේ කොයි වෙලාවෙ කරත් කිසිම වැරැද්දක් වෙන්නේ නැති වැඩක්. මොකද ඔය දවසේ උදේ පාන්දරව වෙන්න පුළුවන්, දවල් වරුවක වෙන්න පුළුවන්, ඔය බොන කෝපි එකත් එක්ක ඔයාගේ මුළු දවසම කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙවන්න, ප්‍රබෝධමත්ම ගෙවන්න හැකියාව ශක්තිය හම්බ වෙනවා. කැෆේන් කියලා කියන්නේ අපේ ඇඟේ ඔය ප්‍රබෝධමත් වෙන ගතිය වැඩි කරන දෙයක් නේ. බඩේ අමාරුවට විතරක් නම් නෙවෙයි කෝපි බොන්න තියෙන්නේ. හොඳේ ගොඩක් වෙලාවට අපි කෝපි කියලා හිතාගෙන ඉන්නේ බෙහෙතක් විදිහටනේ. හැබැයි කෝපි ලෝකේ වටේම හැමෝම පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ගේ දවසම ප්‍රබෝධවත් වෙන පානයක් විදිහට. උදේට විතරක් නෙවෙයි, නිකන් මහන්සියක් දෙනන දවල් වරුවට, දවල් කෑම කෑවට පස්සේ පොඩි නිදිමත ගතියක් එනවනේ. ඒ නිදිමත ගතිය නැති වෙනවා යනවා ඔයා ෆ්‍රීලන් කෝපි එකක් අරගත්තොත්. මං ෆ්‍රීලන් කෝපි එකක් කියලාම කිව්වෙම කෝපි එකක් කියලා කිව්වට පස්සේ අර එක එක ඩයිජාති දාලා එන කෝපි කුඩු බීලා නම් හරියන්නේ නැහැ රජු. ලංකාවේ අපේ තියෙන හොඳම ස්වභාවික කෝපි වලින් නිෂ්පාදනය වෙන කෝපි එකක තමයි ඔයා රස බලන්න ඕනි අනිවාර්යෙන්. එහෙම කෝපි කුඩු එකක් තමයි ෆ්‍රීලන් කෝපි කියලා කියන්නේ. කෝපි එකක් බොනකොට රසය විතරක් නෙවෙයි අපි බලන්නේ, ඒකේ හොඳ සුවඳකුත් එනවා. කොස්සියේ කෝපි එක හදනකොට සාලෙට සුවඳ එනවා කෝපි එකක් හදනවා කියන්නේ. එහෙම ගැළපෙන කෝපි එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ෆ්‍රීලන් කෝපි විතරමයි. ලංකාවේ ඕනි තැනකට ගිහිල්ලා කඩේකින් වෙළඳ මහත්මයාගෙන් වෙළඳ මහත්මියගෙන් ඉල්ලන්න ෆ්‍රීලන් කෝපි එකක් දෙන්න කියලා ඒගොල්ලෝ ගාව බඩු දිනවා. හරි, සින්දුවට යන්න කලින් මං WhatsApp messages ටික ටට්ටක් ගාලා කියවලා පටන් ගන්න හදන්නේ වැඩේ. ගන්තුනට යන්න හදන්නේ අපේ කෞශල්‍ය message එකක් දාලා තියෙනවා. ජනි අයියේ සුබ උදෑසනක් වේවා, මම තව දෙදුණු මාවත දිගේ ලස්සන සින්දු ගොඩක් ගහන්න කියලා තමයි කියලා දෙන්නේ. අපේ ගන්තුන කෞශල්‍ය ඔයාවයි කෞශල්‍ය ටෙක්ස් ඇන් ටේලර්ස් එකේ මේ වෙලාවෙ ඉන්න හැමෝමයි මේ සින්දුවට එකතු කරගන්නවා. හයි හයි ජනි කොල්ලෝ, ගුඩ් මෝර්නින්, අපි ඔයාට ආදරෙයි ඈ. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා දෙන්නේ ගම්පහ DR ගාමන්ට් එකේ අපේ අක්කි බබාලා නංගි බබාලා සෙට් එක. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නම්. හාලියල ගලවුඩ 12 කණුවේ උපුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ ඉඳන් උපුල් අයියාත් අපිට මැසේජ් එකක් දාලා දෙනවා. නිෂාන් සැලුන් එකේ සෙට් එක GM Stores, Good Morning Stores නේ. පුබුදු පෙරපාසලේ දෙවුදි බබා, මේ කට්ටියම එකතු කරගන්න ඕනි. අහංගම පාංචාලිය ඉඳන් අපේ ඉරේෂා, සමන්ති, නිලන්ති, බොස්සාමානන්ද යහගෙන ඉන්නවා කියලා දිස්නක්ක මැසේජ් එකක් දාලා කියනවා. ජනියෝ, සුදු මහත්තයෝ, ගුඩ් මෝර්නින් මල්ලි බබෝ. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ බෝකුන්දර නිවන්තිදියේ දේවින්න ෆැෂන් එකේ ඉන්න අපේ දීප්ති අක්කා. ඉනෝෂ් සර් ඉන්නවා, අනුෂා, ලලිත අක්කා, මානෙල් අක්කා, අමන්දි නංගි, නදීෂමිස්, ක්‍රිෂාන්ත අයියා, දමින්ද මල්ලි, චන්ද්‍රිකා අක්කා, විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ බොස් බුද්ධික සර්වත් ලක්මාලි මැඩම්වත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මොරටු ඉන්න අපේ සුජානි චන්දිමා, මම එකතු කරගන්නම් අපි මේ අහන්න යන සින්දුවට. ගොඩක් ආදරෙන් මේ වගේම තමයි කිරිබත් ගොඩ සඳුනි නංගි දවසම net එක තමයි 10 ඉඳන් එක වෙනකන් කොහොමත් net එක තමයි කියලා අපිට message එකක් දාලා තිනවා. හස්බන්ඩ් නිරන්ජන්, අම්මා ඉන්ද්‍රාණි ඇතුළු පවුලේ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
3: අපි විරාමයකට යන්න හදන්නේ වේලාව උදේ 10යි විනාඩි 21යි.
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
2: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි Cowen Gate 4 අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A C යකඩ ප්‍රෝටීන් සහ කණිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
6: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළුදොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළුදොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
7: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
8: නවිනස අධිවේගයක් සුපිරි අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0.71564600ට WhatsApp කර වෙන් කරවා ගන්න නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න
9: ජූලි 22 වැලිගම සුපර් මාකට් අසල ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747-21-33-540
10: වෙකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්නශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසල පෙරහර මංගල්‍ය ඇසල පෙරහර මංගල්‍ය
9: 769 වන වරටත් හෙළ පිඹ සොරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
10: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
9: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුදදී
10: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරන වගයි
9: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
10: මාධ්‍ය සත්කාරය Net FM Net FM
9: බැතිබරදායකත්වය
11: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
12: දුනු කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේ තේ
13: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
14: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාල
15: අම්මලාගේ ආදරයට නියම පදමින් මාතර ෆ්‍රීලන් ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
16: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඇලිය ගොඩ ශාකා වාතකඩ පැල්මඩුල්ල
17: මොකද වයිෆ්
18: දැන් ඔයා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
17: දන්නවා.
18: මොකද්ද?
17: මගේ ඔළුව.
18: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
19: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
3: සෙවනගල කිරිබන්නාර බෝගහන්දේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර. දැන් ඒක නිකන් ගෙදර ඇඩ්‍රස් එක වගේ කටවාඩන්නේ. මේ මතක් කරන්න හදන්නේ කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයා ගැන. මොකද කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයාගේ හාස්කම් වගේ ප්‍රතිකාර ගැන කියනවා නම් පැය තුනක් මදි ඇතරම් පැය ගාණක් වුණත් කියන්න පුළුවන් තරමේ හාස්කම් වගේ ප්‍රතිකාර එතුමා කරලා තියෙනවා. ගොඩාක් වෙලාවට අර ජීවිතේට තියෙන ආසාව පවා ඇතහැරපු අමාරුම තත්වයේ රෝගී වුණු අම්මල තාතල තමයි කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයාව හොයාගෙන යන්නේ. ඊට පස්සේ අර මාසයක් හමාරක් හරියට ප්‍රතිකාර ටික කරාට පස්සේ අර ලෙඩක් තිබුණද මේ එහෙම හිටපු කෙනෙක්ද කියලා හිතාගන්න බැරි වෙන විදිහට ඒගොල්ලෝ සුවපත් වෙනවා. ඒ එතුමාගේ ආශ්චර්යයන් වගේ තියෙන ප්‍රතිකාර හන්ද. ඒව ආශ්චර්යයන් නෙවෙයි. ඒකට හේතුව වෙන්නෙම එතුමා ඒ පිළිබඳ හැදෑරීමක් තියෙන රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඉතින් කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයා ඉන්න සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම විවෘතයි. කියන්නේ අදත් විවෘතයි. 0777-300-940 හරි 0773-273-540 හරි කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න වගේම අවශ්‍ය නම් වෙලාවක් වෙන් කරගන්නත් අවස්ථාව තියෙනවා. සිංදු වලට යන්න කලින් මට අග්ගාල WhatsApp එක බලන්න තමයි හදන්නේ. කෝල් කරපු කට්ටියක් ඉන්නවා. මං කෝල් කරපු කට්ටියක් එකතු කරගන්න. හරිද? කිතුල්කොටේ පැත්තට යන්න හදන්නේ. දන්නවනේ ඉතින් කිතුල්කොටේ ගිහුවම අපේ ප්‍රේමසිරි අයියා. කිතුල්කොටේ ප්‍රේමසිරි අයියා කතා කරලා කිව්වා ඉතින් එකතු කරගන්න කියලා. අම්මා ගුණවති, අසංක මල්ලි, දිනූෂා, ගණේෂා, චමිලානි, කිරණිදු, බිම්සර කියන කට්ටිය. මගුණ මෛත්‍රී බාලයියා කතා කරාද? මයනු ෆැමිලි මෛත්‍රී බාලයියා එකතු කරගන්න කියලා කිව්ව මංගලික, මදූක, මදුරංග, මදුසංග කියන කට්ටිය. කන්නත්තොට නිලන්ති කතා කරා කන්නත්තොට ජනපදයේ ඉඳන්. අර ඊයේ එයාටම කියලා මං සින්දුවක් අරගෙන ආවනේ. හරිම නරකයි කියලා කියන්නේ එයා ඊයේ අහගෙන ඉඳලා නැහැ. කරන්ට් එක දිවිලා නැහැ. ඒගොල්ලන්ගේ මෙතර දවස කර දවස කරන්ට් එක නැද්ද කොහෙද? මහරගම චාන්දනී අක්කා කතා කරා. මහරගමයි, දික්වැල්ලේ, ඊට පස්සේ ගම්පොලයි ඔය ඉන්න හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. හස්බන්ඩ් සමත්, සමන්, එතකොට ජනීෂ පුතා, හසිත පුතා, අනුෂිකා, කෝසල මේ කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. කෝසලගෙනේ ඊයේ බර්ත්ඩේ එක තිබුණේ. හරි, සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනේ අපේ අර කහපොළ හේලිත ෆැෂන් එකේ චතු චතුණංගි තමයි ඊයේ කතා කරලා අයියේ මට මේ සින්දු ඕනිමයි කියලා කතා කරලා කිව්වේ. ඔන්න චතු, ඔයා වෙනුවෙන් මම දවසක් පරක්කු වෙලා හරි සින්දු අරගෙන ආවා.

0: මේ වගේ කාර්ය බහුල ජීවිතයක් තියෙන කට්ටියට ගෙදරකට වාහනයක් තියෙනවා කියලා කියන්නේත් වාසනාව. සිංදුවට යන්න කලින් ඔයත් එක්ක සුවිශේෂී දෙයක් ගැන කතාබහ කරන්න හදන්නේ. දැන් ගොඩාක් වෙලාවට දැන් මේ තියෙන ආර්ථික තත්ත්වයන් එක්ක මුළු ගෙදරටම මුළු පවුලටම සමහර විට තියෙන එක වාහනයක් වෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට ගෙදර ගෘහමූලිකයා විදිහට හස්බන්ඩ් තමයි ඔය කොහේ හරි දුර පැත්තක රාජකාරියට යනවා නම් එයා තමයි ඔය වාහනෙන් යන්නේ ගෙදරින් එළියට බහැලා. හැබැයි ඉතින් ගෙදරින් ඊට පස්සේ එළියට බහින අම්මලා වෙන්න පුළුවන්, ඊට පස්සේ වයිෆ් වෙන්න පුළුවන්, දුවල පුතාලා වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට පොඩි කට්ටක් කන්න වෙනවා. බස් එකේ ගිහිල්ලා පොඩක් දුම් ටික වැදිලා, ඊට පස්සේ දූවිලි වැදිලා, ඉස්කෝලේට යනකොට උනත් ඇඳුම් ටික එහෙම පොඩි වෙලානේ තියෙන. එතකොට බස් එකේ එහෙම යන්න ගියාට පස්සේ විශාල ප්‍රශ්නයක් ඕකයිද? මේ හැම ප්‍රශ්නෙටම ඔයාගේ ආර්ථික තත්ත්වයටත් ගැළපෙන විදිහට උත්තර අරන් ආපු තැනක් තමයි KD Rice Motor Company Private Limited කියලා කියන්නේ. දැන් ඉතින් මේ දවස්වල හැමෝම කතා කරන්නේ KD Rice Motor Company Private Limited ආයතනයේ අරගෙන ආපු Lead 125 bike එක ගැන. ඒ ගැන කතා කරන්න මේ වෙලාව හොඳම වෙලාව. මොකද මම මේ වෙලාවේ සජීවීව සම්බන්ධ කරගෙන ඉන්න හන්දා KD Rice Motor Company Private Limited සාමාන්‍ය අධිකාරී අරවින්ද මහත්මයා. අයිබෝවන්, ඔබතුමාට සුබ උදෑසනක් වේවා. අද දවසේ අනිවාර්යයෙන්ම අපි කතා කරන්න ඕනේ, මොකද මේ සෑහෙන අඩු මුදලකට දැන් මොටර් බයික් එකකට යන්න පුළුවන් අපිට නේද?
1: ඔව්, ඔයා කිව්වා වගේම දැන් ඔයා හරියටම කිව්වා. ඒ කියන්නේ ඇත්තටම පවුලට වාහනයක් තිබ්බත් සමහර ලාවට හස්බන්ඩ් ඔෆිස් යනවා, උර යනවා. එතකොට හස්බන්ඩ් ලගේ ගොඩාක් වෙලාවට ඔළුවේ තියෙන්නේ තමන්ගේ දරුවෝ වයිෆ් බස් වල කෝච්චි වල හිර වෙලා යන ප්‍රශ්නේ. ඒක නිසාම අපි දේශීය සන්නාමයක් විදිහට ලංකාවේ සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරන දේශීය සන්නාමයක් විදිහට අපේ ලීඩ පෙට්‍රල් ලීඩ 125 බයික් එක EFI තාක්ෂණ

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
6: වේලාව 10යි විනාඩි 42යි
7: තම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා තම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
8: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
9: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
10: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එක ගත්ත
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
12: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මිට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
13: ඇයි sugar කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 047-3131-540
14: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
15: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
16: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
17: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
18: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිලි සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොමිලි රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේ෷ වට්ටම් අවතන්න 0751-856-956-034-22-476-46
19: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
5: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
6: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
1: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
10: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
7: ක්‍රිස්ටිනා කෝටිගෙන් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකයන් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ
10: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
1: මේ අලුත් ඇපල් CEOට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
6: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
10: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න
11: Brought to you by
2: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
15: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි
4: Prime Residences වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo අදම කතා කරන්න 0710-777-333
7: දම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාර වලින්
14: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
8: Net FM Algo Town
9: කවදත් අලුත් කාගෙත් net
13: මේ වයිෆ්
18: මොකද හස්බන්ඩ්
13: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංගා පතෝල වැටකොළ වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා
18: ඇයි
13: රිස්ක් එක වැඩි නේ
18: ඒ කිව්වේ
13: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ
18: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලා
3: Paul prashna netu ahanna jani ek de dunu mavata
17: tosent
13: centigrades lage sindu kahanne yanna hadanne
17: centigrades
13: me sindu ahanne yanna kalin matak karannona
20: දැන් ගොඩාක් වෙලාවට ඔයා වැඩ කරනකොට වැඩ වැඩි වුණාට පස්සේ එහෙම නැත්නම් වැඩ කරන තැන බොස් බැන්නාට පස්සේ ගොඩාක් වෙලාවට හිතන දෙයක් තමයි මොන මගුලකට මේ රස්සාව කරනවද මන් දන්නේ නැහැ. හැබැයි එතකොට තමයි ඔයාට මතක් වෙන්න ඕනි ඔයාට හීන තියනවා කියලා. සමහර විට ගෙයක් හදාගන්න එහෙම ලොකු හීනයක් ඔයාට තියනවා වෙන්න පුළුවන්. එහෙම හීනයක් තියනවා නම් සමහර විට ඔයා කල්පනා කරනවත් ඇති ගෙයක් හදාගන්න නම් එකපාර සල්ලි ගොඩක් අතේ තියෙන්න ඕනින කියලා. දැන් එහෙම ඕනි නෑ. කැදල් එන්ටර්ප්‍රයිසස් තියනවා කියලා කියන්නේ ඔයාට සෑහෙන ලේසියක් වෙන ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරගන්න. දැන් කැදල් එන්ටර්ප්‍රයිසස් සූදානමින් ඉන්න ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරලා දෙන්න ඔයාලට ගෙදර හදන්න අවශ්‍ය වෙන මුදල තියෙනවනේ. ඒ මුදල අවුරුදු 10ක කාලයක් අරගෙන වාරික වශයෙන් ගෙවන්න අවස්ථාව කැදල් එන්ටර්ප්‍රයිසස් ඔයාලට ලබා දෙනවා. සාමාන්‍යයෙන් කාමර දෙකක් තියෙන සාමාන්‍ය මට්ටමේ ගෙයක් හදාගන්න ඔයාට පුළුවන් රුපියල් 150,000 වගේ. ඒ 150 අවුරුදු 10කින් ගෙවන්න පුළුවන්. නිකන් හිතන්නකෝ පොලි රහිතව තමයි මේ මුදල ඔයාට ගෙවන්න හම්බ වෙන්නේ. ඊටත් පස්සේ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අවුරුද්දට රුපියල් 150,000 විතර තමයි ගෙවන්නේ. මේ වගේ අවස්ථාවක් ඉතින් නෑදෑයෙක්වත් ඔයාට දෙන්නේ නැහැ. හලෝ හරිද? දැම්ම කෝල් එකක් දාන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ආයතනයට. මහරගම එල්හේන පාරේ තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් තියෙන්නේ. යන්න කලින් කෝල් එකක් දෙන්න 0744 390 3250 0744 390 3251 උදාහරණයක් විදිහට කාමර දෙකක් තියෙන ගෙයක් ගැන කිව්වා කියලා ඔයාගේ හීනේ කාමර දෙකකට ලිමිට් කරගන්න එපා. ඔයාට ඕනි නම් ඉතින් කාමර 100ක් 120ක් තියෙන ගෙයක් හදාගන්න, මැජික් එකක් වගේ ගෙයක් හදාගන්න. එහෙම ගෙයකට වුණා තොටු පිට තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් ඉන්නේ. අපි ආයෙත් ඊළඟ පැයේ තමයි හම්බ වෙන්නේ. ඊළඟ පැයට යනකොට ඔයාට පුළුවන් යන්න අපේ net fm facebook fan page එකට. මොකද මේ වෙලාවේ කට්ටිය බරටම වැඩ. කමෙන්ට් දානවා මං අහලා තියෙන ප්‍රශ්නෙට. කවදාවත් සින්දුවක කියවිලා නැති මල් මොනවද කියලා තමයි මං අහලා තියෙන්නේ. ඒ වගේම තමයි මං යාළුවන්ට උපදෙස් දීලා තියෙන්නේ. කවුරු හරි වැරදි කමෙන්ට් එකක් දැම්මොත් reply කමෙන්ට් එකක් දාලා එයාව සුන්න දූලි කරන්න කියලා. යන්න net fm facebook fan page එකට. අපි page එකත් follow කරලා තියාගන්න අමතක නොකරම.

0: FM 95 94.8 Net FM Divaina Pura.
1: Yeah, so hot. Hashanti
2: Johnny Ek.

0: ஜனியக்க தேதுனுமாவத தேதுனுமாவத
1: FM 95.8 Net FM Divaina Pura
2: ஹதரோக ஸ்நாயு ரோக ஆதரைட்டி செத்துலு ஒப்பிட திபின ஊ நேம ரோகியாக நிட்டாவட்டு சுவ கரகாந்த சிவனகல கமல் பந்துட விதபாதா ஹமுவன்ன பிந்துவை ஹத்சிய ஹத்தே துனை திசிய ஹத்தே துனை பான்சிய ஹத்தலியா
3: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313636.
4: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
2: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0774604397.

0: ಹಾಸ್ಪಿಸಿ ಪಾಲಿಸಿ ಎಸ್ ಎಲ್ ಐ ಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪು ಹಿಮಿಯನ್ ಟೈಮ್ಯುಗುಣ ಲೆವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿ ಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ ಎಕ್ದಾಸ್ ಹಾರಸೆ ಹೆಟ್ಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕುಮಿನ್ ಮವಕುಮಿನ್
1: SLT Mobitel fiber ni sadang hama gedaram novinas adiveegen superior tama fiber fit okkoma devices connect karanna gaming world low latency fast and stable unlimited thoraganna package rasa obe gedara adama fiber fit karaganna
2: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
3: කිරි තේ සීනි එක පැක් එකකෙනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
4: රත්ති 3 in 1 පැක් එක දුනා බෑග් එකේ තියාගන්නක වටිනවා
3: ඇයි කේතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නිස
5: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ
6: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙල මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙල මසාලා
7: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
8: ලෝතුරු තම්සක නොවට දායාද වූ ඇසල පුර පසලසක පොහොදා
9: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
8: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
9: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්මදේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා
8: ඇසල පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න.
9: අනුශාසකත්වය
8: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමීන් වහන්සේ.
9: බැතිබරදායකත්වය
8: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
9: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයි ප්‍රකාශකයෝ වෙතින්.
10: Wake up.
11: Subtitle hormones. Alpha Studio.
9: දවසට මෝන කරන vitamins. Alpha Studio.
11: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
9: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
12: Good morning.
11: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
13: දේදුණු මාවතේ අලුත් පැයක් පටන් ගන්න හදන්නේ වෙලාව උදේ 11යි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
5: LOLC finance හරියන්න හරිම තැන
6: වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
1: බයෙන් බය අලුත් වන අලුත් බේ විපස්සනා net news
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. රුපියල් 25,000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනා මත කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උපකාර්යාලයේ සේවයේ නියුතු ආදායම් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැමිණිලි කරු 2018 වර්ෂයේදී මිලදීගෙන මේ දක්වා පදිංචිව සිටින නිවසක සැලසුමේ සහ තක්සේරුවේ ගැටලුවක් ඇතිවව පවසා එය ප්‍රශ්නයක් නොවන ආකාරයට සහ පැමිණිලි කරුගේ නමින් වරිපණම් ගෙවීම සඳහා සැකකරු මෙම අල්ලස් මුදල ඉල්ලා තිබවයි අල්ලස් කොමිසම පවසන්නේ. පර්ණහිමුටාන පාරේ වේකරිය හන්දිය අභිනවාරාම විහාරස්ථානයේ ඉදිරිපිටදී සැකකරු අත්අඩංගුවටගත් බවද අල්ලස් කොමිසම පැවසුවා. සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total k අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
8: FM 95 FM 94.8 net FM
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
10: ජනී එක දේ දුනුමාවත

වෙලාවේ 11 විනාඩි 8යි. අපි ඇවිල්ලා ඉන්නේ සතුටු සිතින් ෆැමිලි පිටින් අහන දේතුණු මාවතේ දෙවැනි පැයේ වැඩ කටයුතු ටික පටන් ගන්න. දකුණු කකුල පෙරට තියලා අපි දෙවැනි පැයේ වැඩ කටයුතු ටික පටන් ගන්නකොටම මං ඉදින් Facebook fan page එකේ දැහුවනේ අමුතු ප්‍රශ්නයක්. ඕගොල්ලෝ අහලා තියෙන සින්දුවල කවදාවත් කියවිලා නැති මල් මොනවද කියලා තමයි මං අද Facebook fan page එකේ මම දාලා තියෙන post එකේ ප්‍රශ්නේ විදියට අහලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නෙට සෑහෙන දෙනෙක් අමුතු විදිහේ උත්තර දීලා තිනවා. සමහර පොඩි trick එකක් අල්ලගෙන තිනවා. ඒකෙන් වැඩේ අල්ලන් යනවා. කොහොම හරි ඔයාටත් පුළුවන් net fm facebook fan page එකට යන්න. අපේ page එක අනිවාර්යෙන් follow කරලා තියාගන්න. මොකද net fm dj night එක බලන්න, ඒ වගේම තමයි අපි කරන ලස්සන වැඩ බලන්න ඔයාලට හම්බ වෙන හොඳ අවස්ථාවක් අපේ net fm facebook fan page එක හරහා හම්බ වෙනවා. මේ චන්දන මාපලගම අයියා මඤ්ඤොක්ක මල කියලා කමෙන්ට් එකක් දාලා තිනවා. හරිනේ ඉතින් කියන්නත් අමාරුයිනේ මඤ්ඤොක්ක මල ගැන සින්දුවක් නැතුව ඇති ෂුවර් එකට. ඊළඟට උඳු පියලිය මල කියලා තියෙනවා. ඊට පස්සේ බතල මල තියෙනවා, කෙහෙල් මල තියෙනවා, ඩේලියා මල නම් තියෙනවනේ. ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටක කියලා තියෙනව නේද? පොල් මල තියෙනවා, බිම්මලුත් තියෙනවා. ඊට පස්සේ දූරියන් මල තියෙනවා, දාස්පෙතිය මල තියෙනවා, කරවිල මල තියෙනවා. අම්මෝ මල් ගොඩ. තව මල් ගොඩක් තියෙනවා. හොඳේ යන්න net fm facebook fan page එකට. අද තියෙන උපන්දිනයක් ගැන විස්තර මට ඇවිල්ලා තියෙනවා. මං යන්න හදන්නේ මහභාගේ පැත්තට ගිහිල්ලා එන්න. දැන් ඉතින් උපන්දිනයක් කිව්ව ගමන් අනිවාර්යෙන් කට්ටියට දේදුණු මාවත මතක් වෙනවා කියලා මං දන්නවා. මොකද සරපටගාල විශ් කරන්න අපි ලෑස්ති වෙලා ඉන්න හන්ද. මං යන්නේ මහභාගේ ප්‍රිවිලේජ් එකට. එතන ඉඳන් සුරාජි අපිට කතා කරා අද ඒගොල්ලන්ගේ බණ්ඩාර සර්ගේ හැපි බර්ත්ඩේ එකලු. සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි බ්‍රාන්ඩාර සර්ට ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ එකතු වෙනවා විශ් කරන්න ඒගොල්ලන්ගේ ටීම් එක. කුමාරී, පුෂ්පා, ප්‍රසාදී, අයිරාංගනී, සුමේද, ඊට පස්සේ රමේෂ් සර්, ඊට පස්සේ තිස්ස සර්, ඊට පස්සේ ඉන්නවා තව ලක්ෂිත. මේ හැමෝම චින්තක. මේ කට්ටියම එකතු කරගන්න. ඊට පස්සේ අපි යන්න හදන්නේ රිකිල්ල ගස් කඩයි මයිල පිටියේ තියෙන සැලෝන් දිනේෂ් රියකට ගිහිල්ලෙන්. නංගි බබාලා ටික ඉන්නවා එකතු කරගන්න. සංදීපනී නංගි ඉන්නවා, නුවන්තිකා නංගි ඉන්නවා, ශාමා විජේසිංහ අක්කා ඉන්නවා. කට්ටියම එකතු කරගන්නම් අපි මේ අහන්න යන සින්දුවට. ඒ කෝල් කරපු කට්ටිය ගැනනේ කිව්වේ. දැන් පට් ගාලා WhatsApp එක පැත්ත බලන්න හදන්නේ. මහරගමට යන්න හදන්නේ. මහරගම ඉඳන් අපිව අහගෙන ඉන්නවා කියලා දුලානි අක්කා මැසේජ් එකක් දාලා තියෙනවා. දුවවයි පුතාවයි මහත්තයවයි සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කෝ එහෙම කියලා කියන්නේ පානදුරේ ඉඳන් අපිව අහගෙන ඉන්න ධනුෂ්ක මල්ලි. එයාගේ මැණිකව අනිවාර්යෙන් එකතු කරගන්න කියලා තියෙනවා. මම එකතු කරගන්නම් මැණිකව. මුවන්ගල ඉඳන් අපේ අම්පාරි මුවන්ගල රම්‍යක්ක මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ හස්බන්ඩ් සරත් කුමාර, පුතා ශෂි, පොඩි පුතා සදේව්, දුව ගාල් ඉහළ කිඹිය ඉන්න සමාධි, එයාගේ දුව ෂණුදි, මේ ඔක්කොම සින්දුවට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ලස්සන සින්දුවක් දෙන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ? මේ නම නැති එක්කෙනා. නම දාන්න නැති කෙනා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින් ජනි බ්‍රදර්. දේදුණු මාවතට අපිවත් එකතු කරගන්න. හොඳ සින්දුවක් දෙන්න. මෙහෙම කියන්නේ කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ විනීත අක්කා. කෑගල්ල නිදහස් පාවතේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා. වෙනදරනම් කෝල් එකක් ගන්න ඕන නැද? WhatsApp message එකක් දාලා තිනවා. මං එකතු කරගන්න. ජනි අයියේ අපිත් සද්දෙට මොයාව අහගෙන ඉන්න. අපිවත් සින්දුවකට එකතු කරගන්න. අම්පාරේ ඉඳන් සඳලි නංගි තමයි එහෙම කියන්නේ. දෙහිවල නැදිවාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දනී එකතු කරගන්න කියලා message එකක් දාලා තිනවා. ඒ සින්දුවට මහරගමින්න චමෝද් මල්ලි, හෂාන් මල්ලි, මහින්ද අංකල් මේ කටියවත් එකතු කරගන්න කියලා දෙනවා. ඊළඟට යන්න හදන්නේ ගල්පාතට. ගල්පාත ඉඳන් අපිව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් ඇවිල්ලා දිනවා අපේ නයනගේ. නයනා, සරත් කුමාර, ඊට පස්සේ ගීතා අක්කා, හන්ස, හසන්ති, චාමර මේ ඇතුළු සියලුම දෙනා එකතු කරගන්න කියලා දිනවා. හාය ජනිත්, අපි කැන්ඩි වල ඉඳන් අපිවත් එකතු කරගන්න. කුමාර, ප්‍රියන්ත, රොෂාන්ත තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. කුලියා පිටේ ඉඳන් නවෝද අපේ Facebook එකට message එකක් දාලා තිනවා. ජනිත් අයියේ මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා. ඔන්න මං ඔයාවත් එකතු කරගන්නවා නවෝද. මේ අපි අහන්න යන සින්දුවට ජනි අපි හම්බන්තොට කළු දොදොල් කඩේ ඉඳ. එහෙම කියන්නේ අපේ ශානක, ආනන්ද, නිලන්ත, මහීම, සසීම, රන්දිම සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. කටාන රෝස් ටේලර්ස් එකේ ඉන්න කට්ටිය ගොඩක් ආදරෙන් ඔගොල්ලෝ හැමෝමත් මේ අපි අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. නම් කියවුනේ නැත්තම් ඉවසීමෙන් ඉන්න. අනිවාර්යෙන් ඉස්සරහදි කියනවා.

දැන් ගොඩාක් වෙලාවට අපි කැමති නේ ගෙදර වයිෆ් ගෙන් කෑම ටිකක් අරගෙන කනවට වඩා අම්මා හදලා දෙන කෑම ටිකක් කන්න. එහෙම නැත්නම් ආච්චි අම්මා හදලා දෙන කෑම ටිකක් කන්න. ඔය ආච්චි අම්මලා අම්මලා හදලා දෙන කෑම වල රස වැඩි වෙන්න තියෙන ලොකුම හේතුවක් තමයි ඒ එළවල වලට ඒ ව්‍යංජන වලට ඒ මස් ජාති වලට ගැළපෙන තුන පහ වර්ග ටික කුළුබඩු වර්ග ටික මොනවද කියලා හරියටම ඒගොල්ලෝ අත්දැකීමෙන්ම දැනගෙන ඉන්න එක. සමහර එළවලු ජාති සමහර මස්මාළු ජාති තියෙනවා. ඒ දේවල් හදන්න ඕනි එක ජාතික තුන පහ ජාති කුළුබඩු ජාති දාලා. තවත් සමහර එළවලු ජාති තියෙනවා ඒ දේවල් වලට වෙනම ජාති එකතු කරන්න. ඒ නිසාමනේ තුන පහ කුඩු කියලා වෙනම ජාතියකුයි බැදපු තුන පහ කුඩු කියලා වෙනම ජාතියකුයි තියෙන්නේ. නැත්තම් ඉතින් හැමදේටම එකම තුන පහ ටිකක් එනවනේ. මේ මතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් නිවසින් ඔයා වෙත එන ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු එක ගැන. තේරන සිංහලෙන් කියනවා නම් ෆ්‍රීලන් රෝස්ටඩ් කරි පවුඩර් පැකට් එක ගැන. කළු කුඩු කියලා නේ සාමාන්‍යයෙන් බැදපු තුන පහ කුඩු වලට කියන්නේ. මන් දන්නවා ගම්පලාත්වල එහෙමයි කියන්නේ කියලා. ගොඩාක් වෙලාවට ඕකට හේතුව වෙන්නේ නැත්තේ අර තුන පහ ටික කබලේ බදලා අරගෙනනේ ගොඩාක් වෙලාවට බදපු තුන පහ ගුරු ටික හදාගන්නේ. අම්මෝ එතකොට නහය තියාගෙන ඉන්න බෑ ගෙයක් ඇතුලේ හැමනම්. දැන් ඔයාට ගෙදර හදන කෑම වේල විතරක් නෙවෙයි වාගේ කෑම කඩේ හදන කෑම වේල උනත් අමුතු රසයක් එන විදියට හදාගන්න නම් එක ජාතියක් ඔන්න ඔයාට පුළුවන් තුන පහ දාලා හදන්න. තව එළවලු ජාතියක් හරි මොනවා හරි ජාතියක් ඔයාට හදාගන්න පුළුවන් බදපු තුන පහ කුඩු දාලා. බැදපු තුන පහ කුඩු දැම්ම කියලා කියන්නේ එතනින් එනවර වෙනම කෑම වලට වෙනම සුවඳක් එනවා වෙන රසයක් එනවා. ඒ රස ඉතින් කාලම තමයි බලන්න ඕන. මතක ඇතුව ලංකාවේ අපේම අමුද්‍රව්‍ය වලින් විතරක්ම නිෂ්පාදනය වෙන ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු අනිවාර්යෙන් කඩින් ගන්නකොට නම බලලා අරගන්න. මේ සින්දුවට යන්න කලියොත් මන් ටග්ගාල එකතු කරගන්න හදන්නේ අපිට කෝල් කරපු කට්ටියක්ව. කෝල් කරපු කට්ටිය අතරේ මුලින්ම ඉන්න කෙනෙක් තමයි ගාල්ලේ ගෝනපුරේ ඉන්න අපේ මල්කි. ඊට පස්සේ මාතර ඉඳන් අමෝද් මල්ලි කතා කරා. අයියේ කෝල් 10ක් විතර ගත්තට පස්සේ 11 වෙනි කෝල් එක තමයි ඔය ආන්සර් කරේ කියලා තමයි අමෝද් මල්ලි ගත්ත ගමන්ම කිව්වේ. එයාගේ පවුලේ කට්ටියම එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ මොනරාගල්ල වැදිකුඹුරේ ඉඳන් මංජුකා මංජුකා නෙවෙයි මංජුලා මංජුලා කිව්වා එකතු කරගන්න කියලා. ශෂිනි ජුව දුව චමාෂ පුතා අවිෂ්කදුව සිත්මිදුව ඊට පස්සේ මේ මොනරාගල මොණිකේගේ ඉන්න අයිරාංගණී අක්කා මේ කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. අපේ මේ මංජුලා අසනීප වෙලානේ හිටිය පහුගිය දවස් ටිකේ. ඔන්න දැන් තමයි බැක් ටු නෝමල් වෙලා තින්නේ. හරිද? උතුරු කළුතර ඉඳන් අපේ රොබර්ට් දි මෙල් අයියා කතා කරා බං. ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට. බදුල්ල කැටවල සමන්ත සෙලුන් එකේ ඉඳන් සමන්ත අයියා කතා කරා. ඒ කෝල් එක ගන්න වෙලේ ඉඳන් බැංකුවේ සුබුන් මල්ලි තෙතෙන්ට ඇවිල්ලා හිටියා. දැන් නම් රුවර එකට කොල්ලා ගිහිල්ලා වැඩ ඇරි. හරිද? කේෂාන් මල්ලි එකතු කරගන්නවා. ඊට පස්සේ හිරු තරු ස්ටෝස් එකේ ඉන්නවා අම්මා විමලාවති, වයිෆ් නිසංසලා, තරුන් දි, එරන් දි දුවලා දෙන්නත් මේ සින්දුවට එකතු කරගන්නවා. මීටියාගොඩ සුමන නැන්දා කතා කරලා කිව්වා ජනී පුතේ මගේ දුව දුල්කා ඉන්නවා මින්නේරියේ, එයාවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා. මං එකතු කරගන්නම් ජනී. කඩේට එන අය ටිකක් වෙලා නැවතිලා ඉඳලා දේදුණු මාවත අහලා තමයි දැන් යන්නේ. එහෙම කියලා අපිට කියන්නේ අම්පාර පරණ ගාමන්ට් හන්දියේ හෙල්මට් ජැකට් කඩේ අතුකෝරලයි. අතුකෝරලයි යවයි කඩේට ඇවිල්ලා දේදුණු මාවත අහගෙන ඉන්න හැමෝමයි මම මේ සින්දුවට එකතු කරගන්නවා. අනේ ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ අම්පාරේ නෙවෙයි කෑගල්ලේ ඉඹුල්ගස් දෙනිය ෆෙයා ෆීල්ඩ් වල නිරූ ටේලර්ස් එකේ ඉන්න උදේශිකා නිරූපමාලා. බාජි සුසාන්ගේ සින්දුවක් ඉල්ලලා දිනනවා. අද නම් බැරි වෙයි හෙට දෙන්නම් හොඳේ. පින්නවල ලාල් මෝටර්ස් එකෙත් මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවා කියලා අපේ රශ්මික ඩිල්ෂාන් මල්ලි මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ගොඩක වෙලේ ඉන්න ශෂික ඔයාට බැරිද මෙන්න මේ සින්දුව දෙන්න කියලා සින්දුවකුත් දාලා තින්නේ. මේ සින්දුව ටිකක් හොයන්න වෙනවා. හරිද? ඒගොල්ලොත් කෝපි එකක් එහෙම වීලා වැඩ පටන් ගන්නලු තියෙන්නේ.

0: anu paha FM anu hatarai dashma ata net FM
1: melawe kolahai vinadi 23
2: kiri te sini ek pack ekene sir kaduwa damma kalawan kara vinadiyen hari padamata tea ek ready
3: ratti 3 in 1 pack deka duna bag eke tiya ganaka wadinawa
2: ei gedara office ekata gram 400 pack ekak thiyena ne sir
4: ratti 3 in 1 dawasa athara thore bona kiri te
5: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
7: මාතර ෆ්‍රීලෙන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෙන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
8: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
9: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
10: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
11: බය වෙන්න එපා වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
12: නවින සදිවේගයක් සුපිරි unlimited වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 071 56 46 600ට WhatsApp කර වෙන් කරවා ගන්න නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න
13: ජූලි 22 වැලිගම සුපර් මාකට් අසල
14: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අර ගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
15: මේ හස්බන්ඩ්
16: මොකද වයිෆ්
15: හදන්න ඕන තේද කෝපිද
16: තේදුණු මාවත
15: තම කොණ්ඩි හිතගෙන ඉන්නේ කොස්සෙන්ද ඉදලෙන්ද
16: තේදුණු මාවත
15: හරි එනක් තව ටිකකින් බඩගිනි වුණාම තේදුණු මාවතෙන්ම ඉලං කා ගන්න

වෙලාව දැන් 11:00 විනාඩි 26යි. අද ඇවිල්ලා ජූලි මාසේ 22 වෙනිදානේ. හෙට දවසේ ඉඳන් ආරම්භ වෙනවා ලංකාවේ අපි හැමෝම බලාගෙන ඉන්න කාලයක් තමයි, සංස්කෘතික වටිනාකමක් තියෙන කාලයක් තමයි මේ පෙරහැර කාලය කියලා තියෙන්නේ. දැන් ඒ ඇවිල්ලා තියෙන ඇසළ මාසයේ ඊළඟ මාසයේ ඉන්නේ. ඉතින් ඒකත් එක්ක මේ ලංකාවේ පැරණිම වගේම තමයි ප්‍රමුඛතම පෙරහැරක් වුණු දෙවුන්දර පෙරහැර, දෙවිනුවර පෙරහැර හෙට දවසේ ඉඳන් ආරම්භ වෙනවා. ඉතින් මේ පෙරහැර මංගල්‍යය ජූලි මාසේ 29 වෙනිදා වෙනකන් රන්දෝලි පෙරහැර වෙනකම්ම පැවැත්වෙනවා. ඉතින් ඒක ගැනත් ඔයාලට මතක් කරන්න ඕනේ. ඉතින් මේ වෙනුවෙන් මෙවරත් නිල රේඩියෝ විදිහට මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ net fm රේඩියෝ වේ අපි හැමදාම ඒ ගැන බොහොම ගෞරවයෙන් ආඩම්බරයෙන් මතක් කරන්නේ. ඒ වගේම තමයි බැතිබර අනුග්‍රාහක දායකත්වය මෙවර ලබා දෙන්නේ කසුආගල සමූහ ව්‍යාපාරය. ලංකාවට පිටරටවල් වල ඉඳන් කට්ටිය පවා එනවා. මේක මේ වෙනම කල්ච් එකක් නේ. දකුණු පැත්තට ගියාට පස්සේ දෙවිනුවර පෙරහැර කාලේ කියලා කියන්නේ වෙනමම කල්ච් එකක්. ඉතින් ඒක අනිවාර්යෙන් ඒ පැත්තට ගිහිල්ලා මේ කාලෙදි අත්දකින්න බලන්න ඕනි අවස්ථාවක්. ඒ හින්දාම තමයි අපි හැමදාම වගේ අදත් මතක් කරන්නේ ජූලි මාසේ 23 වෙනිදා. ඒ කියන්නේ හෙට ඉඳන් ආරම්භ වෙන දෙවිනුවර පෙරහැර මංගල්‍යයත් එකතු වෙන්න, ඒක නරඹන්න, ඒක බලනවා වගේම ඒ ආශිර්වාදේ ලබා ගන්නවාට එකතු වෙන්න පුළුවන් කියන කාරණාව. හරි, සින්දුවට යන්න කලින් මම බොහොම ඉක්මනට කට්ටියක් එකතු කරගන්න තමයි හදන්නේ. හයි ජනි, දේදුණු මාවතට අපිත් ආවා සින්දුවකට අපිවත් එකතු කරගන්න. ඔයා කියන අර මල බණ්ඩක්කමල නේද කියලා අහලා දිනවා. ඕනේ බණ්ඩක්කමල් ගැන සින්දු නෑ. කළුතර ඉඳන් චන්දි, දිලි, තිලා, කල්පි, ලකි මේ කට්ටියම එකතු කරගන්න කියන්නේ ඉන්දික වෙන්න ඕනේ නෑ. ඉන්දි ඊට පස්සේ නෙතු යතු මරු නම් ටික. සුබ උදෑසනක් ජනි මල්ලි පැටියෝ, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. හොරණ සත්හෙල ගාමන්ට් එකේ ඉඳන් අපිව අහගෙන ඉන්න මුදිතා මේ වෙලාවේ මැසේජ් එකක් දාලා තියෙනවා. මේ අයවත් එකතු කරගන්න කියලා හර්ෂමිස් නැහැ, හර්ෂ, අශෝකමිස්, රමණි, මැණිකේ, කමණි, ඩයනා, සේපාලිකා, චමිල, සුරංගි, ගුණේ, ගුණීද, ගුණේ වෙන්නේ නැති, නයනා, දේවි, නිරෝෂා, පොඩි, අක්කා, ශ්‍රියානි, නදීකා, නන්දා, ඉන්දික, පසන් කියන කට්ටියගේ නම් මෙවලා තියෙනවා. කට්ටියම එකතු කරගන්න. මේ සින්දු අහන්න යන්න කලින් අපේ මහරගම චාන්දනී අක්කා තමයි ඊයේ නිල්ල සොයා ෆිල්ම් එකේ සින්දුවක් ඕනේ කියලා මගෙන් ඉල්ලුවේ. ඉතින් නිල්ල සොයා චිත්‍රපටිය වෙනුවෙන් මිල්ටන් මල්ලවාරච්චි මහත්තයා කියපු නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවේ අහන්න යන්න හදන්නේ. වලස් මුල්ලේ ෆිල්ම් හෝල් එක ඉස්සරහ තියෙන ත්‍රිවිල් පාක් එකේ ඉන්න අපේ වීරසේකර අයියාවත් එකතු කරගන්න ඕනේ. බණ්ඩාර අයියා, ධර්මය අයියා කට්ටියම එකතු කරගන්නවා. බණ්ඩාර අයියාගේ පවුලයාත් අපිව මේ වෙලාවේ අහගෙන ඉන්නවා. ඒ වගේම තමයි අපේ පසන් මල්ලි, ඒ කට්ටියවත් මේ සින්දුවට මම එකතු කරගන්නවා.

0: ஜானி ஏக்க தேதுனுமாவத
1: ඉක්මං ගමනට හැදුවා ඔහෙලා වාහන්න කියලා තෙල්

0: ගොඩාක් වෙලාවට ගෙදර හරි හමන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නැති වුණාමත් අනිවාර්යයෙන්ම ඒ අර ඒ කාලේ ගල් යුගයේ තමයි ජීවත් වෙන්න වෙන්නේ. මේ දවස්වල ජීවත් වෙන නම් අනිවාර්යෙන් හොඳ ස්පීඩ් එකක් තියෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්, කිසිම වෙලාවක බිඳ වෙන්නට විඳ වැටෙන්නේ නැති අන්තර්ජාල සම්බන්ධතාවයක් අපිට තියෙන්නම ඕන. අප්ඩේට් වෙලා මුළු ලෝකෙම එක තැනක තියාගෙන ඉන්නනේ අපි පුරුදු වෙලා තියෙන්නේ. එහෙම ඉන්නනම් හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕනි. හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් කියපු ගමන්ම අපිට මතක් වෙන්නේ SLT Mobitel Fiber Connection එක. මොකද අධිවේගී ඉන්ටර්නෙට් කියපු ගමන්ම වෙන මොකුත්ම අපිට මතක් වෙන්නේ නැහැනේ. SLT Mobitel Fiber විතරයි මතක් වෙන්නේ. ඒ ගැන මතක් කරන්න ලංකාව වටේම යන චාරිකාවේ අපේ ඉෂාන් ඇතුළු කණ්ඩායම අද නැවතිලා ඉන්නේ වැලි ගමට ගිහිල්ලා. අයිබෝවන් ඉෂාන්, සුබ උදෑසනක් වේවා.
1: අයිවන් නම් බෝ ජනි මතක් කළා වගේම ඔන්න

0: ඉදිරි ඉදිරට එනකොට අන්තර්ජාලය ඉන්ක්‍රීට් කියලා කියන්නේ අපිට අමතක කරන්න බැරි සාධකයක් බවට පත් වෙලා තියෙනවා. ඉගෙන ගන්න දරුවෝ එක්කෙන්න පුළුවන් නැත්නම් මේ ඕනම දෙයකට අන්තර්ජාලය ඉන්ටර්නෙට් අපි පාවිච්චි කරනවා. අපි ගණිත මතක් කළා වගේම මේකට තියෙනවනේ හොඳ බිඳ වැටෙන්නේ නැති එද හොඳ ස්පීඩ් එකක් තියෙන අර
1: අපිට
0: මෙගාබයිට් CG ඉඳලා 10 වෙනකම් බලන්නක මොනතරම් වේගයක් ස්පීඩ් එකක් ඔන්න අරගෙන එනවාද කියලා. ඉතින් මේ දැනට ලංකාවේ
2: තියෙන අපරින් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.
0: අන්න ඒකනේ කියන්නේ අපි මේ කියන්නේ තනි දැනට ලංකාවේ තියෙන ස්ථාවරම සහ වේගවත් අන්තර්ජාල පහසුකම් ඒ විතරක් නෙවෙයි දැනට ලංකාවේ තියෙන පුළුල්තම ආවරණයේ තේමිකම් කියන්නේ SLD මොබිටෙල් ආදර්ශය සන්නාම. ඉතින් මේ වටිනාකම ගැන කියන්න තමයි කවදත් අලුත් කාලයක් නෙත් අපි ලස්සන වැඩ කටයුත්තත් එක්ක අදවස ඉන්නේ වැලිගම ආදරණීය නගර. ඉතින් අදවස තියෙන මාතක මේ වටිනාකම ගැන කතා කරන්න SLD මොබිටෙල් මාතර ප්‍රාදේශීය කළමනාකාරතුමා ඉන්නවා, ධනුෂ්ක තිල්ලා මාතාත් ඉන්නවා. අදවස මේ ගැන වැඩිදුර කතා බහ කරන්න.
2: ආයුබෝවන් ධනුෂ්ක මහත්මයා, සුබ උදෑසනක් වේවා.
3: සුබ උදෑසනක් නිතෙසම් සහ මාත්‍රාවත සිටින සිළුම ජනතාවගේ. වසර 180කට වඩා පෙරණි ඉතිහාසයේ තියෙන SLT මොබිටෙල් ආයතනය නිතෙසම් මාත්‍ර සමග අත්දැල් බැඳ ගැනීමෙන් අද දින මාතර දිස්ත්‍රික්කයේ වෙල්කම නගර සීමාවට පැමිණ තියෙනවා අලෙවි ප්‍රවර්තනව ෆයිබර් ට්‍රෙන් අලෙවි ප්‍රවර්තන සමගාමීව ඔබ මාතර දිස්ත්‍රික්කයේ වෙල්කමාවට සිටින ජනතාව අසන්නෙක් නම් මාතර නවත් බස් නැවතුම් පොළ අසල තින අපේ අලෝවි පුරාතන අපේ පැමිණ සැබෑම ෆයිබර් දෙකීමක් ලබා ගන්න අදම අන්පගේ අන්තර්ජාල පහසුකම ෆයිබර් තාක්ෂණය සමග වැඩි දියුණු කර ගැනීමෙන් ඉදිරියට යමින් HD quality high speed තියෙන කනෙක්ෂන් එකක් ලබා ගන්න ඔබ පැමිණෙන ලෙස ආරාධනා කර සිටිනවා.
2: බොහොම ස්තුතියි විස්තර කියන්න ඔබතුමා ඇතුළු කණ්ඩායමට මේ පැත්තට ආවට. ඔන්න අවට ඉන්න හැමෝටම ආරාධනා කරනවා එන්න කියලා අද දවසේ සුපිරි වට්ටම් එක්ක මොබිටෙල් කනෙක්ෂන් එකක් අරගන්න, SLT මොබිටෙල් ෆයිබර් කනෙක්ෂන් එකක් අරගන්න අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙන්න කියලා. මොකද අන්තර්ජාලය කියලා කියන්නේ එකත් වේගවත් අන්තර්ජාලය, හදිවේගී අන්තර්ජාලය කියලා කියන්නේ දැන් නැතිවම බැරි දෙයක් වෙලා තියෙනවා.

0: Anu Paha FM Anu Hatarai Tashmaata Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕනේ
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
3: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
5: වේලාව 11 විනාඩි 43යි
6: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
8: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරි සිදු සේදීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
9: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට
1: ලයිෆ් එකේ මූඩ් එකට චිල් එක හැපනින් වෙන යන් වයිබ් එකට සෙට් වෙන නියම කිරේ රිච් ලයිෆ් රස වර්ග පහකින් රිච් ලයිෆ් සමග මුළු ලයිෆ් එකම රිච්
2: ලයිෆ් ඉස් රිච් විත් රිච් ලයිෆ්
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය 71 වෙනිවරට සංවිධානය කරන
5: ජේෂ්ඨ මාධ්‍යවේදී උපහාර සම්මාන උළෙලට ආධාර පිණිස පවත්වන පැතුරු සාදය.
4: ජූලි 25 සෙනසුරාදා රාත්‍රී 7 සිට කැලණිය විශ්‍රාමිකයන්ගේ නිවාඩු නිකේතනයේදී
5: රසකාමී ඔබ සැමට ආරාධනා.
4: වැඩ විස්තර සඳහා 077 3060 629 අංකය අමතන්න.
6: මේ හස්බන්ඩ්
7: මොකද වයිෆ්
6: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
7: හරි.
6: ඒකට මමයි තව ගෑල් ළමයිකු යනවා. ඔයා කාටද දැන් උදව් කරන්නේ?
7: වෙන කාටද වයිෆ්? ඔයාට
6: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
8: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
7: Facebook fan page එකේ මගේ post එකේ වැඩේ නැගලම යනවා. කටිය වැඩේ අල්ලගෙන තියෙන්නේ දැන් දන්නවා ඒගොල්ලෝ කොහොමද comment එක දාන්න ඕනේ කියලා. ඒ අතරේ අපිට net fm facebook fan page එකට message එකේ දාපු message එකක් ඇවිල්ලා තියෙනවා. RS fashion එකේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා නාත්තණ්ඩිය ඉඳන් සචී තමයි message එක දාලා තියෙන්නේ. සචී මං ඔයාවයි ඔයාගේ team එකේ හැමෝමයි මේ සින්දුවට එකතු කරගන්න. අත්තික මල, කුඩලු මල, ඊට පස්සේ වට්ටක්ක මල, කෙහෙල් මල, රාබු මල, බෝංචි මල, බණ්ඩක්ක මල, වට්ටක්ක මල, පතෝක මල, පතෝල මල, වැටකොළු මල. හරියන්නේ නැහැ මේක දැන් වැඩේ අල්ලන් තියෙන්නේ. ඒකන්ද මෙහෙමයි දැන් ඕගොල්ලන්ට පුළුවන් ඒ දාලා තියෙන කමෙන්ට් වල කවුරු හරි සින්දුවක් තියෙන මලක් ගැන දාලා තිබුණා ටග්ගල රිප්ලයි එකක් දාලා කියන්න. ඔයාගේ උත්තරේ වැරදි. මෙන්න මේම සින්දුවක් තියෙනවා ওই මලට අදාළව. මේ කියන්න හදන්නේ සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරගේ. ගොඩාක් වෙලාවට අපිට අපේ දේවල් ගැන ලොකු අගයක් නැහෙනේ. දැන් අපි බටහිර වෛද්‍ය විද්‍යාව පස්සේ ගොඩාක් බලාපොරොත්තු තියාගෙන දිව්වට ඒ කාලේ ඉඳන්ම අපේ අම්මලා තාත්තලා ආච්චි අම්මලා සීයලා ඊටත් ඉහළ පරම්පරාවල කට්ටිය කිසිම ලෙඩක් දුකක් නැතුව ජීවත් වුණේ අපේම රටේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හන්ද. ඔය ලෙඩ රෝග කියන දේවල් ඒ කාලේ නොතිබ්බ දේවලුත් නෙවෙයි නේද? ඒ ලෙඩ රෝග ඒ කාලෙත් නිට්ටාවටම සුව වෙලා තියෙනවා. ඒ වගේම තමයි අද කාලෙදිත් සුව කරන්න බෑ කියලා කියන ඔය හැම ලෙඩකටම නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන. හැබැයි 얘ගෙන හරියට දැනගෙන ඉන්නෝ. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කල්මල් බන්දුල වීරපිරුම් වේද මහත්තයා කියලා කියන්නේ. ඒ නිසාම තමයි ඔයාට ඔය හැදෙන කැන්සර්ස් වෙන්න පුළුවන්, ගැස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, චර්ම රෝග වෙන්න පුළුවන්, ඊට පස්සේ කිඩ්නි වල මොන හරි ප්‍රශ්න වෙන්න පුළුවන්. ඔය ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර එතුම ගාව තියෙනවා. සෙවණගල කිරිබන්නාර බෝගහහන්දිය තියෙන ආජුමා ආයුර්වේද වෙදමෙදුර සඳුද අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම විවෘතයි. ඒ කියන්නේ බදාදා බ්‍රහස්පතින්ද සිකුරාද සෙනසුරාද ඉරිදා. ඔය හැම දවසක්ම විවෘතයි, පෝය දවසක් නෙවෙයි නะ. යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 940ට 0773 273 540ට. ඒ නම්බර එක ටිකක් හෙමින් කියන්නේ මට කට්ටිය WhatsApp එකේ මැසේජ් දාලා තියෙනවා. ඒ නම්බර එක කියනවා වේගෙ වැඩි ටිකක් හෙමින් කියන්න ලියා ගන්න පුළුවන් වෙන්නේ. රයිට් සින්දුවට යන්න කලින් මං ටග්ගාල පොඩි වෙලාවක් තියෙන හන්ද කට්ටියක් එකතු කරගන්නම්. WhatsApp එකේ කට්ටිය තමයි එකතු කරගන්නේ. තාම මේ 10:19ට මට ඇවිල්ලා තියෙන මැසේජස් තමයි කියවන්නේ. හරිද? Good morning ජනි අයියේ. අපිව සින්දුවකට එකතු කරගන්න කියලා ත්‍රිකුණාමලේ පහේ කණුවෙන් දැන් අපේ පුංචි බණ්ඩ අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. කළුතර රමණි සුමේ දක්කා, ශෂී දෙව්ලි, තුසිත කල්හාරි, පුංචි එවින් එක බාති එකතු කරගන්න කියනවා. ඒ වගේම තමයි කැනඩාව ඉන්න චන්න, එන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන් එක පුංචි සොෆියාවත් එකතු කරගන්න කියලා කියනවා. හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා බෝකොන්දර 10 කණුව පාරේ මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සාලිය, මංගලි, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත, ඒ වගේම නිවන්තිඩිය ගාමන්ට් එකේ දීප්ති අනූෂ ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලාවල තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ගල්ලේ හියාරේ තමර ආටිකල් අපේ Facebook post එකකටත් comment දාලා කියලා මට screenshot එකක් දාලාවල තියෙනවා. සඳ ලංකාවේ පූර්ණිමා සෙව්වන්දි ඔයාවත් එකතු කරගන්න මේ සින්දුවට. හයි ඩිංගිරි බබා. මටද ඩිංගිරි බබා කිව්වේ. සරච්චන්ද ඩයස් අයියා ගලේ ගඩේ රයිගම ඉඳන් මෙසේජ් එක දාලා තින්න. ඔය නම් කියන්න ඔට්ටු නෑ. ලස්සන නමක් නම් කමකුත් නෑ. ජනී පුතා මාවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ ගිරිඋල්ල ඉඳන් මැණිකේ නැන්දා එකතු කරගන්න. ඊට පස්සේ බුලත් සිංහල ශාමලියක්ක මෙසේජ් එකක් දාලා තිනවා. මහත්තයා සරත් දුවලා දෙන්න ඉන්නවා දිනලි සහ භාග්‍ය එකතු කරගන්න කියලා කියලා. හයි ජනී අයියේ මම යටියන්තොට ඉඳන් නිමල්. මම අද වැඩට ගියේ නෑ. නිවාඩු දැම්ම. ඒ නිසා ඔයාව සද්දෙටම අහගෙන ඉන්නවා කියලා කියනවා. එයාගේ බබා ජනනී සිත්තරාවත් එකතු කරගන්න කියලා කියලා තියෙනවා. බලන්න කොච්චර ලස්සන නමක්ද ජන්නියට දාලා තියෙන්නේ කියලා. ගුඩ් මෝනින් ජනී අයියේ. ඔන්න අදත් අපි එකතු කරගන්න යටියන්තොට මහවිද්‍යාලයේ ගාව ෆැමිලි කුකින් එකේ නිපුණි නංගි තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. තාත්තා ඩික්සන් එක පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ යටියන්තොට ටයිටැනික් සැලොන් එකේ ඉඳන් සුපුරුදු විදිහටම අපේ තුෂාර බෝයි අද කතා කරා. සුන්දරම් බොස් අද වෙනදටත් වඩා කලින් වැඩට ඇවිල්ලා කියලා තියෙනවා. කමල් ඉන්නවා, මාස්ටර් ඉන්නවා. ඒ කට්ටිය එකතු කරගන්න කියලා කිව්වා. මම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. ඒ වගේම තමයි කන්නත්තොට බේකරිය රසිකවයි, අපේ ත්‍රිවිල් පාකිකේ ලසාවයි මේ සින්දුවට එකතු කරගන්න කියලා කිව්වා. එහෙනම් ඉතින් අපි සින්දු දෙකක් විතර එක දිගට අහලා ආයෙත් ඊළඟ පැයේ තමයි හම්බ වෙන්නේ 12න් පස්සේ. එතකම් මේ පැත්තට කෝල් කරන්න, WhatsApp message දාන්න, ඊට පස්සේ Facebook post එකට comment කරන්න. තාමත් message කරලා ඊට පස්සේ කෝල් කළා නම් ගියුනේ නැත්තම් ඉවසගෙන ඉන්න. තව message එක දෙක දාන්න යන්න එපා. ඔය දාපු message ටික ඇති. මං කියවන්නම් අනිවාර්යෙන් double එකට කලින්.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Te Dunu Mavata
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapurama Rasa Genayana Aulesavama Rasa Karakana Mather Freela Noodles Taste Ke Trust Ke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
5: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
6: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු ඇප් 9කට non-stop data, 4GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට. Mobitel 1598.
7: ඔමිල් කොහොම සබන් ස්වභාවික කොහොම තෙල් සාරේ විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් වෙනුමකට ඔමිල් කොහොම සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
8: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හිර මසාලා ග්‍රීන්, රෙඩ්, බ්ලැක් ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හිර මසාලා.
9: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
10: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
11: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
12: වෙලාව දවල් 12:00.

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3872.
0: විශ්වාස කරන සත්‍ය
4: අයිබෝන් අද 2026 ජූලි 22 වෙනිදා සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමග මම සචිනී සීලවර්ධන ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර දෙවෙනිවර වෙඩිතැබීම ගැන සොයන්න පොලිස් කණ්ඩායම් කිහිපයක්. මස්කෙලිය මෝහිනි ඇල්ල අසල ප්‍රපාතයකට ත්‍රීරෝද රථයක් පෙරළේ දෙදෙනෙක් මරුට. ප්‍රතිපත්ති පොලි අනුපාත නොවෙනස්ව පවත්වා ගැනීමට මහබැංකුවෙන් තීරණයක්. නාගරික ප්‍රවාහනය මෙට්‍රෝ බස්වලට පමණක් සීමා කිරීමට සැලසුම්. ට්‍රම්ප්ගේ අනතුරු ඇගවීමට ඉරානයෙන් ප්‍රතිචාර. යුද වියදම් ඉහළ යාමෙන් ඇමරිකාවත් ගැටලුවක් අභියස. ඉරානයේ නෂ්ටික බලාගාරයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයකට ඉරානයත් ප්‍රතිචාර දක්වලා. මස්කෙලිය මෝහිනි ඇල්ල ආසන්නේ අද උදෑසන මාරක රියනතුරක් සිදු වුණා. ඒ ඇතුළු පුවත් පෙළෙහි පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. නල්ලතණ්ඩියේ සිට මස්කෙලිය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් නල්ලතණ්ඩිය මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ මෝහිනි ඇල්ල අසලදී ප්‍රපාතයකට පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් එම ත්‍රීරෝද රථයේ ගමන්ගත් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. එම අනතුරෙන් තුවාල ලැබූ පාසල් ළමුන් තිදෙනෙකු මස්කෙලිය ප්‍රාදේශීය රෝහලට අතුලත් කර තිබවයි නල්ලතණ්ඩිය පොලිසිය පැවසුවේ. අධික වේගෙන් ධාවනය වූ ත්‍රීරෝද රථය රියදුරුගේ පාලනයෙන් මිදී ප්‍රපාතයකට පෙරළී යාමෙන් එම අනතුර සිදු වෙති බවයි පොලිසිය පැවසුවේ. අනතුරෙන් මියගොසැත්තේ ත්‍රීරෝද රථයේ රියදුරා සහ එහි ගමන්ගත් වැඩිහිටි පුද්ගලයෙකු බවද නල්ලතණ්ඩිය පොලිසිය පැවසුවා. දෙවිනිවර ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයකින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මාතර අපරාධ කොට්ටාසයේ පොලිස් කණ්ඩායමක් සහ ගන්දර පොලිස් ස්ථානයේ කණ්ඩායම් දෙකක්ද ඒ අතර වෙන බවයි පොලිසිය පැවසුවේ. මෝටර රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදු කර පලා ගොස් තිබුණා. වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු නොමැති බවද පොලිසිය පැවසුවා. මෙම වෙඩිතැබීම සිදුව තිබුණේ මෙම වසරේදී මියගිය ඩෙංගු රෝගීන්ගෙන් බහුතරයක් රෝගිය වැළඳුණු වහාම රෝහල්ගත නොවී අත්බෙහෙත් සිදු කරමින් සිටි අය බවට හඳුනාගෙනතැයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා නැගූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඩෙංගු රෝගීය ව්‍යාප්තිය පාලනය කිරීම හා මරණ සංඛ්‍යාව අඩු කිරීමට රජයේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.
5: රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය වැඩි වෙනකොට අපි අත්තරම රෝහල් වල සමහර තැන් වල වෙනම වාට්ටු ඇති කර මෙඩිකල් වෝඩ්ස් වල ඒ තියෙන රෝගීන් වෙන තැනකට අපි යොමු කරලා සමහර වෙනම ඩෙංගු වාට්ටු හදලා තියෙනවා. ඒකට අවශ්‍ය කරන කාර්ය මණ්ඩලත් ලබා දීලා තිබෙනවා. HD වලුතෙන් හදලා තියෙනවා. අපිට ඕමනාව තිබෙන්නේ අත්තරම මේ මරණ ප්‍රමාණය හැකිතාක් සීමා කර ගන්නට. මොකද 2017 ඔබතුමාට මතක ඇති 187,000 රෝගීන් වාර්තා වෙලා 447ක් මරණ සිදු වුණා. ඉතින් අපි ඒ ඊට පස්සේ අපේ මේ මැනේජ්මන්ට් ක්ලිනිකල් මැනේජ්මන්ට් එක සැලකුතු මට්ටමකට දියුණු කරගෙන තිබෙනවා. ඒ අනුව පුළුවන් තරම් හැකියතාක් මරණ ප්‍රමාණය අඩු කරගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ උණ රෝගේ වැළඳුණාට පස්සේ වෙන වෙන ප්‍රතිකාර කරමින් ඉන්නවට වඩා කල් ගන්නවට වඩා කඩිනමින්ම අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර වල යොමු වෙන කියන එක තමයි අපේ ඉල්ලීම. මොකද මියගිය රෝගීන්ගෙන් විශාල ප්‍රමාණයක් අපි පරීක්ෂා කරලා බලනකොට එක එක අත්බෙහෙත් අරගෙන කාලය අරගෙන තිබෙනවා. එතකොට එනකොට ඇත්තටම මේ ටිකක් අපිට අසාත්‍යත්වයේ පසු වෙලා තිබෙනවා.
4: ප්‍රතිපත්ති පොලි අනුපාතය 8.75% මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ රැස්වූ අවස්ථාවේදී දේශීය සහ ගෝලීය ආර්ථික තත්ත්වයන් හිසිදු වන වෙනස්කම් සහ ඉදිරි දැක්ම සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹුණු බවයි මහ බැංකුව සඳහන් කළේ. මැද පෙරදිග කලාපයේ නැවත මතුවැදි නොසන්සුන්කාරී තත්වයේ හේතුවෙන් ලෝක වෙළඳපොලේ ඉන්ධන ඇතුළු ප්‍රධාන භාණ්ඩ මිල ඉහළ ගොස් තිබෙනවා. මෙය ගෝලීය ආර්ථික වර්ධනයට මෙන්ම දේශීය ආර්ථිකයටද ඍණාත්මක ලෙස බලපෑම් කළ හැකි බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. පසුගිය ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමනය වාර්ෂික පදනම මත 6.8% දක්වා ඉහළ ගොස් ඇති අතර ඊට ප්‍රධාන වශයෙන් දේශීය බලශක්ති හා ආහාර මිල ගණන් ඉහළ යාම බලපා ඇති බවද මහ බැංකුව පෙන්වා දෙනවා. 2026 මැයි මාසයේදී සිදු කළ මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමේ වාසිය ඉදිරියේදී ආර්ථිකයට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවටද ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරනවා. නාගරික ප්‍රවාහනය මෙට්‍රෝ බස් භාවිතයෙන් පමණක් සිදු කිරීමේ බලාපොරොත්තුවක් ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. එවෙනුවෙන් ඉදිරි වසර කිහිපය තුළ මෙට්‍රෝ බස් ආනයනය කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතියද හිමිපැති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා නැගූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
6: බලාපොරොත්තු වෙනවා ලබන වසර තුළදී තවත් බස් 100කුත් ඒ වගේම මේ අතකට ජනාධිපතිතුමා සමඟ කරපු සාකච්ඡාවේදී මේ වසර තුළදීම තවත් බස් 50ක් අපිට ආනයනය කරන්න බලතල ලබා දුන්නා. ඒ අනුව අපි හිතනවා 27 අවුරුදු වෙනකොට මේ බස් ප්‍රමාණය 122කට තව 150ක් එකතු වුණාම 272කට යයි කියලා අපි විශ්වාස කරනවා 27 වසර අවසානයේදී. රාජ්‍ය ප්‍රතිපත්තිය වශයෙන් ජනාධිපතිතුමා දැනුම් දුන්නා වසර කීපයක් යනකොට නාගරික ප්‍රවාහනය සහ මුලින්ම මේ මෙට්‍රෝ බස් කියලා අපි හඳුන්වන ලෝ ෆ්ලෝ බස් වලින් පමණක් සිදු කිරීම තමයි රාජ්‍ය ප්‍රතිපත්තිය. ඒ නිසා අපි දැනට තියෙන සැලසුම ගත්තොත් මෙට්‍රෝ සමාගම බස් 500ක සීමාවට යන්න තමයි බලාපොරොත්තු වෙන 29 වගේ වෙනකොට. ඒ වගේම මේ බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධ රටේ සම්පූර්ණ අවස්ථාවය බලලා පෞද්ගලික අංශයටත් නගර සභාවලටත් සමුපකාරවලටත් පෙන්ෂන් ෆන්ඩ්ස් වලටත් මේ කර්මාන්තයට එන්න කියලා අපි ආරාධනා කරනවා. අපි හිතනවා 2032 නැත්නම් 35 වගේ කාලය වෙනකොට ලංකාවේ සම්පූර්ණ නාගරික ප්‍රවාහනය මේ මෙට්‍රෝ බස් වලින් තමයි සිද්ධ වෙ යුත්තේ. ඒක කොටසක් මෙට්‍රෝ සමාගම කොටසක් පෞද්ගලිකංශය කළ යුතු එක නිස්සාර තමයි.
4: දුම්රිය දෙපාර්තමේන්තුව ආශ්‍රිතව සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වුවා.
6: දුම්රියේ සම්බන්ධව ගත්තට පස්සේ අපි විශාල සංවාදම් රැසක් කරනවා. ඒකේ ප්‍රධානම දේ තමයි අපි බලාපොරොත්තු වෙනවා 29 නැත්නම් 30 වගේ වෙනකොට 2000 ඔය විදුලිත් දුම්රිය මාර්ග يعني අවසන් කරන්න හදලා කොළඹ ඉඳලා පන්දුරේ කොළඹ මාකුමුර කොළඹ රාගම්. ඒ නිසා අපි ඒකට මැදිහත් වීමක් කරන තිබෙනවා විශාල වශයෙන්. ඊට පස්සේ ඩිජිටලයිසේෂන් එක පටන් ගන්න තිබෙනවා. දැන් අපි රජයේ සේවකයන්ට ජූලයි ඉඳලා පුළුවන් සීසන් එක ඔන්ලයින් ගන්න. පොඩි දේවල් වුණාට කරලා තිබුණේ නැහැ. අපි ප්‍රයිවට් සෙක්ටරකට සැප්තැම්බර් වගේ කරන්න බලාපොරොත්තු වෙනවා සීසන් එක ඩිජිටලයිස් කරන්න. ඒ වගේ දේවල් කරගෙන යනවා. තව ගොඩක් කරන්න තිබෙනවා ගරු කතානායකතුමනි. දුම්රියේ ලාභ පාඩු ගණන් කරන්නත් ඕනේ එක විදියක් තිබෙනවා. මොකද ප්‍රවාහණය කියලා කියන්නේ මෙහෙන් සල්ලි දැම්මම මේකෙන් ගණන් හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. අධ්‍යාපනය වගේ. ඒකත් විශේෂයෙන් කියන්න ඕන ගරු කතානායකතුමනි, මේ මාතකදී කර ප්‍රවාහන අමාත්‍යාංශ සමාලෝචනයේදී ජනාධිපතිතුමා නිවේදනය කළා ප්‍රකාශ කළා අධ්‍යාපනයේ සෞඛ්‍ය හා සමාන සේවාවක් විය යුතුයි ප්‍රවාහනයේ. මම හිතන එක තමයි අපේ මොටෝ එක වෙන්නේ. සරහට අපි මේ ආණ්ඩුව අධ්‍යාපනය සෞඛ්‍ය කියන දෙක හා සමාන ඉන්වෙස්ට්මන්ට් එකක් එහා බරකින් අපි ප්‍රවාහනය සලකනවා. ඉතින් මම හිතනවා මේ මාර්ගය තුලින් ගිහිල්ලා අපිට ප්‍රවාහනයේ දියුණුවක් අවුරුදු කීපයකදී ගන්න පුළුවන් කියලා. මම මැජික් කරුවෙක් නෙමෙයි. මට මාසෙන් කරන්න පුළුවන් දේවල් මම ගොඩක් ඒවා කරලා ඉවරයි.
4: LPL ක්‍රිකට් තරගාවලිය ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ගෝල් ගැලන්ස් කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ සහභාගී වූ තරග දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමින් කැන්ඩි රොයල්ස් කණ්ඩායම දෙවන ස්ථානයේ රැඳී සිටින්නේ තරග තුනකට සහභාගී වී එක් තරගයක් ජය ගනිමින් ඒ දළ ලකුණු ලබා ගැනීමේ වේගය මතයි. කලම්බු කැප්ස් කණ්ඩායම තුන්වන ස්ථානයේත් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම හතරවන ස්ථානයේත් රැඳී සිටින අතර ජෙෆ්නා කිංග්ස් කණ්ඩායම පසුවන්නේ පස්වන ස්ථානයේ. මේ අතර ඊයේ පැවති කැන්ඩි රොයල්ස් කණ්ඩායම සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අතර තරගයෙන් කැන්ඩි රොයල්ස් කණ්ඩායම ලකුණු 43ක ජයගත් කරගත්තා. පළමු පන්දුර පහර දුන් කැන්ඩි රොයල්ස් කණ්ඩායම නියමිත පන්දු අර 20 තුල කඩලු 6ක් දැවී ලකුණු 194ක් රැස් කළා. දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට නියමිත පන්දු අර 20 තුල කඩලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 151ක් පමණයි. ඉරානයේ නටාන්ස් ප්‍රදේශයේ පිහිටි රහසිගත භූගත නෂ්ටික මධ්‍යස්ථානයකට ඉදිරියේදී දැවන්ත ප්‍රහාරයක් එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයට ඉරානය ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඉරාන් හමුදා බලධාරීන් පවසන්නේ එවැනි ප්‍රහාරයක් එල්ල වුවොත් ඒ කලාපීය යුද්ධයක් දක්වා ව්‍යාප්ත වනු ඇති බවයි. එවැනි අවස්ථාවකදී ඇමරිකාවට සහ ඇමරිකානු හිතවාදී පාර්ශ්වවලට දැඩි ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට කිසිසේත් පසුබට නොවන බවයි ඉරානයේ වැඩිදුරටත් කියා සිටී. එසේ තිබේදී ඉරානය සමඟ පවතින යුදමේ තත්වය ඇමරිකාවට මේ වන විට ඩොලර් බිලියන 37.5% අධික මුදලක් වැය වී ඇති බව ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හේග්සන් ප්‍රකාශ කරනවා. යනුව අතිරේක ප්‍රතිපාදන වෙන් කර නොදුනොත් ඇමරිකානු හමුදා පුහුණු කිරීම පවා සීමා කිරීමට සිදුවනු ඇති බවයි ඔහු පවසන්නේ. කිසිවිටත් ඇමරිකානු බලකායන් අඛණ්ඩව 11 රාත්‍රියටත් ඊයේ ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළා. ඉරානි අගනුවර වන ටෙහෙරාන් සහ බුෂේහ නෂ්ටික බලාගාරයේ පිහිටි ප්‍රදේශයේද ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වූ බවයි විදෙස් වාර්තා පැවසුවේ. එම ප්‍රදේශවලින් මහා පිපිරුම් හඩවල් ඇසුණු බවද විදෙස් වාර්තාවල සඳහන්. ඉකුත් මාස තුන තුළ හෝමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ වෙළෙඳ නෞකා 30කට වැඩි ප්‍රමාණයකට ඉරානය ප්‍රහාර එල්ල කර ඇතැයි ඇමරිකාව චෝදනා කරනවා. ඒ අනුව හෝමු සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉරානයට ප්‍රහාර එල්ල කරන බවයි ඇමරිකානු මධ්‍යම අණදෙන බලකාය පැවසුවේ. ඉරානයේද දිගින් දිගටම ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටිනවා. කුවේටය, බහරේනි සහ ජෝදාන යන රටවල් ප්‍රහාරවලට ඉලක්ක වී ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. ඉරානයේ සිට පැමිණි ඩ්‍රෝන සහ මිසයිල් ප්‍රහාර කිහිපයක් සාර්ථකව විනාශ කළ බව එම රටවල්ද ප්‍රකාශ කළා. මෙතර සෞදි අරාබියේ යාන්බූ වරායෙන් තෙල් පටවාගෙන චීනය සහ ඉන්දියාව බලායාමට නියමිතව තිබූ තෙල් නැව් දෙකක් යෙමනී හූති කරලිකරුවන්ගේ තර්ජන හමුවේ නැවත හරවා යවා තිබෙනවා. හූති සංවිධානයේ රතුමුහුදේ බලපෑම් එල්ල කරමින් සෞදි නැව් සඳහා මාර්ග වසා දමන බවට ප්‍රකාශ කිරීමත් සමග ලොක වෙළඳපොලේ තෙල් මිල ගණන්ද නැවතත් කැපී පෙනෙන ලෙස වෙනස් වීමට පටන්ගෙන ඇති බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. වසර 21ක් පුරා නෙත් නිවුස් සෑම විටම පෙනී සිටියේත් පෙනී සිටින්නේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා පටවන මහා ශක්තියේ තවත් නොසලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා. නෙත් නිවුස් දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අප නිමා කරන්නේ ඔහු ගැන සටහනක්ද සමගයි. නෙත් නිවුස් අපගේ ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් අපගේ YouTube නාලිකාවට, නෙත් නිවුස් Facebook පිටුවට හෝ නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: නෙත් නිවුස් දිරිශක්ති.
8: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය.
9: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් වසර 21ක් පුරා නෙට් නිවුස් සිදු කරන මෙහෙයුම දිවි හිමියෙන් කැප වූ අභීත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්.
10: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් බලගන්වන දිවයින පුරා විහිදුණු නියෝජිත ජාලයේ තවත් සුවිශේෂී චරිතයක් විමල් ශාමන් ජයසිංහ. 1967 වසරේ ජනවාරි මස 31 උපත ලැබූ ජයසිංහ ආරච්චිගේ දොන් විමල් ශාමන් ජයසිංහ කොළොන්නාව ටෙරන්ස් එන්ඩි සිල්වා මහාවිද්‍යාලයෙන් සහ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. අනතුරුව ඔහු උපාලි පුවත්පත් ආයතනය හා එක්වන්නේ සිය මාධ්‍ය ගමනේ මූලික අඩිතාලම සකස සාගණිමින්.
11: මම උපාලි පුවත්පත් ආයතනයේ බැඳුනා 1985. ඒකේ 85 බැඳුනා මම ලිපිකරු සහ ගබඩා පාලකලක වසර 18ක් වැඩ කරා. ඊට සෝයින්නකොට මගේ හිත ගියා මට මේ දැන් අර විතරම පත්‍ර කියවනවනේ. ඒකේකොට ඒ කියනකොට මට හිතුණා මේ මට ලියන්න නිකම් මට ආසාවක් ගැටුණා.
10: 18 වසරක් පුරා උපාලි පුවත්පත් ආයතනයේදී ලැබූ අත්දැකීම් සමග විමල් ශාමන් මාධ්‍ය වේදිකාව ලෙස සිය නව ගමන ආරම්භන්නේ ලංකාදීප පුවත්පත් ඔස්සේ.
11: මම ලංකාදීප පුවත්පත්ේ ප්‍රාදේශීය පෝච්චිකත්වය WG ජනරත් මහත්තයා හම්බෙන්න ගියා එක්තරා දවසක. 2005 වගේ හොඳ මතක මේ මාසේ ගියත් පස්සේ එයා මගෙන් ඉස්සර ඇහුවා. මොකද මට මේ පත්‍රයේ කියන්න ආසයි. මගෙන් මොකද කොහෙද වැඩ කරන්නේ කියලා මම ඉතාලි කිව්වා. සංස්කෘත සමාජයේ ඉස්සෙල්ලා මම පදිංචි කෝරියේ මම කොහොමද කමිසර් බණ්ඩාරගම කියලා. ඊට පස්සේ එයා මට අවස්ථාවක් දුන්නා. ඊට කලින් කිව්වොත් ඒක ශ්‍රී රණසිංහ මහත්තයා ඒ මගේ දක්ෂතා පොඩ්ඩක් අඳුරගත්තා. ඔතන මට ඒකේ මූලික ගුණකම් දුන්නේ අර WG දොළොස් දින ප්‍රාදේශීය පෝස්ට්කප්පු තුමා තමයි. ඊට පස්සේ මට කිව්වා ඔයා කොළඹ පැත්තට සුත්තම් බලන්න කියලා. මම ගොඩාක් දුරු පොලිස් නෝ මම ආසම කරේ පවෝදාටම යන උණුසුම් පුතක් කියන තමයි මම නිතරම මගේ හිත කියන්නේ ඉස්සරින් යන්න. ඒ අතරදී මම ගොඩාක් කොළඹ පැත්තේ මං කළුතර හිටියට කොළඹ පැත්තේ පොලිසිය වල කට්ටිය අඳුරගෙන පත්‍රයට කියන්න එදා ඉඳන්ම 2005 ඉඳලම මේ දක්වා ලංකාදීප පුවත්පත් තමයි මගේ ඉස්සලාම පුවත්පත් දිගට මං අත්තොත් ලැබුවේ. ඕජිට තමයි මගේ මාධ්‍ය ජීවිතේ ගෙවිගෙන ගිහින්.
3: දශක කිහිපයක් පුරා ඇදී ආසිය මාධ්‍ය ගමනේදී ඇතැම් අවස්ථාවල ජීවිත අවධානමද නොතකමින් පුවත් වාර්තාකරණය සිදු කිරීමට විමල්ට සිදු වුණා.
11: මම ගෙදර ඉන්නකොට මට අලෙඩයක් ආවා බණ්ඩාරගම කොළමැදිරිය ප්‍රදේශයේ අලියපුලක් වෙලා කියලා. මම ගියා තන පනාපේ කියලා තියෙනවා පාරක් මිල්ලනේට යන. කෙලිම පාර දෙපැත්තෙම තියෙන වෙල්ලේ ආයෙ. මම මැද හරියට ගියා. එතකොට අලිය එනවා ඉස්සරහට. අද ඇත්තට ලොකු මරණ බයක් දැනුණා. මම එහෙම කැමරාවත් අරගෙන සැන්න වෙලට. වෙලට සැන්න පාර මාව එහෙම එරුණා. මගේ ඉනට අපුදී මගේ එරුණා. එදා මට ලොකු මරණ බයක් දැනුණා ඒ වෙලාවේ.
3: 2014 වසරේ අලුත්ගම දර්ගා නගරයේ ජාතිවාදී ගැටුමද විමල්ගේ මාධ්‍ය ජීවිතේ අමතක නොවන අත්දැකීමක්.
11: ඒ පාර්ශ්ව දෙක අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. එතන ඇඳුම් නීතියක් දාලා තිබ්බා. ඊට පස්සේ මම කරුවට කැමරාවක් තරම් ලැප් එකක් තරම් යතුරුපැදියෙන් ගියා. ඊට පස්සේ මට ආරංචි ආවා අලුත්ම ටවුමේ කඩවල වලට ගහනවා කියලා. ගහලා ගිනි තියෙනවා කියලා. මම සුපර්මාකට් එකේ උඩ තට්ටුවට ගියා. උඩ තට්ටුවේ ඉඳලා අර මිනිස්සු දහන කරනේ මම හොඳට වීඩියෝ කරා. ටිකක් කියලා එනකොට මට තේරුණා මාකට් එකේ ඉස්සරහා එතපි ගහන කට්ටිය මාව දැකලා ඉන්නවා එනවා කට්ටිය සේනාව වගේ කඩාගෙන තුරු. ඇවිල්ලා දැන් මට කොක් ගනින් කැමරාව ගනින් ගිහුවා. ගන්නකොටම මං මාව බේර ගන්නව හාමුදුරු කෙනෙකුයි පොලිසිය එක මහත්තයෙකු. අර මාව මුල්ලකට ගියා. මගේ කැමරාව අරගත්ත කෙලින්ම බිම ගැහුවා. පොලිවි. ලැප්ටොප් ඉදිරිය මං තද කරගෙන ඉකේ අර දෙන්න මාව කවර් කරගෙන ගියා. හෙල්මට් එක ගලව ගත්තා. කැමරාව කවුරු හරි මගේ අතට දුන්න කැරිච්ච කුඩු ටිකක් කැඩලා තිබ්බ. අන්තිමට මං හෙල්මට් එකක් නැතුව කැමරාව කුඩු ටිකක් අරගෙන බයිස් ගෙඩේ ගිහරා. ඒකත් විෂුවල් කියා මුකුත්
3: සත්‍ය වාර්තාකරණය වෙනුවෙන් අභීතව කැප වූ විමල් ශාමන් නම් මේ සුවිශේෂී මාධ්‍යවේදියා හෙටත් නෙට් නිවුස් සවිමත් කරමින් සත්‍ය වාර්තාකරණයට කැප වී සිටනවා.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
7: Yeah, you already know who it is. We're taking it higher. We're setting the fire. We're taking it higher.
12: Jani ek de dunumavata. De dunumavata.
7: Ronakshi on the track.
13: Let's get it.

වෙලාව 12යි විනාඩි 23යි. අපි දේදුණු මාවතේ අද දවසේ අවසාන පැයට තමයි මේ හිමීට ඇවිල්ලා තියෙන්නේ. මේ පැයේ ඉතින් අනිවාර්යයෙන්ම කට්ටියගේ නම් කියන්න වෙනවා. මොකද 10 ඉඳන් 1 වෙනකන් I love you 2 කියන කට්ටිය I hate you කියන්න කලින් පරක්කු නොකර නම් කියන එක තමයි මේ පැයේ මගේ ලොකුම වගකීම වෙලා තියෙන්නේ. ඉතින් ඒක හන්දා WhatsApp එක පැත්තට ඩුක් ගාලා අවධානය යොමු කරන්න තමයි හදන්නේ. ඇත්තම කියනවනම් මේ 10යි 24ට මට ඇවිල්ලා තියෙන මැසේජ්. හයි හයි ජනි, අපිව සින්දුවකට එකතු කරගන්න කියලා බදුල්ලේ කෝට්ටේ ගොඩ ඉඳන් ගීතිකා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ ආදරණීය හස්බන්ඩ් අසංක, අපේ අසංක නෙවෙයි, අපේ අසංක තනිකඩයි. චූඩි පැටවු දෙන්න සෙනු සහ චෙනු, ඊට පස්සේ අම්මා සීලා, තාත්ති ජයන්ත, අක්කිගේ පවුලේ හැමෝම, මල්ලිගේ පවුලේ හැමෝම, මහියංගනීන අම්මා මල්ලි නංගි නංගිගේ චූටි පැටවු දෙන්න එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් අපි එකතු කරගන්නම්. ඇහැලිය ගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක දේදුණු මාවතේ ඇවිදින්න එකතු කරගෙන යන්න කියලා කියලා තියෙනවා. වෙලාව 12 මාර වෙලා තියෙන හන්ද ඇවිදින්න නම් වෙලා නැහැ පැටියෝ, දුවන්න තමයි වෙන්නේ මේ වෙලාවේ. හොඳේ බොස් චමින්ද, සනත්, රසින්දු, ඊට පස්සේ කොල්ල සෙට් එක එකතු කරගන්න කියනවා. කඹුරාවේ බින්ති නගා, මාලින්ද, තනෝෂ, ශාක්‍ය, විහාරා, කුට්ටපිටියේ නිලු, සමන්ත, මන්දාර, හුලංගස් දළුවේ චාරිකා, රුවන්, එයාලගේ දුව තරුෂි, මැගිනෙන්ද, අල්ලපු ගෙදර ප්‍රියංගිකා, සමන්, එයාලගේ දරුවෝ, බලංගොඩ ඉන්ද්‍රාණිය, කදිස්නාක, වර්ක්ෂොප් එකට බයික් හදාගන්න විලින හැමෝම මේ සින්දුවට මම එකතු කරගන්නවා. දමුණු පොළ තියෙන සම්පත් බේකරිය සෙට් එකත් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා, මම එකතු කරගන්න. ඊට පස්සේ මීගමුවේ ඔරලෝසු කණුව ගාව තියෙන ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එකේ සෙට් එකත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා, මම කට්ටියම එකතු කරගන්නම්. කහපොළ හේලිත ෆැෂන් එකේ ඉඳන් අපිට මැසේජ් එක දාලා තිනවා අපේ චතු, ඔන්න ඔයා ඉල්ලපු සින්දුව දුන්නා චතු, හොඳේ එකතු කරගන්න කියලා තිනවා අපේ චතුගේ කාන්තා බලකාය, සමන්ති, මානෙල්, කුමාරි, අනුපමා, ප්‍රියදර්ශනී, රූපා, ජයශානි, අජන්තා, නිශාන්ති, සුනීතා, නිලූකා, දේව අයියේ සින්දුව දෙන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න අදත් ආව දේදුරු මාවතට අපිවත් එකතු කරගන්න කියලා ගෙදර හැමෝමත් එක්ක අහගෙන ඉන්න අපේ දේවතුරේ චන්දියක්වත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඇල්පිටියේ පුන්සරා, ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. යටියන්තොට නිතූ ගරාජ් එකේ සෙට් එකත් අපි වහගෙන ඉන්නවා කියලා අපේ ජයම්පති කොල්ලාදත් මැසේජ් එක දාලා තියෙනවා. යටියන්තොට හොරන්දල තමයි නිතූ ගරාජ් එක තියෙන්නේ. ලක්ෂාන්, රුක්ෂාන්, ජයම්පති, සෙල්වම්, කුමාර කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. කොට්ටාවින්දන් කසුන්, කසුනුත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා. පවුලේ හැමෝමත් එක්කම අර ඇනිවර්සරි එකේ කේක් නම් හම්බුනේ නැහැ, කමන්නේ නැහැ, ඒක අපි අමතක කරලා දාමු. වෙනද වගේ මොන්න සද්දෙට මදත් අහගෙන ඉන්නවා කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා දෙනියායේ ඉඳන් කෙනෙක්. විශේෂයෙන් එකතු කරගන්න කියලා තිනවා වඩුමුල්ල හන්දියේ එළවලු කඩේ ඉන්න කෞශල්‍යව, ආදරයට එයාට කියන සුදු මැණික කියලා. ගොඩක් ආදරෙයිලු එයාට, වැඩේ තියෙන නමේ වල නැති එකනේ ප්‍රශ්නේ. මෙහෙම ආදරෙයි කියන කෙනා වේයන්ගොඩ හන්දියේ තරුෂි සුපර් එකේ ඉන්න සෙව්වන්දි නංගිවත් මතක් කරන්න කියලා තියෙනවා. යාගේ අම්මවත් එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම්. හරිද ජනි, ඔයාට කොහොමද අපි ඉල්ලන සින්දු දෙන්නේ නැද්ද ජනියෝ? එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ මල්ලෝ පිටේ සුරේත් වෙනද සැලේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ නයනක්කා. ඉල්ලලා තියෙන සින්දු අනිවාර්යයෙන් මං හෙට දෙන්නම්. අද නම් ඉතින් වෙලා නැහැ. අම්මයි පුතා තිසුන්, හසී, හස්බන්ඩ් සුනෙත්, ගාල්ලේ ගෙදර හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ ජී අනුරයි අපුස්සෙල්ලා BF ජනපදයේ ඉඳන් අහගෙන ඉදි බරුදැල් පොළ SL ප්‍රනාන්දු අයියා අපිට මැසේජ් එකක් දාලා තිනවා. ජනි, සුදු මහත්තයෝ, ලස්සන හින්දි සින්දුවක් දෙන්න කියලා අපිට මැසේජ් එක දාලා තින්නේ අපේ කඩවත ලක්මාලි. ඔෆිස් එකේ වැඩ කරන ගමන් අහගෙන ඉන්නවා කියලා ඔෆිස් එකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ජනියෝ, අපි මිනුවන්ගොඩ පත්තදුවන ගෝල්ඩ් ලයන් බේකරි එකේ පැකින් සෙක්ෂන් එකේ සෙට් එක. කාන්ති, ලතා, ජයන්ති, නිලන්ති, ප්‍රේම, ප්‍රියංකා, කුමාරි, නිලන්ත, නිශාන්, ඒ වගේම තමයි නව, ජානු, රම්‍යා මේ සෙට් එකම එකතු කරගන්න කියලා තිනවා. ජානු කියලා කෙනෙක් අපේ ඔෆිස් එකෙත් ඉන්නවා. එයාද දන්නේ පාර්ට් ටයිම් බේකරි එකේ වැඩ කරන්නේ නේද? හරි, සින්දුවට යන්න කලින් මන් ටක් ගාලා කෝල් කරපු කීප දෙනෙක්වත් එකතු කරගන්න තමයි හදන්නේ. කොළගොඩක නම් තියනවා හොඳේ. ත්‍රිවිල් පාකේකට යන්න හදන්නේ. දෙරිඩියායේ ත්‍රිවිල් සංගමේ සභාපතිතුමා අපේ වසන්ත කුමාර අයියා කතා කරා. ත්‍රිවිල් සංගම් වල යාළුවෝ හැමෝම, දෙනියායේ වෙළඳ සංගමේ යාළුවෝ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. වල්පිටිමුල්ලේ උපාලි අයියා කතා කරා. තුෂාන්, මිහිරංග පුතාලා දෙන්න වයිෆ් දම්මි මේ සින්දුවට එකතු කරගන්නම්. බිබිලින්ද නිලන්ති කතා කරා. එයා කිව්වා එකතු කරගන්න කියලා. හස්බන්ඩ් නිමල්, ලහිරු, හේෂාන් පුතාලා දෙන්න, අක්කල දෙන්න චන්ද්‍රලතා සහ කරුණාවති, අක්කගේ පුතා හිරුෂ කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට.

මේගේ යන්න හදන්නේ. ගෙදර හදන කෑම බේල කොහොමද ඉන්දියාවේ යන්නේ නැතුව ඉන්දියාවේ අපි කන්නාස කරන මසාල රහට හදාගන්න කියලා. දැන් ඉතින් මේක රහසක් නෙවෙයි. මේ කියන්න හදන්නේ ෆ්‍රීලන් හෙල මසාල පවුඩර් ගැන. ඔයා ගෙදර හදන එළවලු ජාති වලට නම් ඔයා පාවිච්චි කරන්න ඕනි ග්‍රීන් කරි මසාලා, මාළු ජාති වලට නම් රෙඩ් කරි මසාලා, මස් ජාති වලට මෂ්රූම් වලට පොලොස් වලට දාලා එකතු කරන්න බ්ලැක් කරි මසාලා. ගෙදරදිම මසාලා රහට රසවත් කරගන්න අතරේ කිසිම ප්‍රශ්නයක් නැතුව ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරක් නිෂ්පාදනය කරන ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් එක ගෙදර කෑම කඩේ කෑම වේලත් එක්ක කෑමට එකතු වෙන කට්ටියට පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න. ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න ඕනේ සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන. ඔයා වෙනුවෙන්ම සඳුද අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම විවෘත වෙලා තියෙන. රජයේ ශ්‍රේණියේ සහතික ලැබපු කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා කියලා කියන්නේ දෙවි කෙනෙක් වගේ, නිකන් හාස්කම් කරනවා වගේ. අර ලෙඩ ඇඳටම වෙලා ඉන්න කට්ටියට එහෙම ලෙඩක් නැති වෙන ගාන්ට නිට්ටාවටම සුවපත් කරන වෙද මහත්තයෙක්. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා හම්බ වෙන්න යන්න කලින් වෙලාවක් වෙන් කරගන්න කියලා කියන්නේ ලංකාව හතර වටේම ඉන්න කට්ටිය එතුමව හොයාගෙන එතනට එන හන්ද. 0777 300 948 හරි 0773 273 540 හරි කතා කරලා වැඩි විස්තර දැනගන්න වෙලාව වෙන් කරගන්න ඔයාට පුළුවන්. ඔය කැන්සර් සරහෙමේ හැදෙන්න තියෙන ලොකුම හේතුව තමයි කෘතිම රසකාරක දාපු කෑම කණේ. ඒ හින්දම තමයි මම ඔයාට මේ ගැන මතක් කරන්න කලින් ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් ගැන මතක් කරේ. ෆ්‍රීලන් නිෂ්පාදන කියලා කියන්නේ

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM
1: Velava Dolahai Vinadi Hatalihai
2: ජාතික
3: ලොතරැයි මණ්ඩලය
4: අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි
5: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල් වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
8: LOLC finance හරියන්න හරිම තැන
9: වැඩි විස්තර සඳහා 011155 715 555 අමතන්න
10: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
11: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
12: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළුදොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළුදොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
13: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අදම එන්න
14: කිල්ස් නැවුම් බවයි අඩුම මිලයි
15: මොබිටෙල් වෙතින් Samsung Galaxy A06 ස්මාර්ට්ෆෝන් එක රුපියල් 15,160කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබාගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17,17 අමතන්න. කොන්දේසි සහිතයි.
16: මාස්ටර් ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya. මාස්ටර් ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 0.70013336. ඉදිවන නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර කාල
17: පෘථුවියෙන් ළඟහරට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශාරීරික වර්ධනය ආහාර ජීර්ණය සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න
18: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
19: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
10: ලෝතුරු තම්සක නොවට දායාද වූ ඇසල පුර පසලොස්සක පොහොදා
7: නෙත් එෆම් ශ්‍රීත පූජා ශ්‍රීත පූජා
10: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
7: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්මදේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා
10: ඇසල පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න
7: අනුශාසකත්වය
10: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ
7: බැතිබරදායකත්වය
10: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
7: දැයි නැන පහන් දැල්වුම මාස්ට ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
9: මේ හස්බන්
11: මොකද වයිෆ්
9: මම ආව එක්කගෙන යනවා ලෝකෙ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
11: ඩිනර් එක. රෑනේ.
9: ආදත් වැරද්දුවනේ. ලෝකෙ රසම කෑම තියෙන නේද? ලෝකෙ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
5: Powell,
2: ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
1: වෙලාව 12 විනාඩි 45යි. යන්න වෙලාව කිට්ටු වෙලා තියෙන්නේ. තව කීප දෙනෙක් ඉන්නවා එකතු කරගන්න මට අග්ගාලේ කට්ටියව එකතු කරගන්න ගමන් තමයි මේ සින්දුවට යන්න හදන්නේ. මොනරාගල කොල්ලොන් ගස් තොට ඉඳන් අපේ මේනක සඳරුවන් අදත් සුපුරුදු විදිහටම අහගෙන ඉන්නවා. කළුතර පනාපිටියේ චාමර ස්ට්‍රෝස් එකේ චාමර සහ තනෝජා ඔය දෙන්නවත් එකතු කරගන්නම් මම මේ අහන්න යන සින්දුවට. මේ වෙලාවේ කොස්සිය වැඩ කරන ගමන් ඉඳන් අපි අහගෙන ඉන්න කෙනෙක් මැසේජ් එකක් දාලා තියෙනවා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. මාදු පිටියේ ඉඳන් ශිරාණි නම දාලා නැහැ, පරණ මැසේජ් වලින් නම හොයාගත්තා. හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ප්‍රියංගනි. ඔයාවත් එකතු කරගන්නම් ප්‍රියංගනි. මේ සින්දුවට කොහෙන්ද කියලා කියලා නැහැ නේ, ලංකාවේ නම් නෙවෙයි කියලා පේනවා නම්බර් එකෙන්. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ඇහැලියගොඩ සැලොන් ෂී එකේ ඉඳන් නිරෝෂා මැසේජ් එකක් දාලා තිනවා. ක්‍රිෂාන්ති දනු එකතු කරගන්න කියලා තිනවා. අම්මෝ මැසේජස් 8ක් තියෙනවා, පොඩ්ඩක් ඉන්න හොයාගන්න. අද තමයි අපි ඉස්සෙල්ලාම දේදුණු මාවතට මැසේජ් එකක් දාන්නේ. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ශිරෝෂීද ශිරෝද රත්නපුරේ ඉඳන් තමයි අපිට මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. රත්නපුරේ සින්ඩරෙල්ලා ෆැෂන් හවුස් එකේ නිලු අමරකෝන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. යටටම ගියාට පස්සේ තමයි නම හම්බුනේ මට. අප්සරා මැසේජ් එකක් දාලා තියෙනවා. ගුඩ් ආෆ්ටර්නූන් ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි තංගල්ලේ අප්සරා කියන්නේ. අද නම් කම්මැලි කමේ ඉන්නේ ජනි, ගංගමල්ලිත් නිවාඩු ගිහිල්ලා. ඒ හින්දා කම්මැලි කම යන්න ලස්සන සින්දුවක් දෙන්න. සචිනිත් අහගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ. මේ ඇවිල්ලා සිරි නිමල ඉලෙක්ට්‍රොනික්ස් එකේ ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. අපිත් ඉන්නවනේ සචිනි කෙනෙක්, එයාත් දන්නේ අහගෙන ඉන්නවා කියන්නේ. මාපලගම PLJ අයියත් අපි වහගෙන ඉන්නවා. ඊට පස්සේ යටියන්තොට ත්‍රිවිල් පාක් එකේ ඉඳලා ලසා මැසේජ් එකක් දාලා තිනවා. නිස්සංක ලක්මාල් නිමල් දිනේෂ් එකතු කරගන්න කියලා තියෙනවා. සුබ දවසක් ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් ඇවිල්ලා තිනවා. රොෂාන් ශාම සෙනුක රුෂික එක ලක්ෂ්මන් මොරන්තුටු ඉඳන්ලු අපි වහගෙන ඉන්නේ, මං එකතු කරගන්නම්. ඊට පස්සේ හෙට මගේ හොඳම යාළුවගේ බර්ත්ඩේ එක ජනිත් අයියේ, අදම විශ් කරන්න. සඳුන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ, කොහේ ඉඳන්ද කියලා නෑ. කොමරි 11 වසරේ ඉන්න නුවරඑළියේ සිතුම් සත්සරගේ උපන්දිනේ හෙට දවසේ තියෙනවා කියලා තියෙන ඔන්න සුපුන්, හැමෝටම කලින් වාට විශ්කරේ කවුද? ජනිත් අයියා. මහනුවර අම්පිටිය ආරිය ටේලර්ස් එකේ තපිව සද්දෙට මහගෙන ඉන්නවා කියලා අපේ ආදිත්‍ය මල්ලි සෞමදෙලක අයියා කට්ටිය මෙසේජ් කරලා තියෙනවා. ඊට පස්සේ සෙවන පිටියේ තියෙන නවාංජනා ටේලර්ස් එකෙත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවලු. ඇහැලියගොඩ නවෝදා ලී බඩු සාපුවෙත් මේ වෙලාවේ අපිව සද්දෙට මහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. මං කට්ටියම ගොඩාක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා.

ඉතින් කොහොමද සුදු මහත්තයෝ, අපිත් සද්දරම දේදුරුමාව තහන ගමන් ඉන්නේ අපේ පොඩි අක්කගේ දුවගේ උපන්දිනේ. එයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා ගාල්ල යමුණ නැන්දා ඊට පස්සේ සියලුම දෙනා සුබ පතනවා කියලා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. වැඩේ තියෙන්නේ මේ කවුද කියලා කියලා නෑනේ. සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අනේ මාමේ, මාවත් එකතු කරගන්න කියලා ඔනෙලි මෙසේජ් එකක් දාලා තිනෝ. ඔනෙලි කොහේ ඉඳන්ද කියලා නෑ, මාම නෙවෙයි ඔනෙලි, අයියා. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ජපාන ඉඳන් නිශාන්ත කුමාරයියා මෙසේජ් එකක් දාලා තිනවා. ගාමිණි වගේම ඉෂාන්වත් සින්දුවට එකතු කරගන්න කියලා තමයි අපිට මෙසේජ් එකේ දාලා තින්නේ. තංගල් ඉඳන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්න තිෂාරා ජයමිණිවත් මේ සින්දුවට එකතු කරගන්නවා පවුලේ හැමෝමත් එක්කම. ඒ කට්ටියම එකතු කරගන්න ගමන් දේදුණු මාවතෙන් ගින්දර හැන්දෑවට මැදිරිය බාර දීලා ජනී කොල්ල යන්න තමයි හදන්නේ. ගින්දර හැන්දෑව අරගෙන ජානු කෙල්ල ඇවිල්ලා ඉන්නේ. එනං ඉතින් අපි ආයෙත් හෙට උදේ 10ට දේදුණු මාවතෙන් හම්බ වෙමු. මේ පැතර කෝල් කරපු, WhatsApp මෙසේජ් එවපු, Facebook post එකට comment කරපු හැමෝටම ස්තුතියි. ගින්නේ නම් මම ජනී.

0: FM 95 94.8 Net FM Divaina Pura Thedunu Mavata Thedunu Mavata
1: Brought to you by
2: Akunulake Namahu Bhavana Ratapuram Rasa Genayana Aule Savama Rasa Karakana Mather Freela Noodles Taste Ke Trust Ke
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
6: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නා.
7: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. නව ඇන්ලීන් කැල්සියම් විටමින් C, D, සින්ක්, මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. ඇන්ලීන් සීමා බිඳලන්න.
8: වසට තිත රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
9: යහතුන වඩන අපේ රස විජේ.
8: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.

0: කොවි සිතලොතරැයිය.
1: වාව්! ඇංක ටින් එකක්?
2: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංක ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
3: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන්, රෙඩ්, බ්ලැක්. ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා.
4: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ලෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕන.
6: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩිවිස්තර සඳහා 0115 අමතන්න.
7: නොවන සදිවේකයක් සුපරි අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT මොබිටෙල් ෆයිබර් විතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0715564600ට WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
8: ජූලි 22 වැලිගම සුපර් මාකට් අසල
9: Heels within දැන් ඔබට හොඳම දෙමන අසා වැඩි ඉදිරියක්. Surf Excel රෙදි සේදුම් කුඩු කිලෝ එකක් සඳහා 125ක වට්ටමක්. Melbourne Mare Biscuit Gram 350ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය පාන්දර සඳහා හොඳම දෙමන Heels within පමණයි. කොන්දෙස් සයිතයි.
10: කිරි, තේ, සීනි එක පැක් එකේ නස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
11: රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වඩිනවා.
10: ඇයි ගෙදර ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියනවා නිස.
12: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
13: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනියා. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0747-21-33-540.
14: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්නශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය
13: 769 වන වරටත් හෙළපිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
14: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
13: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුදදී
14: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි.
13: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න.
14: මාධ්‍ය සත්කාරය netfm netfm
13: බැති පරදායකත්වය
15: අනුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
16: දුනු කල ඔස්සුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේ තේ.
17: සිද්ධාලේප සෑම ගෙදරකම සිටි යුතුවද මහත්මයා. වසර 90ක විශ්වාසය.
18: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම. ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා.
19: අම්මලාගේ ආදරයට නියම පදමි මාතර ෆ්‍රීලන්.
20: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
21: 30 වසරක පළපුරුදු සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ, වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ, බදුවත් හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල.
22: සුබ දහවලක් දවල් එකයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: බෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්මා net news
6: අයිබෝවන් නිත් නිවුස් සමග මම තරංග. අධිකරණ ඇමතිට එරෙහිව විශ්වාස භංග යෝජනා පිළිබඳ විවාදය ලබන සිකුරාදා පැවැත්වීම නියමිත බව වාර්තා වනවා. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ලබන සිකුරාදා විවාදයට ගැනීම නියමිත බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසුවේ. අදරසු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ග සභාව මෙම තීරණය කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවා. net news පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
5: net news the truth people trust fm 95 fm 94.8 net fm
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
8: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0147 31 33 540
10: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී අවතන්න 0711856956956
11: FM 95 94.8

දැංගිරින් වෙලාව තමයි රන් මැනිකෙලාට මුතු මැනිකෙලාට සුදු මහත්තුරුන්ට ඔය කාට වුණාත් මේ පැතර එන්න තියෙන හොන්දම වෙලාව දවල්ලකයි විනාඩි අටයි. හයි හයි, කොහොමද? එහෙනම් ඉතින් අදත් සුපුරුදු විදිහට ඔයා ඔයාගේ පැත්තේ ඒ වැඩ ටික කරගෙන යන ගමන් මම මගේ පැත්තේ වැඩ ටික පටන් අරගෙන තියෙන්නේ. හවස 4 වෙනකන් වාගේ මගේ ගින්දර හැන්දෑවේ ලස්සන සින්දු ටිකක් අහගෙන හරීම සමින් කතා කරන්න කැමති ගොසිප් ටිකකුත් කතා කරගෙන ඊට පස්සේ උම්ම වැස්සකුත් තියෙන හින්දා උම්මයි කද් දෙකක් ඉල්ල ගන්නත් එක්කම මේ පැතරෙන්න තමයි ඔයාට තියෙන්නේ. හවස 4ට කලින් කාල් කරන්න, මෙසේජ් කරන්න, ඔයාට චැට් එකේ ඉන්න පුළුවන් මගෙත් එක හවස 4 වෙනකම් WhatsApp පැත්තෙන්. ඒ වගේම ඉතින් ඔය වැඩ කරගෙන ඉන්න ගමන් චූටි කෝල් එකක් මේ පැතර දෙන්න. 2 1 1 2 5 3 63 මගේ හොට්ලයින් නම්බර් එක කාල එකක් දෙන්න පුළුවන් වාට හවස 4ට කලින්. එහෙම නැත්නම් චැට් එකට එනවා නම් ඉතින් WhatsApp messages වලට එවන්න පුළුවන්. 2 1 1 5 5 5 5 එහෙනම් ඉතින් ආට ඒ දවල් ටික කරන අතරේ යන්න net fm අපේ Facebook fan page එකට ගිහිල්ලා wall post එක තියෙනවා තාමත් අපේ Facebook fan page එක like කරලා follow කරලා නැත්නම් මුලින්ම like කරන්න follow කරන්න. ඊට පස්සේ මගේ wall post එකට ගිහිල්ලා ඔයාලට comment කරන්න පුළුවන්. දැන් ගෙවල් වල එක එක කෙනාට එක එක අමුතු නීති තියෙනවනේ. දැන් අපේ ගෙදර නම් අන්තිමට කන කෙනා තමයි ගෙදර ඉන්න බව්වට බත් දෙන්න ඕනි. ආ නැද්ද? ඔයාලා ගෙදර එහෙම නැද්ද? එහෙම නැත්තම් ආයි කියනවා. අන්තිමට කන එක වලන් ටික හොදලා දාලා එන්න ඕනි. ඔය වගේ අමුතු නීති තියෙනවනේ. ඔය ඉතින් අම්මලාම හදාගත්ත නීති තමයි. ඔය වගේ ඔයාලගේ ගෙදර තියෙන අමුතු නීති අන්නේ ටික චුට්ටක් කියාගෙන යන්නකෝ. අපි බලමු ඔයාලා ගෙදරයි අපේ ගෙදරයි දෙකේම තියෙන නීති එක හා සමාන නම් කිසි අවුලක් නැහැ. අපි දෙන්නට මොනා හරි පොඩි දෙයක් හිතන්න පුළුවන් නේද? හරි, එහෙනම් ඉතින් ඒ දේවල් ටිකත් කියන්න ලෑස්ති වෙලා එන්න මේ පැත්තට. මං ඉනවව සහතර වෙනකන් මං ඔයාගේ ජානු. අරේ නීති ගැලපෙනව නම් අපි දෙන්නට පෙම් හවස් උනාක් ලියා ගන්න පුළුවන්. ඔයා ඔහෙන් ලියලා එවන්න, මම මෙහෙන් ඔයාට උත්තර ලියලා එවනවා.

0: සුබ දහවලක් දවලෙකයි විනාඩි 18යි.
1: Kiehl's පෙතින් දැන් ඔබට හොඳම තීම නැස වැඩි ඉදිරියක්. Surf Excel රෙදි සේතුම් කුඩු කිලෝ එකක් සඳහා 125ක වට්ටමක්. Melipan Mari Biscuit gram 350ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය පාන්දර සඳහා හොඳම තීම නා Kiehl's පෙතින්ම පමනයි. කොන්දෙස් සයිතයි.
2: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
3: දැන් ඕනේ නෑදුව. Union Bank'ue pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
4: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
5: Life එකේ mood එකට chill එක happening වෙන. Young vibe එකට set වෙන නියම කිරි. Rich life රස වර්ග පහකින්. Rich life සමග මුළු life එකම rich.
6: Life is rich with rich life.
7: ඇයි ෂුගර් කියන මූණෙල්ලගෙන සෙවන කළ මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0547 31 33 540.
8: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න.
9: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
10: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
11: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
12: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
13: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
14: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
15: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
16: ක්‍රිස්ටිනා කෝටින් හනා ඉතින් හිටපු එකම කාන්දා නියෝජනය හනා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
17: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
14: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
13: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
17: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් AlgoTowමට tune වෙන්න. Tune වෙන්න.
18: Brought to you by
19: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
20: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
21: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo අදම කතා කරන්න 0710-777-333
22: ධම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් දිවයින පුරා ධම්රෝ ප්‍රදර්ශනාකාර වලින්
23: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
24: DFM Algo Town
25: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑව විචානු

ഓഖില ഈലങ് സിന്ദൂരയാണ് കലിങ്ങോട് മതക്കരണ് ദേവാലിക്ക കുത്തിയനുമാ ഇട്ട് പശ്ചിമാവ് അഹഗനീന്ന് കാട്ടിയാത്തിനുമായി ഒക്കോ മതക്കരണോ നിതവല്ലേക്കായി വിന്നാടി വിസിഹതായി വെലാവ് അപ്പൊ ബലമു മണവാദം മാറ്റി മതക്കരാണ് ഇത്ര വേളാതി എന്നെ മേ പത്തി കിയല മുലിമ്മ മമ്മ കിയാന്ന് ഹദാന്നവാട് മെന്ന മേ പണി വിടിയ കാരണം മുലിമ്മ കിയാന്നാക്കോ ആയുർവേദ നമ്മ എഹുണകമ മുലിമ്മ മതക്കന ഹോദമയക്ക മതന സേവനകൾ ആയുർവേദ ഔഷധ നിഷ്പാദന പുദ്ഗലിക സമാഗമ മുഖത്ത് മെത്തനമ മതക്കുന്ന ഹേതുവ ഏകത്രിയാണ് ലൊക്കുമ ഹേതുവ തമായോ ആട്ട് സേവനകൾ ആയുർവേദ ഔഷധ നിഷ്പാദന പുദ്ഗലിക സമാഗമ ഔഷധ വരി സിയട്ട് സി അഖാരിമ പ്രതിഫല ലഭാകാന പുലാങ്കമ തീയനവാ ඉතින් ඔයාට ආම දරගෙන පාවිච්චි කරේ නැත්නම් මම කියන මෙන්න මේ දේවල් අරගෙන පාවිච්චි කරලා බලන්න ඔයාටම තේරෙයි මෙච්චර කාලයක් ඇයි ඔයා සල්ලි කාලේ හැමදේම නැති කරගත්තේ කියලා මෙච්චර හරියටම හරියන දෙයක් තියාගෙන දියවැඩියාව අද කාලේ ගත්තාම ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් මට කාලයක් තිස්ස දියවැඩියාව තියෙනවා ඔය කියන කතාව අනිවාර්යෙන්ම කියනවා ඉතින් එහෙම කිය කිය ඉන්න නැතුව ඔයත් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ සෙවනගල මධුමේහාරිණී කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරා නම් වැඩ ඉවරයිනේ අඩ දියවැඩියාවට තිත තියන්න පුළුවන් එහෙනම් ඉතින් අරගන්න සෙවනගල මධුමේහාරිණී කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරලා බලන්න ඔයාට හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා ඒ විතරක් නෙමෙයි ප්‍රතික්ෂාව කැස්ස උනාගපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මධුකා කැස්සට පණිය කියලා කියන්නේ හැම වෙලේම ඔෆිස් එකේ වටහාපැති ඉඳගෙන ඉන්න ඔය කැහැ ගැහැ ඉන්න ළමයාට කියන්න සෙවනගල මදුක කැසට් පැණි අරගෙන පාවිච්චි කරන්න කියලා. දැන් කාලේ හැටියට කනබොන දේවල් වල හැටියට ලොකුම බය ඊළඟට තියන්නේ ෆැටිලිව. ෆැටිලිව වලට තිත තියන්න ඕනට දැන් පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක තියෙනවා. ඒක පාවිච්චි කරන්න. අරගෙන පාවිච්චි කරලා බලන්න 100%ක් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. බය වෙන්න කිසිම හේතුවක් නැහැ. වගේම තමයි කැමාප්‍රියයි නම් බඩ පිපෙනවා නම්, බඩ කැක්කුම නම්, බඩ ආශ්‍රීණය නම් ඒකට තමයි 100%ක් ස්වභාවික සෙවනගල සම්මෝදකම් දැන් ඔයාලට මිලදී ගන්න තියන්නේ. ඉතින් මේ විදිහට නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානයක සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට වඩ කාලයක් දෙන්න පුළුවන් කතා කරන්න 0137 30 39 540 40 අද්දම කතා කරනවට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ගැනුළමයි විශේෂයෙන්ම හැම මාසෙකම තමන්ගෙම දේවල් මිස් කරගන්නේ මේ පීරියඩ්ස් නිසා. ඇයි එහෙම වෙලා තියන්නේ? ඒකට හේතුව තමයි ඔය අරගෙන පාවිච්චි කරන පෑඩ් එකේ තියෙන ප්‍රශ්න. ඇඳගෙන ඉන්න අපහසුයි, ලීක් වෙනවා, ගෙවන මිලට උසස්සත්වයේ පෑඩ් එකක් විදිහට ඔයාලට මේක ලැබෙන්නේ නැහැ. ඔන්න ඔය කියන ප්‍රශ්න හින්දම ඔයා පීරියඩ්ස් දවස්වලට දන්නේම නැතුව ඔයාව මිස් කරගෙන. මම නම් කියන්නේ එහෙම කරගන්න ඕනේ නැහැ දැන්. මොකද ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්සත්වයේ පෑඩ් එකක් විදිහට දැන් එසෙලසා ඉසස් සහතික සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතට එනවා ෆිම්ස් ඇය. තාම දරගත්තේ නැත්නම් ඔයාට මේක අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ පීරියඩ්ස් දවස්වලදී ඔයාට හැම දවසක්ම එක වගේ ගෙවන්න නම් ෆිම්ස් ඇය ඔයාගේ ළඟ තියෙන්න ඕනි. ගැනු ළමෙක් වුණාම අනිවාර්යයෙන්ම ඔය බෑග් එකේ හැම වෙලාවකම පෑඩ් එකක් තියාගන්නම ඕනි. එහෙනම් ඒ තියාගන්න ඕනි ෆිම්ස් ඇයම තමයි. අඩ මේක දිවයින පුරා තියෙන ඕනෑම සුපිරි වෙල් සලකින් ෆාමසි වලින් දැන් අරගන්න පුළුවන්කම තියෙනවා. හරි, ඒගෙන මතක් කරගෙන අපි අමුද ටක් ගාලා WhatsApp messages පැතරේ අතරේ අනාමතක නොකර පුංචි උපදූපයක් හොයන්න හදන්නේ. වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරන ඔගේ ගෙදර තියෙන අමුතු අමුතු නීති මොනවද කියලා කියන්න බලන්න. කේක විදිහ අමුතු නීති තියෙන අපේ ගෙදර නම් අන්තිමට කණ එකා තමයි. ගෙදර ඉන්න බල්ලද පූසද කෑම දාන්න ඕනි, වලන් ටික හොදන්න ඕනි. ඔය විදිහට තියෙන අමුතු නීති කියන්න. අර අම්මගේ නීති තමයි කොහොමත් ගෙදර වැඩියෙන්ම වැඩ කරන්නේ. හැබැයි ඉතින් ඊට අමතරව අර විශේෂයෙන් දාගත්ත නීති තියෙනවනේ. අන්න ඒවා කියන්න බලන්න. ඉස්සලාම මම දෙන්න හදන්නේ කොහෙටද? සුදු මැණික සුබ දහමලාන්. ඔයාට අපි උම්මා. මාත් ඔයාට මේ ඉතින් ගම්පහ ඩියර් ගාමන්ට් එකේ අපේ සෙට් එක. ඉතින් ගම්පහ ඩියර් ගාමන්ට් එකේ මේ සෙට් එකට ඊළඟ සින්දුව දෙනගම මතක් කරන්න ඕනි. කැමති නැද්ද අපි ඔයාගේ ගාමන්ට් එකට එනවට? එහෙනම් ඉතින් FM ඇංගලොම් චාරිකා ඔයාගේ ඩියර් ගාමන්ට් එකටත් ගෙන්න ගන්න. ඔයාට පුළුවන් අපේ දිල්ෂාන්ව කන්ටැක්ට් කරගන්න. මම නම්බර් කියන්නම්, ඒකත් ලියා ගන්න ඔය අතරේ.
බිඳ 77 41 93 බිඳ 77 41 93 කියන නම්බෙකට අපේ දිල්ෂාන්ව කන්ටැක්ට් කරගන්නකෝ. ඔයාගේ DR ගාමන්ට් එකටත් අපි ඉනෙත් FM ඇඟලුම් ශාරිකා පෙස්සෙට් එක සතර විනෝදේ තෑගි භෝගේ කොට ගෙන්න ගන්න පුළංකම තියනවා. උම්මකක දුන්න හරිද කට්ටිය මේක තු කරගන්න පරිස්සමට කිසිම හන්සියක් නැතුව වැඩ කරන්න ඕනි. ඊට පස්සේ ජානු මෙරි ජානු සුබ දහවලක් වේවා ජානු ෆැට්ටෝ. මට හින්දි සින්දුවක් ඕනිමයි. වෙනද වගේම ගින්දර හැන්දෑ වහගෙන ඉන්නේ. හරිදෝ හරි හරි. කවුද මේ නලින් අනාකර අයියා පානදුරින් මෙසේජ් කළා තියෙනවා. ගෙදර ඉඳන් අහගෙන ඉන්න අම්මා තාත්තා පොඩියාගේ බබාලා තුන්දෙනා නංගිනී ලක්ෂි ප්‍රියදර්ශනීයාගේ බබාලා තුන්දෙනායි කැලණියෙන් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. මගේ හොඳම යාළුව දෙන ප්‍රදීප් කුමාර් මාතරින් සඳමාලි අමරසිංහ මාමනැල්ලෙන් වැඩ කරන ගමන් අහගෙන ඉන්නවා ලොකයන් සඳුරන් මුතුමාල් පොඩියනුවන් සංජීව නලිනයා ජය වේවා. මමත් එකතු කරගන්නම් මෙහෙන සින්දුවට මාගේ සෙට් එකත් එක්ක. හයි හයි වස්තු කැටි ඔයාට ගුඩ් ආෆ්ටර්නූන් අපි තාම

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට රැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්නේ.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දවලේ කයි වෙනාඩි 37යි.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: හරි ගියේ හරිම තැනට ගිහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
8: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
3: එහෙයි,
8: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යලව මගේ

0: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
1: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
2: ලයිෆ් එකේ මූඩ් එකට චිල් එක හැපනින් වෙන යං වයිබ් එකට සෙට් වෙන නියම කිරේ රිච් ලයිෆ් රස වර්ග පහකින් රිච් ලයිෆ් සමග මුළු ලයිෆ් එකම රිච්
3: ලයිෆ් ඉස් රිච් විත් රිච් ලයිෆ්
4: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
5: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
6: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
7: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල. ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය 71වරට සංවිධානය කරන
8: ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපහාර සම්මාන උළෙලට ආධාර පිණිස පවත්වන පැතුරු සාදය
7: ජූලි 25 සෙනසුරාදා රාත්‍රී 7 සිට කැලණිය විශ්‍රාමිකයන්ගේ නිවාඩු නිකේතනයේදී
8: රසකාමී ඔබ සැමට ආරාධනා ආරාධනා
7: වැඩි විස්තර සඳහා 077 3060 629 අංකය අමතන්න
9: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කිඳර හැන්දෑව

0: සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සනා නැත්නම්
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග 2008 වසරේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණේ 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකරුවෙකුට සැඟව සිටීමට ආධාර අනුබල දුන්නේය කියන සිද්ධියක සැකරුවෙක් වශයෙන් අධිකරණ ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අපමත උදාහරණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද නියම කළා. මේට පෙර නිකුත් කළ නොතෙස් එකට අනුව සැක්කාර හිටපු නාවික හමුදාපතිවරයා අද අධිකරණයේ පෙනී සිටියා. ඉන් අනතුරු ඉදිරිපත් කළ චෝදනා පත්‍රයට තමන් නිවැරදියි ප්‍රකාශ කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීරප දෙකක් මත උදාහරණ ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් නමරසේන මහතා නියෝග කළේ. ඉන් අනතුරුව නඩු විභාගය සඳහා දෙසැම්බර් මාස 9 වනදා කැඳවල ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මිලගනිත් නිවුස් පස්වර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කී අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
3: net news the truth people trust fm anupaha fm adu 4.8 net fm
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
7: සුබ දහවලක් දවල් 2යි විනාඩි 4යි
8: ගින්දර හැන්දෑව
9: brought to you by
10: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
11: ෆෙම්ස් ඇයික ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
12: ඔයාට සුගර් නම් සෙවණගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747 31 33 540
13: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Rate. අවතන්න 0.71856.956.
14: FM 95 94.8.

ඔයාගේ මගේ දෙවනි පැයටත් දන්නෙම නැතුව ඇවිල්ලා තියෙනවා. මේ පැයදිත් ඉතින් කලින් පැය වගේම ලස්සන සින්දු ටිකක් අහගෙන ඉන්න ගමන් ඔයාට කරන්න තියෙන්නේ වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරන්න, ඊට පස්සේ මට කාල් කරන්න, මට මැසේජ් කරන්න, ඔය ඔක්කොම ටික කරන්න තියෙනවා. හරිද? මුලින්ම මම යන්න හදන්නේ, දැන් මේ පැයට එනකොටත් මම තාම කෝල්ස් ගත කට්ටිය මතක් කරේ නැති හින්දා මම දන්නවා දැන් මට හිතින් බැල බැලින් කො තාම කිව්වේ නැ කියලා. ඉන්න ඉන්න කියනවා ඉතින් ඔක්කොම කියන්න තේබෑ. මුල්ලිම්ම අද කතා කරේ මාබිම කාන්ති අම්මා, යනකු පැටියා, සංගීත් පුතා, ඊට පස්සේ පෙළියන රචයයා එකතු කරගෙන සින්දාක හමු කියලා කිව්වා. අනිවාර්යෙන් එකතු කරගන්න මෙහෙන සින්දර පරිස්සමට ඉන්න ඕන. හරිද? ඊට පස්සේ පෙටයිට නික්සලෝනිකේ යටියන්තට තුෂාර කතා කළා. හයි තුෂාර, කොහමද කොහොමද කියලා මං එයාගෙන් ඇහුවා. එයාට මං කිව්වා මට කොහොමද කියලා. ඊට පස්සේ ඉන්නවා කියලා කිව්වා සුන්දරම් බොස්. ඊට පස්සේ කමල් අපේ මාස්ටර්. ඊට පස්සේ එකතු කරගන්න කියලා කිව්වා ලසා අයවා ට්‍රිවියල් පාක් එකේ. ඊට පස්සේ කන්නත්තට ඉලකම් බේකරියේ රසික අයවත් එකතු කරගන්න කියලා කිව්වා. සෙට් එකටම ජය වේවා. මේ හැන සිදුවර එකතු කරගන්නම්. ඊට පස්සේ කිරියල අපේ අස්සෙලා අය කතා කරා. ගල හිටියාගෙන නලි නිෂාද අයත් කතා කළා. හිතල්ගොඩේ ප්‍රේම සිරි අයත් කතා කරා. උම්ම එකකුත් ඕනි කිව්වා. කෝලන් තමයි ඉතින්. අම්ම ගුණවදී, විනෝෂා, ගණේෂා, චමිලානි, කිරණිදෝ, බිම්සර, අසංක කට්ටියටම දෙන්නම් මේක. හරිද? හෙට වෙනකම් පරිස්සමට තියාගන්න ඕනි. ඔන්න ඔය හෙට මෙහෙට දාන්න හැම බෑ. මේවා ඒ තරමට වටින කියන එව්වා. එතනින් පස්සේ බර්ත්ඩේ එකක් තියෙනවා මහබාගේ ප්‍රිවිලේජ් එකේ. මේ අපේ සෙට් එක කතා කරා. මුලින්ම කියන්න ඕනේ අපේ ප්‍රිවිලේජ් එක පැත්තට. එහෙම නෙත් FM අපේ ඇඟලුම් ශාරිකා ගෙන්න ගන්න පුළුවන් අපේ කට්ටිය. සතුට, විනෝදය, තෑගි, භෝග, මේ හැම දෙම එක තමයි අපේ කට්ටිය එන්නේ. හිසතින් එන්නේ නැහැ ওই පැත්තට આવොත් අපේ දේශාන්ව කන්ටැක්ට් කරගන්න පුළුවන් කට්ටියට. 077 41 97 43ට කෝල් එකක් දීලා 077 41 97 43ට කෝල් එකක් දීලා නෙත් FM ඇඟලුම් චාරිකාවලගේ ප්‍රිවිලේජ් එකට ගෙන්න ගන්න ඔන්නවට පුළුවන්. හරිද? සරාජි තමයි කතා කරේ මහභාගේ ප්‍රිවිලේජ් එකෙන්. ඉතින් මෙතන අද බණ්ඩාර සර්ගේ බර්ත්ඩේ එක කියනවා කිව්වා. බණ්ඩාර සර්ට විශ් කළේ මොකෝඩම කලියෙන්.

සෑහෙන වෙලාවකින් මම මෙන්න මෙයාගෙන ඉන්නවා. ගම්පහින්. නයෝමි මොකද ඔච්චර කේන් තියන්නේ? ඔයාවයි වාගේ චූටි පුතාවයි ලොකු පුතාවයි වාගේ ආදරණීය ලේලිවයි ඊට පස්සේ වාගේ හස්බන්ඩ් අම්මේ අව තණ්ඩි වාරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට කේන්ති ගියාට වට මං ගානේ

0: පෘතු බීඳ ළඟහරට රේල් පාරක්? ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: නවිනස අධිවේගයක් සුපිරිම unlimited වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය. SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0715546600 WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
6: ජූලි 23 හම්බන්තොට බස් නැවතුම්පල ඉදිරිපිට.
7: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 31 33 540.

හින්දු සින්දුවක් අහමුද? අහමු අහමු හින්දු සින්දුවක් අහමුකෝ. ගොඩාක් වෙලාවකින් ඉතින් හින්දු සින්දුවක් ඇහුවේ නැහනේ. දවල් දෙකයි විනාඩි 26යි වෙලාව. මතක් කරන දේවල් ටිකක් තියෙනවා. ඉක්මනටම මේ ටික මතක් කරලා ආඩ මේ සින්දුව අහන්න දෙන්න. උපතින් වෙන්න පුළුවන්, උපතින් පසුව වෙන්න පුළුවන්, පුංචි දරුවන්ට යම් යම් ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒවා හින්දා ඔයා දුක් විඳින කෙනෙක් නම් මං ඔයාට කියනවා හරිම තැනට යන්න කියලා. ඒ විතරක් නෙමෙයි, බෙල්ලේ කොන්දේ වේදන ඇතුළු මොණයම් හරි ස්නායු රෝගයක් නිසා දුක් විඳින කෙනෙක් වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ මේවට ප්‍රතිකාර කරනවා. ඒ තාමත් නම් ඔයාට ඒකට හරිම විසඳුමක් හම්බ වෙලා නැහැ. ඒකට හරිම විසඳුම හොයාගන්න නම් හොඳ ඔයාට හරිම විදිහට ප්‍රතිකාර කරන්න පුළුවන් තැනක් තියෙන්න ඕනි. ඒ ගැන තමයි මේ කියන්න හදන්නේ. මාංශපේශී වේදනා, නහර ගැටගසීම්, ක්‍රීඩානතුරු නිසා ඇතිවෙච්ච ආබාධ, මේ හැම දෙයකටම හරියටම හරියන තැන තමයි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය කියලා කියන්නේ. ඉතින් මේකලං ඔයා වෙනුවෙන් 24, 25, 26 දවස් තුනේදී විශේෂ වැඩමුළුවක් සූදානම් කරලා තියෙනවා. මෙතනදී ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම 24, 25, 26 දවස් තුනේ වෙන වැඩ දාගන්න නැතුව යන්න. ඒ විතරක් නෙමෙයි, එතනදී ඔයාට වගේ රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කළ අවශ්‍ය කරන සියලුම ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, මේ දවස් තුන පුරාවට මෙන්න මෙහෙම ඔයාට විශේෂ වට්ටම් හිමි වෙනවා. ඒ තමයි ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වට්ටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වට්ටමක් සහ තවත් විශේ෷ ප්‍රතිලාභ රැසක් වවනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් මේ දවස් තුන මිස් කරගන්නවා කියලා කියන්නේ පුතේ ලොකුම ලොකු අපරාධයක් ඔයාට කරගන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම 24, 25, 26 දවස් තුනේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරන ශාඛාවට ඔයත් මේ ගැන දන්නේ නැති කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ටත් මම කිව්වා කියලාම කියලා එක්කගෙන යන්න. කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. යන්න කලින් දුරකථන ඇමතුමක් දීලා වාගේ දින වේලාව වෙන් කරගන්න. කතා කරන බිඳුව 34යි 22017යි 870 බිඳුව 34යි 22017යි 870 එහෙම නැත්නම් බිඳුව 77යි 511යි 39යි 18 බිඳුව 77යි 511යි 39යි 18 නම්බර එකට ඔයාලට කෝල් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගෑනු ළමයි දැනගන්න ඕනි මෙන්න මේ පණිවිඩේ. ගෑනු ළමයි කියලා කිව්වට ගෑනු ළමයි විතරක් දැනගෙන හරියන්නේ නැහැ. මේ ගැන පිරිමි ළමයිනුත් දැනගන්න ඕනි. ඒකට හේතුව තමයි ඔයාගේ පාට්නර්ට ඒ මාසේ තියෙන අපහසුම දවස් තියෙනවනේ, පීරියඩ්ස් දවස්. ඉතින් පීරියඩ්ස් දවස් වලදී ආට ඕනම කරන පෑඩ් එක මොකද්ද කියලා හරියටම දැනගන්න ඕනි. ඉතින් ඒ හින්දා තමයි මං ඔයාට කියන්නේ පිරිමි ළමයිනුත් මේව දැනගත්තා කියලා. අනේ මොනවද මේ කියන්නේ කියලා හිතන්න බෑ. ඔයත් දැනගන්න ඕනි යාට ඕනේ කරන්නේ යාගේ පීරියඩ්ස් දවස් වලට ෆෙම්ස් අයව තමයි. මොකද ෆෙම්ස් අය කියලා කියන්නේ අඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන ප්‍රශ්න නැහැ. ඒ වගේම ගෙවන මිලට උසස් තත්ත්වයේ හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් විදිහට දැන් ඔයාලට මාකට් එකේ අරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ගෑනු ළමයි විදිහට ඔයාගේ ළඟ තියාගන්න ඕනි පෑඩ් එක මොකද්ද කියලා අහුවොත් ඔයාට කියන්න පුළුවන් මං ළඟ තියෙන ෆෙම්ස් අයම තමයි. ඔයාත් අරගන්න කියලා ඔයා දන්නේ නැති කෙනෙක්ට උනත් කියන්න පුළුවන්. ඔයාගේ යාළුවට උනත් ඒ ගැන කියන්න පුළුවන්. මොකද එයා බයෙන් ඉන්නවත් දන්නේ නැහනේ. එයාගේ පීරියඩ්ස් දවස් වලට ඇඳගෙන ඉන්න අපහසු පෑඩ් එකක් පාවිච්චි කරන නිසා ලීක් වෙන ප්‍රශ්න තියෙයි අරම මේවා කියලා. ඉතින් එයාටත් කියන්න ෆෙම්ස් අයම අරගන්න කියලා. මොකද SLS සහ ISO සාතික සහිතව තමයි දැන් මාකට් එකට ඇවිල්ලා තියෙන ෆෙම්ස් අය සාධාරණ මිලකට ඔයාගේ අතරපත් වෙනවා. දිවෙන පුරාතින ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆෙම්ස් අය මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. අපි ආමුද මේ සින්දුවට ඉක්මනටම කට්ටියක් දාගන්න, බලමු කවුද ඉන්නේ කියලා. ජානු සුබ දහවලක්. අපි වදලස්සන සින්දුවකට එකතු කරගන්න යටි අන්තර් පීපල්ස් බැංක් එක ළඟ ත්‍රිවිල් පාක් එකේ කොල්ලෝ සෙට් එක කාන් සිසිර දිනේත් ලසායිය මැසේජ් කියලා තියෙන්නේ. සලෝනිකේ තුෂාරවත් එකතු කරගන්න කියලා දෙන ජය වේවා ගින්දරීට. ඇයි ගින්දරීට විතරද ජය වෙන්න ඕනි? අපේ ත්‍රිවිල් පාක් එකේ ඉන්න කොල්ලෝ කෝඩ්මත් ලසායිය ඔයාටත් ජයම වෙන්න ඕනි. හරිද? වදලස්සන සින්දුවක් දෙන්න ශාන්ත ටිලස් නිදහස් මාවත ගල කට්ටියම එකතු කරගන්න මේ හැන සින්දුවට. හයකි අපිවත් සින්දුවකට එකතු කරගන්න හස්බන් නිරංජන්, අමන් ඉන්ද්‍රානි, කිරිබත්ගොඩ සදුනි දවසම නෙත් එක තමයි. ඉතින් ඔහොම උම්ම දෙන්න එපා අම්ම බණි. අපේ අම්ම දන්නව නං අනේ එහෙම හරි උම්ම එකක් දීලා එන්න කියයි. මොකද එච්චරට හොඳලා මේක මම ගෙදරට. හරිද? එයාට උම්ම එකක් දෙන්න කියලා තියෙනවා.

කාල් කරපු කටියයි මම අහගෙන කටියයි ඔක්කෝම මේ නම් ස්ටොප් එකටම අපි දාගෙන යමුද? එහෙම නැති වුණොත් මට මේ ඔක්කෝම කොහොමද ඉතින් බැලන්ස් කරගන්නේ? අත් දෙකයි එක කටයි ඔක්කෝම වැඩි කරගන්න බැහැ. මහභාගී ශාම්පිකාක කතා කළා අපේ ප්‍රිවිලේජ් එකේ කට්ටිය හෝගලවල කෝල් කරනවා සුරාජි වෙනුවෙන් සින්දු අකිල්ලවා. ඊට පස්සේ අපේ මහභාගී ප්‍රිවිලේජ් එකේම මංජුත් කතා කරා. පුෂ්පා කුමාරි චරිත් චින්තක ඉස්සුරු සුමේද මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන සින්දුවක් ගහමු කියලා කිව්වා. ඒක සින්දුව නෙමෙයි, සින්දු සෙට් එකක්ම ලෑස්ති කරගත්ත කොල්ලනේ කෙල්ලනේ. හරිද? නිලන්තියක් කතා කළා බිබිලෙන්. බිබිලට නම් මේ දවස්වල පොඩ්ඩක්වත් වැස්ස නැහැලුම, මේ පැත්තෙන් චුට්ටක් එවන්නම්. හරිද? අකල දෙන්නා චන්ද්‍රලතා කරුණාවතී, ඊට පස්සේ හිරුෂ පුතා, නිමල් මා හස්බන්ඩ් නිනෝකෝ නිමල්, ඊට පස්සේ ලහිරු හේෂාන් පුතාල දෙන්නා කැන්ඩිකේ වැඩ කරන හැමෝම එකතු කරගෙන සින්දුවක් ගහමු කියලා තමයි කිව්වේ. ඊට පස්සේ නිට වෙන්නත් ඉන්නවා අම්මා තාතා අයියා කටියම එකතු කරගන්න කියලා කිව්වා. සිදුවක් අහන්න බෑ කියන්න ඇයි? ඉතින් මං අනිවාර්යෙන් එකතු කරගන්නවා ඒත් එක්කම. මෙන්න මේ කට්ටිය හැමදාම නෙත් අහන නෙත් බලන මගේ ආදරණීය සෙට් එකක්. මේ අවිලා සේරුවාවිලා රජමහ විහාරය පාර මහින්දපුර සේරුනුවර සරත් ස්ටෝස්. ජය වේවා සෙට් එකට. මහරිද ඔය විදියට හැමදාම නෙතෙක් ඉන්න ඕනි, උතුරන්න හරියන්න ඕනි සෙට් එකටම. එයාගේ දුව ලිතුමි කෞශල්‍ය ආයාමත් එකතු කරගන්න කියලා කිව්වා. එහෙනම් ඉතින් ඔය අපේ සෙට් එකත් අතර ඉන්නවනේ නේද? අපේ නෙත් එකේ සෙට් එක ඒ කට්ටිය අතර ඉන්නවා. කට්ටියම එකතු කරගන්නවා ඔය විදිහට හැමදාම නෙත් එක ආදරෙන් ඉන්න ඕනි මේ උම්ම එක මංගානේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: සුබ දවල්ක් දවල් දෙකයි විනාඩි 41යි. අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120 7787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
5: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
6: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
5: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
6: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
5: නොවිනස් වන රසවත්ම රසය
6: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
5: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
8: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු
10: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
11: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අද වෙන්න
12: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි
13: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් reload කරන්න
14: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
15: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න එන්නෙම නැද්ද ඉතින් යන්න ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
16: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
17: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කිඳර හැන්දෑව විජ

දවල් දෙකයි විනාඩි 44යි. දැන් අර මෙහෙමනේ බැද්දට සඳ වගේ කියලා කිව්වට ඔෆිස් එකට හදපායන්නේ මම ආවට පස්සේ. එහෙම කියලා වන් හිතාගෙන ඉන්නවා මේ වැහුණොත් එහෙම ඉතින් අපේ කට්ටියට දැම්මම දොර ඇරලා දෙනවා මට. අනේ ප්ලීස් යන්න කියලා. ආවි මට මතක් කරන්න දේවල් නම් තියෙනවා මෙච්චරයි කියලා කියන්න බෑ. ඊට පස්සේ මට මැසේජස් එවපු කට්ටියත් ඉන්නවා කියන්න. කොතනින් පටන් අරගෙන කොතනින් ඉවර කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. ඒකනේ මං කිව්වේ අත් දෙකයි එක කටයි. ඒ වුණාට මං කියන්නේ තව කටක් දෙන්න තිබුණා. දෙයියන්න පොඩ්ඩක් හිතලා. මට මතක් කරන්න ඕනි මුලින්ම ආයුර්වේද ඖෂධ ගැන. මතක් කරනකොට හැමෝටම මුලින්ම මතක් වෙන එකම හොඳම තැන තමයි සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියලා කියන්නේ. ඉතින් මෙච්චර හදවතේ ලියවිච්ච ආයතනයක් බවට පත් වෙලා තියෙන හේතුව තමයි 100% හරීම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙන නිසා. ඉතින් සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අතරේ ෂුගර් තියෙන කෙනෙක්ට නම් හරීම ඖෂධය තියෙනවා. ඉතින් මං ඔයාට කියනවා සෙවණගල මධුමේහ හරිනී කැප්සියුල් එක තාමත් අරගත්තේ නැත්නම් අරගෙන පාවිච්චි කරලා බලන්න. ඒ වගේම මේ දවස්වල හැමෝම කොයිලෙත් කියන ඔය ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනාව, මේ හැම දෙම 100%ක්ම තුරන් කරන දිව්‍යමය ඖෂධය තමයි සෙවණගල මධුකා කැස්සට පණිය කියලා කියන්නේ. ඒකට නම් ඔයාට ඒක අරගෙන පාවිච්චි කරලා බලන්නම වෙනවා. 100%ක් හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඊට අමතරව පැටිදිවවලට තිත තියන පැටිදිවවලට බය වෙන්න දෙයක් නැහැ. සෙවණගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරන ඔයාට පැටිදිවවලට දැන් තිත තියන්න පුළුවන්. 100%ක්ම හරිම ප්‍රතිඵල අරගන්න පුළුවන්කම තියෙන ඔයා අතරේ අම්මා කොච්චර රස කෑම හදලා දුන්නත් මේ ළමයි කන්නේ නැහැ. ඕක gedara කීවතාවක් නම් ඇහෙනවද? ඒ ඇහෙන වචනෙට තිත තියන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි බඩ කැක්කුම බඩ ආචීර්ණය බඩ පිපෙනවා නම් ඒකට තමයි 100%ක් ස්වභාවික සෙවණගල අසමෝදකම් දැන් ඔයාට මිලදී ගන්න තියෙන්නේ. වතරම ගැනු ළමයි පිරිමි ළමයි කියලා වෙනසක් නැහැ. කවුරුත් කැමති කොණ්ඩේ හොඳට වැවිලා තියෙනවා නම්. ඉතින් එහෙනම් සෙවණගල ශ්‍රියා දේවි හේ ආයිල් කරගෙන පාවිච්චි කරලා බලන්න. ඒ අතර සෙවණගල ජීව ශක්ති රසායනය, සෙවණගල ජීව බල අම්ල පිත්ත සුවය, සෙවණගල හඳිනා ශිතයිලිය මේ විදිහට කීමකී නොකී නිෂ්පාදන ගණනාවක් කමල්බඳුල විරපරම වෛද්‍යතුමන්ගේ ආදීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ. වැඩි විස්තර දැනගන්න කතා කරන්න අපේ උරුමය අපේ වෙදකම 40 වසරක අභිමානී එක්ක සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට නම් බෙකලියා ගන්නකෝ. 0-47-37-40-40-37-37-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-40-
කරන්න ඕනි. මේ ඉතින් පෙරහර කාලේ ආරම්භ වෙලා තියෙන්නේ. ලංකාවේ පැරණිම සහ ප්‍රමුඛතම පෙරහරක් තමයි දෙවන්දර පෙරහර කියලා කියන්නේ. ඉතින් මේ පාරත් ජූලි 23 වෙනිදා ආරම්භ වෙන පෙරහර මංගල්‍ය ජූලි 29 වෙනිදා වෙනකන් රන්දෝලි පෙරහර දක්වාම පැවැත්වෙනවා. ඉතින් මේ පෙරහර කාලේ ආරම්භ වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අගෝස්තු 4 කෝල්මුරයාගේ ඊට පහුවෙනි දවසේ දේවදානයත් ලබා දෙන්න සියලුම කටයුතු නියමිත වෙලා තියෙනවා. ඉතින් ඔයාටත් එන්න අවස්ථාව තියෙනවා මේ සියලුම කලාංග රැස්සක අසිරිය විඳ ගන්න මේ කියපු දවස්වලදී. ඉතින් සුරිඳුනි දෙවිනුවර පෙරහැර මංගල්‍ය බලන්න ඔයාටත් එන්න කියලා ආරාධනා කරන ගමම මතක් කරන්න ඕනි මේ වෙනුවෙන් බැති බර අනුග්‍රහක දායකත්වය දක්වන්නේ කසාගල සමූහ ව්‍යාපාරය. ඒ වගේම තමයි මාධ්‍ය සත්කාරය නෙත් FM අපි. ඒගනත් මතක් කරගෙන යමුද අපි WhatsApp messages පැත්තට කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. හයි ජානු මැනික, කෑගල්ල දමනපල සපත් බේකරියේ කොල්ලො සෙට් එකටම දෙන්නක දයියුම් එකක්. මට මොනවද දෙවන්න බේකරියෙන්? කිඹුලෙක්, මාළු බරිස් එකක්, සීරි බරිස් එකක්, එහෙම නැත්තං අනේ වණ්ඩුවක් හරි දෙනවද? හයි කොහොමද අපි චාමන ස්ටෝස් කළුතර පනා පිටිය චාමන තනුෂා චාමන අයියා තනුෂක්කා ජය වේවා. සෙට් එකටම එකතු කරගන්න මෙහෙන සින්දුවට ජාන සූකිරි බෝලේ ගින්දරි උම කැටි අපිට ලස්සන සින්දක් දෙන්න. කටවෙන ඊලාන්ති ජාන්ත සනති බබායික ෆැමිලික හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ජය වේවා අක්කා. මෙහෙන සින්දුවට එකතු කරගන්න ජිරානි රෝෂණි නොහන් ඇලින් සින්දකෝනි කියලා තියෙනවා. සුබ දහවලක් ජානු, සුබ දහවලක්. හොරන සෙත්තෙලා
සත්‍යද ගාමන්ට් එකේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අශෝකමිස්, හර්ෂා, ඊට පස්සේ මැනිකේ, නන්දිකා, සේපාලිකා, දේවි, රමණී, ඒක අනිවාර්යම කියන්න. අපි හැමෝම මැසේජ් එක ආනේ ආනේ ආනේ ආනේ ඔන්න කිව්වා මම මැසේජ් එක උම් එකකුත් දෙන්නම්. ඉතින් ඔය ඉල්ලා තියන්නේ ඉතින් ඔයාගේ ගාමන්ට් එකටත් පුළුවන් අපේ නැත් ටීම් එක ගෙන්න ගන්න. මොකද කියන්නේ, කැමතිද නැත් එෆේ මැංගලුම් චාරිකා? ඔයාගේ ගාමන්ට් එකට ගෙන්න ගන්න නම් අපේ දිල්ෂාන්ව කන්ටැක්ට් කරගන්න පුළුවන් 077 41 97 43. අය තම්බේ කියලා ලියාගන්නකෝ සෙට් එක 077 41 97 43. මේ නම්බර් එකට කෝල් එකක් දීලා නැත් එෆේ මැංගලුම් චාරිකා සතුරු විනෝදේ තැගි බෝගෙක ඔයාගේ ගාමන්ට් එකටත් අපේ සෙට් එක ගෙන්න ගන්න පුළුවන්. පැලද පාසල අසලින් ලහිරු ගුණරත්න මමද ලස්සන සින්දුවක් එකතු කරගන්න, තාත ගුණරත්න සහ අපේ ගමේ ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. ජය වේවා. එකතු කරගන්න මෙහෙන සින්දුවට. හෙලෝ, කොහොමද? මං නම් හොඳින්. කවුද මේ? කො නමක් නෑනේ. ඔන්න කියෝ අද තව වහගෙන ඉන්නේ මං කවිෂා රක්වානින්, තාතා සුමේද, අම චද්‍රිකා, නංගිලා තුන් දෙනා එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. ලෝකෝ මයිකක් ඕනි කියලා තියෙනවා.

0: කිරි තේ සීනි එක පැක් එකේ නස කැඩුවා දැම්මා කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
1: රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා
0: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නස
2: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: Bicycle ගන්න කොහමද? මූලික leasing මුදලත් වැඩි වෙලා.
5: බය වෙන්න එපා. වැඩිවුණු leasing බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත
7: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
8: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල් වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
9: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
10: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940
11: ඉන්දර හැන්දෑව
12: Brought to you by
13: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
14: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
15: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
16: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිනී සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24-25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පනිෂ් රේටි අවතන්න 0.71856.956
17: දබලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩිස් එක අහන්න net fm කින්දර හැන්දෑවා

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: සුබ සැඳවා කවසතුනායි විනාඩි දෙකයි.
2: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
6: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සනා එත්නිය.
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිත් නිවුස් සමග මම තරංග. මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ හමුවේ ගොනු කර තිබෙන නඩුව විභාගයට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඔහුගේ නීතිඥවරු කළ ඉල්ලීමට නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ විරෝධය පළ කර සිටියා. යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන එම අභියාචනය අද සලකා බැලීම සඳහා කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ට්‍රල් ජනක බණ්ඩාර මහතා විසින් මෙම විරෝධය මතු කරනු ලැබුවා. මිලගනිත් නිවුස් පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: net news the truth people trust fm anupaha fm adu 4.8 net fm
8: kavadak aluk target net
9: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
10: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
11: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
12: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිලේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පනිෂ් රේටි අවතන්න 0.71 856 0.956.
13: FM 95 94.8

0: ZFM Kinder Händeva Vigiano.
1: සුබ සැන්දවාක් හවසතුනයි විනාඩි පහයි වෙලාව බලන්නකෝ. ඉතින් තවත් පැයක් ඉවරයි. මේ අපේ අන්තිම පැයට ඇවිල්ලා තියෙන්නේ. මේ පැයදිත් කෝල් කරන්න, මෙසේජ් කරන්න, සිද්ධා කියලා ගන්න මේ පැත්තට එන්න. අපි අමුද ටග් ගාලා අපේ වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරලා තියෙන කට්ටිය මතක් කරගෙන යන්න. මොකද දැන් ගොඩ වෙලාවකින් මට වෝල් පෝස්ට් එක පැත්තට යන්න බැරි නෝ. ආගේ ගෙදර මොනවද තියෙන අමුතු නීති? අම්මෝ, එක එක නීති තියෙනවා නේද ඉතින් ගෙවල් වල. අපි බලමු කට්ටිය මොනවද කියලා තියෙන කියලාද. පුෂ්ප කුමාර, අමුතු නීති නෑ, මගේ නීති තමයි එකෙම්ම සම්. දැන් අපි බය වුණා හොදේ. එකතු කරගන්න ඊළඟ සින්දුවට ජීවනී ප්‍රියදර්ශිකා. ඊට පස්සේ සුරේෂ් රත්නායක කමෙන්ට් කරලා තියෙනවා. සුරේෂ් රාජ් රත්න, ශමිලා හයි, කොහමද? ඔවත් එකතු කරගන්න ඊළඟ සින්දුවට. එතනින් පස්සේ අක්කේ අපේ ගෙදර නම් කොයි වෙලාවෙත් කන්න දෙයක් නැති වුණත් ෆ්‍රිජ් එක ඇර බලනවා. ඒවා ඉතින් නීති නෙමෙයි, ඒවැවිලා පුරුදු. ඒ පුරුදු අපිට දෙයරේ කියලා පිහිටලා තියෙනවා. එහෙම ෆ්‍රිජ් එක ඇරලා බලන වෙලාවටයි, ගෙදර නිකන් ඔහේ ලයිට්ස් දාලා තියෙන වෙලාවටයි අම්මා වැඩියෙන්ම කියන්නේ කරන් බිල මේ මාසේ ඔයා ගෙවන්න. ආයි ළමයි නැද්ද? මෙන්න මෙහෙම එකක් ඔයාලගේ ගෙදර. දැන් තේකක් එහෙම බොන වෙලාවට ඔය හොරෙන් කිරිපිටි සීනි ටිකක් කනකොට අම්මා කියන්නේ නැද්ද එහෙනම් අද තේකට පිටි සීනි අඩු කරලා තමයි දෙන්නේ කියලා? නිකවට පොඩ්ඩක්වත් ඔගිර හබලන්න බෑනේ. ඔය වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ ප්‍රවීන් රංගන කමෙන්ට් කළා දෙනවා. ඔව්, මේ මම තමයි ප්‍රවීන් රංගන. බලන්නකෝනේ සඳීපනී. ඊට පස්සේ ලසන්ත කුමාර කමෙන්ට් කරලා තියෙනවා. අවත් එකතු කරගන්නම් මෙහෙන සිඳුවට. සුසන්ත උදේ කුමාර, උපදුප බෑ එච්චරයි. අන්න හරි, ගෙවල් වල ඒ නීති තියෙනවා තමයි. ආයේ කරන් කිය වෙලාවට මේවා නීතිමත් නෙමෙයි, ඉතින් මේවා පුරුදු. ඉස්සල්ලාම කරන්නේ මොකද්ද ළමයි? එහා ගෙදරට කරන්ට් එක තියෙනවද කියලා බලනවා නේද? මන් දන්නේ අපේ ගෙදරට කරන්ට් එක ගියම ඇයි අපි හපැත්ත ගෙදරට කරන්ට් එක තියෙනවද කියලා බලන්නේ කියලා. අපිට විතරක් කරන්ට් කපලා දන්නේ නැහැ. හරි, අපි අමු ටග් ගල WhatsApp messages පැත්තට. කවුද මේ වෙලාවේ මම අහගෙන ඉන්නේ කියලා බලන්න. ජානු මාතින අමරදසර සිද්දකෝනි කොට්ටාවි කසුන්. හයි කසුන්. ගින්දරී අපිත් අහගෙන ඉන්නේ. මාතර නාමල් ටේලර්ස් එකේ කටිය මැසේජ් කළා දෙනවා. ජය වේවා සෙට් එකටම. හයි ගින්දරී, එක වෙනකොට දුවන් එනෝ ජානු කැටේ. කිංකිණි හඬ පදුරනවා හතර වටේ. හරි සද්දයි පුංචි උනා ජානු කටේ. ආදරයෙන් දෙන්නකොමට හාදු කැටේ. අනේ අනේ චන්දියක්කා දේවතුරෙන්. සුපරදු විදිහටම හබි සමුදු දිනිති පුතා චුරිකි පූජදු එයවත් අහගෙන නෙතන හැමෝම අදකතු කරගෙන ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා. තැන්ක් යූ අනේ මට කවියක් ලියලා එව්වට. ඊට පස්සේ ස්කයිලයින් ඔටෝ ඉංජිනියරින් එකේ අපි ආදත් සාදෙටම ඔයාව අහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ඊයේ හවස කල්ලෙක්ගේ නමක් කිව්වෙ නෑ කියලා. එයා තමා අපිත් එයා තාම පිටික කතා කරන්නේ. එයාට හිත හැදෙන්න මොනා හරි කියන්නප්පා. නම සජීත්. සජීත් දුක හිතනද? අනේ දෙයනේ. කො බලන්න කොල්ලා, පොඩ්ඩක් හැරිට බලන්න මන් දිහා. හරි හරි, දැන් එයා කතා කරයි. මං එයාව යාළු කරගන්න දන්නවා. එයාත් එක්ක ලංකාව වටේම ඉන්න මැකැනික් කරන කොල්ලෝ ඔක්කොම, කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම එකතු කරගෙන ලස්සන සිද්ධිකක් දෙන්න. එච්චරයි ආදරෙයි. මාත ආදරෙයි. මේ සජීත්, ඔයාට හොඳද යාළු වෙන්න? හරි නේද? ඔන්න බලන්නක දැන් කතා කරනවා. ඊට පස්සේ මෙන්න මේ කටියත් ඉන්නවා. සුබ දහවලක් ජාන බෝලේ. මවත් ලස්සන සිද්ධෝකට එකතු කරගන්න අපේ තංගල අප්සරා. ආදරේ අප්සරා, ඔයාව එකතු කරගන්න මේ සින්දුවට. ආදරේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. පරගමන බ්ලොග්ගල් වැඩපලේ වැඩකට සෙට් එකම සේක කොල්ලට උම්ම එකකුත් ඉල්ලවා කියලා තිරවා. අනේ අම්මේ, උම්ම දීලම දැන් ඇති. ජන මැණිකේ දෙවනි පැයට මම ආවෝ. හොඳ හිතක් තියෙන රන් මැණිකෝ. ඕ දෙයියෝ, අපිත් අහගෙන ඉන්නේ. හොකද රුක්මණියක් අදාසේන එකතු කරගන්න කියලා දෙන. ඔයා දෙන ඕන සින්දුවක් කමන්නේ ආදරී ගින්දරී. එහෙනම් ඉතින් දැන් අහන්න කටිය මේ සින්දුව මං ඔයාගේ ජනු.

හවසතුනයි විනාඩි 16යි වෙලාව. මතක් කරන දේවල් ටිකක් තියෙන හින්දාම මම ඉක්මනට අයිමත් ඔයාලගේ ආවා. මෙන්න මේ ටික මතක් කරගෙන මතක් කරගෙන මතක් කරගෙන ඊට පස්සේ මේ සින්දුව හඬ දෙනවා කියලා හිතාගෙන. හරිද? ඕකේ නේද? එහෙනම් ඉතින් මම ඔයාලට මතක් කරන්න මුලින්ම ගැණු ළමයි දැනගන්න ඕනේ මෙන්න මේ දේ ගැන. ගැණු ළමයින්ට පීරියඩ්ස් කාලේ කියලා කියන්නේ කොහොම කාලයක්ද කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද? මම අහගෙන ඉන්නවා, මම දන්නවා, මේ ගැන හොඳටම දන්නවා. හැබැයි ඉතින් එහෙම දවසට ඔයා ආසාවෙන් කරගෙන ආපු දේවල් අතහැරලා දාලා තියනවද? අනිවාර්යෙන් ඕක කරනවමනේ. සමහර වෙලාවට දෙයියෝ උනා දෙනකොට ළමයෝ හොඳ හොඳ දේවල් හරිම අමාරු දවස්වලට සෙට් කරනවනේ. ආ හිතන්න, ආටි ඉන්ටර්විව් එකක් තියෙනවා, ජොබ් ඉන්ටර්විව් එකකට යන්න තියෙනවා. එහෙම දවසටම පීරියඩ් සෙට් වෙනවා. එහෙම නැත්නම් අද එක්සෑම් එකක් ඔයාට. එදාටම ඔයාට මේක වුණාට පස්සේ මම දන්නවා ඔය ඔක්කොම දේවල් ටික අතහැරලා දාලා ඔයාට හිතෙනවා ගෙදරට වෙලා ඉන්න තිබුණා නම් කියලා. මොකද ආපාවිච්චි කරන පෑඩ් එක තමයි ප්‍රශ්නේ. ඇඳගෙන ඉන්න අපහසුයි, ලීක් වෙයි කියලා බයයි. ඒ වගේම තමයි ගෙවන මිලට උසස් සත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් නෙමෙයි. හැබැයි දැන් ඔය තුනම එකම විදිහට තියෙන හොඳම පෑඩ් එක ඔයාට මාකට් එකේ ගන්න පුළුවන්. එතකොට ඉතින් කිසිම විදිහකින් ඔයාගේ හොඳම දවස්වලදී ඔයාට ආව මිස් වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස් තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් විදිහට මාකටින්ට ඇවිල්ලා තියෙන SLSIS සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන FEMSAය ඔයත් අදම මිල දී ගන්නවාට මේක දිවෙන්න පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අරගෙන පාවිච්චි කරලා බලන්න. ඒ වගේම හැම වෙලාවකම ඔයාගේ ළඟ තියාගන්න අමතක කරන්න එපා FEMSAය. ඔයාට මතක් කරන්න ඕනි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැනත්. මේක ඉතින් හදවතේලිය විශ්වආයතනයක්. ඒ වගේම තමයි වසර 40ක අභිමානය අපේ වෙදකම අපේ උරුමය එක තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ ඖෂධ නිෂ්පාදනයේ වෙනේචර විශ්වාසයක් තියන්නේ 100%ක් හරීම ප්‍රතිඵල ඔයාට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ ඖෂධ වලින් ලැබෙන නිසාමයි. ඉතින් සෙවනගල මధుමේහාරිණි කැප්සියුල් එක පාවිච්චි කරේ නැද්ද තාම? දිය වැඩියාව නම් කාලයක් තිස්සේ ඒකට හරිම විසඳුම තමයි දැන් ඔයාට සෙවනගල මధుමේහාරිණි කැප්සියුල් එකකින් ලැබෙන්නේ. ඒ වගේම ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මధుක කැස්සට පැනිය අරගන්න, පාවිච්චි කරන්න. ප්‍රතිඵල කොහොමද කියලා මටත් කියන්නකෝ. පැටිලිව වලට බයි වෙච්ච කාලේ ඉවරයි ළමයෝ. මොකද ඒකට දැන් හඳුන්වා දීලා තියෙනවා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමෙන් ඔයා වෙනුවෙන් තමයි මේ නිෂ්පාදනය අරගෙන එන්නේ. ඉතින් මේ සියලුම නිෂ්පාදන කමල් බන්දුල වීරපිරිම වෛද්‍යතුමාගේ අධීක්ෂණ යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. ඒකනත් කියන්න ඕනි. ඉතින් ඒකනේ 40 වසරක විශ්වාසයක් දිනාගෙන තියන්නේ සෙවනගල ආයුර්වේද නිෂ්පාදන ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. වැඩි පුළුවන් කාලයක් දෙන්න වැඩි විස්තර දැනගන්න 047 31 3540 0 47 31 3540 අදම මේ දැම්මම කාලෙකක් දෙන්න. ජනු මැණිකේ අපිත් සද්දටම ගින්දර හඳ වහන ගමන් ඉන්නේ. අපේ පරියක්කගේ දුවගේ අද උපන් දිනේ අරසිකා ඉන්නේ මත්තේගොඩ. සුබ පතනා ගාලේ නැන්දා මාමා ඇතුළු සියලුම නැදෑයෝ යාට වගේ උම්ම එකක් ඕනෙලු. ඔයත් පරිස්සමට ඉන්න ඕනි. නෙච්ච පණ වගේ ආදරෙයි කියලා තියෙනවා. මාත් පණ වගේ ආදරෙයි. Happy birthday to you. Happy birthday to you. Happy birthday. Happy birthday. Happy birthday to you. Happy birthday Rasika. ආදරෙයි. හරිද? හිතන පතන හැමදේම විදිහටම වෙන්න ඕනි.

0: වාව්! ඇංකටින් එකක්?
1: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංකටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
5: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
6: කොහොමද දෙවිලා?
5: දෙවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
7: විජය කිරිමාළු තුර පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
8: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
10: නොවිනස් අධිවේගයක් සුපිරිම අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය. SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0.71564600ට WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
11: ජූලි 23 හම්බන්තොට බස් නැවතුම්පල ඉදිරිපිට.
12: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
13: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
14: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය, අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0247-31-33-540.
15: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා. විචානු

වැර දිලාවත් කවුරුත් කියලා නෑ නේද? මුළු ලොව තුල මගේ ප්‍රියතම දසුන ඔබ තමයි කියලා. අපෝ මට පේන්න බෑ කියලා කියොත් මිසක්. ආබෝරුද මං කියන්නේ. හවස තුනයි විනාඩි 30 ඕවා ගැන හිතලා හිතර හිත ගන්න ඕනේ නෑ බබෝ. ඊට වඩා දේවල් අපිට සතුට වෙන්න මේ පැත්ත තියෙනවා. මං ඔයාලට ඊට කලින් මතක් කරන්න කොමෙන්ට් මේ ගැන. ඔයාලට තියෙනවා නම් මෙන්න මේ රෝග ඔයා අනිවාර්යෙන් 24 25 26 දවස් තුනේ ඇක්ටිව් ප්ලස් සෙන්ඩ් 2 හොරණ ශාඛාවට යන්න ඕනි. වෙනනම් කොහෙවත් ගිහින් හරියන්නේ නැහැ. හරිය බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොන යම් හරි ස්නායු රෝගයක් තියෙන කෙනෙක්ද? ආතරයිටිස් හරි වෙනත් සන්ධි රෝග හරි තියෙන කෙනෙක්ද? මාංශ පේශි වේදනා නහර ගැට ගැසීම් නිසා දුක් විඳිනවද? ක්‍රීඩා අනතුරු නිසා ඇතිවෙච්ච ආබාධයක් නිසා ඔයා තාමත් එක තැනකට වෙලා ඉන්න කෙනෙක්ද? වයස්ගත වීම හින්දා ඇතිවෙන දුර්වලතා තව මොනවාද? අංශභාගය, පාකින්සන්, සුසුම්නාවේ ආබාධ, වෙනත් පැරලයිස් රෝග. ඊට අමතරව උපතින් හා උපතින් පසුව ළමුන්ට ඇතිවන යම් යම් ආබාධ. මේ හැම දෙයකටම වගේම කල්පවතින ශ්වසන ආබාධ වැනි රෝග තියෙනවා නම් ඔයාට මේක තමයි හොඳම අවස්ථාව. කිසිම විදිහකින් මේ දවස් තුන මගේ අරගන්න එපා. 24 25 26 දවස් තුනේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවට අනිවාර්යයෙන්ම යන්න එතන ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ දවස් තුනේ ඔයාට තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් හම්බ වෙනවා. විශේෂයෙන්ම මුලින්ම කියන්න ඕනේ රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කඳායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. විතරක් නෙමෙයි ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15ක විශේෂ වට්ටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25ක වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා 24, 25, 26 දවස් තුනේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවට අනිවාර්යෙන් යන කලින් වැඩි විස්තර දැනගන්න මෙන්න මේ නම්බර්ස් එක ලියා ගන්න. ඔයාලට පුළුවන් මේ නම්බර්ස් වලට කෝල් එකක් දීලා දිනය වේලාව වෙන් කරගෙන ඒ දවස් තුනේදී සහභාගී වෙන්න. 04 22 17 870 කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් 077 511 39 18 077 511 39 18 කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඔයාට දිනය වේලාව වෙන් කර ගන්න පුළුවන්. අපි අමුටක් ගාලා WhatsApp messages පැත්තට කවුද ඉන්නේ කියලා බලන්න. අම්පර අජන්ත කුමාරි හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. හැමදාම වගේ අදත් ගින්දර හැන්දෑව අහගෙන ඉන්නේ කියලා තියෙනවා. මගේ හස්බන්ඩ් ජයලා දුව බබාලා දෙන්නවා, දුවගේ බබාලා දෙන්නවා එකතු කරගෙන උම්මා එකකුත් අනික් කටේ ඕනි කියලා තියෙනවා. අජන්ත අක්කා ඔයාට ඔයාගේ ෆැමිලි කිය කොඩමයි මං ගානේ. හරි නේද? ඊට පස්සේ ලස්සට සින්දුවකට මමත් එකතු කරගන්න කියලා ලලිත් විජේසිංහය මැසේජ් කළා තියෙනවා. එකතු කරගන්න ඊළඟ සින්දුවට. එතනින් පස්සේ හායි සුදු නෝනෝ නියමයි ඔයාගේ වැඩ ටික. උම එකක් ඕනි. මම බැලුවාද කෝ කියලා. ජම්පති බුලත් කොපිටිය ලැවලින් ජම්පති අයියා ඔයාට නොදෙන උම තියෙනවා දන්නේ මල්ලග. Thank you, I comment එකට. ඊට පස්සේ මාබිම යෙනක පුතාණේ අපේ හරිම ලස්සන නගකාර පැට්ටෙක් නේ. අර ලස්සන ෆොටෝ එකක් එවලා තියෙනවා. ගින්දර හැන්දෑවට අපි ඔක්කොම එකතු කරගන්න ලස්සන සින්දුවකට මුදන්නායක වැළඳ සංකේත නුවර පාරේයක් කළා. සෙට් එකටම ජය වේවා. කැටියම එකතු කරගන්න ඊළඟ සින්දුවට. ඊට පස්සේ තිලකයම සේච් කළා තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා. අනිවාර්යෙන් එකතු කරගන්න මේ හැන්ද සින්දුවට. හයි ජනු දෙන්නක ලස්සන සින්දුවක්. අපි සදිටම වහගෙන වැඩ කරන ගමන් ඉන්නේ කියලා මෙසේජ් කළා තියෙනවා. අම්පාර බණ්ඩාරගම දූ බණ්ඩාර දූව මුතුහර බ්ලොග්ගල් ආයතනයේ සෙට් එක. සෙට් එකටම ජය වේවා කියන ගමන් මේ සින්දුව දෙන්නම්. හරිද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හවස 3යි විනාඩි 42යි. අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, අතුරුගිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගනේමුල්ල, ගම්පොළ, කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකේ loan එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: Mobitel within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15160 කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබා ගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17017 අමතන්න. කොන්දේසි සහිතයි.
3: ඔයාට තියෙන සනීප වෙන්න නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
9: WDRK ජයලා බුරුළු කැටිය ඌරගස් මංගන්දි. 18 මට ස්ටෙන්ට් එකක් දැම්මා. ආයි අමාරුණා මේ අවුරුද්දේ. ඇඩ්මිට් වුණාම කිව්වා බයිපාස් කරන්න ඕන කියලා. ඊට පස්සේ මට මේ කෙනෙක් කිව්වා මේ සෙවරකල හොඳයි කියලා. හොයාගෙන ගියා, ඉතින් බෙහෙත් ගත්තා. හතර පාරක් මින් බෙහෙත් ගත්තා. කලින් හිටියා වගේ තත්ත්වෙට වැඩබල කරලා පහසුවෙන් ඉන්න පුළුවන් කියලා මට තේරෙනවා.
3: කතා කරන්න 0777 300 940.
10: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
11: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
12: මම කොටද මේ ආචි ගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
3: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
13: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
14: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
15: ක්‍රිස්ටිනා කෝටිං අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දී ඔබන්ට මොනවද හිතුනේ?
14: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
13: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
3: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
14: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
3: Brought to you by අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර්, ශාකා, මාතලේ, අතුරුගිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගනේමුල්ල, ගම්පොළ, කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
16: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
17: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo. අදම කතා කරන්න 0710-777-333.
18: ධම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම්. දිවයිනපුරා ධම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
3: Anchor Pedia Pro MFGM. අද ලොකුවට හිතෙන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම.
19: Net FM. Algo Town. ලෝතුරු තම්සක ලොවට දායාද වූ ඇසළ පුර පසළොස්වක පොහොදා.
3: Net FM. ශ්‍රීත පූජා. ශ්‍රීත පූජා.
19: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
3: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා.
19: ඇසළ පොහොදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න.
3: අනුශාසකත්වය
19: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ.
3: බැතිබරදායකත්වය
19: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
20: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
3: හවස 3යි විනාඩි 46යි.
21: හෙලෝ.
22: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජ්

යන්න ටික ටික වෙලාව ලං වෙන හින්දා හවස 3යි විනාඩි 50යි මනටම කටිය ගොඩාක් කිනව මතක් කරගෙන යන්න මට. මෙන්න මේ ඇහෙන සින්දුවට මම එකතු කරගන්න දෙයි කටිය කොහොම යන්න කලින් කොහොම හරි කියනවා කියලා හිතාගෙන ගැම්මට දැන් පටන් ගන්න හදන්නේ. මට කෝල් කරපු කට්ටියයි මෙසේජස් එවපු කට්ටියයි මතක් කරන්න ගාල්ල මවත හදිස් ඇෆ් ග්‍රොසරි එකේ ජයසිං අය කෝල් කරා සමන් කුමාරය මදු සංග ඉස්සරු අයිරංගනී සඳුනි ජය වේවා සෙටකට එකතු කරගන්නම් මේ ඇහෙන සින්දුවට. අග්‍රසි ගුණසේනාය කතා කරා, ඊට පස්සේ අපේ කළුතර රොබර්ට් ඩී මෙල් අංකල් කතා කළා, වයිෆ් ලීලාවතී ආන්ටිවත් එකතු කරගන්න කිව්වා. එකතු කරගන්න මෙහෙන සින්දුවටම ඊට පස්සේ හයි ජානු ගින්දර මැනික මම තව සද්දර මහගෙන ඉන්නේ වඩාත් ලස්සන සින්දකෝනි මාෂි උකුවෙලින් ආදරෙයි ලයින් ස්ටාර් ටේලර්ස් දංගෝ විට අපිවත් සින්දුවකට එකතු කරගන්න ලලිතයා. එකතු කරගන්නම් මේ සින්දුවට, ඊට පස්සේ අජිතයවත් එකතු කරගන්න කියලා තියෙනවා, අනිවාර්යෙන් එකතු කරගන්න. අනේ ජානු අපිවත් සින්දුවකට එකතු කරගන්නකෝ. කෑගලි පුෂ්පාංගනී අක්කා, හස්බන්ඩ් නිමල්, අරික්මා ෂොප් එක ළඟ තියෙන ට්‍රිවල් පාකිකේ අපේ කොල්ලෝ කොහොමද එකතු කරගන්න කියලා තියෙනවා. ෂුවර් මෙහෙන සින්දුවට එකතු කරගන්න. මනත් සිදුවක්කෝනි මල්ලි කුමාර දුවශෂිකා පුදරුවන් එකතු කරගෙන සිදුවක් අහමු කියලා තියෙනවා. මෙහෙන සින්දුවටම එකතු කරගන්න. එතනින් පස්සේ සුබ දවසක් නැත FM අපි කටාන කොංගසඳි අරෝෂ්ටේල ෂොප් එකේ සටකට සිදුවක් කෝනි කියලා තියෙනවා. මෙහෙන සින්දුවර එකතු කරගන්න. තැන්කියු මම වහගෙන හිටියට. ගුඩ් ඊවනිං ජානු මාතිනවා ගින්දර හැඳ වහගෙන මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ප්‍රදීප් ආදරේ තැන්කියු මම වහගෙන හිටියට. ගින්දර හැඳවට හුඟක් කැමති. එහෙනම් ඉතින් ජය වේවා. මමත් සින්දුවකට එකතු කරගන්න. ගිරිවලෙන් මැණික මැසේජ් කළා තියෙන මැණික. ඔයත් මැණිකේ, ඔයත් මැණිකක්. මේ සින්දුවරම එකතු කරගන්න. සුබ දහවලක්, දැන සුබ සැන්දෑවක්. ශ්‍රීංකු පහේ කනුවේ පුංචි බණ්ඩයියා. ගුණසීලේ රන්දි කමදුෂ. ඊට පස්සේ සසන්යා. සුපුන් තිලංක. මේ සින්දුවරම එකතු කරගන්න. එදණ්ඩවල ලීමෝලේ බොස් මාලිංග මැනේජ් මල්ලි හල්පේ අයියා. රජිත ඔලුවහෝ චැනල් හදන අයියලා දෙන්න. මලිත් මල්ලි මේක කොටන මම. දනක ප්‍රේනාත් ලස්සන සින්දුවක් කෝණි කියලා තියෙනවා. එහෙනම් ඉතින් කොල්ල සෙට් එකටම ජය වේවා. පරිස්සමට වැඩ කරගෙන යන්න ඕනි. මෙන්න මේ ඇහෙන සින්දුවට එකතු කරගන්න ගමම්ම. එහෙනම් කොල්ලෝ හපි ගියා. හම්බ වෙමු හෙට හරියටම දවල් එකට. ගින්දර හැන්දෑවෙන් වගේ මගේ. මං ආගේ ජානු.

0: Meldol, Hisarathaya, Una Sempratishava, Angapatha Vedanava, Apahasudina Sadaha, Ikman Sanaya, Meldol, Paracetamol Visheshayaki.
1: Rasa Nahara Pinayanu My Cola Vethin, My Guava, My Tamarind, My Blueberry Atulu Rasa Pella, Kills, Cargills, Apiko, Satoso, Supiri Velanda Salvalin, My Cola, Aperate, Apemadea.
2: Eda Archi Hadabu Kosata Kalupol Rasa, then Ammagin Duatat, Mather Freeland Kosata Kalupol Rasa Soya Meat.
3: Omil Baby Saban Jatantra Primitin to Anua, Ladru Same Recoverness Samagin, Subahavika Shaka Sari Nipadabana, Same Tetamine Rakan, a glycerin Adangu, Omil Baby Saban.
4: Vicum Teda Baletti, Upulvan Devindunamata Pidena, Devinuara, Utpulavanasri Vishnumaha Devala, Asala Pirahara Mangalya, Asala Pirahara Mangalya.
5: At a novena varatat, Hilupimba Surakina, Divinamin Capacota, Nika with a Kalankiankin Parimanditava.
4: Julie Visitum Manata, Palamu Peli Piraharin Araba, Julie Visinava Vanata, Maharantoli Pirahara, Viti Sanchare Kota.
5: Augusto Hataravanata, Kul Mureaki Hivat. Deva Tovilain Ashirvada Kanva, Ita Pasuda, Maha Devatane Putati,
4: Devinura, Maha Pirahara Mangalya, Nimakarana Vakai,
5: Nila Varna Kayatara, Sayuru Terahinda Helia Surakina, Upulvan Devi Asiritakin, Upat Devinura Tainna,
4: Mati Satkare, Netefem.
5: Betty Paradaya Katwe
6: Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleria Vanara Mulagane Mulakapula Kasagala Samuha Vyapari Vithin
7: Dunukale Osuaki Adi Receiveru Atishaya Priyakaru Siddalepe
8: Siddalepa Samagadakama City Utu with the Mahatmaya Vasara Anuaka Vishwasaya
9: Apea Mahadana Kama Damai Mankalatina Rasama Kama Eva Hadane Matara Freeland Kulabadan
10: Amulaki Adri Matra Freelab. Idivana Openi Vasata is Taram Tail Varga, Nana Kamara Katala, Wagaki Maksaita Pahasumilata, Manam Piri Batya, Nivasa Lassanakarna Obematana, Emilipitiya Midinia Matra Kala.
11: This was a Kapalapuru the Samaga, Bauda Datin Manimavunu, Vinyanukula, Atapirikara, Puja Bahanda, Wagaki Maksaita Pahasumilata, Edrising Puja Bahanda, Baduatahandia Alia Goda, Shaka, Pathaka de Palmadula,
12: Kiri Te Sini, Eka Pekakinisa. Kedua demma kalawankara vinadien hari padamata tea ek ready
13: ratti 3 in 1 pack ekak duna bag ekige thiya gannak wadinawa
12: ei gedaraṭa office ekata gram 400 pack ekak thiyenawane sir
14: ratti 3 in 1 tavasa athara thore bona kirithi
15: Indian taste ticket Sri Lankan rasamavana Matara Freeland Hila Masala Green, Red, Black Obat Kemati Rasekin Rasabalan Matara Freeland Hila Masala
16: Medapara LPL Cricket Unusuma Julie Dahatvanada Sita Saji Viva Pure Mobile Apekin Free Balana SLT Mobitel Pure TV Nila Vikashana Sahakaru
17: ඉදිවන ඔපේනි වසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර කාල
18: කින්දර හැන්දෑව
19: brought to you by
0: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
5: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
6: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 3540
3: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට active plus within nobody so කෙවැඩිමලුවක් ජූලි 24 25 සහ 26 හොරණ active plus center 2 punish rate අවතන්න 0781856956
8: සුබසන්දේවක් හවස 4යි දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: බෑම් බෑ අලුත් වන අලුත් බෑ දිවස්මා Netnews
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. නව ජනතා පෙරමුණේ නායක සුගේෂර් බණ්ඩාර එළඹෙන 30 වන දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. 2022 වසරේ විශ්‍රාමික ජනාධිපතිවරයෙක වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු වශයෙන් සිටමින් සහ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලවකවානුව තුළම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරමින් ජනාධිපති වැසියර්ෂිය යටතේ වැටුප් දෙකක් ලබා ගැනීම මොහුට එල්ල වී ඇති චෝදනාව වනවා. මිලගනෙත් නිවුස් පසර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කියා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: net news the truth people trust fm anupaha fm 94.8 net fm
7: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
8: අදමින් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මවකමින්
9: බරු බා

සුබ සන්ධ්‍යාවක්. හවස 4 විනාඩි 9යි වෙලාව. අපි 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ. අද බදාද දවස. සතියේ මැදට ඇවිල්ලා තියෙන්නේ නේද? එතකොට බදාද කියලා කියන්නේ සාමාන්‍යයෙන් අතිශය කාර්යබහුල දවසක්නේ. මෙහෙමයි ඉතින් හරියට බැලුවහම වැඩ කරනවා නම් ඔෆිස් යනවා නම් සතිය දවස් පහම කාර්යබහුලයි තමයි. මං කියන්නේ බදාද පොඩ්ඩක් වැඩිපුර කාර්යබහුලයි නේද? කොහොමනත් කමන්නේ වට හවසාරුව කොච්චර කාර්යබහුල වුණත් චිල් එකේ අහන්න පුළුවන් සින්දු ටිකක් එක්ක හවස 4 ඉඳලා 6 වෙනකම් වැඩ පටන් ගන්න හදන්නේ. මේ වෙලාව මේවා වැඩ කරන තැන හිටියත් ඊට පස්සේ ගෙදරට වෙලාම ආවහගෙන හිටියත් බස් එකේ යමින් යමින් ගමන් අහගෙන හිටියත් ඔයාගේ හිතට දැනෙන ඒ කාලේ මේ කාලේ හැම කාලෙම හිට වෙලා තියෙන සින්දු ටිකක් අහන්න chance එක තියෙනවා. ආදරය කරන කට්ටියව එකතු කරගෙන 0711 95 95 95 තියෙනවා. ඔයාට අක්ගාල මේ පැත්තට WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම් ඔයාට හිතෙනවා නම් පොඩ්ඩක් වායිමායි වැඩිපුර කතා කරා නම් හොඳයි කියලා. ඔයාට පොඩි බෝරින් ගතියක් ඉදිරින් ඉන්නකොට දැනෙනවා නම් අක්ගාල කෝල් එකක් ගන්න අපේ හොට්ලයින් එකට. අද මම බලනවා කවුද මට වැඩිපුරම messages එවන්නේ කියලා. හරි. එනිසා 0711 95 95 95ට අක්ගාල message එකක් දාන්න. LetFM official Facebook page එක පැත්තෙන් උතුවාට පුළුවන් මට message එකක් තියන්න. මම ඒ කට්ටියවත් මතක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. සිකුරාදාට තව දවස් දෙකයි තියෙන්නේ. මේ සිකුරාදාව ඇවිල්ලා මං වාට අර තේරෙන විදිහටම කිව්වොත් බ්ලාස්ට් එකක් වෙන සිකුරාදාවක් රෑනවේ කියලා කියන්නේ මිස් කරගන්න එපා. මොකද LetFM DJ Night Face to Face Attack Show එක අපි ඔයාලට කිව්වා වගේම ලංකාවේ කොයි කෙළවරක හිටියත් මෙතන ඔයාට ඉඩ තියෙනවා කියලා අපි ඔයාලට කිව්වානේ. හා දක්ෂ ප්ලේයර් කෙනෙක් නම් ඔයාට බය නැතුව වැඩේ ප්ලේ කරන්න පුළුවන්, බැටල් එකක් දෙන්න පුළුවන් කියන අයිඩියා එක තියෙනවා නම් ඔයාට LetFM DJ Night Face to Face Attack Show එකට එන්න පුළුවන් කියලා අපි ඔයාලට කිව්වා. ඒ නිසාම තමයි ඔන්න අතිශය ප්‍රථම වතාවට අපි නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉන්න කැමිල් ඩීජේ කෙනෙක් වොන්න මේ සිකුරාදාවේ බැටල් එකට අරගෙන එනවා. ඊට පස්සේ සීතල නුවරඑළියත් එක්ක හැප්පෙන්න දකුණෙන් එනවා තවත් දක්ෂ තරඟකරුවෙක්. ඉතින් ඒ නිසාම මේ දෙන්නගේ වැඩ බලා ගන්න පුළුවන් ඔන්න සිකුරාදා රෑනාවේට සෙට් වුණාම. ඒකනම් මතක් කරලා අපි ලස්සන සින්දු ටිකක් අහන්න ඕන. සුබ දවසක් ලොතරැය ගැන කියලාම යන්නන්නේ. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදේ හැමදාමත් ඔයාට අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය රට පුරාම වාසනාවන්තයින් බිහි කරගෙන යන ගමනේ අතට සල්ලි විතරක් නෙමෙයි වටින කියන තෑගිත් දිනන්න පුළුවන් ලොතරැය තමයි සුබ දවසක් ලොතරැය කියලා කියන්නේ. සුබ දවසක් ලොතරැය අරගත්තට පස්සේ ඔයා සුබ ලග්නයත් එක්ක අංක 3ම නිවැරදිව ගලපා ගත්තොත් ඔයාට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක්, එහෙම නැත්නම් ඔයාට මුදලින් රුපියල් ලක්ෂ 5ක මුදල් තෑගි දිනා ගන්නත් පුළුවන්. හිතන්නකෝ අංක 3ක් විතරයි ගලපුණේ කියලා. ඔයාට කරන්න තියෙන්නේ රුපියල් 50,000 මුදල් තෑගි දිනා ගන්න අවස්ථාව තියෙනවා. හරිද? ඊට පස්සේ ප්‍රවර්ධන තෑගි අංක පිළිවෙලින් ගලපාගෙන රුපියල් 25,000 මුදල් තෑගි ඇතුළු තවත් තෑගි රැසක් ඔයාට දිනා ගන්න පුළුවන් එකම ලොතරැය තමයි සුබ දවසක් ලොතරැය. ඒ නිසා දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක් ලොතරැය වැඩි වැඩියෙන් අරගන්න අමතක කරන්න එපා. අපි 얘ගෙනත් මතක් කරලා ලස්සන සින්දු ටිකක් අහන්න හදන්නේ. හවස 4 විනාඩි 12යි 6ට කලින් මේ පැත්තට එන්න. දන්නවනේ මම DJ අසා.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
4: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
5: නවිනස අධිවේගයක් සුපිරිම අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0.71564600ට WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
6: ජූලි 23 හම්බන්තොට බස් නැවතුම්පල ඉදිරිපිට.
7: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0.47 31 33 540.
8: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
9: කිරස් නැවුම් බවයි අඩුම මිලයි.
10: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
11: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රොමාන්තික මතක ස්මරණයා.

ඕඩ අදමන් කිව්වනේ වැඩිපුරම මැසේජ් කරන කට්ටියව තමයි මම මතක් කරන්න කියලා නේද? 3.75 95 95 95ට ඔයා ඇති තරම් මැසේජ් කරන්න මම අද වැඩිපුරම ආට chance එක දෙනවා. හරි. ඔයා මැසේජ් කරනකම් මම මතක් කරන්න හදන්නේ ඔයාට සෑහෙන වටින දේවල් ටිකක්. මොකද සාමාන්‍යයෙන් දැන් ගයක් දොරක් කේම හදන කෙනෙක් නම් මේක ඔයාට සෑහෙන වටිනවා. මොකද අපි ගයක් හදන්නේ ජීවිතේ එකපාරයි. ඊට පස්සේ ගයක් හදනකොට අපිට පුළුවන් තරම් කල්පවැත්මෙන් ඉහළ දේවල්, ඊට පස්සේ ගෙදරට ගැලපෙන දේවල්, ඊට පස්සේ අද කාලෙට ගැලපෙන දේවල් පාවිච්චි කරන්න දෙපාරක් හිතන්නේ නෑනේ. මං කියන්නේ එහෙම හොඳට තෝරලා බලලා දේවල් කරනවා නම් හොඳයි. මොකද ගයක් හදන්නේ ජීවිත කාලෙට මේකයි, પરම්පරා ගානකට මේකයි. ඒ නිසා ගෙදර ඇතුළත පෙනුම වගේම ගෙදර පිටත පෙනුමත් සෑහෙනවා හිතලා බලන්න ඕන නේද? මොකද සාමාන්‍යයෙන් ගෙදරට පිටින් එන කෙනෙක්ට මුලින්ම ඈත තියාම වගේ ගේ දැක්කාම ආසාවක් දැනුණොත් තමයි ගෙදර ඇතුළත ලස්සනට තියනවද නැද්ද කියන එක පිළිබඳවත් පැහැදීමක් ඇති වෙන්නේ නේ. ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ, ඔයා ගෙදර වහලේ ගැන පොඩ්ඩක් වැඩිපුර හිතන්න අලුතෙන් ගයක් හදන කෙනෙක් නා. දැන් ගොඩක් කට්ටිය ගෙදර වහලේ ගැන හිතනවා කියලා කලර් රූෆින් ෂීට් වලට යනවනේ. ඔව්, කලර් රූෆින් ෂීට් තමයි මේ දවස්වල තියෙන හොඳම ඩිසයින් එක වහලෙට ගැලපෙන්නෙම. හැබැයි උනාට කලර් රූෆින් ෂීට් කියලා හැම එකම හොඳම ඒවා වෙන්නේ නැහැ. හරිද? දැන් ගොඩක් කට්ටිය කරනවා සාමාන්‍ය නෝමල් රූෆින් ෂීට් එකක් දාලා ඊට පස්සේ මේක මොකක් හරි පේන්ට් එකක් දානවා. එතකොට මොකද්ද වෙන්නේ? ටික දවසක් ගියාට පස්සේ අවුවට වැස්සට අහුණාම මේ කිසිම ප්‍රමිතියක් නැති පේන්ට් එකක් නිසා මේකේ කලර් එක ෆේඩ් වෙලා යනවා. හරිද? ඊට පස්සේ අධික රස්නයට මේ පේන්ට් එකේ පොතු ගැලවිලා යනවා. ඔය සමහර වහලවල් රූෆින් ෂීට් කළු වෙලා තියෙනවා කියලා අපි දකින්නේ නේද? අන්න එහෙම වෙච්ච ඒවා තමයි ඒ. හරි. හැබැයි උනාට දැන් ඔයාලට මේකට හරියටම හරියන සොලියුෂන් එක ඇවිල්ලා තියෙනවා. ඒ තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක. කලර් ඔෆ් රූෆින් ෂීට් එක ඇවිල්ලා ලංකාවේ දේශගුණයටම නිෂ්පාදනය කරපු රූෆින් ෂීට් එකන්නේ. කියන්නේ මේක ඔයාගේ ගෙදරට ගැලපෙන කලර්ස් වලින් එනවා වගේම තමයි මේ මතුපිට තින්තාලේපනේ මේ පේන්ට් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ අවුවට වැස්සට දෙකටම ඔරොත්තු දෙන විදිහට. ඒ කියන්නේ කොයිම වෙලාවකවත් අවුව නිසාවත් වැස්ස නිසාවත් මේකේ පේන්ට් එක කලර්ක නැති වෙලා යන්නෙත් නැහැ. ඊට පස්සේ වාහිතන්නකො ටික කාලයක් ගියාම අර මං කිව්ව සමහර ෂීට් වල පොතු ගැලවිලා යනවා කියලා එහෙම වෙන්නෙත් නැහැ. තේන්සා ඔයාලට බය නැතුව දිගු කාලීන පැවැත්ම පිළිබඳ විශ්වාසයක් තියාගන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ මතුපිට තින්තාලේපනයේට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. ඒ නිසා ඔයා දිගු කාලීන පැවැත්ම ගැන හිතන කෙනෙක් නම්, අද කාලයට ගැලපෙන විදිහට ඩිසයින්ස් ගැන හිතන කෙනෙක් නම්, ඔයාගේ ගෙදරට ආකර්ෂණීය පෙනුමක් ගන්න තියෙන හොඳම රූෆින් ෂීට් එක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. තේන්සාව දෙපාරක් හිතන්නේ නැතුව ටග්ගල මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න. 0115 748 738 0115 748 738 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ගැන අපි නිතරම කතා කරනවානේ. මොකද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ගැන අපි මෙච්චරටම කතා කරන්නේ ඔන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඉතින් සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රකාශයට පත් කළ මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල මේ විදිහට ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඒ මුදල් ප්‍රමාණය විදිහට කිව්වොත් ඒක කෝටි 1460 ඉක්මවල තියෙනවා. ඒ නිසාම ඒ කාලේ ඉඳලා වෙනස් වෙමින් පවතින ආර්ථික හා බැලඳපොළ පරිසරය හමු වුණත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් 2025 වසර තුලදීත් තම සමාගමේ මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරා. ඒ කියන්නේ වසර අවසාන වෙනකොට සමාගමේ සමස්ත වත්කම රුපියල් බිලියන 275ක් දක්වාත්, ඒ වගේම ජීවිත අරමුදල රුපියල් බිලියන 247 දක්වාත් වර්ධනය වී ශ්‍රී ලංකාවේ විශාලතම ජීවිත රක්ෂණ අරමුදල හිමි සමාගම විදිහට තමන්ගේ ප්‍රමුඛත්වය රඳවා ගන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එකට හැකියාව ලැබුණා. තේන්සා මේ සියල්ලත් එක තමයි මේ අවුරුද්දේ වන වාර්තාගත බෝනස් ප්‍රකාශය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ප්‍රකාශයට පත් කරේ. විශ්වාසයක අගය අපමණයි කියන සන්නාමේ සංකල්පයේ මනමින් පිළිබිඹු කරමින් තමයි ශක්තිමත් මූල්‍ය පදනමක්, ඒ වගේම අඛණ්ඩ වර්ධනයක් එක්ක තමන්ගේ ඔප්පු හිමියන් වෙනුවෙන් නොසැලෙන කැපවීමක් එක්ක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඉදිරියටත් ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා විදිහට තමන්ගේ රක්ෂණ ඔප්පු හිමියන්ට සහ රටට වටිනාකමක් එකතු කරන්න කැප වෙලා ඉන්නේ. ඒකනත් මතක් කරලා WhatsApp එකේ මං චුට්ටක් යන්න හදන්නේ, මට මැසේජ් කරපු සෙට් එකක් ඉන්නවනේ, ඒ කට්ටියව මතක් කරන්න. හයි සුබ සන්ධ්‍යාවක් අසාපිත් මේ වෙලාවේ වාව අහගෙන ඉන්නවා කියලා මට තංගල්ෙන් අප්සරා මැසේජ් කරලා තියෙනවා. ඒ වගේම ලක්මණ ඉඳලා චන්දසිරි එක්ක මාතර ආරි සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. Thank you ජය වේවා. ඒ වගේම මාකොල ගල්පොත්ත හන්දිය ප්‍රියන්ත සමරවීර ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම කලවාණෙන් පුෂ්පා Thank you ජය වේවා. මේ සෙට් එක ඔක්කොම එකතු කරගෙන අපි සින්දුවකට යන්න හදන්නේ. හවස 4:31යි දැන්. සින්දුව කාලේ මේ පැත්තට එමු. WhatsApp message එකක් දාලා තියන්න.

0: ඩිනෙත්
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
5: අලුතෙන කාටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
6: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pio TV නිල විකාශන සහකරු

0: anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
1: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya. මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 0703013636.
2: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
3: Wake up. Saturday hormones. Alpha Studio.
4: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
3: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
4: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
5: Good morning.
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
6: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මව්වරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
7: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර පහක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 0777 406 43 97.
8: අද මෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් වවකමෙන්.

දවස 4:40 වෙලාව අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් අපි මේ දවස් ටිකෙන් මතක් කරා දැන් මේ පෙරහැර කාල සීමාවනේ පටන් අරගෙන තියෙන්නේ නේද? එතකොට ලංකාවේ පැරණිම සහ ප්‍රමුඛම පෙරහැරක් තමයි දෙවිනුවර පෙරහැර කියලා කියන්නේ. සමහර වෙලාවට දැන් ගොඩක් කට්ටිය දෙවිනුවර පෙරහැර පැවැත්වෙන කාල සීමාව ඇතුළේ නිවාඩු දාලා මේ වෙනුවෙන් දවස වෙන් කරගෙන තියාගෙන ඉන්නවා පෙරහැර නරඹන්න. ඒ වගේම තමයි පොඩි අයට ගිහිල්ලා පෙන්වන්න මේ අසිරිය වෙන දරා ගන්න. ඒ නිසා ඔන්න ඔබට මතක් කරනවා ජූලි මාසේ 23 වෙනිදා දෙවිනුවර පෙරහැර මංගල්‍ය ආරම්භ වෙනවා. ඒ වගේම තමයි ජූලි මාසේ 29 වෙනිදා වෙනකන් අවසන් රන්දෝලි මහා පෙරහැර වෙනකන් මේ දවැන්ත පෙරහැර මංගල්‍ය පැවැත්වෙනවා. ඉතින් ඒ නිසාවෙන් ඔබට ආරාධනා කරනවා මේ කලාංග රසක අසිරිය අත්විඳ ගන්න දෙවිනුවර පෙරහැර බලන්න එන්න කියලා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ බැතිබර අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ කසාගල සමූහ ව්‍යාපාරය. ඒ වගේම හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් මාධ්‍ය සත්කාරය ලබා දෙන්නේ net fm අපි. තේන්සා ඔන්න පෙරහැර අසිරිය දැක බලා ගන්න දෙවිනුවර පෙරහැර මංගල්‍ය වෙනුවෙන් එකතු වෙන්නත් ඔබ අමතක කරන්න එපා. ඊට පස්සේ මතක් කරන්න හදන්නේ අතිශය කාර්යබහුල ජීවිතයේ පාරට තොටට කැප කරන වෙලාව කොච්චරනම් අපරාධද නේද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා දන්නවා හවස් වරුවේ වැඩ ඇරලා යනකොට විශේෂයෙන්ම මේ කොළඹවට ඉන්න කට්ටිය. මං කියන්නේ ඔයා බෝඩ් වෙලා එහෙම ඉන්න කෙනෙක් නම් බස් වල යන එක ඊට පස්සේ ට්‍රේන්ස් වලට බලාගෙන ඉන්න එක ඊට පස්සේ අපි හිතමු ටැක්සි එක යනවා කියලා ඒ වියදම් කරන සල්ලි ටිකක් පොඩ්ඩක් කල්පනා කරලා බලමු පොඩි අපරාධික තියෙකුත් එනවා නේද? ඔය සල්ලි ටික තියාගත්තා නම් ඔයාගෙම කියලා පොඩි බයික් එකක් ගන්න පුළුවන් නේ. එහෙම හිතිලා නැද්ද? දැන් යන ගමනුත් පොඩ්ඩක් එහෙම කල්පනා කර කර ඉන්නවනේ නේද? අයියෝ කොච්චරනම් වෙලාව අපරාධද මේ පාරටම සෑහෙන්න වෙලාවක් යනවා පොඩි බයික් එකක් තිබ්බනම් වැඩි ඉවරච්ච ගමන් ටක් ගාලා යන්නත් පුළුවන්. ඊට පස්සේ උදේට තකහණියක් බස් එක අල්ලන්න ඊට පස්සේ ට්‍රේන් එක අල්ලන්න දුවගෙන එන්න ඕනේ නැහැ. පොඩි බයික් එකක් තිබ්බනම් මාර ලේසි කියලා ඔයා සෑහෙන්න කල්පනා කරනව නේද? අන්න ඒ නිසාම තමයි මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ Kedi Rice Motor Company Private Limited වෙතින් හඳුන්වා දෙන Kedi Rice Leader 125 petrol bike එක. මේ දවස්වල මුළු ලංකාවම හොයන ලංකාවම කතා කරන බයික් එක තමයි Kedi Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ. ඉතින් ඒ නිසාම තමයි මම ඔයාලට පොඩ්ඩක් මේ දවස්වල මේක ගැන වැඩිපුර මතක් කරන්නේ ලංකාවම මේක ගැන කතා වෙන්න තියෙන හේතු ටික ගැන. පළවෙනිම දේ තමයි සාමාන්‍යයෙන් Kedi Rice Leader 125 petrol bike එක වෙළඳපොළ වටිනාකම රුපියල් 796,500ක් විතර වෙනවනේ. හැබැයි උනාට ඔයා දන්නවද දැන් වාට රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් එක්ක රුපියල් 696,500කට වාට දැන් Kedi Rice Leader 125 petrol bike එක ගන්න අවස්ථාව තියෙනවා. සාමාන්‍යයෙන් ඒතකොට ලීස් කරලා බයික් එකක් ගන්නවා කියලා කියන්නේ පොඩ්ඩක් ඩවුන් පේමන්ට් එක වැඩි වෙනවනේ නේ. හැබැයි උනාට දැන් වාට Kedi Rice Leader 125 petrol bike එකක් ගන්නකොට Kedi Rice Motor Company Private Limited වෙතින් ඕඩර් ලීසිං බර සැහැල්ලු කරගන්න සුවිශේෂී සහන රසක් ලබා දෙනවා. ඒ නිසා මිස් කරගන්න එපා. පෙට්‍රල් සුවඳට දුවන මේ බයික් එක ඔයාට ගැලපෙනම බයික් එක. සාමාන්‍යයෙන් කාන්තා පිරිමි දෙපාර්ශවයටම හොඳට පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක මේකේ ස්මාර්ට් ලුක් එකත් එක්ක මාර ආසයි දැක්කහමත් බයික් එක ආසයි හිතෙනවා. ඉතින් ඒ නිසාම තමයි ඔයාට කියන්නේ ඔයා දැන් බයික් එකක් ගන්න අයිඩියා එකක් තියෙනවා නම් ඔයාට Kedi Rice Leader 125 පෙට්‍රල් බයික් එකට යන්න පුළුවන්. ඊට පස්සේ ඉලෙක්ට්‍රික් බයික් එකක් එමු වෙනවා නම් Kedi Rice Motor Company Private Limited වෙතින් හඳුන්වා දෙන Kedi Rice Electric Bike එක තියෙනවා. පවුලේ හැමෝටම ගමනක් බිමනක් යන්න වාහනයක් හොයනවා නම් දැන් කාර් එකක් ගන්න ටිකක් අමාරුයි නේද? Kedi Rice Motor Company Private Limited වෙතින් ඔයාලට හඳුන්වා දෙන Electric 3 Wheeler කරගන්නකෝ. මේක ඇතුළත් AC. ඒ කියන්නේ මාර කන්ෆර්ටබල්. ඔයාලට බය නැතුව පොඩි අයත් එක්ක ගමනක් බිමනක් යන්න පුළුවන් පුංචි පවුල රත්තරන් කියලා. ලස්සනට ගමනක් බිමනක් යන්න නම් ඔයාලට තියෙන හොඳම තීරීම තමයි Kedi Rice Electric 3 Wheeler එක කියලා කියන්නේ. වැඩි විස්තර දැනගන්න ඔයාලට මම නම්බර් එක දෙන්නම්. කතා කරන්නේ Kedi Rice Motor Company Private Limited එකට 077 406 97 47 නම්බර් එකට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපි යන්න හදන්නේ සින්දුවකට. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ WhatsApp එකේ මැසේජ් කරපු සෙට් එක. හයි කොහොමද සමාවත් එකතු කරගන්න සින්දුවකට කියලා මට බරුදල්පොල LS ප්‍රනාන්දු මැසේජ් කරලා තිනවා. ඒ වගේම අසයි කොහොමද සින්දුවක් දෙන්න කියලා මොරටුවෙන් සුජානි මැසේජ් කරලා තිනවා. Thank you සුජානි. ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඒ වගේම හයි කොහොමද අසා අපිත් සින්දුවක් අහන්න බලාගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ සඳ මාලි. ඔයාවත් එකතු කරගන්නම් ගාල්ලේ නෙළුවෙන් නේද? ඒ වගේම නෙතහන ගමන් අපිවත් සින්දුවක් එකතු කරගන්න. අපි මේ වෙලාවේ ලයින් ස්ටාර් ටේලර්ස් එකේ කට්ටිය දංගෝ විට ඉඳලා ලලිත් අයව නෙතහන හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. සෙට් එකම එකතු කරගන්නම්. Thank you ජය වේවා. මැසේජ් කරපු කට්ටිය ඔන්න මතක් කරා. අපි ළඟ වෙයිද හම්බෙමු.

0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට්. ඔබත් අදම රස බලන්න.
3: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
5: දම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මෙට්ට. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
6: කිරි, තේ, සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
7: රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වඩිනවා.
6: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියනවනේ
5: සර්. රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ.
2: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
8: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile app එකෙන් free බලන්න SLT Mobitel Pio TV නිල විකාශන සහකරු
9: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක? ඔයාගේව කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න. කැදල් එන්ටර්ප්‍රයිසස් ල ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හේන රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට ලක්ෂ 50කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774390352 50. එහෙම නැත්නම් ගන්න 0774390352 51.
10: ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය 71 වරට සංවිධානය කරන
2: ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපහාර සම්මාන උළෙලට ආධාර පිණිස පවත්වන පැතුරු සාදය
10: ජූලි 25 සෙනසුරාදා රාත්‍රී 7 සිට කැලණිය විශ්‍රාමිකයන්ගේ නිවාඩු නිකේතනයේදී
2: රසකාමී ඔබ සැමට ආරාධනා.
10: වැඩි විස්තර සඳහා 077 3060 629 අංකය අමතන්න. තුරු තම්සක නොවට දායාතබෝ ඇසල පුර පසලොස්සක පොහෝදා
2: නෙත් එෆම් ශ්‍රීත පූජා ශ්‍රීත පූජා
10: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
2: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා.
10: ඇසල පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න.
2: අනුශාසකත්වය
10: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ.
2: බැතිපරදායකත්වය
10: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: සුබ සන්ධ්‍යාවක් හවස 5යි දැන්

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සවා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. නීති විරෝධීව මෙරටට ගෙන්වල් ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම්මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබෙනවා. වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර අදාළ දුරකථන තොගය සමග පුද්ගලයෙකුද අත්අඩංගුවට තිබෙනවා. iPhone වර්ගයේ දුරකථන ඇතුළු නවීන ජංගම දුරකථන 300කට අධික ප්‍රමාණයක් වැටලීමේදී සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටි 5කට අධික බවයි වාර්තා වන්නේ. සහකාර පොලිස් අධිකාරී රොහන් ඕලුගල මහතාගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම සිදු කර තිබෙනවා. මිලගනෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news today ලක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust. net news විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
5: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
6: බරුබන්

හවස පහයි විනාඩි 9යි වෙලාව. මම හිතන්නේ ඒ කාලේ ඇහුණු සින්දු සෙට් එකක් එක්ක අපි වැඩ පටන් අරගෙන තියෙන අලුත් පැයක. Right, okay. මම යන හදන්නේ WhatsApp එක පැත්තට. මට මැසේජ් කරපු සෙට් එකක් ඉන්නවා. ඒක ටීම් එකතු කරගන්න තමයි හදන්නේ. සුභ සඳවක් වේවා සාපි. කටාන කොංගසන්දි අරෝස්ට්‍රේලස් එකේ සෙට් එක අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. ඒ වගේම මමත් ඔයාව අහගෙන ඉන්නවා සාමට ලස්සන සින්දුවක් දෙන්න කියලා සුලෝචනා මැසේජ් කරලා තිනවා. Thank you darling. ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම සින්දුවකට මාවත් එකතු කරගන්න. ශාන්ත රේලස් එකේ සෙට් එක අනිවාර්යෙන් ඔක්කොම කට්ටියව එකතු කරගන්න. නිදහස් මාවතේ ශාන්ත රේලස් එක කිව්වම දැන් සාමාන්‍ය නොදන්න කෙනෙක් නැහැ නේද? මොකද ඒ පැත්තටම ඇහෙන්න නිද්දාලා තියෙනවා නම් ඉතින් අනිවාර්යෙන් ශාන්ත රේලස් එකේ තමයි නේ. ඉතින් ඒ නිසා සෙට් එකම එකතු කරගන්නම්. දැන් ඔයා මේ පැයත් මාව සද්දෙරම අහගෙන ඉන්නකොට මම මේ මතක් කරන්න හදන්නේ සුබ දවසක් ලොතරැයිය ගැන. ඒ මුකුත් නිසා නෙමෙයි, මං හිතන්නේ ඔයාගේ ජීවිතේ හීන හැබෑ කරගන්න හැමදාම තත හිත දෙන රට පුරාම තෑගි වැඩි වැඩියෙන් බෙදෙන ඊට පස්සේ රට පුරාම වාසනාවන්ත ජයග්‍රාහකින් හොයාගෙන යන සුබ දවසක් ලොතරැයිය ගැන තමයි මේ කියන්න හදන්නේ. දැන් සුබ දවසක් ලොතරැයිය අරගත්තට පස්සේ ඔයාට මුදල් තෑගි වගේම වටිනා ඉලෙක්ට්‍රික් බයික් එකක් වාගේ කරගන්න තවට අවස්ථාව තියෙනවා. සුබ ලග්නේක අංක 3ම නිවැරදිව ගලපා ගත්තොත් ඔයාට ඔන්න දැන් ඉලෙක්ට්‍රික් බයික් එකක්. එහෙමත් නැත්නම් ඔයාට මුදලින් රුපියල් 105ක මුදල් තෑගි හිමි කරගන්න අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයා හිතන්නකෝ අංක 3යි ගලපුනේ කියලා, ඒත් රුපියල් 50,000ක් දෙනවා. ප්‍රවර්ධන ත්‍යාග අංක ගලප ගත්තොත් රුපියල් 25,000 අති දැවැන්ත මුදල් තෑගි රසක් හිමි කරගන්න පුළුවන්. දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක් ලොතරැයිය වැඩි වැඩියෙන් අරගන්න ඕනේ. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ, දැන් සාමාන්‍යයෙන් මේ වෙලාවේ වැඩ ඇරලා ගෙදර යන ගමන් ඉන්න ඔයාට බයික් එකක් ගන්න ඕන කියන අයිඩියා එක ඒ කාලේ ඉඳලම තිබ්බනේ නේද? එතකොට සාමාන්‍යයෙන් ගන්න හොඳ බයික් එකක් මොකක්ද? ඔළුවට බරක් නැතුව ලේසියෙන් ගෙවාගෙන යන්න පුළුවන් විදිහට ලීස් එකක් දාලා හොඳ බයික් එකක් ගන්න තියෙනවා නම් කොච්චර හොඳයිද කියලා හිත හිත යන ඔයාට තමයි මම මේ මතක් කරන්න හදන්නේ. හැමදාම ඔහොම රස්තියාදු වෙන්න ඊට පස්සේ බස් වල ට්‍රේන් වල එහෙම දුක් විඳගෙන යන්න ඕනේ නෑනේ. අමුද පොඩියට වාගිම කියලා බයික් එකක් මේ දවස්වල ලංකාවම කතා වෙන කෙඩි රයිස් ලීඩර් 125 ඉලෙක්ට්‍රික් බයික් එක කොල්ලෙද්ද කෙල්ලෙද්ද කියලා නෑ. ඕනම කෙනෙක්ට සැපර්ට ගැම්මට පැදගෙන යන්න පුළුවන් නියම බයික් එක තමයි කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. මේක ගැන මේ දවස්වල වැඩිපුරම ලංකාවේ කතා වෙන්න හේතුව තමයි මේක. දැන් සාමාන්‍යයෙන් වෙළඳපොළ වටිනාකම කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එකේ වෙළඳපොළ වටිනාකම රුපියල් 796,000 විතර වෙනවා. හැබැයි උනාට දැන් රුපියල් 100,000ක අති දැවැන්ත ඩිස්කවුන්ට් එකක් එක්ක ඔයාට 6,96,500කට බයික් එක ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ලීස් එකක් දාලා බයික් එක ගන්නවා නම් ඔයාට හිතා ගන්න බැරි තරම් ඩිස්කවුන්ට් ගොඩාක් හම්බ වෙනවා. ඒ කියන්නේ සරලවම ඔයාට ලීසින් බරක් දැනෙන්න දෙන්නෙම නැති තරම් මේ සියල්ල හම්බ වෙන්නේ කෙඩි රයිස් මොටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්ම තමයි. දැන් ඊට පස්සේ මේ පෙට්‍රල් බයික් එකක් විතරක් නෙමෙයි, ඔයා හිතන්නකෝ ඔයාට පොඩි අයිඩියා එකක් තියෙනවා කියලා වයිෆ්ට ඉලෙක්ට්‍රික් බයික් එකක් කරන් දෙන්න. ඊට පස්සේ අර ටවුන් එකට යන්න, ස්කෝලේ වැඩවලට පොඩි අයව එක්කගෙන යන්න, මේ දේවල් වලට යාට පොඩි බයික් එකක් තිබ්බනම් හොඳයි කියලා හිතනවා නම් ඔයාට පුළුවන් කෙඩි රයිස් ඉලෙක්ට්‍රික් බයික් එකක් යාට අරන් දෙන්න. ඊට පස්සේ පවුලේ කට්ටියටම ගමනක් බිමනක් යන්න ඔයාට ගන්න තියෙන්නේ කෙඩි රයිස් ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එක තමයි. මේක ඇවිල්ලා කාර් එකක් වගේ සැප පහසු ත්‍රීවිල් එකක්. ඉතින් ඒ නිසාම ජපානයට ටොයෝටා, ඊට පස්සේ ඉන්දියාවට ටාටා, ජර්මනියට බෙන්ස් වගේ ලෝකයේ හැම රටකටම ආඩම්බර වෙන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් තියෙනකොට ලංකාවේ අපිටත් දැන් බය නැතුව කියන්න පුළුවන් සුපිරි බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒ තමයි කෙඩි රයිස් කියලා කියන්නේ. ඉතින් ඒ නිසාම ඔයාට බය නැතුව අරගන්න පුළුවන්. මොකද ලංකාව පුරාම අලවිජාලේ, ඒ වගේම සේවා නියෝජිතයන්, ඒ වගේම අමතර කොටස් දිවෙන පුරා ඕනම තැනකින් මිලදී ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. කතා කරන්න 077 406 6 43 97 043 කතා කරන්න කෙඩි රයිස් මොටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් තමයි ඔයාලට මේ chance එක අරගෙන එන්නේ. ඉතින් ඒ නිසා ඒ ගැනත් මතක් කරලා නන් ස්ටොප් එකට යන්න හදන්නේ. හවස 5:13 මේ පැත්තට එන්න.

0: සුභ අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: ලයිෆ් එකේ මූඩ් එකට චිල් එක හැපනින් වෙන යන් වයිබ් එකට සෙට් වෙන නියම කිරි රිච් ලයිෆ් රස වර්ග පහකින් රිච් ලයිෆ් සමග මුළු ලයිෆ් එකම රිච්
3: ලයිෆ් ඉස් රිච් විත් රිච් ලයිෆ්
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier roofing sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි
7: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
8: හොඳම මිලට ක්වොලිටි 100ට 300ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non stop data 40GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
9: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
10: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ
11: දැන් ඕනේ නෑ දුව යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පැල තවන්න පටන් ගත්තනේ
12: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
13: ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය
14: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pio TV නිල විකාශන සහකරු
15: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
16: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රි 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අමතන්න 0.71 856 0956 0.34 22 676
17: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0.1 1 2 8 3 3 6 0.76 7 16 36 72
18: Brought to you by
19: Nova Anlene Calcium Vitamin C D Zinc Magnesium ඇතුළු පෝෂක පදාර්ථ 11කින් Anlene සීමා බිඳලන්න.
20: මහා සිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්ත වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ.
21: ඔයත් පහලට වකි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
22: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0.77 406 43 97
23: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මවකමෙන්

හවස 5යි විනාඩි 30යි වෙලාව අපි සින්දු ටිකක් එක දිගට අහලා මේ පැත්තට ආවේ දැන් මේ සිකුරාදා රෑ නවය මිස් කරගන්න නැහැ කියලා මම දන්නවනේ මොකද ආ සිකුරාදා රෑ නවය වෙද්දි දැන් net fm dj night face to face track show එකත් එක එකතු වෙන්න බලාගෙන ඉන්නවා ඒ වෙලාව වෙන් කරගෙන ඉන්නවා ඒක නිසාම අපි ඔයාලට මේ සිකුරාදා වේත ඔන්න අති දවන්ත වෙනසක් කරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා දවස ගානේ අලුත් වෙනස් වෙන දේවල් ගොඩාක් එක තමයි net fm dj night face to face track show එක අපි ඔයාලට අරගෙන ඉන්නේ නේද ඉතින් එතකොට දැන් අපි ඔයාලට නිතරම මතක් කරපු දෙයක් තමයි ලංකාවේ කොයි අස්සක මුල්ලක හිටියත් අපි ඔයාලට net fm dj night face to face attack show එකේ ඉඩ වෙන් කරලා තියෙනවා ඒ නිසා ඔයාලට හැකියාව තියෙනවා ඔයා ප්ලේ කරන්න දක්ෂ කෙනෙක් නම් ඔයාගේ ඔඩියෝ එකක් පැහැදිලි වීඩියෝ එකක් එක්ක අපිට whatsapp කරන්න 0711 95 95 95ට එහෙම නැත්නම් net fm official facebook page එකිනුත් ඔයාලට එවන්න පුළුවන් එතකොට මේ විදිහට අපිට apply කරලා මේ සිකුරාදාවේ net fm dj night face to face attack show එකට මුහුණ දෙන්න ඔන්න සුපිරි තරඟකරුවන් දෙදෙනෙක් එනවා මම ඔයාලට කිව්වා වගේ අතිශය ප්‍රථම වතාවට නුවරඑළිය දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් දමිල තරඟකරුවෙක් අපිත් එක්ක එකතු වෙනවා dj jude ඒ වගේම තමයි dj jude එක්ක තරඟ වදින්න ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් dj trishu එනවා ඒ නිසා මේක ඇවිල්ලා ඔයා බලන්න ඕනේ බැටල් එකක් ඒ වගේම තමයි ඔයා වැඩිපුරම කැමති දිස්ත්‍රික්කය ජනප්‍රියම දිස්ත්‍රික්කය බවට පත් කරන්නත් අවස්ථාව හැකියාව තියෙන ඔයාට කමෙන්ට් සෙක්ෂන් එකේ වැඩිම කමෙන්ට්ස් ප්‍රමාණයක් ලබා දීලා ඔයාට පුළුවන් මේ තරඟකරුවන් දෙදෙනාගෙන් එකයිකුව දෙවන වටය සඳහා අරගෙන යන්න විශේෂයෙන්ම අපි දෙවන තරඟ වටය සැප්තැම්බර් මාසේ ආරම්භ කරන්නත් ලෑස්ති වෙලා ඉන්නවා ඒ වගේම තමයි විශේෂයෙන්ම තව අපි ඔබට අවස්ථාවක් අරගෙන එනවා මේ වෙලාවේ දැන් අපි වහගෙන ඉන්න කට්ටියට මතක් කරන්නේ ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයා DJ ඉවෙන්ට් එකක් සංවිධානය කරනවා නම් net fm අපි හරහා මාධ්‍ය ආවරණය ලබා ගන්න අපි ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා ඉතින් ඒ නිසා ඔයාලට ඒ පිළිබඳවත් අපිව දැනුවත් කරන්න අවස්ථාව තියෙනවා හරි ඒ ගැන මතක් කරලා මම මේ මතක් කරන්න හදන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගැන අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් වහලය ගැන අනිවාර්යෙන් හිතන්න ඕනනේ නේද දැන් ඔයා වහලේ අලුත්ම ඩිසයින් එකකට ප්ලෑන් කරලා තියෙනකොට මේකට දාන රූෆින් ෂීට් එක ගැනත් පොඩ්ඩක් වැඩිපුර අවධානය දෙන්න ඕන ගොඩක් කට්ටිය කලර් රූෆින් ෂීට් දානවා හැබැයි උනාට හරිම තේරීම මිස් කරගත්තොත් එහෙම වැඩක් නැති වෙනවා අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයා කලර් රූෆින් ෂීට් දානවා නම් ඔයාලට තියෙන හොඳම තේරීම තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ මොකද මේක ඇවිල්ලා ගෙදරට ගැලපෙන කලර්ස් ගණනාවක් තියෙනවා ඒ වගේම තමයි මේ මතුපිට දින්තාලේපණය ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහට ඒ කියන්නේ කලර් එක ෆේඩ් වෙන්නේ නැති විදිහට අවුවට වැස්සර දෙකටම ඔරොත්තු දෙන විදිහට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ අනිත් එක තමයි දැන් මේක ඇවිල්ලා දවස් 90ක විතර ප්‍රොසෙස් එකකින් පස්සේ තමයි නියම කලර් ඔෆ් රූෆින් ෂීට් එක වාගේ අතට එන්නේ මේක ප්‍රොටෙක්ටිව් අන්ඩර් ලේයර් එකක් ඒ වගේම ප්‍රීමියම් කෝටින් එකක් වගේම ලංකාවේ දේශගුණයට අර මං කිව්වා වගේ ඔරොත්තු දෙන විදිහට නිෂ්පාදනය කරලා තියෙන නිසා දිගු කාලීන පැවැත්ම ස්ථිරව කියන්න පුළුවන් අන්න ඒ නිසා දෙපාරක් හිතන්න නැතුව ආඩ පුළුවන් කලර් ඔෆ් රූෆින් ෂීට් එකකට ගිහිල්ලා ඔයාගේ වහලය ආකර්ෂණීය පෙනුමක් එක්ක හොඳ නිමාවකට අරගෙන එන්න. ඒ විතරක් නෙමෙයි දැන් ඔයාට විශේෂම කාරණාව තමයි වසර 5ක වගකීමක් මේ මතුපිට තින්තාලේපණය සඳහා ලැබෙනවා. ඒ නිසා වැඩි විස්තර දැනගන්න 0145 748 738 0145 748 738 කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. right එකනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ හවස 5 විනාඩි 34යි whatsapp එකේ ඉන්න කට්ටියවත් අග්ගාලා කියලාම ගියානම් හොඳයි නේ ඩිලන් නිරෝෂ් හංවැල්ලෙන් අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා thank you ජය වේවා ඊට පස්සේ කවුද මේ ඉන්නේ තිලිනි මම ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් thank you තිලිනි මැසේජ් කරාට ඒ වගේම hi කොහොමදස අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා කියලා මට කළුතරින් නමන්දි මැසේජ් කරලා තිනවා ඒ වගේම හයි කොහොමද අයියේ මටත් සින්දුවක් දෙන්න කියලා කිරිබත් ගොඩින් සඳුනි හස්බන්ඩ් නිරංජන් අම්මා ඊට පස්සේ පවුල කට්ටිය ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තිනවා අනිවාර්යෙන් කට්ටිය ඔක්කොම එකතු කරගන්නම් thank you හවස 6ට කලින් ඔය මැසේජ් එකක් දාන්න මම ඔයාව මතක් කරන්නම්

0: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: වාව්! ඇංක ටින් එකක්?
3: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංක ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
4: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල්, රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
5: ප්‍රයිම් කොළඹෝ.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: අඩු වියදමකින් දිගදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර 5ක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න. 077-406-4397.
8: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට. දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
9: ඉන්න තැනමයි දැන් ගනුදෙනු පහසුයි LB SIM ඇප් එකෙන්.
10: පහසුව සලසයි, සුහදව සලකයි. LB රන් අය.
4: නොවිනස් අධිවේගයක්, සුපිරි unlimited වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය. SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0716564600 WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
10: ජූලි 23 හම්බන්තොට බස් නැවතුම්පල ඉදිරිපිට.
11: කීර්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
10: කීර්ස් නැවුම් බවයි අඩුම මිලයි.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවී. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: Now we're Anlene, calcium, vitamin C, D, zinc, magnesium, methyl, posha, padarthe, kolahakin.

0: එන්නේ සීමා බිඳලන්න. ඔබව ඉදිරියෙන් තබන SLT Mobitel ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානයෙන් පෙතුම් ලබයි. SLT Mobitel සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න. තම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15% වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා තම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
1: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.

හවස පහයි විනාඩි 45යි වෙලාව. ඉතින් කොහොමද සා අපි මේ වෙලාවේ සදෙරම හතර වටේ යහන ගමන් ඉන්නේ. ජෝතික සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා. ගාල්ල චීන කොටුවෙන් යමුනා හස්බන්ඩ් වයි ඊට පස්සේ පවුලේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තිනවා. අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්නම්. ඒ වගේම අපිත් හතර වටේ අහගෙන ඉන්නේ නැදොලේ ඉඳලා දිනිකවයි ඊට පස්සේ දුවවයි උෂාන් වයි ඔක්කොම කට්ටියව එකතු කරගන්න කියලා තිනවා. හා මම අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ හයි කොහොමද සායි මටත් සින්දුවක් දෙන්නෝ කියලා පවුලේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන නුවරින් මන්දාරා වාගේ නම ලස්සන අයියා මම ආවත් එකතු කරගන්නම්. ඒ වගේම අසායි ඊළඟ සින්දුවරම ආවත් එකතු කරගන්න කියලා දැරණියගල මයුමි පබසරා මෙසේජ් කරලා තියෙනවා. තැන්ක්‍යූ පබසරා, ආවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඒ කට්ටිය ඔක්කොම එකතු කරගෙන සින්දුවකට යන්න හිතාගෙන ඉන්නකොට තමයි වාට මෙන්න මේක කියන්න ඕනේ කියලා මට මතක් වුණේ. හරි, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ගැන අපි දැන් කතා කරනවනේ නේද මේ දවස්වල. එතකොට පියකුමෙන් මවකමෙන් යන සන්නාමය පෙරදරි කරගෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඉතින් සමාජයේ දිගු කාලීන අභිවෘද්ධිය සඳහා නොයෙකුත් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. දවාට මතක ඇති 2007 වසරේ ආරම්භ කරපු පාසල් පිරියත සුරකිමු කියන වැඩසටහන හරහා මේ වන විටත් ලංකාවේ අඩුපාසුකම් සහිත පාසල් 3365කට අධික සංඛ්‍යාවක් සඳහා පන්ති කාමර නවීකරණ, ඊට පස්සේ පුස්තකාල, පානීය ජල පහසුකම් සහ අධ්‍යාපනික සම්පත් සෑහෙන ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි 2014 වසරේ ආරම්භ කරපු සුභපතුම් ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජාතික විභාගවල දක්ෂතාවය දැක්වූ දරුවන්ට මේ වන විට රුපියල් මිලියන 240කට අධික වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව 2200කට වැඩි සංඛ්‍යාවක් පිරිනමලා තියෙනවා. ඒ වගේම 2025 අවුරුද්දේ විතරක් ශිෂ්‍යත්ව 225ක් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වෙතින් ලබා දුන්නා. ඒ වගේම ලෝක ළමා දිනයේ දවසේ අලුත් උපන් දරුවන්ගේ දෙමාපියන්ට නොමිලේ ජීවිත රක්ෂණ ආවරණයක් ලබා දීමේ වැඩසටහන අඛණ්ඩව සිවවන වරටත් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් කටයුතු කරා. ඒ වගේම තමයි අධ්‍යාපනයේ නංවාලීම සඳහා දක්වන ලද සුවිශේෂී දායකත්වයේ වෙනුවෙන්ම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ශ්‍රී ලංකා ලීඩර්ෂිප් සම්මානයේ 2025 වසරේත් හිමි කර ගත්තා. එතකොට මේ වගේ දැවැන්ත කාර්යයක් සිදු කරන ගමන් ඔන්න මෙවර වාර්තාගත බෝනස් ප්‍රකාශය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ප්‍රකාශයට පත් කළා. ඒ රුපියල් කෝටි 1460කට වඩා වැඩි මුදලක් තමයි ඔන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එක්ක අතවල් බැඳගෙන ඉන්න පාරිභෝගිකයන් වෙනුවෙන් ප්‍රකාශයට පත් කරේ. ඒ සියල්ලත් එක්කම යලි යලිත් විශ්වාසයක අගය අපමණයි කියන සංකල්පය මනවින් පිළිබිඹු කරමින් ශක්තිමත් මූල්‍ය පදනමක්, ඒ වගේම අඛණ්ඩ වර්ධනයක් සහ ඔප්පු හිමියන් වෙනුවෙන් නොසැලෙන කැපවීමක් එක්ක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඉදිරියටත් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත් වෙමින් ඔප්පු හිමියන්ට සහ රටට වටිනාකමක් එකතු කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා ඒ ගැනත් මතක් කරන ගමන්ම WhatsApp එකේ තව කවුද ඉන්නේ යන්න කලින් ඔක්කොම කියලා යන්න ඕන නේද? ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා කුමාරි රාජපක්ෂ මෙසේජ් කරලා තිනවා. ඔකේ, අනිවාර්යෙන්ම මම ආව එකතු කරගන්නම්. ඊට පස්සේ කොහොමද සා අපිව අමතකයිද කියලා අහලා තිනවා ප්‍රියානි. අනේ නෑ අනේ, ඔව මතකයි. හරි, ඊට පස්සේ කුමාර මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා තිනවා. දුව ශෂිකාබයි, පුතා රුවන්වයි, පවුල කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තිනවා. ඒ වගේම මාතර නාමල් ටේලර්ස් එකේ සෙට් එක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා නෙත් FM කියලා යාළුවෙක් මෙසේජ් කරලා තිනවා. හැබැයි උනට වාගේ නමේ වල නෑ. අනුර, ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා සා, අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා කියලා මේනක සඳරුවන් මෙසේජ් කරලා තිනවා. මේ සෙට් එකම එකතු කරගෙන අදට මම යන්න හදන්නේ. අපි හෙට හම්බ වෙනවා. ඒ වගේම තමයි මේ සිකුරාදා රෑනාවේ නෙත් FM DJ Night Face to Face Attack Show එක බලන්න තමතක් කරන්න එපා. වොට් කරන්නත් ලෑස්ති වෙලා ඉන්න. ඒ ගැන විස්තර හෙට හරියටම තව කියන්න. එතකම් පරිස්සමින් ඉන්න. ගිහිල්ලා නම් ජය වේවා. මම DJ Asa. Good night.

0: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
1: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ
3: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
4: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333.
5: ප්‍රයිම් කොළඹෝ.
6: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOL එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
10: මාතර freelance cheese රස සෝයා එකක රස බලමුද? මාතර freelance cheese රසති සෝයා meat. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
11: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
12: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774064397.
13: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන. කොටු දෙකට 1000ක්, කොටු තුනට 4000ක්, කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්ත්‍ය වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ.
14: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
15: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
16: ලයිෆ් එකේ මූඩ් එකට චිල් එක හැපනින් වෙන යං වයිබ් එකට සෙට් වෙන නියම කිරි රිච් ලයිෆ් රස වර්ග පහකින්. රිච් ලයිෆ් සමග මුළු ලයිෆ් එකම රිච්.
17: ලයිෆ් ඉස් රිච් විත් රිච් ලයිෆ්.
18: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා 15% වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
19: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නෙම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේ මයා.
20: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
21: වෙකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසල පෙරහර මංගල්‍ය. ඇසල පෙරහර මංගල්‍ය
22: 769 වන වරටත් හෙළ පිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
21: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
22: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුදදී
21: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරන වගයි.
22: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න.
21: මාධ්‍ය සත්කාරය net fm
22: බැති පරදායකත්වය
0: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
1: දුනු කල ඔසුවකි ආදිය ඍෂිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
5: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා
23: වසර 90ක විශ්වාසය
24: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
25: අම්මලාගේ ආදරයට නියම පදමෙන්කල මාතර ෆ්‍රීලන්
26: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
27: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිම වුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා වාතකඩ පැල්මඩුල්ල
28: අඩු යදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
29: අද මෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මමකමෙන්
22: කවතත් අලුත් කාගෙත් නෙත්

අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවි මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙට් FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෙට් කාගෙත් නෙට්.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
5: දැන් ඕන නෑදුව. Union Bank'ේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
6: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
7: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
8: Kiehl's වෙතින් දැන් ඔබට හොඳම දෙමනස්සා වැඩි ඉදිරියක්. Surf Excel රෙදි සේදුම් කුඩු කිලෝ එකක් සඳහා 125ක වට්ටමක්. Melbourne Mare Biscuit Gram 350ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දෙමනා Kiehl's වෙතින් පමණයි. කොන්දේස සයිතයි.
9: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
10: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
11: ඒයි
10: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
11: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
10: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
12: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
13: Big big dinumai bonanza bonanza.
14: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dakia 2343 ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
15: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් loan එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
16: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
7: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
12: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
1: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙත් තම තන්න 0112 863 363 0776 716 3872.
0: විශ්වාස කරන සත්‍ය.
4: ආයුබෝවන්. අද 2026 ජූලි 22 බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල. අධිකරණ ඇමති හර්චනට එරෙහිව විපක්ෂයේ ගෙන ආ විශ්වාස භංගය විවාදයට දින නියම වෙයි. හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා පැය 24ක් රඳවා ගැනීමට අධිකරණයේ නවසර සුගීෂ්වර බණ්ඩාර යලි රිමාන්. අමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්න කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු. හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේ ගුණරත්නට ඇප. රොහාන් ඔලුගලගෙන් තවත් මෙහෙයුමක්. නීති විරෝධීව ගෙන්වන ලද කෝටි 5ක ජංගම දුරකථන තොගයක් සොයා
0: ගැනේ.
5: පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් වුණා. ඒ අතරතුර අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂය ගෙන විශ්වාස භංගය ගැනත් අද දවසේ වැඩිපුර කතා වුණා. ඒ සත්‍ය අනාවරණය මෙතැන් සිට. අධිකරණ සහ ජාතික ඒකා බද්දා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ලබන සිකුරාදා විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. අදැසු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මේ තීරණය කළ බවයි පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාස භංග යෝජනා පිළිබඳ විවාදය ලබන සිකුරාදා පැවැත්වීමට තීරණය කළා. පාර්ලිමේන්තුවේ මහලේකම් රෝහණී කුෂානි රෝහණදීර මහත්මිය සදහන් කළේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අදැසු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි. අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඊයේ දිනේදී කතානායකවරයා වෙත මෙම විශ්වාස භංග යෝජනාව බාර දෙමින් ලැබුවා. ඒ අනුව ලබන සිකුරාදා උදැසන 11:30 සිට පසොර 5:30 දක්වා කාලය මෙම විශ්වාස භංග යෝජනාව විවාද කිරීම වෙනුවෙන් වෙන් කර තිබෙනවා. එදින විවාදයට ගැනීමට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරි දිනකදී විවාදයට ගැනීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වැඩිදුරටත් තීරණය කර ඇත. මේ අතර බන්ධනාගාර තදබදය අවම කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම යන කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද ඇසූ ප්‍රශ්නවලටද අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රතිචාර දැක්වුවා. මේ බන්ධනාගාර තදබදය අවම කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විමසූ ප්‍රශ්නයකට අධිකරණ අමාත්‍යවරයා ලබා දුන් පිළිතුරයි.
6: තරම් භාගයට අධික ප්‍රමාණයක් අමාත්‍යතුමනි නිදහස් කරන්න පුළුවන් හොඳ පැවැත්ම මත. ඒක රීටා ජෝන්ස් ගේ නඩුවෙන් පස්සේ අවුරුදු ගාණක් දැන්ක සිදුවෙලා නැහැ. ඒතර මම නියෝජ්‍ය අධිකරණ ඇමතුමා වශයෙන් ඉන්නකොටත්
7: ගරු මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නෙට අදාළ
6: එතුමා
7: කරගැනීම පමණයි කරන්න
6: පුළුවන්. මේක තමයි එතුමා එකට එතුමා සම්බන්ධ වෙනවා ඒකට. ඔබතුමිය බාධා කරන්න එපා. එතකොට ඇමතුමා මේක
7: ස්ටෑන්ඩින් ඕඩර්ස් වලට අනුව
6: නෑ සෝ ඊසි. මම දන්නවා එතුමා ඒකට ඉඩ දෙයි කියලා. ඒකයි මම බාධා කරන්නේ. ඒ හින්දා මේ ඇමතුමා අපිත් උපරිම සහයෝගය දෙනවා ඒකට.
8: අපි වැඩ පිළිවෙල කීපයක දැන් ඉන්නවා. ප්‍රසන්ට් පොප් තදබඩේ අඩු කිරීම සහ පුද්ගලයන්ට සමාව දීම සම්බන්ධයෙන් කමිටු වාර්තාවකුත් අපි මේ ළඟදී අපිට කැඳවුවා ජස්ටිස් සුරේරාජ් කමිටියකින්. මම අපි විශ්වාස කරනවා ඊටම සයන්ටිෆිකලි අපිට මේකට අප්‍රෝච් එකක් දෙන්න පුළුවන් කියලා.
5: දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පි පෙරේරා මහතා විමසූ ප්‍රශ්නයකට අධිකරණ අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.
8: අපි රටක් වශයෙන් රජයක් වශයෙන් අන්තර්ජාතිකව පිළිගත් නිර්වචනවලට තමයි අනුගත වෙන්නේ. අධිකරණ මගින් සිරකරුවන් සැකකරුවන් වශයෙන් බන්දනාගාරගත කරන අතර දේශපාලන සිරකරුවන් වශයෙන් ගරු අධිකරණ මගින් රැදවියන් බන්දනාගාරගත කරව බන්දනාගාරයේ රඳවා හොනු මත
6: ගරු අමාත්‍යතුමාගේ පිළිතුර අනුව මේ රටේ දේශපාලන සිරකරුවන් කිසිවෙක් නැහැ. ඒක තමයි එතුමාගේ ඒ පිළිතුර වල අනු වර්තමාන රජයේ ස්ථාවරයේ බව. නමුත් පහුගිය ජනාධිපති වරණේ පාර්ලිමේන්තු මැතිවරණේ විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලදී බෙදුම්වාදී ව්‍යාපාරය තුළට ඒ දේශපාලන අරමුණක් ඇතුව සහභාගී වෙලා එහි ප්‍රතිඵලයක් හැටියට දිගු කලක් සිරගත වෙලා ඉන්න ඒ වගේම සමහර අය නඩු නැතුව රඳවගෙන ඉන්නවා තවත් අය වරදකරු වෙලා දඬුවම් සැහැන විඳලා තියෙනවා. එතකොට මේ තැනැත්තන් දේශපාලන සිරකරුවන් වශයෙන් සලකලා ඒ තැනැත්තන්ව රටේ නීතිය අනුව නිදහස් කිරීම සඳහා පියවර ගන්න බවට ගරු ජනාධිපතිතුමා ජනාධිපති වරණේත් ඉන්පසුව පාර්ලිමේන්තු මැතිවරණේත් පොරොන්දු වුණා.
8: මට ප්‍රශ්න තේරුන්නේ නැහැ. ආපහු අහනවා. ප්‍රශ්න තේරුන්නේ
6: නැහැ. ඔබතුමාට ඔබතුමාට මේ ප්‍රශ්නේ තේරුම් ගන්න බැරි වීම ගැන මම පුදුම වෙන්නේ නැහැ. මේ රටේ දේශපාලන සිරකරුවන් ඉන්නවා කියන පදනමෙන් තමයි පහුගිය ජනාධිපති වරණේ පහුගිය පාර්ලිමේන්තු මැතිවරණේ තමුන්නාසලගේ ඡන්ද ව්‍යාපාරය කරේ.
8: දෙලි දැන් පැහැදිලි වුණා. ගරු මන්ත්‍රීතුමනි අපේ රිමාන්ඩ් බන්ධනාගාරවල මේ ලයිස්තු අවස්ථා ගණනාවක මම බලලා තියෙනවා නඩු නැතුව රඳවල ඉන්න කට්ටිය නැහැ හැමෝටම නඩුවක් තිබෙනවා සමහරු නඩුවලට වැරදිකාරයෝ වෙලා තිබෙනවා එතකොට මේ දේශපාලන හේතු මතම නෙමෙයි රටේ අපරාධ නීතියක් උල්ලංඝනය කිරීම මත කෙසේ වේවා ඒ ඇතිවෙච්ච සමාජ ආර්ථික සහ දේශපාලන පරිසරය පිළිබඳව අපිට

0: මේ ජනාධිපති සමාව පාවිච්චි කරන්නේ කොහොමද? ඒකට කමිටුවක් දාලා ඒ කට්ටිය දැන් තෝරන්න ඕන මොකද වාර්තා අපිට ලැබිලා තියෙනවා.
1: විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා විමසූ ප්‍රශ්නයකටද අධිකරණ අමාත්‍යවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
2: දැනගන්න කැමති විශේෂයෙන්ම මේ විනිසුරුවන් පත් කිරීම සහ මාරු කිරීම හෝ වැඩතහනම් කිරීම මේකට නිසි කාර්ය පටිපාටියක් තිබෙනවද? මොකද හේතුව විශේෂයෙන්ම රටේ දැන් මේ විනිසුරුවරන්ගේ විශ්‍රාම කාලය 62 ඉඳන් 65 දක්වා යන කාලය පිළිබඳව කතිකාවතක් ඇති වෙලා තිබෙනවා. ඒතකොට බාර් ඇසෝසියේෂන් එකනුත් මේකට මේ පිළිබඳව විරෝධතාවයක් ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් මම ඔබතුමාගෙන් අහන්න කැමති විශේෂයෙන්ම දැන් අපේ ඉන්දියාව අපිට හැම වෙලේම උදව් කරන රට මේ ඇති වෙලා තියෙන කොක්‍රෝච් පාටියක වුණා එක්තරා විදියකට අග්‍රවිනිශ්චකාරතුමා කියපු වචනයක් නිසා තමයි ඒ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේවැනි තත්ත්වයක් නැති නොවෙන්න ඔබතුමා ගන්නා වූ ක්‍රියාමාර්ගය මොකද්ද කියලා දැනගන්න කැමතියි.
0: ගරු මන්ත්‍රීතුමනි, මට ඉතින් 33 එක රීතිය ඔබට පෙන්වන්න සිදු වෙනවා. ඒ අනුව ඔබ පැහැදිලිව දන්නවා එම අතුරු ප්‍රශ්න මගින් මුල් ප්‍රශ්න ඇතුළත් නොවන කාරණා මතු කර නොලැබිය යුතු අතර වාචික පැලතුරකින් පැනනගින යම් කාරණයක් වඩා පැහැදිලි කරසා පමණක් විශ්ලේෂණ ලැබිය යුත්තේ කියලා. ඒ හින්දා මට ඔබතුමාට උත්තර දෙන්න මම බැඳෙන්නේ නැහැ.
1: මෙතර පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධාකෘෂ්ණන් මහතා අසූ ප්‍රශ්නයකට රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පිළිතුරු ලබා දුන්නා.
3: පළාත් සභාවේ මැතිවරණ තීන කියන්න අදහසක් තියෙනවා නම් ඒක කියන්න කවදාට කොයි අවුරුද්දේද කියන්න පුළුවන් කියලා.
4: පළාත් සභා මැතිවරණය පැවැත්වීමට යම් ක්‍රමයක් ඉදිරිපත් කිරීම සඳහා අපි පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කරලා තියෙනවා. ඒ කාරක සභාවේ නිර්දේශ ලැබුණාම අපි පළාත් සභා මැතිවරණය පවත්වනවා.
1: මුදල් විශුද්ධකරණයේ වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ හමුවේ ගොනු කර තිබෙන නඩුව විභාගයට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ගොනු කර තිබෙන පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන මාස 25 වනදා කැඳවල ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා. යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණ වෙනසුරු ශිරාන් ගුණරත්න මහතා ඉදිරියේ කැඳවුණු ලැබුවා. එදී පෙත්සම් කාර යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆිල් ෆාරිස් මහතා අධිකරණ හමුවේ කරුණ දක්වමින් කොළඹ මහාධිකරණ හමුවේ පැවැත්වෙන බැවින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. කෙසේ වෙතත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණ දැනුම් දුන්නේ එම ඉල්ලීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවයි. ඉන් අනතුරුව මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 25 වනදා කැඳවල ලෙස විනිසුරුවරයා නියම කළා. යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන එම අභියාචනය අද සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා විසින් මෙම විරෝධය මතු කරනු ලැබුවා. තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ හමුවේ නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන මුදල් විශුද්ධකරණයේ පනත යටතේ වූ නඩුකරේ ඇතුළත් කුමන්ත්‍රණ නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තමන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කළ බව පෙත්සම් කාර යෝෂිත රාජපක්ෂ මහතා පවසනවා. ඒ අනුව අභියාචනාධිකරණ නියෝගයේ ඉවත් කර තමන්ට එරෙහිව මහාධිකරණයේ හමුවේ ගොනු කර තිබෙන කුමන්ත්‍රණ නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ මහතා විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. නව ජනතා පෙරමුණේ නායක සුගීෂර් බණ්ඩාර මහතා එළඹෙන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. 2022 වසරේ විශ්‍රාමික ජනාධිපතිවරයෙකු වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් සහ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ දරූ කාල සීමාව තුළම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරමින් ජනාධිපති වැෂීර්ෂ යටතේ වැටුප් දෙකක් ලබා ගැනීම ඔහුට එරෙහිව එල්ලවී තිබූ චෝදනාවයි. මේ අතර චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් සොරකම් කිරීමේ චෝදනා මත අතනංගුවටගත් හිටපු රාජ්‍ය මාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්‍රයා පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොල්ලපිටිය පොලිසිය අද කොටුව මහේස්ත්‍රාත්වරයාට අවසර ලබා දුන්නා. කොල්ලපිටිය පොලිසිය අද කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් අවසර ලබා ගත්තා. හිටපු රාජ්‍ය මාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්‍රයා කොල්ලපිටිය පොලිසිය විසින් ඊයේ අතනංගුවට ගනු ලැබුවා. 2008 වසරේ කොළඹ සහ තදාසන් ප්‍රදේශවල තරුණයෙක් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකරුවෙකුට සැඟව සිටීමට ආධාර අනුබල දුන්නේය කියන සිද්ධියක සැකරුවෙකු වශයෙන් අධිකරණ ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අපමත උදාහරණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මීට පෙර නිකුත් කළ නොටිස් එකට අනුව සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදී සැකකාර හිටපු නාවික හමුදාපති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින්

0: මෙම සැකරු මීට පෙර මෙම නඩුකරේ සැකරුවක ලෙස නම් කර පසුව නීතිපති උපදෙස් මත නිදහස් කළ බව සඳහන් කළා. කෙසේ වෙතත් මීට පෙර අධිකරණය විසින් නියම කර තිබූ නොටිස් එකට අනුව ඔහු අද දින අධිකරණ ඉදිරිපත් වූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. ඉන් අනතුරුව සැකරුට දාලා චෝදනා පත්‍ර විවෘත අධිකරණය හමුවේ කියවනු ලැබුවා. 2008 සහ 2009 යන වසරවල කොළඹ සාත දසන ප්‍රදේශවල තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධ සැකරුවෙකු වන චන්දන හෙට්ටි ආරච්චින මැත්තාට සැඟව සිටීමට ආධාර අනුබල දී මැතුළු චෝදනා එම චෝදනා පත්‍රය තුලින් ඉදිරිපත් කර තිබුණා. එම චෝදනා ඉදිරිපත් කර තිබෙන ආකාරයේ නීතියට පටහැනි බවට මෙහිදී සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා වෙනුවෙන් පෙනීසිරි ජනාධිපති නීතිඥවරයා තර්ක කළා. මෙහිදී අගතිරපත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචලා සෙනවිරත්න මෙනවිය ප්‍රකාශ කළේ අපරාධ පරිශ්‍රයෙන් දෙපාර්තමේන්තුව විධිමත් විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව මෙම චෝදනා ඉදිරිපත් කර තිබෙන බවයි. කෙසේ වෙතත් එම චෝදනාවලට තමන් නිවැරදිකරු බව සැකකාර රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණ දෙනුම් දුන්නා. ඉන් අනතුරුව සැකකාර රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීරප දෙකක් මත උදාහරණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් නමරසේන මහතා නියෝග කළා. අපරාධ පරිශ්‍රයෙන් දෙපාර්තමේන්තුව අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සාක්ෂිකරු දේශපාලන රැකවරණේ පතා ස්විට්සර්ලන්තයේ සිටින බවත් ඒ අනුව ස්විට්සර්ලන්ත ආනාපති කාර්යාලය මගින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිතාසි නිකුත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා. ඒ අනුව අදාළ සිතාසි ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නඩුව විභාග සඳහා දෙසැම්බර් මාස 9 වෙනිදා කැඳවල ලෙස නියෝග කළා. රාජ්‍ය මුදල් ලාභාවිත කිරීමේ සිද්ධියක සැකරුවෙකු වශයෙන් නම් කොට මේ වන විට අධිකරණයේ මගහැර සිටින ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති චාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන් තුනිකුත් කළා. මෙම නඩුකරේ අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් නමරසේන මහතා ඉදිරියේ කැඳවුම් ලැබුවා. එහිදී අපරාධ පරිශ්‍රයෙන් දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් මෙම සැකරු විදේශගතව සිටින අතර මේ වන විට අධිකරණයේ මගහැර සිටින බව සඳහන් කළා. මෙම අවස්ථාවේදී අදාළ සැකකරුගේ අපකරුවන් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. අපරාධ පරිශ්‍රයෙන් දෙපාර්තමේන්තුව අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනයට අදාළව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබෙන බව සඳහන් කළා. ඒ අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන් තුන් නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුකරය යළි දෙසැම්බර් මාස 9 වෙනිදා කැඳවන ලෙස නියෝග කළා. ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් ලබා ගැනීමේදී ඇමරිකානු ඩොලර් 3,30,000ක රාජ්‍ය මුදල් ලාභාවිත කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශනයක විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා. නීති විරෝධීව මෙරටට ගෙන්වල ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තුගයක් කොල්ලපිටියේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක බිම්මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබෙනවා. වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර අදාළ දුරකථන තොගේ සමග පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන් තිබෙනවා. iPhone වර්ගයේ දුරකථනයක් තුළු නවීන මාදිලියේ දුරකථන 300කට අධික ප්‍රමාණයක් වැටලීමේදී සුවාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටි 5කට අධික බවයි වාර්තා වන්නේ. සහකාර පොලිස් අධිකාරී රොහන් ඕලුගල මහතාගේ අධීක්ෂණය යටතේ මේ මෙහෙයුම සිදු කර තිබෙනවා. වසර 21ක් පුරා නෙට් නිවුස් හැම විටම පෙනී සිටින්නේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා අපට වන මහා ශක්තියටවත් නොසැලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා. නෙට් නිවුස් සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අප නිමා කරන්නේ ඔහු ගැන සටහනක්ද සමගයි. නෙට් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් අපගේ YouTube නාලිකාවට, නෙට් නිවුස් Facebook පිටුවට හෝ නෙට් නිවුස් ටුටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: නෙට් නිවුස් දිරිශක්ති
3: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය.
4: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් වසර 21ක් පුරා නෙට් නිවුස් සිදු කරන මෙහෙයුම දිවි හිමියෙන් කැප වූ අභීත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්. එහි තවත් ප්‍රබල සමාජිකයෙක් දර්ශාන් කානිල් ප්‍රනාන්දු ජනතාව විශ්වාස කරන සත්‍ය net news සවිබල ගන්වන රටපුරා විහිදුණු නියෝජිත ජාලයේ තවත් සුවිශේෂී චරිතයක් මොරටුවේ සිට රටටම පුවත්ගෙන එන දර්ශාන් කානිල් ප්‍රනාන්දු 1976 වසරේ දෙසැම්බර් මාස 23 වනදා කොළඹ කාසල් රෝහලේදී උපත ලැබූ වඩුගේ දර්ශාන් කානිල් ප්‍රනාන්දු මොරටු රාවතාවත්ත මෙතොදිස්ත විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවා අනතුරුව මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ දර්ශාන් පාසල් සමයේදී ක්‍රීඩාවටත් සාහිත්‍යයට සහ කලා කටයුතු වලටත් දස්කම් දැක්වූ සිසුවෙක් මාධ්‍ය ශේෂ්ත්‍රයට දැඩලෙස ඇලුම් කළ දර්ශාන් සිය මාධ්‍ය ගමන ඇරඹූ ආකාරය මෙලෙස විස්තර කළා.
5: මම මුලින්ම අපේ දේවස්ථානයේ තියෙනවා මෙතොදිස්ත සාක්ෂිය කියලා සංගරාවක්. ඒ සංගරාවට ලියනවා. ඒකේදී මට ගෞරවනීය කුසුම් කුමාරසිරි දේවගැතිතුමා ලොකු පන්නරයක් ලබා දෙනවා. ඊට අනතුරුව සමාජ හා සාමික කේන්ද්‍රයේ සංස්කාරක සනත් ප්‍රනාන්දු මහත්මයා මට ලොකු පිටුවහලක් වෙනවා. එතුමා සංස්කරණය කරන සාධාරණ සංගරාවට මම ලියනවා. එතුමාගේ ගුරුහරුකම් ලැබලා ඒකේ ගොඩක් ලේඛනය පැත්තෙන් මට එන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ මට හම්බ වෙනවා ඒ තුලින් මෙතෙක් මම දුර ගමනක් ආවා.
4: සිය මාධ්‍ය ගමනේදී අභියෝග තර්ජන පැසසුම් ආදී විවිධ අත්දැකීම් ලැබීමටද දර්ශාන්ට සිදු වුණා.
5: එන්නේ මම එක උදාහරණයක් කියන්නම්. පාසලක වෙච්ච සිද්ධියක් මම පාරේ ඉඳන් මම ඒක වාර්තාකරණය කරනවා. ඊට පස්සේ මේ මොහොතේ ඒකේ ගුරු බවතුන් ටිකක් දෙමව්පියෝ ටිකක් ඇවිල්ලා මාව වට කරගෙන මට සැහැණ බැනවදිමින් ඇයි මෙහෙම දෙයක් කරන්නේ, මේ මෙහෙම කරන්නේ කියලා අහලා මගේ හැඳුනුම් පත්තල් ඉල්ලලා අන්න ඒ වගේ ලොකු අර්බුදයකට මුහුණ දෙන්න වුණා. ඒක මට අමතක වෙන්නේ නැහැ. මොකද මට කියන්නේ ගොඩක් තැන්වලදී මාධ්‍ය ආවරණ ලබා ගැනීම යද්දී බාධා කිරීම එනවා. නමුත් ඒ බාධා කිරීමට වඩා මේක පුදුම වුණා. මොකද පාසලක සිද්ධියක් ඇත්තටම ඒ වෙලාවේ එතන සිද්ධිය වාර්තා කරන්න මම ගියේ. ඉතින් ඒ බාධා කිරීම ජීවිතේට අමතක වෙන්නේ නැහැ. මගේ කැමරකට ගහලා අන්න ඒ වගේ ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් ඒක ජත්‍රම් ජීවිතේට අමතක වෙන්නේ නැති සිදුවීමක්.
4: ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිටුපස සිටින තවත් යෝධ ශක්තියක් වන දර්ශාන් කානිල් ප්‍රනාන්දු නම් වූ මේ මාධ්‍යවේදියා net news ගැන දක්වන්නේ මෙවන් අදහසක්.
5: අපි සත්‍ය ජනතාවට දෙන්න ඕන කියන එක net news වල තියෙන හොඳම කාරණය. අපි ඒක සජීවී වාර්තා කිරීමේදී net news වලින් දෙන පිටුවහල හරිම හොඳ දෙයක්. අන්න ඒක හොඳම දෙයක් තමයි net news වල තියෙන්නේ. ඉතින් ඒක මම ලැබපු ලොකුම අත්දැකීමක් ඒක.
3: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිලිඳ සමට හෙළ උසු රැකවරණය
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

0: ಮಲ್ಲುನು ಮೆದಾಪಾರ LPL ಕ್ರಿಕೆಟ್ ಉಣಸುಮ ಜುಲಿದಾ ಹತ್ವನದಾ ಸಿಟ ಸಜೀವೀವ ಪ್ಯೂರ್ ಮೊಬೈಲ್ ಆಪ್ಕಿನ್ ಫ್ರೀ ಬಲನ್ನ SLT ಮೊಬಿಟೆಲ್ ಪ್ಯೂರ್ ಟಿವಿ ನಿಲ ವಿಕಾಶನ ಸಹಕಾರು
1: ಶ್ರೀಲಂಕಾವೇ ಪ್ರಥಮ ವತಾವಟ ರೈನೋ ರೂಫಿಂಗ್ ವಿಥಿನ್ ಹಂದುನ್ವಾ ದಿನ ರೈನೋ ಪ್ರೀಮಿಯರ್ ಜಲ ಪ್ರತಿರೋಧಿ ಮತುಪಿಟ ಆರಕ್ಷಣೆ ಸಹಿತ ರೂಫಿಂಗ್ ಶೀಟ್ ರೈನೋ ರೂಫಿಂಗ್ ವಿಥಿನ್ ಹಂದುನ್ವಾ ದಿನ ರೈನೋ ಪ್ರೀಮಿಯರ್ ರೂಫಿಂಗ್ ಶೀಟ್ ಪ್ರತಿ ವಿಸ್ತರ ಸಂಧಾ 13 ಅನುಹಯ ಅಮತನ್ನ
2: SLT Mobitel Fiber Nisa Deng Hema Gedaram Novena Sadivye Gen Superior Tama Fiber Fit Okkuma Devices Connect Karanna Gaming World Low Latency Fast and Stable Unlimited Thoraganna Package Rasa Obe Gedara Adama Fiber Fit Karaganna
3: Mama Anudhi Gunasekar Miss Sri Lanka Kirula Mawa Taruwak Kala Dan Jeevithe Hema Tanama Mata Didulanna Wela Dannawada Mawa Didulawanne Big Twin Lady ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරුවෙන්. Big Twin Lady ඔබත් සමින් දිදුලන්න.
0: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
4: හා කොහෙද මේ දෙන්න උදේ වන්ද?
5: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩෙසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්ට් බඩු සේරම ගන්න යනවා. ටැංකියකට කියලා යන්න.
4: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
6: දැන් ස්විස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
4: නෑ නෑ. හැබැයි ස්විස්ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි මිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
5: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස්ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
7: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
8: දැන්

තාමත් ක්ෂිතිජය අද්දරින් තරුවක් පායලා හඳ දිහා බලාගෙන ඉන්නවා. හැබැයි ඒ තරුව දන්නවා හඳ හැමදාම එන්නේ නැහැයි කියලා. ඒත් ඒ තරුව බලාගෙන ඉන්නක නතර කරන්නේ නැහැ. ඒක තමයි තරුවල හැටි.

වැඩියෙන් ලස්සන ආදර ඇස් තිබුණ කාලඟද. ආදරණය තරංගක්කේ එක දිලිසෙන තාරකා ඇස් දෙකක්. ජීවිතේ පුරාම එළිය දෙයි කියලා බලාගෙන හිටියා. නිදි වරාගෙන ඒ කතා කරන ඇස් මතක් කර කර හීන දැක්කා. ඒත් ඒ තාරකා ඇස් දෙකමට එක පාඩමක් කියලා දීලා ගියා. ඒ තමයි දරා ගැනීම. මං ඒ ඇස් නිසා දරා ගන්න පුරුදු වුණා. මං චාපා.

0: මටත් නිදන්නට ඕනෙම නෑ.
1: අලුත් වැස්සක් වහිනවා වහිනවා. පුරුදු හසුරැලි තෙමා වස්සාන ආකාසේ කෝල සඳකෑන් පිරෙනවා පිරෙනවා. සෞම්‍ය පුර හඳසේ ජීවිතේ නිම් තෙරේ අලුත් වැස්සක් වහිනවා වහිනවා. පාන හසුරැලි පිරී ස්නේහ ගංගාවසේ නොඹ ඉන්නා නම් ඇති ජීවිතය සරතස නිවාලන මං සඳුරු වනපති වෙමි නොඹට විතරක් හිමි. සිහිනයක ඇති ඇති මේ රාත්‍රියසේ රැඳි නොඹ ඉන්නා නම් ඇති මේ විතේ රස හැඟුම් පිනාලන මං මියුරු තරුපති වෙමි නොඹට විතරක් හිමි. සුන්දර කවිකාරී ආවකනා.

Mandaram Rare with Taranga. Mandaram Rare. Mandaram Rare.

ආදරණීය තරංග අක්කා, මං ඉන්නේ දැන් හදවතින් වෙන තැනක. අපිට ඕන විදියට ජීවිතේ හැමදේම හදාගන්න බෑ. ටිකක් අමාරුයි තමයි ඒත්. හොයාගෙන යන හැමදේම ඒ විදිහටම අපේ ජීවිත ලස්සන කරන්නේ නෑ. මං කියන්නේ කාටවත් බොරුවක් කරන්න එපා එච්චරයි. නිර්නාමික පණිවිඩය. තද කළු හරි ලස්සන ආඩම්බර ඇස් දෙකකට මම වශී වෙලා ඉන්න තරමක්. එය සීනි කරලා ලාවට ඔලුව හොල්ලලා ලාවට හිනාවනකොට ඒ මොන ධ්‍යාන බලින්නේ කොහමද? නිර්නාමිකයි. බොහෝ විට ආදරය හේතු විරහිතයි, නිර්නාමිකයි. සුබරාත්‍රියක් වේවා ආදරණීය තරංග. ලස්සන ආදරය කොයි තරම් හමුවනත් මගේ ඇස්වලට ඒ ඇසීනයක්. ඉන්දික, කවදාම හරි දවසක ඔබටමයි කියලා හිතන ඇස් දෙක ජීවිතයට ලං වුණාම ඔබ හොම කියන එක නවත්තාවේ. එතක 1000ක් ඇස් පහු කරගෙන යන්නා.

0: rẻ, quán ta rắm rẻ.
1: Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 114ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
3: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම. ජූලි 17 වනදා සිට සජීවීව. Pio Mobile App එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් Fems අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
1: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
6: Prime Colombo.
7: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710077333.
6: ප්‍රයිම් කොළඹෝ.
3: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
1: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
8: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
9: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
10: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
7: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
11: ක්‍රිස්ටිනා කෝච්චින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
7: සිලිකන් නිම්නයේ top secrets.
10: මේ අලුත් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
12: ඔය ඕන එකකින් update වෙන්න.
7: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් algotaumට tune වෙන්න.
13: Brought to you by
14: අනුතන කඩම මිලක් කසාගල green super ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
15: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
7: Prime Residences වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo. අදම කතා කරන්න. 0710077333.
16: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම්. දිවයිනපුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාර වලින්.
17: Encyclopedia Pro MFGM. අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
18: FM. Out.

හඳ පාගෙන එන දවසක් අදත් එදා වගේම ඔයාට මතකද අපි ඒ වගේම ආදරණීය දවසක පුංචිම පුංචි හීනයක් මැව්වා ඒ අපි කොහේ හෝ තැනකදී ආයෙත් හමු වෙන්න ඒත් අද ඉතිරි හඳ එළිය විතරයි ඔයා හෙව්ව මං හැම තැනම ඒත් ඔයා නෑ ඔයාගේ ලෝකේ ඔයා ඉන්න මට හැමදාම හඳ එළිය දකිද්දී ඔයාව මතක් වේවි එච්චරයි මට හැමදාම හඳ එළිය දකිද්දී ඔයාව මතක් වේවි නිර්නාමිකයා

මෝමලුව වගේ නිවන ලස්සනම ඇස්තිබූ සඳවතියේ තමයි අම්මා. යකඩ පය දිගු හීන අලුපාට ඇස්තිබූ ආදරේ තාත්තා. මගේ ටයිප් කෝපියස් දිලුනාම නුඹේ ගාව රතුපාට නුඹේස් අනුරාගයයි තාම. නිල්පාට කළුපාට කහ දුඹුරු ඇස්වලින් ආදරේ පෙරලා මටම විතරක් දුන්න නුඹ තමයි මායාව සචී.

ඔයා දන්නවාද මන් ධාරම්මණික? එයාට තිබුණ කතා කරන ලස්සන ඇස් දෙකක්. ඒ ඇස්වල කියාගත නොහැකි වශ්‍යයක්. කවදාවත් සමුගැනීමක් තිබුණේ නැහැ. ඒත් එයා නොකියම යන්න ගියා. මට ඉතිරි වුණේ ඔහේ බලාගෙන ඉන්න මගේ පාළු ඇස් විතරයි. මං රම්.

0: ඇති මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින්ග් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
2: කවෙන් ගේට් හතරෙහි අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරි වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් හතර අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
3: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
0: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින්ග් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
5: ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය 71වරට සංවිධානය කරන
6: ජේෂ්ඨ මාධ්‍යවේදී උපහාර සම්මාන උළෙලට ආධාර පිණිස පවත්වන පැතුරු සාදය
5: ජූලි 25 සෙනසුරාදා රාත්‍රී 7 සිට කැලණිය විශ්‍රාමිකයන්ගේ නිවාඩු නිකේතනයේදී
6: රසකාමී ඔබ සැමට ආරාධනා.
5: වැඩි විස්තර සඳහා 077 30 60 629 අංකය අමතන්න.
3: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
7: ලෝතුරු තම්සක ලොවට දායාදවෝ ඇසල පුර පසල සුක පොහොදා.
6: Net FM ශ්‍රීත පූජා. ශ්‍රීත පූජා.
7: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
6: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා.
7: ඇසළ පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න.
6: අනුශාසකත්වය
7: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමීන් වහන්සේ.
6: බැතිබරදායකත්වය
7: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
6: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

තරංග මගේ ලෝකේ ලස්සනම ඇස් දෙක මගේ ඉදිරියේ තාමත් තියනවා වගේ මොකද මතකේ මගෙන් අතෑරෙන්න මට අවුරුදු 52ක් වෙච්ච අද වෙනකොටත් ඒ ඇස් දෙක මගේ ඇස් දෙකේම පළපදියම් වෙලා තියෙනවා ඒ මගේ අම්මගේ ඇස් ඒ ඇස් මත සරින් සරේම ඇවිලා පේනවා ඒ තමයි මගේ ජීවිතේ මන් දැක්ක ලස්සනම ඇස් නිකවරටියෙන් චම්පිකා

ආදරණීය තරංගාට. එදා අවසාන වතාවට දැක්කේ ඒ කැරමල් පාට මනමාල ඇස්. දැන් මාස 9යි ඉට ටිකක් වැඩි. දැනුණා ඒ අවසාන වතාව කියලා. යන්න හදුවා. දන්නවද? කඳුළු බින්දු දෙකට උකස් කරලා සමුදෙන්න හිතුවට ඇඬුවා හදවත. කඳුළු රැල්ලකට සින්න වෙලා. ආයෙත් බලන්න ඕනේ. මං දැක්ක ප්‍රථම මායාකාරී නේද? බලන්න ඕනේ ඒ ඇස් අස්සේ ආදරය උතුරන හැටි. ඔයාට මාව තාවකාලික. මාට ඔයා සදාකාලික. සදාකාලික ඒ ඇස් හින්දා අදටත් මම මැරෙනවා. කවියක් කුරු අස්සේ වලාකුළු ආදරවන්ත.

දවස තිස්සම මාව දැනෙන්නේ නැති උඹට මං කිසි ලැජ්ජාවක් නැතුව ආදරය කළා. ඇත්තම කිව්වොත් උඹට වැන්ද නැති ටික විතරයි. කොටිම කිව්වොත් මං උඹේ ආදරේ හිඟා කෑවා. ඩුබායි වලින් හිතවතියක්.

ආදරණීය තරංගක්කේ මාව දකින්නකට දිලිසෙන ඒ අහිංසක ඇස් හරිම ආදරණීයයි. ඒ ඇසල ඇත්තටම තියන්නේ ආදරය විතරමයි. කවදාවත් ඒ ඇසල ආදරේ අඩු වෙන්න නෑ. දුක හිතනම කඳුළු පුරෝ ගන්න. ඒ ලස්සන බෝල ඇස් මම දැක්ක මගේ සුරතල් බව පැටව ගාව. ඒ ඇස ඇත්තටම මායාවක්. රත්නපුරේ තත්සරණි ආදරේ හරි අපූර්ව විදිහට නේද අපේ හිත්වල පිළිසිඳ ගන්න. කොහේ හරි තැනක අපි සතුටින්න. ඒ සතුටට හේතුව වෙච්ච කෙනාට අපි ආදරෙයි. ඇස්වලින් ආදරේ බෙදෙන තරංගක්කේ ඔයාට සුබ මන්දාරම් රැක්. අහසෙ කොච්චර තරු තිබුණත් එකම එක තරුවක් මගේ හිත හොරකම් කරේ ලිලි පඳුරකින් මලක් නෙලා ගන්න තරම් පරිස්සමෙන්. ඒ ඇස් දෙක ඩැෆඩිල් මල් පැත්තක් උඩ හරි සනීපට නිදන් ඉන්න පිනි බිඳුවක් තරමටම කාන්තිමත්. හරි ඉක්මනට තෙත් වෙන ඒ ඇස් දියමන්තියක් තරමට දිලිසෙන්න ගන්නේ මෙහෙමන් නිසා නේද? බලාපොරොත්තු නොවුනට ඒ ඇස් නිවිලා ගියේ මගේ හදවත දූලි ගානට වීදුරු බිඳෙන සද්දෙන්. බිඳගෙන වීදුරු බිඳෙන සද්දෙන් එයා ගියා කියලා මතක් වෙනකොට කොහමද මන් ආඳ ඉන්නේ? ඒ මායාකාර ඇස් තිබුණෙම ආදරේ මහා මෙරක් කැටි කරගෙන පාට පාට හැඟීම් මල්ලකි. හැඩකාර මල් පීදුව මගේ ජීවිතේ. වල ගොඩලි වැසෝ උයන් පල්ල ළඟ තමයි ඒ ඇස් තිබුණේ. ඒ වෙන කවුරුත් නෙවෙයි මගේ ගමන් සගයවුණු මගේ නිහඬ ආදරවන්තයා. ඒ ඔයයි සීයේ. ඔයාට තන ලස්සන ආදරණීය ඇස් වෙන කාටවත් නෑ සත්තයි. නෝරා තිනුවියල් නොහොත් නැතු අනුත්තර මං කිව්වේ අපේ ආදරේ සියුම් හැඟීම් තියෙන තැන් අපිට හිතා ගන්නවත් බෑ.

ආදර තරංගක්ක මං රාගම රසි පුංචි නුබුරුපාට ඒස් බයිසිකලෙන් බහලා ඔෆිස් එකට යන අපූර්ව මාත් බලන් හිටියා. තවත් ගෑනු ළමයි ඒස් දෙක හිමි කරගන්න බලන් හිටියා. අද වගේ මතකයි හොරෙන් මන් දිහැ මං ඈ දිහැත් බලපු අපූර්ව ඒස් දැන් මගේ විතරක් වෙලා කාලයක් ගෙවිලා ගිහින් ඒ ආදරණීය ඇස් තාමත් ඒ වගේමයි. එයා ඉන්දුනීලා

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඬ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්. ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන් රෙඩ් බ්ලැක් ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා.
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
5: දක්ෂිණ ලංකාවේ සෙල්ල කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානයට මියන්මාරෙන් වැඩම කරන ලද කිරිගරුඬ පාෂාණයෙන් නිම කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ අවසන් අදියරේ පවතින බැවින් ඉදිරි වැඩ කටයුතු නිම කරලීම සඳහා දැන් ඔබටත් දායකත්වය ලබා දිය හැක. මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුවේ කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 02-788-19-741 බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-309-8168 ඇමතීමෙන් විස්තර ලබාගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමින් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී.

මේ මතක් කරන්නේ අසනීපේ ඉන්න ඔබට ලැබෙන සුවවීමේ සුන්දර පණිවිඩය ගැන. ජූලි මාසෙ 24 25 26 කියන දවස් තුන පුරා ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හිදී පැවැත්වෙන නොමිලේ රෝග පරීක්ෂාව සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළු වෙත ඔබ යන්නම ඕනේ. මොකද කිව්වොත් ඔබ ස්නායු රෝග සම්බන්ධයෙන් ගැටලුවක පීඩාවක නම් මේවට උත්තර තියෙනවා ඕන්ලග. කතා කරන්න 0-34-22-17-870ට ජුලි මාස 24-25-26 කියන දවස් තුන පුරාම ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණෙහිදී මේ විශේෂ සත්කාරක දේවල් පැවැත්වෙන්නේ. නොමිලේ රෝග පරීක්ෂාවත් විශේෂ සෞඛ්‍ය වැඩමුළුවත් ඔබට බැහැවින් උපකාරී වේවි. සුවපත් වෙන්න.

හමුවිය යුතුයි ඔබව තරු අතරේ. සූදානම්ද තරු අතරේ හමුවෙන්න. සුළං පහර වැදි වැදි අහස ඉහළටම යන්න. තරු අතර අපේ ප්‍රේමේ සුමටම තැන් ලියන්න. ඔබ සූදානම්ද?

වැඩියෙන්ම ලස්සන ඇස් තිබුණේ. කාලඟද කියලා අදටත් මට තීරණයක් නැහැ. හැබැයි මගේ හිත නතර වුණ එක මේක බැල්මක් ළඟයි. ඒ ඇසල් වර්ණය මොකද්ද කියන එක මොන පාට වුණත්. නමුත් ඒ බැල්ම මගේ ජීවිතය කවියක් කළා. ලස්සන ඇස් කියන්නේ බලන අයගේ හිත හොරකම් කරන ඇස්. ඒ නිසා අදත් කවුරු හවත් මම කියන්නේ ලෝකෙ ලස්සනම ඇස් තියන්නේ මගේ හිත නැවතුණු ඒ එක්කෙනා ළඟ. දන්නවද ඒ මගේ පුංචි පුතා ඔමරු, මම මිලන් මාලක, එයාගේ ආදරණීය තාත්තා. සුබ මන්දාරම් රාත්‍රියක් ආදර තරංග. මගේ ජීවිතේ මට හම්බුණු ලස්සන ඇස් තිබුණේ අපි වෙනුවෙන් දුක් විඳපු මගේ ආදර අම්මට. මම කිතුල් ගලින් නාලනී. සුබ මන්දාරම් රාත්‍රියක් වේවා තරංග. මේ ලෝකෙ ලස්සන ඇස් ඔව් ඇස් දෙක මන් දැක්ක මීට අවුරුදු කීපයකට පෙර. හරිම ලස්සන ඇස් දෙකක්. විඩාබර අහිදාර දිගු ඇස් පෙති, බෝල හැඩති නීල ඇස්, ආකර්ශනීය ඇස්. අනේ මට හිතනවා මේ ලෝකෙ මිල අධිකම ඇස් මම දැක්ක හරිම සුන්දරයි. තරංග හර්ෂණි මාදිපොලින් එහෙම කියනවා. ආදරණීය තරංග, මගේ ඇස් දෙක ලස්සනයි කියලා හැමෝටම පේනවා. ඒත් මට මේ ඇස් දෙක උරුමුනේ මගේ තාත්තගෙන්. මගේ තාත්තා දැන් මං ළඟ නැහැ. ඒ තාත්තගේ මතකය මං ගාව තාම තියෙනවා. මම වේ අංගඩින් රේනෝ. ලස්සන මැස් ගැන කතාවක් පටන් ගත්තාම බලන්න එකිනෙකාට මතක ඇස් කොහොමද සටහන් වෙලා තිබුණේ.

තරඟකා ආදරේ පිරිච්ච ලස්සනම ඇස් දෙක. පන මගේ සුදු මහත්තයා බඩගිනි වෙලා කිරි ඉල්ලගෙන මගේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්නේ. ඇස් පුදුම තරඟ අහිංසකයි. තම මාස 11යි මගේ පනට. ඒ ලස්සන ලොකු කළු ඇස් දිගම දිගයි පිහාට. ඒ ඇස් දිහා බලාගෙන ඉද්දි මට ඇඬෙන්න එනවා. ඒක දුකටද සතුටටද කියන්න මට තේරෙන්නේ. මං එයාගේ අම්මා. අම්මා කෙනෙක්ගේ සතුට නේද? මගේ චූටි පුතාට අද නඹේ ජීවිතේ 14 වන වසන්තයේ පිපෙන දවස. මම ඉස්සර වෙලාම දැක්ක ඒ පුංචි ඇස් අප්පච්චිගේ වගේමයි. මට ලොකු හයියක්. එදා දැනුන අභිමානය අදත් ඒ වගේමයි. මං දැක්ක ලස්සනම ඇස් තියෙන ඔයාට දුඹුරු ඇස්. ඒ ලස්සන දුඹුරු ඇස් දෙකේ මම දකින්නේ ලෝකේ නෙවෙයි මගේ හෙට දවස. ඒ සිනහවට මගේ දුකක් දිය වෙනවා. ඒ බැල්මට මගේ හිතත් නිවෙනවා. පුතේ ජීවිතේ නුඹට අභියෝග ගෙනවත් ඒ දුඹුරු ඇස්වල තියෙන ආලෝකය කවදාවත් නිවෙන්න දෙන්නපා. හොඳ හදවතක් ඇති අනුන්ට ආදරය කරන තමන්ගේ හින හඹායන ශක්තිමත් මිනිහෙක් වෙන්න. මගේ ආශිර්වාදයත් අසීමිත ආදරයත් හැමදාම නුඹටමයි. සුබ 14 වන උපන්දිනයක් වේවා මගේ චූටි පුතේ. අම්මා අලව් වෙන්නදී.

0: re, mandaram re.
1: ಡೆಂಗು ಮಧುವಾಗಿ ಆರಕ್ಷಾವಟ ಪೆಂಗಿರಿ ಅಡಂಗು ಸಿದ್ಧಾಲೇಪ ಮೊಸವೆ ಸ್ಪ್ರೇ ಸಿಯಟ ಸಿಯಕ್ ಸ್ವಾಭಾವಿಕಾಯಿ ಸಮಟ ಹಿತಕರಾಯಿ ಸಿದ್ಧಾಲೇಪ ಮೊಸವೆ ಸ್ಪ್ರೇ ಮಧುರುವನ್ ಪಲವಾಹರಣ ವಿಶೇಷಜ್ಞ
2: ಮುದಲಾಲಿ
1: ಅಲೋನ
2: ಮಟ ಪರಿಪು 500යි ಲೋ ಕಿಲೋ ಕೈ ಅಪ್ಪೇ ಸ್ಕೂಲ್ ಗ್ರ್ಯಾಂಡ್ ಸಿಕ್ಕು ದಾನೋದ ಮುದಲಾಲಿ ಮಟ ಹೊಂದಮ ಕ್ಯಾಲಿ ಮಿರಿಸ್ಸುಲಿ ಗ್ರ್ಯಾಂ 300ක්ම ದಾನ್ನ
3: ಮುದಲಾಲಿ ಆ ಕಾರ್ಡ್ ದ ಮೇ ಬೋಡು ಕರಾನ್ನೆ ಐ ನೆವರ್ ಥಾಟ್ ಆ ಮಟ ಮೆಹೆಮ ಕರಾಯಿ ಕೇಲಾ ಈ ಮುದಲಾಲಿ ಗೆ ಗತ್ತ ಮಿರಿಸ್ಕುಡು ರಸತ್ ನ ಸರತ್ ನ
4: විජේ දාන්න ඔක්කොටම
3: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
2: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහුව
3: වෙනවා
5: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
6: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනියා සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0472231340
7: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසල පෙරහර මංගල්‍ය ඇසල පෙරහර මංගල්‍ය
6: 769 වන වරටත් හෙළපිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
7: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
6: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
7: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
6: නීල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
7: මාධ්‍ය සත්කාරය නෙත්‍යෆෙම් නෙත්‍යෆෙම්
6: බැතිබර දායකත්වය අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
8: දුනු කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
9: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
10: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
11: අම්මලාගේ ආදරයට නියම පදමි මාතර ෆ්‍රීලැබ් ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
12: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල

තරංග සුබමන්දාරම් රැක් වේවා. ආදර සිතවිල්ලක් හදවතේ මුලින්ම පළපදියම් වුණාම හැඟීම වචනවලට පෙරලන්න හරි අමාරුයි. ඒ වුණාට හැඟීම තව තවත් වැඩි වෙද්දි තමන්ගේ ලෝකය ඒක වෙනවා. තමන් වටේ ඉන්න අනිත් අය මොහොතකට හරි අමතක වෙනවා. එයා හොයන හොඳම සහ එයාට ගැළපෙන ආදරය මේකයි කියලා හිතෙනවා. ඒත් ආදරය අහිමි මං වගේ කී දෙනෙක් නම් අද මේ වෙද්දි හදවතින් දුකෙන් ඇද්ද? බැඳීම් කියනව මත්තෙම නැහිලා ජීවිතේ ආයිත් ආදරයක් නොපෙන්න තරමටම අපි අසරණ වෙනවා නේද? ඔව් ජනා, හැම අසරණ වෙනවා. අසරණ වෙන්නත් ඕනේ. ඒත් අසරණ වීම තමයි ජීවිතේ ඊළඟ මොහොතේ ශක්තිමත්ම හැඟීම බවට පෙරලන්නේ. ඒ නිසා අසරණකම කියන්නේ ඊළඟ තත්පරේ ශක්තිය බවට පෙරලන ශක්ති ප්‍රභේදයක් බව මතක තියාගන්න. මං දැක්ක ලස්සන මැස් තිබුණේ අඳුර වැටුන පසු ඇය හමුවන අසංවර හෝරා කීපයේදී. දිවා කාලක පමණ ඇස්වලින් කතා කළත් රාත්‍රියේ ඒ ඇස්වල තියෙන බය, ආදරය, රාගය, අසරණකම සහ ලෝභකම මම තරම් කවුරුදත් වින්දේ. ඉන්දික සමරනායක.

ආදරණීය තරංගා. ලස්සනම ආදර ඇස්තිබනේ කාටද කියලා? අහන හැම මොහොතකම මගේ මතක අහසේ එක රූපයක් හැදෙනවා. ඒ ඇස් දෙක තිබුණේ තරු දහසක් එළිය නෙවෙයි, හැබැයි අඳුර දවසක මාව හොයාගන්න පුංචි පහනක් වගේ වුණොම. කතා කරන්න බැරි හැඟීම්, කියන්න අමතක වුණු වචන, හංගගෙන හිටපු ආදරයක් යන හැඳ බැල්ම තිබුණා. මම වැටෙන්න කලින් මාව අල්ලගත්තේ ඒ බැල්ම. මම නිහඬ වෙද්දි මගේ හිතේ හඬ අහන්නෙත් ඒ ඇස්. මගේ හිනාවට කලින් මගේ දුක දැක්ක, මගේ

කාලේ ගියත් මිනිස්සු වෙනස් වුණත් සමහර බැල්මන් තියනවා හිතේ කනක හැමදාම ජීවත් වෙන. ඒ ඇස් දෙක මතක් වෙද්දි අදටත් හිතට දැනෙන හැමිවන දෙයක් ගැන දුකක් නෙවෙයි. කවදාහරි ලැබුණා පුරු ආදරයක් ගැන නිහඬ සතුටක්. ඉතින් ලස්සනම ඇස් තිබුණ කාටද කියලා මගෙන් ඇහුවත් මම කියන්නේ නෑ නමක්. මොකද ඒ ඇස් දෙක මගේ මතකයට විතරක් අයිති. කාලේ මකා දමන්න බැරි නිහඬව හිතේ ලියවුණු ලස්සනම කවියක්. එහෙම කිව්වේ හර්ෂි. ලබැන්දිය සුබ මන්දාරම් රැයක් වේවා. වැඩියෙන් ලස්සන ආදර ඇස් තිබුණ කාලඟද කියලා ඔයා අහනවා තරංග. මම නම් කවදාවත් මගේ ඇස් දිහා ආදරෙන් බලලා තිබුණේ නැහැ. ඒව සාමාන්‍ය ඇස් දෙකක් කියලා හිතාගෙනම ජීවත් වුණා. ඒත් ඔයාගේ ඇස් හීන් දිගටි කතා කරන ඇස් ඒ ඇස් වල ලස්සනක් තියෙනවා කියලා එකම දේ විවිධ මිනිස්සු විවිධ දවස්වල විවිධ හේතු නැතුව කියද්දි එදා තමයි මට දැනුනේ ලස්සන කියන්නේ කැඩපතෙන් මනින දෙයක් නෙවෙයි. තවත් හදවතක් හේතුලින් දැකපු ආලෝකය කියලා. සමහර ඇස්වලට වචන වලට පෙරලන්න බැරි ආදරයක් තියෙනවා. සමහර ඇස් නිහඬවම කෙනෙකුගේ හිතේ සදාකාලික මතකයක් වෙනවා. වෙන කාලඟවත් නෙවෙයි. මට ලස්සන ඇස් තිබුණේ මල් ළඟ. එහෙම කිව්වේ ලෙරංගන. මාව ආදරෙන් අහගෙන ඉන්න හැමෝම නියෝජනය කරමින් මම මාතර නාමල් ටේලර්ස් එකේ හැමෝමව එකතු කරගන්නවා. හැමෝම කියන්නේ පොදු කුලකයා. මේ වෙලාවේ මන්දාරම් රාත්‍රිය හැවන යට ඉන්න ඔබ හැමෝමා.

ඇස් කරපු හරියක්. පැය දෙකක් ගෙවෙන්න දෙන්නෙත් නෑ. ඒ ඇස් දිහ බලන් ඉන්න හිතෙනවා. ආදරේ මං එයාට තරංග. මාතලේ නිශාන්තේ.

ಕೋಪಿಪಾಟ ಲಮಾಯಿಗೆ ದುಬ್ರುಪಾಟ ಅಸ್ ಸರಾಗೀಲು ಎ ತಹಂಬೆನ್ ದಕ್ಕ ಎ ಕಲುಕುಹರ ಅಸ್ ವಂಕಗಿರಿಯಕ್ ಆದರನ್ ಗಿಲಗತ್ತು ಗೊಡ ಎನ್ನ ಬ್ಯಾಗೇಲ ದನ ದನ ಮಾವ ಅತರ ಮಂಕಿರುವ ತಲೆಲು ಉಂಬನಮ್ಮಟ ಅಬ್ಬಹಿಯಕ್ ಆದರೆ ಮುನಗಸ್ಸಪು ಎಹಮ ಕಿವೆ ಥೇನು ලස්සන මැස් තියන්නේ අයිති අයට නෙවෙයි අයිති නැති මිනිස් පරාණ ළඟ සමහර ලස්සනවල් තියන්නේ අපේ වෙන්න නෙවෙයි අපි ඇතුලේ මතකයක් වෙන්නයි

පිලිස්සුණු කඩදහයි කොලයක නියෝඩ් පාට අකුරින් ආදරේ මම. බිත්ති සතරකට මැදිව ලාදුඹුරු පාට ඇඳ ඇතිරිලි වියලාපු මල් මද පවන වන්නන ලා ගහපාට චිමිනි ලාම්පු එලියෙන් සිහින් සුමට සුදු පිටු පෙරලෙන කළු කෝපි තොල් මද මිදුන එම්බ්‍රයිඩර් ලිනන් කමිස අඳින එහා දෙයටයි. ආදර මල් කිනිති දරන් මග බලන ලැවැන්ඩර් මල් සුවඳම විඳින එහා දෙයටයි ඒ ලස්සන මැස් තිබුණේ. ජනනි භවන්තිකා කළුපාටය අහංකාර ඇස්සස්ස කෝපිපාට මායාකාර ඇසුඹ හැංගුවේ කාට නොපෙනෙන්නද එලියට පේන බොරපාට නපුරුකන් අස්සේ සෙනෙහස හොයන ගෝපිපාට ඇස් ආලෝක වර්ෂ ගණන් ගෙවිලා ගියත් අයිතිකාරියක් අයිතිවාසිකම් කිව්වත් ඒ අයිතිය සදාකල් අමතක නොවන ඒ උඹේ ඇස් ඊනි සියුම් සිපුමක් ලබන්න සුදුසුම හිත නිවන මායාකාරී හැඟුණු දුඹුරුපාට ඇස් ඔව් ඇස් දැන් මගේ ආලෝක වර්ෂ මිලියන ගණනක් ගෙවන්න අමතක නොකරන උඹේ ඇස් දැන් මගේ මම නුඹේ මායාකාර දුඹුරු ඇස්වල හිමිකාරී.

තරංගා මගේ ජීවිතයට පාර කියපු ඒස් තමයි ලෝකෙ ලස්සනම මගේ ජීවිතයේ ලැබුණු ඒස් ඈ මගේමයි

0: කොච්චර අසරණ වෙනවද අන්තිම මොහොතේ මැසේජ් පසුම් බිය පිරෙනකොට මෙහෙම කාලය තියන්නේ හරි සීමිතවනේ පුළුවන් ඉඳ ටිකක් ඉක්මන් වෙන්න ආදරයට පරක්කු වෙන්න හොඳ නැති හින්ද හෙට ඉඳන් ටිකක් වේල පහින් පණිවිඩ එවන්න මට ලෝභයි ඔබව නොකියවා යන්න තරංග ඇස් මගේ ඇස් එක කතා කරනවා වචන වලට වඩා ඇස් එකතු වෙලා අපේ ආදරයට අපිට කියලා දෙනවා අපේ ආදරේ ඒ කෝපි පාට පුංචි ඇස් මගේ පණඩිංගේ
1: ඔපේනිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
2: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන් රෙඩ් බ්ලැක් ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ලෝතුරු තම්සක නුවට දායාද වූ ඇසල පුර පසලොස්සක පොහොදා
2: net fm ශ්‍රීත පූජා ශ්‍රීත පූජා
1: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
2: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්මදේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා
1: ඇසළ පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න
2: අනුශාසකත්වය
1: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ
2: බැතිබර දායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

අපි ආදරයක් අතහරුණාම තවත් ආදරයක් ලැබුණාම ඒ ආදරෙත් එක්ක ජීවත් වෙන්න ඕනේ. මොකද අතීතය ගැන සිහි කරන එක දැන් වැරදි දෙයක්. ක්වෙට් වෙලින් ප්‍රියංගනේ හැම කියනවා. ආදරණීය තරංගා, මගේ විඩාව නිවාලුවේ ලස්සනස් වල හිමිකාරීත්වයේ තිබුණේ මට මේ ජීවිතයට හිමි නොවන ඔහුටයි. දැනුත්ම විලපයනවා ඒස්. මහරගම නිර්මලී තමයි එහෙම කියන්නේ. මිහිරාවියේ මගේ ආදරණීය මස් දෙකේ හිමිකාරයා මට සරදම් කරලා hina ඉතරන ඇස් වලින් බලනවා. ඉස්සර මගේ යාළුවෙක් කිව්වා, "අක එයාගේ ඇස් ඔයා දැක්කම දිලිසෙනවා" කියලා. අද අපි දුරින් ඉඳවත් ඇස් ගැටෙද්දි අපි දිහා බලවල hina වෙනවා. ඇත්තටම අක්ක, ඔය පාට පිරුණු සීරුණු හදවත් ඔයා අපේ පෑරුණු සීරුණු හදවත් බෙහෙත් කරන්න නයි බෙහෙත් කරනවා. ස්තුති බබෝ, ගොඩක් ස්තුති. කලබලයි, ආදරයට කලබල වෙන්න නරකයි නේද? ආදරණීය තරංගක්කේ ඒ ලස්සනස් මට කතා කරනවා, හිනා වෙනවා, ඔරෙන් ඉංගි බිංගි පානවා, මාව මොහොතකට අතරමං වෙනවා ඒ ඇස් දෙක ළඟ. ඉතින් මට හිතන අනුඹ නොකියා මෙව්වේ ඒ ඇස් වලින් ආදරේ නේද කියලා. හොරණින් ලාලනී තමයි හැම කියන්නේ.

පුංචි පරන්දුවක්කවනේ කවදාවත් කවමදාවත් මම දාලයන්නෑ කියලා. ඔයා කොහෙද මං එතන? මං කොහෙද ඔයා එතන? එහෙම ඉන්නවා.

තරංගාගේ වැඩසටහන අහනකොට මමත් මගේ දෝනිගේ ඇස් දිහා බලන් කල්පනා කළා. මේ ලෝකේ ලස්සනම ඇස් තියෙන නම් මගේ දෝනිටන කියලා. එතකන් එක පාරටම කන්නාඩි මගේ ඇස් දැකෙති. එදා මගේ තාත්තා මේ ලෝකේ ලස්සනම ඇස් තියෙන්නේ මගේ දෝනිට කියලා මගේ ඇස් දෙක දැකිද්දි හිතන්න ඇති. ඒක නෑමට දෙනවනි කියලා නම තිබ්බ. කාටුන තමන්ගේ දරුවගේ ඇස් ලස්සනයි. ඒ තාත්තා දැන් මාව දාලා ගිහින් අවුරුදු 6ක්. දෙනවනි. මොනා කියන්නද දෙනවනි. ඔව් දවසක ඔබේ දියණියත් කියයි. මගේ ඇස් දෙක මගේ අම්මා තමයි ලස්සනටම දැක්කේ කියලා. මං යනවා චේතුමි ළඟට. ඉක්මනින් යනවා. නිල් පාට. නිල් හස වගේ නිහඬයි ඔයා. කතා කරන්නේ නැතුවත් හැමදේම කියවනවා. මගේ හිතේ දුකක් හොදලා අරන් යන වැස්සට පස්සේ නිල් පාට වගේ ඔයා. සුදු පාට. සුදු මල් වගේ පිරිසිදු යාදරේ. කැත කරන්න බෑ හංගන්න බෑ. අතීතේ ඔක්කොම මැකිලා යන සුදු කොළයක පළවෙනි වචනය වගේ. රතු පාට. රතු පාටට තරහක් තියෙනවා. ආදරෙත් තියෙනවා. හිත රිදෙනකොට ගැලන ලේ වගේ. ඔයාව මතක් වෙනකොට ගැහෙන හදවත වගේ. කහ පාට. කහයි රෙලිය වගේ ඔයා. අඳුර මැද්දෙන් හිනා වෙනවා. අද දවසට බලාපොරොත්තුවක් දුන්න කහ පෙති වලින් හැමි. කළු පාට. කළු රෑ වගේ දිගයි ඔයා නැති ජීවිතේ. තරු පෑවෙත් නැ සඳ ආවෙත් නැ. හිත ඇතුලේ කළු පාට නිසඳසක්. ඔයා එක විතරයි පාට වෙන්නේ. නිල් පාට දුකයි. මැදි අතරේ ඔයා. සුදු ආදරේ කළුයි විරහව. පාට නැති ජීවිතයට ඔයා එකතු කළේ රන්වන් පාට. හිතේ පාට ඔයාට පේන්න. ඔහු හිතේ පාට ඔයාට පෙන්නන්න වචන නැ. එහෙම කිව්වේ චේතුමි. එහෙම තමයි ඉතින් ආදර කතා.

ඒ ඇස් දෙක හිනා වෙනවා. මේ ඇස් කොහෙද අත්‍රමං වෙනවා. හරි ලස්සන මතකයක් ඔයා. සදාකාලික මගේ ලෝකේ. රත්නපුරේ රේෂා එහෙම කියනවා. ඔබ හරි ආදරෙන් මතක් කරපු ඇස් එක්ක මාත් යන්න යනවා. මන්තරංගා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up. Saturday hormones. Alpha Studio.
3: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
2: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: Satya Dawaswala Uday Hayata Alpha Studio with Kasuni and Lehansa. WhatsApp Bindoy Hatsiye Kolai Anupai Anupai Anupa. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
5: ලෝතුරු තම්සක ලොවට දායාද වූ ඇසළ පුර පසළොස්වක පොහොදා.
3: Net FM ශ්‍රීත පූජා ශ්‍රීත පූජා
5: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
3: උදැසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා.
5: ඇසළ පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න.
3: අනුශාසකත්වය
5: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමීන් වහන්සේ.
3: බැතිපරදායකත්වය
5: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත්‍ෆම් ධර්ම දක්ෂිණාවේ දේශකයන්න් වහන්සේ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු. අයිබෝවන් තෙරුවන් සරණයි. නෙතෆෙම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නටයි ඔබ සූදානමින් ඉන්නේ. උතුම් ධර්මානුශාසනාව ආරම්භ කරන්නට මත්තෙන් අපි ඔබට මතක් කරන්නට ඕනේ, මෙවර ඇසලපුර පසළොස්වක පොහෝදා ජූලි මාසයේ 29 වන පදාදා නෙතෆෙම් ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව පැවැත්වෙන්නේ බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ. අපි කවුරුත් දන්නේ පින්වත්ත පන්සල කිව්වහම ඉතින් උදෑසන 6 සිට අෂ්ටාංග සීල සමාදන් කරවීම පටන් රාත්‍රී 9 දක්වාම ඔබට ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා, ආශිර්වාද මහාගීතල් පාන් පූජාදී නේකවිද පින් කම්මතකමින් අනුමෝදන් වෙන්නට අපි ආරාධනා කරනවා. එන්න කියලා ඇසල පුර පසළොස්වක පොහෝදා බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි තමයි මේ උතුම් වූ පින්කම් පැවැත්වෙන්නේ. ඒ අතරේ නෙතෆම් රේඩියෝව මගින් ප්‍රචාරය කරන මේ උතුම් වූ ධර්මානුශාසනා සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන්. ඔබ කතා කරන්න අපේ කෞෂිත 077 77 25 214 අංකයට 077 77 25 214 අංකයට. එහෙමනම් අපි උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙමු. වැඩමුව අවදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේට නමස්කාර පූර්වක පාදාභිවන්දනයේ ආරාධනා කරනවා උතුම් වූ ධර්ම දක්ෂිණාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

තුන් ලෝකයම සද්ධර්මයේ උතුම් මනුහසෙන් සනසා නිවා වදාළ ලොවේ ලෝතුරා අමාමෑණී බුදු හිමියනේ සද්ධර්මය දේශනා කරන්නට අදත් මට අවසරයි. ලෝකයේ පුරා වැඩ ඉන්න ශාසනය පොබ කරන ලෝක විවිධ රටවල් වල වැඩ ඉඳගෙන අපි වහගෙන ඉන්න ලංකාවේ ඉඳගෙන අපි වහගෙන ඉන්න පින්වන්ත අපේ හාමුදුරුවනේ, ඒ වගේම මෙහෙණින් වහන්ස, කුඩා හාමුදුරුවනේ, පොඩි හාමුදුරුවනේ, මෙහෙණින් වහන්ස, අදත් පුරුදු විදියටම බදාදා එනකන් ඇඟිලි ගැනගෙන ඉඳලා අපි වහගෙන ඉන්න දරුවනි, දැරියනි, දෙමව්පියනි, විවිධ තනතුරු දරන පින්වතුනි, ආයතනවල ඉඳගෙනත් මග තොටේ වෙළඳ සැලේ මහපාරේ රෑ වැඩමුරේ විවිධ කටයුතු කරන ගමන් අදත් අපි වහගෙන ඉන්න පින්වතුනි, පසුගිය සතියේ දේශනාව විශාල පිරිසක් අහලා තිබුණා. නේත්‍රාලෝක YouTube නාලිකාවේ වැඩි පිරිසක් බලලා තිබුණා. YouTube එකට ගිහිල්ලා නේත්‍රාලෝක YouTube නාලිකාවේ, NetFM නේත්‍රාලෝක YouTube නාලිකාවේ විශාල පිරිසක් බලලා තිබුණා. ලොකු පිරිසකට ලොකු ශක්තියක් වෙලා තිබුණා ගිය සතියේ දේශනාව. හිතට හයියක් එකතු කරලා තිබුණා. ඉතින් අද දේශනාවත් ලස්සන ජීවිතයක් හදාගන්න ඔයත්තන්ට අවශ්‍ය කරන, හිතන්න අවශ්‍ය කරන දේශනාවක් බවට පත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. අද දේශනාව විවර වෙනකන් අහගෙන ඉන්න ඕන. චුටි ගැටලුවක් තියෙන්නේ මයි අම්මා. දේශනාව අවසාන හරිය වෙනකොට ගොඩාක් අය අවසානේ මතක නැහැ. ඒක නිදා ගන්නවා. නේද? ටිකක් රෑබෝ වෙලා නිසා. ඒ නිසා මම ආරාධනා කරනවා ධර්ම දේශනාව අවසන් වෙනකන් අහගෙන ඉන්න කියලා. නොනිදා අහගෙන ඉන්න. මුල ටික විතරක් නෙමෙයි. විශේෂයෙන් අද තරුණ ළමයි අහගෙන ඉන්න ඕන. තරුණ දූල පුතාලා අහගෙන ඉන්න ඕන. අද විශේෂයෙන්ම තමන්ගේ සහෝදරිය ගැන හිතාන්ට, තමන්ගේ අක්කා ගැන හිතාන්ට, නංගි ගැන හිතාන්ට, ඔයාගේ ජීවිතේ ඉන්න අම්මා ගැන හිතාන්ට, ඔබේ බිරිඳ ගැන හිතාන්ට වෙනස් විදියකට කල්පනා කරන්න පින්වත්නි දේශනාවක් අද එකතු කරනවා. ඒ දේශනාවේ මුලම මම දේශනා කරන්න කැමති සන්තෝසයි මනෝ සුචරිතය පින්වත්නි. මනෝ සුචරිතය ඇති කරනවා නම් මනෝ දුෂ්චරිතය ඉවත් කරන්න ඕන, දුරලන්න ඕන. මනෝ දුෂ්චරිතය ඉවත් කරන්න ඕන. මනස හික්මවා ගන්න ඕන. ඒ වගේම මනෝ දුෂ්චරිතය අත්හැරලා මනෝ සුචරිතය පුරුදු කරන්න ඕන. ඒක උතුම්. මනෝපකෝපං රක්කෙය්‍ය මනසා සංඋතෝසියා. ඒ තමයි දේශනා, බුද්ධ දේශනාව. පින්වත්නි මම අද හරි ලස්සන රූපශ්‍රීයක් තියෙන තරුණියක් ගැන කියන්න හදනවා. ඉතින් මයි දූලා මයි පුතාලා අද බණ අහගෙන ඇතිනේ නේ වාඩි වෙලා. ලස්සන පුතාලා අද බණ අහගෙන ඇති. පිරිමි පුතාලා. අද දූලා බණ අහගෙන ඇති. හැඩකාර දූලා. අප්පච්චිගේ හුරතලේ, අම්මගේ හුරතලේ වෙච්ච දූලා පුතාලා අද බණ අහගෙන ඇති. නිරෝගිමත් දරුවෝ අද මේ බණ අහගෙන ඇති. ඒ වගේම තමයි පුතා දුකින් උනත් දේශනා කරන්න ඕන. ඒ අතරේ රෝගීව ඉන්න දරුවෝ, හොඳට ඉඳලා පස්සේ රෝගී වෙච්ච දරුවෝ, උපතින්ම රෝගී වෙච්ච දරුවෝ, ඒ අයත් අම්මලා තාත්තලාට ලස්සන දරුවෝ විදියට, නිරෝගිමත් දරුවෝ විදියට තමයි පේන්නේ. කවදාවත් දෙමව්පියෝ අහක දාන්නේ නැහැ. දැන් ඔයා එහෙම රෝගීකමක් තියෙන දරුවෙක් නම් පුතේ, මොන හරි උපතින්ම අඩුපාඩුවක් සහිතව ඉපදුනා නම් කම්පා වෙන්න නෙමෙයි පුතේ, වැරද්ද ළඟින් දිනන්න ජීවිතේ හයියක් එන්න ඕන. ඒක තමයි ජීවිතේ කියන්නේ. ඔයා වගේ මම සංසාරේ ඕන තරම් ඉපදිලා ඉන්නේ නැති. ඔයා ඔය ඉන්න තත්ත්වේ මම සංසාරේ ඉන්නේ නැති. ඈ? ඔයා ඔය විඳින දුක මම විඳින්නේ නැති. අපි එහෙමනේ කල්පනා කරන්න ඕන පුතා. මේ සසර සත්‍ය නම් මේ සසර ගමන ඇතුලේ ඔයා වගේ මං කොච්චර ඉපදෙන්නේ නැද්ද කියලා මං හිතනවා. මේ බණහන අනිත් ඇත්තෝ හිතනවා. ඉතින් මං කියන්න හදන්නේ ඔයාට සම්පතක් නේ පුතා, දෙමව්පියෝ දෙන්න. දෙමව්පියෝ දෙන්න ඔයාව දාලා යන්නේ නැතුව ඔයාගේ ළඟ ඉඳගෙන ඔයාට කවනවා පොනවා, නාවනවා, ජීවිතේම කැප කරනවා. අර අන්නේ වගේ තැන්වලදී පින්වත්නි, අනිත් හැම තැනකදීම වගේ තමයි, දෙමව්පියෝ දෙන්නාගේ වටිනාකම කෝටියද ප්‍රකෝටියද කියලා හිතන්න බෑ.
අමිලද කියලා හිතන්න බෑ. මොකද දන්නවද, ජීවිතේ අසරණ වෙච්ච තැන්වල දෙමව්පියෝ දෙන්නා වගේ මිනිස්සු දෙන්නෙක් ඉන්නවයි කියන එක. ඒක ඒක පුතා මාර පුදුම ජීවිතේ පුතා, ඒක කියන්න වචන නෑ මයි පුතා. ඈ අසරණ වෙච්ච තැන්වල කියන්නකො, දැස නොපෙනෙන තැන කන වැලල්ලා. දැන් ඔය සමහර වෙලාවට බලන්නකො, දෙමව්පියෝ දෙන්න තමයි කන වැලල්ලාන්නේ, පාර පෙන්නන්නේ, කියා දෙන්නේ. කන් දෙක ඇහෙන්නේ නැතිකොට ඔබේ ළඟ ඉන්න දෙමව්පියෝ දෙන්න ඔබට කන් දෙකක් වෙලා තියෙනවා. කන් දෙක ඇහෙන්නේ නැතිකොට, කතා කරගන්න බැරිකොට ඔබට ඔබේ ළඟ ඉන්න දෙමව්පියෝ දෙන්න වචන වෙලා තියෙනවා, සිතිවිලි වෙලා තියෙනවා. ඔබේ සිතුවිලි මූණේ ඉරියව් තුලින් අනිත් අයට ප්‍රකාශ කරන මාධ්‍ය වෙලා තියෙනවා. අන්න ඒ වගේ තැන්වල පුතා දෑත පන නැතිකොට ඔයාගේ අම්මයි තාත්තයි දෙන්න පුතා ඔයාට අත් දෙකක් වෙලා තියෙනවා. ඔයාගේ කකුල් දෙක පන නැතිකොට පුතා ඔයාට දෙපයක් වෙලා තියෙනවා අම්මයි තාත්තයි. ඔයාගේ කොන්ද පන නැතිකොට ඔයාට කොන්දක් වෙලා තියෙන්නේ, ඔයාගේ ශරීරය වෙලා තියෙන්නේ අම්මයි තාත්තයි. අන්න ඒ වගේ තැන්වල පුතා ඔය අම්මා තාත්තා නොහිටින්න ඔයා මතක තියාගන්න ලෝකේ මොන මිනිස්සෙක් හිටියත් වැඩන්නේ අම්මා තාත්තා නොහිටින්න. ඈ එනිසා ලෝකේ අම්මා තාත්තා ගැනත් විතක කල්පනා කරන්නට හොඳ දේශනාවක් තමයි අද දේශනාව. දරුවෝ වශයෙන් කල්පනා කරන්නටත් ආච්චිගේ තුරුලේ වාඩි වෙලා, අම්මගේ උකුලේ වාඩි වෙලා, තාත්තා ළඟින් වාඩි වෙලා, සමහරලාට මේ බණ ඇහිලා කියන්නේ ඇති, තාතේ තාතේ එන්න ආද ආඳුරු බණ කියන එන්න අහන්න කියලා. ලේලිලා මුණුබුරාලා මිනිබිරිලා මේ බණ ටික අහන්න ඕන ලේලිලා. අහන් ඉන්නවා නේද? ඊළඟට බෑනලා මේ බණ ටික ඈතින් හරි අහගෙන ඉන්න ඕන. ඈ එනිසා පින්වත්නි අද කල්පනා කරන්න ගොඩාක් අය කල්පනා කරන්නේ නිවන ප්‍රාර්ථනා කරන්නේ මේ මැරුණම නිවන්නේ නේද? මැරුණම නිවන් නෙමෙයි, මලමිනී වලට නිවන් ප්‍රාර්ථනා කරන්න නෙමෙයි, පණ තියෙන අයට නිවන් ප්‍රාර්ථනා කරන්න, පණ තියෙන අය නිවන් අවබෝධ කරගන්න. මැරුණු මලමිනී වලට නිවන් ප්‍රාර්ථනා කරන්න නෙමෙයි. පින්වත්නි ලස්සන දුවක් ගැන කියනවා කියලා මං කිව්වා. ලස්සන රූපයක් සංසාරයේ ඔය ඇත්තන්ට පින්වත්නි ලස්සන රූපයක් ලැබිලා තියෙනවා නම් ඒක වාසනාවක් පුතා. ඔය ඇත්ත පින් කරලා තියෙනවා, කුසුම් පූජා කරලා තියෙනවා, පුෂ්ප දාමයන් පූජා කරලා තියෙනවා, මාලා දාමයන් පූජා කරලා තියෙනවා. සංසාරයේ පින් කරපු නිසා තමයි ලස්සන රූපකායක් ලැබිලා තියෙන්නේ. ඈ ඒ අංශයට අවශ්‍ය කරන කුසල් පූර්ණණය කරලා තියෙනවා. ලෝකේ කෙනෙකුට දෙයක් ලැබෙනකොට පුතා කෙනෙකුට දෙයක් නොලැබිලා ඇති. කෙනෙකුට දෙයක් ලැබෙනකොට කෙනෙකුට දෙයක් නොලැබිලා ඇති. ඒක ඔයා සකස් කරපු කර්ම ශක්තිය තමයි. දැන් මුගලන් හාඳුරු ගැන කියනකොට, ඔය ලස්සන ගැන කියනකොට, දැන් දූලා විතරක් ලස්සනයි නෙමෙයි මුගලන් හාඳුරුත් ලස්සනයි නේ. අපි ඉගෙනගෙන තියෙන මුගලන් හාඳුරු කළු පාටයි කියලා නෑ, මානෙල් පාටයි මුගලන් හාඳුරු, මානෙල් මල් පාටයි මුගලන් හාඳුරු. මුගලන් හාඳුරුත් සංසාරේ ප්‍රාර්ථනා කරපු විනක් තියෙනවා, අන්තිම මොහොතේ සොරු ගහලා කළු වෙලා වෙන්න පුළුවන්, ඒක වුණා. හැබැයි මුගලන් හාඳුරෝ උපතින්ම කළු පාට නෙමෙයි. මුගලන් හාඳුරෝ සංසාරේ කරපු පිනක් තියෙනවා, මුගලන් හාමුදුරෝ මානෙල් මල් පාටයි. මුගලන් හාඳුරෝ සසරේ කරලා පින් මල් පූජා කරලා සසරේ කරපු ප්‍රාර්ථනාවන්, සංසාර ප්‍රාර්ථනාවන්. දැන් ඔය ඉන්න දරුවෝ බලන්න, දැන් ඔය ඇත්තන්ගේ ළඟ ඉන්න ළමයි සමහර අය ගණිතයට දක්ෂයි, චිත්‍රවලට දක්ෂයි, නැටුම් වලට දක්ෂයි, කතිකත්වයට දක්ෂයි, මතක තබා ගන්න. දැන් මේ බණ අහලා මේ බණ මේ විදිහටම මතක හිටින දරුවෝ ඉන්නවා ඔය බණ ආගෙන. මේ කරුණු ටික මේ විදිහටම මතක තියෙන. එහෙම ළමයි ඉන්නවා ඔය ඇතුළත්. එතකොට විවිධ විශාරදත්වයන් තියෙන ළමයි ඔය ඇතුළඟ ඉන්නවා. ඔයතොන්ට හිතා ගන්නවා බෑ. දැන් බලන්න පුතේ, අම්මා එච්චර ලස්සන නෑ ඔයාගේ, තාත්තා එච්චන රූපවත් නෑ ඔයාගේ. හැබැයි බලන්නකො පුතේ, ඔයා විතරක් කොච්චර ලස්සන වුණේ කොහොමද කියලා. ඔයා හැඩයි,
ඔයා මනුස්සයෙක් වශයෙන් ගත්තම පසිඳුරන් පංචස්කන්ධය තව කෙනෙක්ගේ ඇස්වලට සාන්තියක් ගෙන දෙන විදියට ලස්සන රූපයක් ලැබලා ඉපදිලා තියෙනවා. ඒකේ ප්‍රධාන කොටස්කරුවෙක් තමයි අම්මයි තාත්තයි දෙන්න පුතේ. ඔයා කරපු පිනයි අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි රූපවත් නැති වුණාට මාය පුතා ඔයා ලස්සන කරන්න පළතුරු ටික කාලා හොඳ කෑම කන්න දීලා ඔයාගේ ශරීරයට සැපත දීලා හොඳ ඇඳක බුදි කරවලා පෝෂදායී ආහාර කවලා අවුව ඩිංගක්වත් වැටෙන්න දෙන්නේ නැතුව ඔයාව පෝෂණය කරන දෙන්නෙක් ඉන්නවා. දුක කියන කොටස එයාලා අරගෙන අන්නේ දෙන්න තමයි පුතේ අම්මයි තාත්තයි කියන්නේ. එනිසා ඔය රූපේ, ඔය පංචස්කන්ධේ රූපේ වැඩි අයිතියක් දෙමව්පියෝ දෙන්නට තියෙනවා. ඊළඟට සංසාරي කරපු පිනට ඉතුරු කොටස තියෙනවා. සංසාරي පින බලවත් කරන්න දෙමව්පියෝ දෙන්න උදව් කළා. එනිසා දැන් ලස්සන දුවක් මේ බණ ටික අහන් ඉන්නවනේ. ඈ කාන්තාවකට තියෙනවනේ නේද කේශ කල්යාණය, දන්ත කල්යාණය, චවි කල්යාණය, මාංශ කල්යාණය. ඈ ওই විදියට කාන්තාවක් ලස්සන වෙනවා. ඒ දේවල් වලින් බුද්ධ කාලෙත් එමේ, අදත් එමේ, ඊටත් එමේ. එතකොට ලස්සන කේශ කලාපයක් තියෙනවා නම් මම බිම ගෑවෙන ලස්සන කේශ කලාපයක් තියෙනවා නම් ඒ දුවට එතකොට ඒ කල්යාණය ලැබිලා තියෙනවා. ඊළඟට පැහැපත් සමක් ලැබිලා නම් ශරීරය පිනවා දින අංගපසක හරියට පිහිටලා තියෙනවා නම් ඒ මිනිස්සෙකුට කාන්තාවකට අවශ්‍ය කරන පිරිමියෙක් වේවා, කාන්තාවක් වේවා, ඒ ශරීර අංගයන් හරියට පිහිටලා ඒව හැංගීම් දැනීම් සහිතව එකත් මතක තියාගන්න ඕන. නිකං ශරීරයේ පිහිටියාට වැඩක් නැහැ. ඒ ශරීර අවයවයන් හැංගීම් දැනීම් සහිතව පිහිටන්න ඕන. සුඛ දුක්ඛ වේදනා දැනෙන අවයවයන් වෙන්න ඕනේ පින. නිකං බෑ. එතකොට කන් ඇහෙන්න ඕන, ඇස් පේන්න ඕන. එතකොට පින්වත්නි ආන් මේ විදියට සැපවත් විදියට පංචස්කන්ධය පිහිටලා තියෙනවා නම් පංචස්කන්ධයේ සැපයක් නැහැ. වේදනාවමයි තියෙන රෝමකූපයක් ගන්න. හැබැයි සාමාන්‍ය ලෝකේ මාස ඇසින් දකින ලෝකේ පින්වත්නි රූපවත් කායක් ලැබලා තියෙනවා නම් ඒක පිනකට ලැබලා සංසාරේ ප්‍රාර්ථනාවකට ලැබලා අනිත් කොටස දෙමව්පියන්ගේ කැපවීම, දෙමව්පියන්ගේ උනන්දුව උත්සාහය මත ගොඩනගලා තියෙනවා. කාලය ගියාදී සමහර අයට ඉතින් දෙමව්පියෝ ලස්සන අඩු වෙන අයත් ඉන්නවා නේද? විශේෂයෙන් දූලා තාත්තා ලස්සන මාදි, අම්මා ලස්සන මාදි. සමහරලාට දූලගේ හිතේ තියෙන අහංකාරකම් අම්මා තාත්තටත් පෙන්නනවා. අම්මලා තාත්තලා හැඩ නැහැ, ලස්සන නැහැ කියලා. ඒ හැඩ නැති අම්මලා තාත්තලා නැමැති රූස්ස ගස් තුරුලේ තමයි ලස්සන පැල නැමැති දරුව වෙච්ච ඔයාලා හැදුනේ කියලා මතක තියාගන්න ඕන. ඔය උතන ළඟ ඉන්න ඔයාගේ අම්මා සමහරට ලාම්පුව පෙරලිලා පිච්චුනේ ඔයාගේ අම්මා ඔයාට බත් අම්බන්න ගිහින්. ලිපලංගදී ගිනි ගත්තේ ඔයාගේ අම්මා ඔයාට කෑම හදන්න ගිහිල්ලා. තාත්තගේ අත කපලා ගියේ මැෂින් එකට ඔයාට කන්න හම්බ කරන්න ගිහිල්ලා. වඩු මැෂිමට ඇඟිලි ටික කැපුනේ ඔයාට කන්න හම්බ කරන්න ගිහිල්ලා. තාත්තගේ හිසට ඔටුනු හදන්න ගිහිල්ලා නෙමෙයි පුතා. ඒ නිසා පුතා මේ ඔයාගේ ළඟ ඔයාට ඔය පේන්න ඉන්න දෙමව්පියෝ දෙන්න ඔයාගේ මූලික දියුණුවේ, මූලික දියුණුව කියලා කියන්නේ ස්කන්නාසාදී හරියට ක්‍රියාත්මක වෙන රූපකායක් ලබන ඒ මූලික සම්පත්තික සකස් කිරීමේ ප්‍රධාන අයිතිකාරයෝ දෙන්නා, ප්‍රධාන කැපකිරීම කරපු දෙන්නා. ඔයාට බැරිද චුට්ටක් පුතා අම්මගේ බෙල්ල බදාගෙන කියන්න පිරිමි පුතාලට? අම්මේ ගොඩක් ස්තුතියි මාව ලස්සනට හැදුවට, මාව නිරෝගිමත්ව හැදුවට, කැතක් නැතුව ලස්සනට හැදුවට. ඇයි දුවට කියන්න බැරිද පුතා? ඈ අපච්චිට කියන්න බැරිද? මේ බඩට කුසගින්නක් නොදුන්නට, මේ හිතට සුසුමක් නොදුන්නට ගොඩක් ස්තුතියි අපච්චි, ගොඩාක් පිං අම්මේ. මාව ලස්සනට හදලා තිබ්බාට දැන් ගොඩාක් දරුවෝ සමහරලාට ලස්සනට දරුවෝ ගොඩනගලා තිබ්බම දරුවෝ ගොනු වෙන්නේ වෙන තැන්වලටනේ. දරුවෝ හිතන් ඉන්නේ දරුවෝ ලස්සන කළේ ඒ අය කියලා. නෑ, ඔයාලා ගැන තීරණ ගන්න, තීන්දු ගන්නත් අයිතියක් දෙමව්පියෝ දෙන්නට තියෙනවා. ඒ අයිතිය ඒ දෙන්නට දෙන්න. ඈ ඉතින් ඒ අයිතිය දෙනකොට සාධාරණ තීන්දු තීරණ ගන්න දෙමව්පියෝත් දැනගන්න ඕන.
දරුව ලස්සනට ගොඩනගල මල් වාගේ ආදරෙන් ගොඩනගල අඩුම තරමේ සුලම් පොදකින් පිනි බින්දුවකින් ඈ වැටෙන කොලත්තකින්වත් හානියක් නොවෙන්න දරුවෝ ආරක්ෂා කරගන්න ආරක්ෂා කිරිල්ල. දරුවෝ පියවර පියවර ඉස්සරහට යනවා දැකලා දරුවෝ ඉදිරියට යනවා දැකලා පුතා ඉවසාගෙන දරාගෙන මා පුදුම මධ්‍යස්ථභාවයකින් බලා ඉන්න බලා ඉඳිල්ල දෙමව්පියෝ දෙන්න. ඒ දෙන්නගේ කාර්යභාරයේ කොටස් දෙකක් මෙලව උපද්දලා දුන්නම අම්මා තාත්තා ඊළඟ වගකීම ගන්නවා. ඒ වගකීමේ ඊළඟ දායකත්වය අම්මත් ගන්නවා. අම්මගේ ප්‍රධාන වගකීම තමයි කුසේ තියන් ඉඳලා නිරුපද්‍රිතව නිරෝගිමත්ව උපද්දලා දෙන එක. අම්මා උපද්දලා විතරක් නිකන් ඉන්නේ නැහැ. ඉතින් දැන් මෙතන ඉන්නවා ලස්සන දුවක්. ඒ දුව පින්වත්නි උපුල් මලක පාටයි. ඒ නිසා මෙයාට නමක් තිබ්බා මොකද්ද? උත්පලවන්න. උත්පලවන්නා කියලා නමක් තිබ්බා. දැන් අදත් ඇති උත්පලවන්නලා බණහගෙන ඇති. සමන් මලීලා බණහගෙන ඇති. නේද? ඉතින් විවිධ වූ මේ මල්වල සුවඳ තියෙන ඒ ගුණය තියෙන දරුවෝ මේ බණහගෙන ඇති. සමහර ළමයි බණහගෙන ඇති මල් වාගේ වුණාට වෛරී කෝපී ක්‍රෝධී සිටිවිලි. අනේ හාන්දනේ අපේ ගෙදර දුවක් ඉන්නවා මලක් වගේ තමයි ලස්සන. එයා පිටට හරි හොඳයි. ගෙදරට යකා වාගේ. ඇයි පුතා එහෙම වෙන්නේ? ඈ පිටට හොඳ වෙලා වැඩක් තියෙනවද? ගෙදර කන්න දෙන මිනිසුන්ට යකා වෙලා ඈ අම්මට රවලා අම්මට ඔරෝලා පිනට ලද ජීවිතයේ සංසාරයේ පින්වත්නි අභෞව්‍ය ලෙස උපදිනවා. අංගවිකල වෙලා උපදිනවා. සංසාරයේ දුක්ඛිත වෙලා උපදිනවා. ඉතින් ඒ නිසා පින්වත්නි පුතේ පිටට දෙවිවරු වෙලා ගෙදරට යක්කු වෙන්න නෙමෙයි. ගෙදරටත් පොඩි දේව තේජසක් තියාගන්න ඕන නේද පුතා? ඈ දේවත්වයක් ගෙදරට තියෙන්න ඕන. දේව කරුණාවක් තියෙන්න ඕන. අයියට අක්කට නංගිට මල්ලිට අම්මට තාත්තට පොඩි සුන්දර දේවමය සිතුවිලි ටිකක් දෙවි කෙනෙක් වාගේ දෙවඟනක් වාගේ හිතලා සාන්තව හිනා වෙලා සාන්තව කතා කරලා පිටට දෙයියෝ වෙලා ගෙදරට යකා වෙන්න ගෙදරට මල පෙරේතයා වෙන්න නෙමෙයි ගෙදරටත් පොඩි දේවත්වයක් තියාගන්න ඕන. තමන්ගේ අයට ආශිර්වාදාත්මක ගතිය තමන්ගේ අයටත් සැනසෙන්න පුළුවන් වෙන්න ඕන. ඔයා නිසා ඔයා හදුවට ඔයාට කන්න දුන්නට ඔයා බලාගත්තට ඔයාගේ ජීවිතේට කොටින්ම පුතා දුවේ ගෙදර අම්මා තාත්තාගේ ඉඳලා ආච්චි සීයාගේ ඉඳලා ඔයාගේ අයියා අක්කාගේ ඉඳලා දැන් නේද හරි උදව්වක් පුදුමාකාර සහයෝගයක් ඔයාගේ ජීවිතේට ලැබෙනවානේ. ඉතින් ගෙදර ආයට ඔයාට පුළුවන් වෙන්න ඕන නේද පුතා මේ පොඩි දේවත්වයකින් දෙව්‍යමය ස්වරූපයකින් ගෙදර ආයට ඔයා සංග්‍රහ කරන්න පුළුවන්කම ලැබෙන්න. යක්ෂ ස්වරූපකින් නෙමෙයි. ඉතින් දැන් මේ දුව ලස්සනයි. උත්පලවන්නා කියලා තිව්වා. හරියට උත්පලයක් වාගේ. මානෙල් මලක් වාගේ. මුගලන් හාඳුරොත් ඒ වගේ කිව්වා. ප්‍රසන්නයි, ලස්සනයි. සංසාරයේ ප්‍රාර්ථනා කරගෙන එන මල් පූජා කිරීමේ වටිනාකම, මල් පූජා කිරීමේ ආනිසංස බුදුවරු ළඟ මානෙල් මල් පූජා කරලා. මල් පූජා කළ ප්‍රාර්ථනා කරලා පිරිසිදු ව යහපත්ව නිරෝගිමත්ව උපදින්න පින්වත්නි මල් පූජා කළ ප්‍රාර්ථනා කරන. මල් පූජා කරනකොට මතක තියාගන්න පින්වත් පිරිසිදු මල්, සුවඳවත් මල්, තැලුන් නැති මල්, වර්ණවත් මල්. ඔය මල කියන්නේ ලෝකේ ගහක් තුල ඇති වුණාට අපිට පුදුම සාන්තියක් නිවන පවා සාක්ෂාත් කරගන්න පුළුවන්. බුදු ගුණයක් ළඟ මල් පුදලා කුසුම් පූජා කරලා පින්වත්නි ඒ මහා කුසල් සිද්ධ කරගන්න පුළුවන්. දැන් සමහර ඇත වාසනාවකට සමහර රැකියාවම වෙලා තියෙන සමහර ඇත කොයි මල් සම්බන්ධ ව්‍යාපාර නේද? කතරගම මල් කඩයක් කරනවා. දැන් අද කතරගම අහගෙන ඇති මේ බණ net නාලිකාව. ඔය මල් කඩපෙලේ කොනේ කඩේක ඇහෙනවා ඇති මගේ හඬ. රුවන්වැලි සෑය ළඟ මල් කඩපෙලේ මේ හඬ ඇහෙනවා ඇති. තව කොහේ හරි තැනක
ඇහෙනවා ඇති කැලණි විහාරේ, බෙල්ලන්විල විහාරේ, මාතර බෝධිය ළඟ, කළුතර බෝධිය ළඟ කොයාරි තැනක ඈතින් ඔය ඇත්තන්ට මේ හැඬ තිස්සම ආරාමේ සිතුල් පව්වේ කොයාරි තැනක පින්වාදී ඈතින් නාගදීපේ වෙන්නත් පුළුවන්, අටමස්ථානෙ වෙන්න පුළුවන්, ජයසිරි මහා බෝධිය ළඟ වෙන්න පුළුවන්. බලන්නකෝ වාසනාවට ඔය ඇත්තෝ රැකියාව කරන්නේ මල් ගොඩාක් මැදට වෙලා වාඩි වෙලා ඉන්නවා. කොච්චර වාසනාවක්ද ඒකත්. උදේ ඉඳලා රෑ වෙනකන් සුවඳ දූප මල් දාම ඔයාගේ වටේ තියෙන ලස්සන මල්. ඔයත් පුතා මිනිස්සෙක් වශයෙන් ලස්සනයි. ඒක වාසනාවක් නේද? ලස්සන මිනිස්සෙක්, ලස්සන දුවෙක් වේවා, ලස්සන පුතෙක් වේවා, ලස්සන අම්මා කෙනෙක් වේවා, ලස්සන තාත්තා කෙනෙක් වේවා. බලන්නකෝ වටේට මල් ගොඩාක් තියාගෙන ලස්සනට වාඩි වෙලා ඉන්නවා ජයසිරි මහා බෝහාඳුරු හර පේනවා ඈත. රුවන්වැලි සෑය ආඳුරු පේනවා ඈත. කිරිවේර්මා චෛත්‍රාජන් වහන්සේ පේනවා ඈත. ඔයා වාසනාවන්තය. සමට කදිර සුරිඳු පේන තෙක් මානේ ඉන්නේ ඔය ඇත්තෝ. විෂ්ණු දෙවියෝ පේන තෙක් මානේ ඉන්නේ. විෂ්ණු දෙවොල ළඟ ඉන්නේ. පින්වත්නි කොයිතරම් වාසනාවන්තදනේ ඔය ඇත්තෝ. ඔය ඇත්තන්ගේ රැකියාව මේ වශයෙන් ගත්තත් වාසනාවන්තයි. ඔය ඇත්තෝ ඉන්න තප්පරයක් ගානේ ප්‍රාර්ථනා කරන්නේ. ඊළඟට මල් පූජා කරන ඇත්තෝ ලස්සන. දැන් සමහර අය ඉන්නව නේද ගෙවල් වල මල් ගහක් වවාගෙන ඉන්නවා. ඔය වයසක ආච්චිලා සීයලාත් ඉන්නවා, දූල පුතාලා තිනු වටසුදු ගහක් වවාගෙන ඉන්නවා, පිච්ච වැලක් වව සමන් පිච්ච වැලක් වවාගෙන ඉන්නවා. මොකටද? හාන්දනේ අපි නුවර මිනිස්සු වෙන්න පුළුවන්, නුවර කෙනෙක් වෙන්න පුළුවන්. සමන් පිච්ච වැලක් වවලා තිනවා ගෙදර. ඇයි අම්මා කියලා ඇහුවම හාමුදුරනේ අපි දලදා තේවාවට හැමදාම සමන් පිච්ච මල් නෙලාගෙන යනවා කියන. ගෙදර දාස් මණ්ඩියක් වවලා තියෙනවා. මොකද කියලා ඇහුවම සායනාස හැමදාම චෛත්‍ය පූජා කරන්න මල් කඩාගෙන යන්න වටසුදු ගහක් වවලා තියෙනවා. මිනිස්සුන්ට මල් කඩාගෙන යන්න සායනාස මේ මල් ගහ ඉටවලා තියෙනවා. මල් කඩාගෙන යන්න මිනිස්සුන්ට පෝයදාට පූජා කරන්න. ඒවා පින්කම් මහා බරපතල මහා ලොකු පින්කම්. ඒවා වටින දේවල්. අන්නේ සංසාරේ පිරිසිදු මල් පූජා කළා, සුවඳවත් මල් පූජා කළා, බුදුන් වඩින මගට පුෂ්පදාමයන් පූජා කරලා. දැන් බලන්න සමහර දේශනාවලට වැඩියාම පුතේ අපි සමහර ඇත්තෝ පාවඩ එලලා පාවඩ මත මල් පෙති අතුරලා කියනවා ස්වාමීන් වහන්ස වැඩම කරන්න කියලා. ඒ වැඩම කරන වාරයක් ගානේ මං කල්පනා කරනවා අනේ සංසාරේ මල් පිදූපින බුදුන් වඩින මාවතට මල් පිදූපින. දැන් ගෙදර අපි හිටියනම් පින්වත්නි කවදාවත් මේ සම්බුද්ධ ශාසනයේ උතුම් දායාදේ නොලබන්. ගෙදර හිටියනම් මල් පාවඩ එලලා මල් පාවඩයක් මතින් වැඩම කරනවද? කවදාවත් නැහැ. ඔය ඇත්තන්ට ඒ වාසනාව ලැබිලා තියෙනවද? කවදාවත් නැහැ. ඒ ලැබුණේ කුමක් නිසාද? මේ ධර්ම රත්නයේද, සංඝ රත්නයේද, බුද්ධ රත්නයේද, තෙරුවන් විසෙයි ලැබුණේ මේ අවස්ථාව කුමක් නිසාද? නිකං කෙනෙකුට එහෙම පින්වත්නි මල් පාවඩයක් මතින් වැඩම කරනවාද? නැහැ. ස්වාමීන් වහන්සේ නමක් මහා සංගරුවන වැඩම කළේ ඇයි? ඒ සංසාරේ ඒ ගුණය පුරලා තිබුණු නිසා. සංසාරේ මහරහත් උතුමන් විසෙයි, පසේ බුදුරජාණන් වහන්සේලා විසෙයි, විශේෂයෙන් බුදුවරුන් ළඟ පින්වත්නි මල් පිදූ පින තමයි ඔය ඇත්තන්ට රූපය ලැබුණේ, ප්‍රසන්න බව ලැබුණේ, ඊළඟට මෛත්‍රී සහගත චිත්තය ලැබුණේ සංසාරේ මල් පිදූ පින. මේ උප්පලවන්න හරි ලස්සනයි. ඉතින් දැන් මෙයාගේ අත ප්‍රාර්ථනා කරගෙන පින්වත්නි එනවා නොයෙකුත් රාජ මහා මාත්‍යාදී අය. සමහරට යුද්ධ කල කෝලාහල වුණත් ඇති වෙන්න පුළුවන්. දැන් සමහර අද කාලේ වුණත් ඉන්නේ නේද? මේ බණ අහගෙන ඉන්න ගෙවල් වලත් ඇති. සමහර දුවක් ඉන්නවා රූපෙන් අනූනයි. ඉතින් අම්මලා තාත්තලාගේ ඔළුව කකියනවා. එක සතියක් යනකොට එක්කෙනෙක් එනවා අතපතාගෙන, තව කෙනෙක් එනවා අතපතාගෙන, තවත් කෙනෙක් එනවා ප්‍රාර්ථනා. තාත්තලාට බේර ගන්න බෑ. සමහර විට ඒ දියණියගේ හිතේ එහෙම කවදාවත් වංචනික හිතක් නැහැ, කැලැල් හිතක් නැහැ. එයා එක පිරිමියෙකුට විතරයි මේ සිත ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. හැබැයි නොයෙකුත් පිරිමි ඇවිල්ලා යෝජනා කරනවා. අද කාලේ තියෙන දෙයක් තමයි පින්වත්නි මේ තමන්ට ප්‍රේමය තුලින් හෝ තමන්ගේ අදිෂ්ඨානය තුලින් තමන්ගේ සිතිවිලි මුදුන්පත් කරගන්න බැරි වුණාම
අර තිත්ත රහයි මිදි කියලා බැන බැන ගියා වාගේ පින්වත්නි. තරුණිය ප්‍රාර්ථනා කරගෙන ගිහිල්ලා ගිහිල්ලා ඇය ලබා ගන්න බැරි වුණාට පස්සේ ඇයගේ ඔය ඡායාරූප පෙන්නලා අන්තර්ජාලයට දාලා නිඳා කරලා අපහාස කරලා දැන් අපේ ගම්වලත් ඉන්නවනේ නේද? ඈ ගම්වලත් ඉන්නවා අපි නැති ඕවට කයි කතන්දර හදන්න නම් ඕන තරම්. මේ පුදුම වැඩේ කියන්නේ පින්වත්නි ඈ මේ ලෝකේ සමහර කාන්තාවෝ සමහර පිරිමි කාන්තාවකට නිඳා කරන්න පිරිමියෙකුට නිඳා කරන්න පුදුම කැමැත්තක් නේ තියෙන්නේ පින්වත්නි. ඈ ලෝකේ සම්බන්ධතාවය ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය ලෝකේ කිය තියෙන. ලෝකේ තියෙන ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය ලෝකේ යම් පුරුෂයෙක් ස්ත්‍රියක් ආදරෙන් බැඳෙනවා නම් ඒ අයට වෙන්න ඕ ඒ සම්බන්ධතාවයන් ගොඩනගා ගන්නවා නම් ඒවට නිඳා අපහාස කරන්න දෙයක් නෙමෙයි. අසම්මතේ තුන්වෙනි සිල්පදයේ කඩනවා නම් අන්න එතන පවක් ඒ අයට සිද්ධ වෙනවා. හැබැයි පින්වත්නි කල්පනා කරන්න ලෝකේ පුදුමේ කියන්නේ සමහර කාන්තාවෝ ලෝකේ කාන්තාවන්ට අපහාස කරන කාන්තාවෝ වෙච්ච කාන්තාවෝ කාන්තාවන්ට අපහාස කරනවා. පොඩි දරුවෙක් ගැහැණු දරුවෙක් පොඩි වයසේ ඉඳලා ගොඩ නැගෙන්නේ නැහැ. අනේ හරි ලස්සනට හැඩට ඒ අප්පච්චි කන්න බොන්න දීලා ඒ දරුවා ලස්සනට හදා ගන්නවා නම් වෙන කාන්තාව පිරිසක් මොකද කියන්නේ? අම්මා වාගේනේ. අම්මා වාගේ. ඈ ඔය හැදිලා එන්නේ ලස්සනට. හෙට අනිද්දා මිනිස්සුත් එයි ගෙදරට බලන්න. අන්න එහෙම වචන කියනවා. අම්මා ගිය පාරෙම යන්නේ නැත. දැන් ඔය ඇත්තෝ කැමති ලෝකේ අපි නිකන් උදාහරණයක්කට ගමු. ලෝකේ පින්නදී අපි කිමු නගර සෝබිනියක් ඉන්නවා කියලා. ඒ නගර සෝබිනියට දරුවෙක් ලැබුණා. දුවක් අපි කියමු. එතකොට ඔය ඇත්තෝ කැමති ඒ දුවත් නගර සෝබිනියක් වෙනවටද? ඔය ඇත්තෝ වචනකින්වත් කැමති නැද්ද? ඒ දරුවා නගර සෝබිනියක් නොවි. ඔය ඇත්තෝ හිතන්න කැමති නැද්ද? ඒ දරුවා නගර සෝබිනියක් නොවි. ඒ දරුවා මේ රටට සමාජයට හොඳක් යහපතක් කරන හොඳ තනතුරක වැජබෙන දරුවෙක් වේවා කියලා ඔය ඇත්තන්ට නිකන් හිතන්න කියන්නවත් බැරිද? අම්මගේ මග යන්නේ නැතුව මගේ පුතා

සාමාන්‍යයෙන් ඥාන ශක්තිය තුල වැරදි මග යන්න පුළුවන්. හැබැයි ලෝකේ සමාජය ඒ වැරදි කරන්නාගේ පුතාට කැමති නැද්ද අප්පච්චි? එයා මිනි නොමරා ගොවිතැන්පත් කරන හොඳ ගොවියෙක් වෙනවාට. අපි වචනින් හරි අපි කිව්වොත් නරකද? එයා නෑ, එයා හොඳ ගොවි මහත්මයෙක් වෙයි. එයා හොඳ මිනිහෙක් වෙයි. ඈ අපි එයාට අවස්ථාවක් දිය යුතු නැද්ද? මිනිමරුවෙක් නොවි හොඳ ගොවි මහත්මයෙක් වෙන්න, හොඳ ෆාම කෙනෙක් වෙන්න, හොඳ ගුරුවරයෙක් වෙන්න අපි උදව් කළ යුතු නැද්ද? එහෙම සමාජයක් නෙමෙයිද අපි ප්‍රාර්ථනා කරන්න ඕන? අපි කරන්න ඕන මිනි මරපු කෙනාගේ පුතාට අප්පා වාගේනේ මිනි මරයි. සමාට ඔබෝ මරයිද දන්නේ නැත්තේ? එයා මිනි මරයි. මිනි මරුවෙක් වෙයි. මිනි මරුවෙක් වෙයි. එයා මිනි මරුවෙක් වෙයි. සොරකම් කරන කෙනාගේ පුතා හොරෙක් වෙයි. හොරෙක් වෙයි. එයා හොරෙක් වෙයි. හොරෙක් වෙයි කියලා අපි නිතරම කියනවා. ඒතර අපි ආස නැද්ද සොරකම් කරපු කෙනාගේ පුතා ඒ සොරකමෙන් මිදිලා හොඳ මිනිස්සෙක් වෙනවට? සමාජයේ උතෙන්ට නෙමෙයිද අපි කල්පනා කරන්නේ? ඈ අපි නිතරම මේක මතුරන අපි ආසාවෙන් බලන් ඉන්නවා. හොරාගේ පුතා හොරාම වෙයි කියලා. ඈ අපි බලන් ඔයක ඔය උනේ අපි කිව්වි තාත්තා හොරකම් කරනවා නම් පුතා හොරකම් කරනවාමයි. ඈ හොරාගේ පුතා හොරා. මිනි මරුවාගේ පුතා මිනි මරුවා. අන්න එතන ඉන්න එපා අම්මා. එතන ඉන්න එපා. ඈ එහෙම වෙන්න එපා. දැන් අද සමාජය ගත්තාම මම අර දේශනා කළේ සමහර වෙලාවට පින්වත්නි තමන්ට යම්කිසි දෙයක් ලබා ගන්න බැරි වුණාම විශේෂයෙන් කාන්තාව සම්බන්ධ පිරිමි පාර්ශවයේ ඥාති පාර්ශවයේ තමන්ට ඒ කාන්තාවගේ සමහරට සිතැඟි ඉෂ්ට කර ගන්න බැරි වුණාම කාමය සන්තර්පණය කර ගන්න බැරි වුණාම තමන්ගේ අනිසි යෝජනාවට කැමති නැති වුණාම මොකද කරන්නේ? ඒ ගැහැණිය තරම් ලෝකේ නරක ගැහැණියක් නැහැ. අර නරක වචන තියන්නේ කාන්තාවන්ට කියන. ඈ නරක වචන ඒවා මට බනට කියන්න බෑ. අන්නේ නරක වචන ඔක්කොම කියලා අර මුලදී සුන්දරයි කිව්ව රූපය වර්ණනා කරපු ඔබ තරම් කෙනෙක් ලෝකේ නැහැ කියපු ඔබ නැතිනම් මට ජීවිතයක් නැහැ කියපු ගැහැණියට ලෝකේ තියෙන නරක වචන අඩු වචන බාල වචන සියල්ලම දාලා ඔය ඡායාරූපෙකුත් මොකක් හරි දාලා පින්වත්නි අපහාස කළ කැලෑපත්‍රයක් ගාලා ඉතින් අර ගංගොඩේ ඉන්න ගොඩාක් චීත්‍රෙදි තියෙනවා පින්වත්නි අපහාස කරන්න බලාගත්තු අය ඉන්නවා, නින්දා කරන්න බලාගත්තු අය. සමහර දරුවෙකුට ඉස්කෝලේ යන්න නැහැ, ඉගෙන ගන්න නැහැ, දියුණුවකට යන්න නැහැ පින්වත්නි. එහෙම කණ්ඩායම් ඉන්නවා. ඒවා මං හිතන්නේ සංසාරගත කරුමෙටම ඔය ඇත්තන්ට හම්බෙච්ච අය. කරුමෙට හම්බෙලා තියෙන සංසාරේ. ඈ ඔය ඇත්තෝ ඒවා නිසා විඳවන ඔය ඇත්තෝ දන්නවද? සමහර අය ලබා දෙන මානසික වේදනා නිසා පිස්සු තත්ත්වයන්ට පත් වෙන ළමයි ඉන්නවා. මොකද කිසි දෙයක් කරන්න දෙන්නේ නැහැ, පාරක යන්න දෙන්නේ නැහැ, කයි කතන්දර හදනවා, අවනම්බු කරනවා, අපහාස කරනවා, නින්දා කරනවා, අඳුර දරා ගන්න බැරුව බෙල්ල වැල දා ගන්නවා, මූදේ පයින්නවා, වසකවනවා. ඊළඟට සමහරලාට පින්වත්නි ජීවිතේ නැති කර ගන්නවා. ඒ සමහරලාට ඒ වගේ මේ ජීවිතේ ගොඩක් ඉහළට යන්න තිබුණු දේවල් අතපසු කර ගන්නවා. ඇයි ඔය ඇත්ත ඔය පව කරගන්නේ පින්වත්නි? ඈ අනුන්ගේ ජීවිත අනුන්ට ඕන විදියට ඒ ඇත්ත කරපු කුසල අකුසල ධර්ම අනු ගෙවන්න, මිනිහෙකුට උදව් කරන්න. දැන් ඔය දේශනාවේ තියෙනවානේ බාල ඇසුර කරන්න පුළුවන් අවස්ථා කීපයක්. මම තව ඉස්සරහටත් විස්තර කරන්න. ඒකේ එක අවස්ථාවක් තියෙනවා බාලයා ඇසුරු කරන්න පුළුවන් පඬිතයාට පින්වත්නි තමන් බාල බව දැනගෙන පංචශීල ප්‍රතිපදාවේ පිහිටලා අර මංගල සූත්‍රයේ තියෙන කරුණ 38 අනුගමනය කරමින් හොඳ මඟ යන කෙනාට අවස්ථාව තියෙනවා බාලයා ඇසුරු කරන්න. සාමාන්‍යයෙන් අපි කියන්නේ බාලයෝ ඇසුරු කරන්න එපා, තමන් ළඟත් බාලගති ගුණ පිහිටනවා කියලානේ පින්වත්. නමුත් අන්න සත්පුරුෂයාට බාලයා ඇසුරු කරන්න අවස්ථාව තියෙනවා කුමක් සඳහාද? එයා නිවැරදි කිරීම සඳහා. අන්න එතකොට බාලයාට සත්පුරුෂ ඇසුරක් ලැබෙනකොට එයා නිවැරදි වෙනවා. අන්න ඒ සඳහා බාලයා ඇසුරු කරන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන් නේද පින්වත්නි වැරද්දක යන කෙනෙක් නිවැරද්දේ යොදවීම සඳහා එයාට අවවාදයක් අනුශාසනාවක් ලබා දෙන්න, එයාට උදව් කරන්න, එයාට යෝජනා කරන්න, ඔය වැරදි මාර්ගයෙන් මිදිලා නිවැරදි මාර්ගයේ යන්න කියලා යාට යෝජනා කරන්න, උදව් කරන්න, සහයෝගය

දක්වන්න. ඒක නේද මානවයාගෙන් වෙන්න ඕන අනිත් මානවයාට වෙන්න ඕන ලොකුම සහයෝගය. එයාව නැති කරලා එයාට පදයක් අදලා කතන්දරයක් අදලා නිඳා කරලා අපහාස කරලා නැතර නැති කරලා අය උස්ම ගන්න නැති කරලා දාන එක නෙමෙයි නේද කරන්නට ඕන. අන්න ඒව කල්පනා කරන්න. දැන් උපලවන්න ලස්සනයි පොහොසත් ධන දාහන්නේ තියෙනවා. එයා ලස්සනට හැදුවේ පින්වත්නි අම්මයි තාත්තයි දෙන්න. ඔය දූල මතක තියාගන්න. ඈ අම්මයි තාත්තයි දෙන්න තමයි පුතේ ඔයාලගේ ජීවිතේ ඔහොම ලස්සන කරේ. ඔයාලගේ ජීවිතේ හැඩ කළේ පෝෂදායී දේවල් කන්න දුන්නේ කරුණාසහගත චේතනාවන් තිබිච්ච නිසා තමයි පුතේ සංසාරේ මල් පූජා කෙරූ පින මෛත්‍රී සහගත චිත්තය කරුණාසහගත චිත්තය තමයි පින්වත්නි ඔය ඇත්තන්ගේ ජීවිතය ලස්සන කළේ සංසාරේ කරපු පින. ඉතින් දැන් මේ තාත්තා කියනවා දුවට පුතේ පුදුම වැඩක් වෙලා තියෙන ඔයාගේ අත ප්‍රාර්ථනා කරගෙන ගොඩක් අය එනවා මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. රා දැන් අද කාලෙට වඩා ඒ අතීතයේ තිබුණ එහෙම ප්‍රශ්න පින්වත්. ඈ සමහර කාන්තාව මරලා තියෙනවා. සමහර කාන්තාව ජීවිතෙන් වන්දි ගෙවලා තියෙනවා. ඒ වගේ මහා දැන් අද වුණත් පින්වත්නි මේ ඔය කාන්තා ජීවිත ඇතුලේ බලන්න හරි දුක්ඛිත ඛේදනීය කාන්තා ජීවිත තියෙනවා. එන කෑ ගහලා ලෝකෙට කියා ගන්නත් බැරි තරම් අසරණකම් කාන්තාවන්ගේ ජීවිතවල තියෙනවා ලෝකේ. සමහර තැන්වල අසරණ වීම කුල ප්‍රවේණි වශයෙන් සමහර නීති ළඟදී ආගම් ළඟදී ජාති ළඟදී ගෝත්‍ර ළඟදී කාන්තා ජීවිත බිඳුවට අසරණ වෙච්ච දැන් තියෙනවා. ඒ අසරණභාවයෙන් කියා ගන්න බෑ ලෝකෙට. අම්මෙක් නෑ කියන්න තාත්තෙක් නෑ කියන්න. ඉතින් අපච්චි ඔයාගේ දුව එහෙම අසරණ වෙනවනම් ඔයා දුවව අතහැරලා යන්න නෙමේ තාත්තේ දුවට හයියක් වෙන්න. අම්මේ ඔයාගේ දුව අසරණ වෙන තැනක් තියෙනවා නම් එතනදී ඔයා අර ගීතේකත් කියනවනේ නේද ඈ ගීතේකත් කියනවා තාත්තා ගෙදර එන්න පාර මතකන ගෙදර වරෙන්දුවේ දොර ඇරලා තියෙන්නේ කියලා. එනිසා ඔයාට ලෝකෙම නැති වෙන දාට පුතා ඉන්නේ අම්මයි තාත්තයි විතරයි. මං හිතන්නේ අම්මයි තාත්තයි දෙන ඔයා අතහැරලා යයි කියලා. ඔයා තනි කරලා යයි කියලා. ඈ ඉතින් ඒ නිසා දූල මේ ටික මතක තියා ගන්න ඕනේ. දූලගේ ජීවිත ලස්සනට පරිස්සම් කර ගන්න ඕනේ. ඔය ජීවිත ලස්සනට හැදුවේ දෙමව්පියෝ දෙන්න. ඒවට වටිනාකම් දීලා දෙමව්පියන්ගේ ආදරේ රැකගෙන ආශිර්වාදේ රැකගෙන ජීවිතේ ගමනක් යන්න මයි පුතේ. තනි හිතුමතේට ගිහිල්ලා විනාශ වෙන්න නෙමෙයි. සුරංගනා ලෝකවල යන්න නෙමෙයි. අතින් අතට යන්න නෙමෙයි. ඈ සල්ලාලයන්ගේ බේබද්දන්ගේ අතටපත් වෙන්න නෙමෙයි. දැක්කනේද පහුගිය දවස්වල අර බන්ධනාගාරයේ පින්වත්නි මහා කලකෝලාලයක් ඇති වෙලා ජීවිත නැති වෙනකොට ඔය අතරේ කතා වුණා සුරූපී තරුණියෝ ගැන කතා කළා. සමහර ඇත්තෝ කිව්වා වෛද්‍යවරියෝ වෙන්න හිටපු තරුණියෝ ඉන්නවා හිරේ කියලා. වෛද්‍යවරියෝ වෙන්න හිටපු අය නෙමෙයි වෛද්‍යවරියෝ වෙච්ච අයත් ඉන්නවා. ආඳුරුත් ඉන්නවා. තවත් අය ඉන්නවා. වැරදිනි වැරදි අපි කොයිද කියලා බලමු. සමහර අය පින්නදී ලස්සන ජීවිත හදා ගන්න ඕන අය හිරගෙවල් වල හිරබත් කනවා. හරි අපරාදේ. එහේ මොකද කොහෙන් හරි තැනක වැරදුනා. ඒ වැරදුණු තැන හදන්න කෙනෙක් හිටියේ නැහැ. හරි ගස්සන්න කෙනෙක් හිටියේ නැහැ. ඒක අම්මා තාත්තා ඇතහැරලා තමන්ගේ ලෝක හදන්න හැදුවා. ඒ කියන්නේ අවුරුදු 25ක් වෙනකන් තමන්ගේ ලෝකේ හදපු දෙන්න නිමවුන් කරුවෝ දෙන්න අම්මයි තාත්තයි. ඒ දෙන්න ඇතහැරලා තනියෙන් ලෝකේ හදන්න ගියා වැරදුනා. දැන් හිරේ. ඈ අන්නේ වාගේ පින්වත්නි කල්පනා කරලා බැලුවම ජීවිතේ වැරදුණු මිනිස්සු ඇති. ඒ වැරදුණු තැන් වැරදුණේ ඇයි කියලා ආපහු කල්පනා කරලා බලන්න ඕනේ. දුල විශේෂයෙන් ජීවිත වරද්ද ගන්න එපා. ඉතින් දැන් තාත්තගේ පුතේ හරි ප්‍රශ්නයක් වෙන්නේ රජවරු සිටුවරු මහා මාත්‍යවරු අත ප්‍රාර්ථනා කරගෙන එන ඔයාගේ මේ ඔක්කොටම දෙන්න බෑ. මොකද කරන්නේ තාත්තේ මම මහාන වෙන්නම් කිව්වා. උප්පලවන්න කිව්වා. අනේ තාත්තා ගොඩාක් කැමති වුණා. හරි හොඳයි පුතේ මහාන වෙනවා නම් ඊට වැඩිය දෙයක් තියෙනවද? මොකද මම මේ ඔක්කොම ප්‍රශ්න ටිකෙන් තාත්තා කෙනෙක් විදියට ලොකු ප්‍රශ්නයක් ඈ මේ විශාල වේදනාවක් තාත්තට හිතට දැන් දරුවෙකුට මෙහෙම ප්‍රශ්නයක් වෙනවා. අනේ පුතේ පැවිදි වෙන්න කිව්වා. මහාන වුණා පින්වත්නි. මහාන වෙලා අරහත්ත්වයටපත් වුණා. රහත් වුණා. රහත් වෙලා පින්වත්නි ඒ කාලේ මෙහෙණින් වහන්සේලාට වෙනම ආරාම සංකීර්ණ තිබුණේ නැහැ. ඉතින් පින්ඩපාත කරගෙන ඇවිල්ලා
මහාන වෙලා පිණ්ඩපාත කරගෙන ඇවිල්ලා දැන් අරහත් වෙටත් පත් වෙලා ඉන්නේ. අරහත් මෙහෙණින් වහන්සේ නම අරහත් වෙට පත් වෙලා පින්වත්නි වැඩ වාසය කරන වනාන්තරය අන්දවනේ කුටියක් තියෙනවා. ඉතින් ඒ හැබැයි මෙයා ගැන සිතක් පහළ කරගත්තු මස්සිනා කෙනෙක් හිටියා. මෙයාගේ නම නන්ද. නන්ද කියන මස්සිනා. පැවිදි වුණාය කියලා පාපකාරී සිතිවිල්ල පින්වත්නි මේ මෙහෙණින් වාසය පිළිබඳව මහරහත් මෙහෙණින් වාසය පිළිබඳව තිබුණු සිතිවිල්ල නම් අයින් කරගත්තේ නැහැ. ඒ වේදනාව ඒ සිතිවිල්ල දැඩිව බලවත් තියාගත්තා. පැවිදි වුණාය කියලා එයාගේ හිතට ගත්තු සිතිවිල්ල නැති කරේ නැහැ. එදා පින්ඩපාත කරගෙන ඇවිල්ලා පින්නත විවේකීව වැඩ ඉඳලා පහසුවක් සඳහා ටිකක් සැතපිලා දන් වළඳන වෙලා වෙනකන් පින්වත්නි සංසාරයෙන් ගෙනා පින භුක්ති විඳින මේ උතුම් මහරහත් මෙහෙණින් වහන්සේ පින්වත්නි දැන් ටිකක් සැතපුණා. එදා මොකද කළේ? අර නන්ද කියන මිනිස්සයා, නන්ද කියන කෙනා පින්වත්නි දැන් මේ මෙහෙණින් වහන්සේ නිබ්බානං සුඛං නිර්වාණ සුවේ තියෙන උතුම් ඵලය විඳිනවා. මම මුල් නුද්දේශනා කරානේ පින්වත්නි, දැන් ඔය මරුණමනේ සමහර අය මලගෙවල් වල නිගහලා තියෙන නිවන් සුවේ ලැබේවා කියලා. දැන් ඔය ඇත්තන්ට ජීවත් වෙලා ඉඳෙද්දි සුබපතන කෙනෙක් විස්කරොත් එහෙම නේද? දැන් උපන්දිනේට සුබපතන කොට කෙනෙක් ඇවිල්ලා ඔයාට මූණ ඉඹලා කියනවා නිවන් සම්පත් ලැබේවා කියලා. ඈ ඔයාට ෆෝන් එකකින් කතා කරලා බුදු සරණයි දෙවි පිහිටයි කියනවා වෙනුවට කියනවා නිවන් සම්පත් ලැබේවා කියලා. නිවන් සම්පත් කියන වචනේ ඇතුලේ නිබ්බානං පරමං සුඛං වේදනා නැති, කඳුළු නැති, ඈ කායික වේදනා මානසික වේදනා නැති, සතරපා දුක් නැති මේ නිවන් ලැබේවා කිව්වම නිකන් මලා වගේ කියලා එකක් හිතර ගන්න ඕනේ නැහැ පින්වන්නේ. දැන් සමහර ඇත්තෝ හිතනවානේ නිවන් ලැබේවා කිව්වම නිකන් මට මැරුණා වගේ ආඳුරු නිවන් ලැබේවා කියලා කිව්ව ඕව මැරුණම කියන්න තියෙනේවා. ඒ කියන්නේ මේ පණ නැති දර කෑල්ලක් තියාගෙන කුණු ගඳ ගහන මෘත ශරීරයක් තියාගෙන ඕකට තමයි අපි කියන්න ඕන නිවන් ලැබේවා නිවන් ලැබේවා නිවන් ලැබේවා කියලා. එහෙම නෙමෙයි පින්වත්නි, නිවන කියන එක ප්‍රාර්ථනා කරගන්න ඕන මැරෙන්න කලින්. නිවන කියන එක අවබෝධ කරගන්න නිවන් දකින්න ඕන පණ තියෙන මිනිස්සු අම්මා. නිවනේ සුවය නිබ්බාණං පරමං සුඛං කියන්නේ නිවනේ සුඛය විඳ ගන්නට ඕන, ඒ නිරාමිස ප්‍රීතිය විඳින්න ඕන පුතේ දුවේ පණ තියෙද්දි. මැරුණම නෙමෙයි, මැරුණු පණ නැති දර කෑල්ල නෙමෙයි, බැනර් වල බෝඩ් වල නෙමෙයි, ඒ නිවනේ තියෙන උතුම් සුවය විඳින්න ඕන පණ තියෙද්දි. මේ කතාව ටිකක් නතර වෙලා හිතලා බලන්න. පණ තියෙද්දිම නිවන් සුවය සාක්ෂාත් කරගන්න, නිවන අවබෝධ කරගන්න, ඈ සුඛ දුක්ඛ වේදනා දුරු කරගන්න, එතනින් එහාට නවත්ත ගන්න ජීවිතේ. කර්ම හැබැයි කරපු කර්ම ගෙවන්න වෙනවා, කර්ම රැස් කරේ නැති වුණාට. එහෙනම් මැරුණු අයට නිවන් පතනවා වෙනුවට ජීවත් වෙලා ඉන්න අයට නිවන් ප්‍රාර්ථනා කරන්නයි, ජීවත් වෙලා ඉන්න අය නිවන් අවබෝධ කරගන්නයි කල්පනා කරන්නට ඕන. සැනසුම තියෙන්නේ යන්න එතන පිනවාදී නිවන් දකින්න, එතන තමයි සැනසුම තියෙන්නේ. ඔන්නෝ මතක තියාගන්න පින. අකුසලයේ මේ අකුසලය පින්වත්නි සැඟවිලා ඉඳලා කොහේ හරි තැනක ඔයාට පරිසම් දෙන්න පුළුවන්. අකුසලයේ හැංගිලා ඉන්නවා, අකුසලයේ බලවත් වෙනවා කියන්නේ ඒකටනේ. අකුසලයේ හැංගිලා ඉඳලා අකුසලයේ බලවත් වෙන්න පුළුවන්. අකුසලයක් කරපු එකක් තියෙනවා නම් දැන් මේ උතුම් මහරහත් මෙහිණියටත් එහෙමයි. පදුමුත්තර බුදුරජාණන් වහන්සේට මානෙල් මල් පූජා කරලා පින්වත් ප්‍රාර්ථනා කළා. සුවඳ, වර්ණය, පිරිසිදු බව, පැහැය, ඔය දේවල් තියෙන සුවඳවත් මල් පූජා කළා, ප්‍රාර්ථනාවක් කළා, ලස්සන රූපයක් ලැබෙන්නේ. ඊළඟට නිවන් සුවය සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන පාරමිතා ගුණයන් පූර්ණය කරගත්තා. ඒ දේවල් කරලා හැබැයි කර්මයක් පල දෙන්න තියෙනවා නම් පින්වත්නි, කාන්තාවක් වේවා, පිරිමියෙක් වේවා, ගැහැණු ඔබ තේරුම් ගන්න ඕන පුතේ, අම්මේ පවක් එන්න තියෙනවා නම් අස්වේග්ග පිටේ නැගලා හරි වේගවත් වෙනවා ඔබේ ජීවිතේට. රූපය, බුද්ධිය, ගෑණියක් වුණාම ආරක්ෂා කරගන්න ඕන පුතේ. රූපය, බුද්ධිය, දෙමව්පියන්ට කීකරුකම, උගත්කම, නිහතමානීකම,
තමන්ගේ වටිනාකම් ආරක්ෂා කරගන්න. සමහර කාන්තාව ඉන්නවා තමන්ගේ මහත්තයාට මහත්තයාගේ ඒ දෙමව්පියන්ට හිතවත්, නමුත් තමන්ගේ දෙමව්පියන්ට බැනවදිනවා, දොස්තරව පරොස් නගිනවා. එතකොට මහත්තයාගේ හිතේ වුණත් සිතිවිල්ලක් ඇති වෙනවා, මේ තමන්ගේ අම්මට බනින ගැහැණියක් නම්, තමන්ගේ අප්පච්චිට බයිනවා නම්, තමන්ගේ අම්මට බයිනවා නම්, ඒ ගැහැණිය තමන්ට කොයි වගේ වෙයිද කියලා කල්පනා කරනවා. අන්න ඔහොමනේ වෙන්නේ පින්වත්. එතකොට කොච්චර සුන්දරද තමන්ගේ දෙමව්පියන්ටත් ආදරෙන් සලකනවා, ආදරෙන් කතා කරනවා. තමන්ගේ මනුස්සයාගේ දෙමව්පියන්ටත් ආදරෙන් කතා කරනවා, මහත්තයාගේ දෙමව්පියන්ටත්. එතකොට හොඳ ආදරණීය ගැහැණියක් වෙනවා. එතකොට කොච්චර ලස්සනද, රූපය තියෙනවා, බුද්ධිය තියෙනවා, දෙමව්පියන්ට කීකරුකම තියෙනවා, උගත්කම තියෙනවා, නිහතමානීකම තියෙනවා, තමන් වටේ ඉන්න අයට වටිනාකමක් දෙනවා, ඒ වටිනාකම තමන්ටත් ලැබෙනවා. ඈ ඉතින් එතකොට පින්වත්නි කොයිතරම් මේ වටින ගැහැණියක් වෙනවද කියලා බලන්නකො. තමන්ගේ ජීවිතයේ ගැහැණියක් වුණාම ප්‍රධානම දේ තමයි පුතා තමන්ගේ ජීවිතය සුරක්ෂා කරගන්න එක, ආරක්ෂා කරගන්න එක. දෙමව්පියෝ දුක් විඳලා තමන්ට ප්‍රදානය කරපු ජීවිතයක් බව දැනගන්න එක. පිරිමි පුතාලත් දැනගන්න ඕන, දූලත් දැනගන්න ඕන. දෙමව්පියෝ දුක් විඳලා පරිස්සම් කරලා ඊළඟට ඔය මේ වැඩිමහල් වියට පත් වෙනකම් පුතාලටත් වඩා පුතාලා ආරක්ෂා කරනවා. පුතාලටත් වඩා දූල ඇහි තියාගෙන බලාගන්න. විපතක් වෙන්න නොවි, පිරිමියෙක්ගේ අවුරැල්ලක් වැටෙන්න නොදී, පිරිමියෙක්ගේ හෙවණල්ලක් වැටෙන්න නොදී ඇහේ තියාගෙන දූල පරිස්සම් කරන්නේ අම්මලා තාත්තලා. ඉතින් ඕක දූල අවබෝධ කරගන්න ඕන. කර්මයක් තිබුණොත් පුතේ කොයින් හරි ඒ කර්මය පස්සෙන් එනවා වේගවත්. අනිත් දේවල් කඩා බිඳගෙන එල කර්මය පරිසම් දීලා කාන්තා ඔබේ ජීවිතය අසරණ කරાવી, විනාශ කරાવી. ඉතින් දැන් මොකද උනේ පින්වත්නි? දැන් කැමැත්තෙන් මහාන වුණා, විවාහය ප්‍රතික්ෂේප කළා. නන්ද කියන මේ මස්සින ඇවිල්ලා කාමරේ හැංගිලා හිටියා, අන්දවනේ වැඩ උනේ. පොඩි කුටියක පින දවල් පින්ඳ පාති කරගෙන ඇවිල්ලා පින්ඳ පාති වළඳන වෙලා වෙනකන් ටිකක් සැතපුණා, විඩා බරයි. අරහත් සුවේ විඳිමින් ඉන්නවා. ඉතින් මේ වෙලාවේ පින්වත්නි ජීවිතයේ පින්වත්නි අඳුරුම දේ රහතන් වහන්සේ නමක් විදියට, කාන්තාවක් විදියට, රහත් මෙහෙණියක් විදියට ජීවිතේ සැඟවිලා තිබුණු අඳුරුම දේ, අමිහිරිම දේ, වෙන්න පුළුවන් දේ තමයි තමන්ගේ මස්සිනා තමන්ගේ ඉදිරියට ආවා. මේ නිරෝධ සමාපatti සුවේ විඳින, විවේකී සුවේ විඳින, ඊළඟට නිර්වාණ සුවේ විඳින, නිවනේ සුවේ විඳින මහරහත් මෙහෙණිය ඉස්සරහට ඇවිල්ලා ඔහුගේ තියෙන රාගික සිතිවිලි, ඔහුගේ තියෙන ඒ සම්බැඳියාවන්, ඔහුගේ හිතට රාගිකව උපදින සිතිවිලි මේවා කියන්න ප්‍රකාශ කරන්න පටන් ගත්තා. ඉතින් ඒ වෙලාවේ මේ උතුම් මහරහත් මෙහෙණිය නන්දව නවත්තනවා. මේ තමන්ගේ මස්සිනාව නවත්තනවා. ඔය පාපය කරගන්න එපා. ඔය පව කරගන්න එපා. ඔය ඔය ඔය ඔය ජීවිතයේ සිඳ ගැනීම කරන්න එපා. සෙල්ලම් කෙනෙක් නෙමෙයි උතුම් මහරහත් මෙහෙණියක්. ඒ මහරහත් මෙහෙණිය දන්නවා පින්වත්නි මේ පාපය කරගත්තොත්, මේ පස්සිඳුරන් සන්තර්පණය කරගත්තොත් මෙතනින් එහාට මේ පුද්ගලයාට වෙන්නේ මොකද්ද කියලා පුළුවන් තරම් ඔහු වළක්වන්න බැරුව. ඔහු වළකින්නේම නැහැ. ඔහු ඒ ගිනි අඟුරු වලට පයින්නවා. ඈ ඔහුට කුටියෙන් එළියට මහ පොළවට කකුල තියලා කුටුවෙන් එළියට විතරයි යන්න පුළුවන් උනේ පින්වත්නි. පොළව දෙබෑ වෙලා, පොළව විවර වෙලා අවීචියට අරගෙන ගියා. පොළව විවර වෙලා. ඉතින් ලෝකේ මතක තියාගන්න උතුම් මහරහත් මෙහෙණියක් විතරක් නෙමෙයි, ලෝකේ කාන්තාවකට වෙන අපහාසයේ නින්දාව, ගැරහීම, කාන්තාවකට තරනේ පිරිමියෙකුට පවා. ඊළඟට පින්වත්නි කාන්තාව වෙච්ච ඔය ඇත්තොත් කල්පනා කරන්න, ලෝකේ කොයිතරම් අකීකරුද, අකෘතඥද ලෝකේ කොයිතරම්, ඈ ලෝකේ කොයිතරම් පින්වත්නි ආචාරශීලී නොවි කටයුතු කරනවාද බලන්න ලෝකේ. ඉතින් ඒ නිසා ඔයාට අම්ම කෙනෙක් ඉන්නව නම්, ඔයාට දුවෙක් ඉන්නව නම්, ඔයාට නංගි කෙනෙක් ඉන්නව නම්, ඉතින් ඔතන තව පොඩි දෙයක් තියෙනවනේ අම්මා. වැඩේ කියන්නේ ගැහැණියකට ගැහැණියක් පුදුම ඉරිසියාකාරයිනේ ලෝකේ. පිරිමි වෙච්ච අපි මේම බන කිව්වාට වැඩක් නැහැනේ පුතා. වෙලා තියෙන්නේ ගැහැණියකට ගැහැණියක් කොහොමත් බලන් ඉන්නේ අනිත් ගැහැණියට නිඳා. කියන්නේ සමහර කාන්තාවු ඉන්නවා සියලුම ලෝකෙ ගැහැණුන්ට අපහාස වෙලා නිඳා වෙනවා නම් කැමැති කාන්තාව. ඒවා ප්‍රාර්ථනා කරන අය.
තමන්ට ප්‍රශ්නයක් නැහැනේ අනේ ඕන කෙනෙක් අමාරුවෙ වැටිච්චාවි කියලා හිතන කාන්තාව. ඈ එතන ඉන්නේ පාපුතා. ඔයා ප්‍රාර්ථනා කරන්න ගැහැණියක් වෙලා ගැහණු දුක දන්නවනම් ගැහණු වේදනාව දන්නවනම් ගැහණියකට ලෝකේ විඳින්න වෙන දුක් වේදනා කම්කටොළු දන්නවනම් ඔයා ප්‍රාර්ථනා කරන්න ලෝකේ මං වගේ සියලු ගැහණු සුවපත් වේවා. දුක් නැත්තෝ වෙත්වා සියලු ගැහණු. කරදර නැත්තෝ වෙත්වා සියලු ගැහණු. සියලු කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයෝ ආදරෙන් සලකත්වා. නිന്ദා නැත්තෝ වෙත්වා. ඇයි ගැහණියක් වෙච්ච ඔබ දන්නවා ගැහණීක සමාජයේ දෙපැයින් නැගී සිටින්න කතරම් අමාරුද? කතරම් අපහසුද? කතරම් ප්‍රශ්නකාරීද? කතරම් වේදනාකාරීද කියන එක පින්වත්නි ඔය ඇත්ත ජීවිතේ දන්නවා. ඔය ඇත්ත ඒක දන්න නිසා උත්පල වන්නා උතුම් මහරහත් මෙහෙණිය වාගේ සමාජයේ ගැහණියක් අපහසුතාවයට පත් වෙන්න දෙන්න එපා. ඈ අපහසුතාවයට පත් වෙන්න එපා පින්වත්නි. ඒ වගේ වේදනාකාරී ගැහණියක් වේදනාවෙන් පිරුණු ගැහණියක් ලෝකේ ඉන්නවා නම් පින්වත්නි ඒ ගැහණියට ඒ වේදනාවෙන් මිදෙන්න උදව් කරන්න. දුකෙන් මිදෙන්න උදව් කරන්න. බාලයන් ඇසුරු කරන්න එපා. නිවනේදි පින්වත් නිවනේ බාලයෝ නැහෙනේ. නිවනේ බාලයෝ නැහැ. බාලයා කියලා කියන්නේ ඔය ඇතෝ අපාය කරාගෙන යන අය. වයසින් බාලාය නෙමෙයි. නිවනේ බාලයෝ නැහැ. එතකොට නිවන් රක්ෂයේ භුක්ති විඳින්න. ඊළඟ එක තමයි පින්වත්නි මංගල කාරණා 38ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරානේ. ඔය මංගල කාරණාවල තියෙනවා පින්වත්නි පළවෙනි කාරණාව අසේවනාච බාලානං අන්න බලන්න. පණ්ඩිතානංච සේවනා දෙවෙනි කාරණාව. එතකොට පළවෙනි කාරණාව තමයි නිවන වහන නිවන අහුරන මංගල කාරණා 38 පුරුදු කරන්න පළවෙනි කාරණාව තමයි නිවන අහුරන අසේවනාච බාලාන. මේ බාල ඇසුර නිසා තමයි කවුරු කාන්තාව විනාශ වෙන්නේ, පිරිමි විනාශ වෙන්නේ, කවුරුත් විනාශ වෙන්නේ මේ බාල ඇසුර නිසා. පණ්ඩිතව ඇසුරු කරන්න ගොඩක් අය තෝරගන්නේමනේ. වැරද්ද කියනවා නම්, වැරද්ද මූණට කියනවා නම්, වැරද්ද ඍජුව කියනවා නම් ඒ කෙනාගෙන් ටිකක් ඈත් වෙනවා. ඔයා හරියන්නේ නැහැ. එයා වැරද්ද කියනවනේ මූණට. ඒ හාමුදුරුවෝ හරියන්නේ නැහැ. එයා වැරද්ද මූණට කියනවා. එහෙම වැරද්ද නොකියන කෙනෙක් ආශ්‍රය කරන. ඒ කියන්නේ සමහර අය ඉන්නවා පින්නද හාමුදුරුවෝ වෙන්න පුළුවන්, වෙන අය වෙන්න පුළුවන්. වැරද්ද දැක දැක ඒක අපෝ මේ දායකයාගෙන් උදව් තියෙනවනේ. මේ වැරදි කියන්න බෑනේ. ඒ නිසා වැරද්ද හිතේ තියාගෙන දායක මහත්තයා ඕන එකක් කරගන්න පන්සලට ආධාර දෙන්න කියලා හිතේ තියාගෙන ඉන්නවා. යාළුවෝ ඉන්නවා. ඔයාගේ යාළුගම ඔයාගේ උදව් උපකාර ඇති වුණත් නැති වුණත් ඔයාට ඇත්ත සත්‍ය පෙන්නලා දෙනවා. මෙන්න මේකයි සත්‍ය. මේක කරන්න එපා කියලා. ඒ යාළුවා ඔයාට හරියන්නේ නැහැ අම්මා පුතේ. ඔයා ඒ යාළුවගෙන් ඈත් වෙනවා. වංචාව හිතේ තියාගෙන ඔයාව බොරුවට ප්‍රශංසා කරන බාලයා නැත්තම් ඒ බාල යාළුවා සතර අපායට ඔබව ගෙනියන යා අන්න අන්න යාළුවෝ. ඈ කවදාවත් හිත රිද්දවන්නේ නැහනේ. මම මිනිහක් මරලාවත් හොඳක් මිසක් ආවැඩක් කියන්නේ. අන්න යාළුවෝ, අන්නේ යාළුවෝ තමයි ආශ්‍රය කරන්න ඕන. අන්න හාමුදුරුවරු, අපි මිනි මරලා පන්සලට ගියත් ඒ බනින්නේ නැහැ කවදාවත්. දොසක් කියන්නේ නැහැ. ඒක ගැන කියන්නේ නැහැ. බොහොම හොඳයි උපාසක මහත්තයා කියලා පිරිත් නූලක් බඳිනවා. අන්න යාළුවා තමයි ආශ්‍රය කරන්න. හොන්න ඔතන තමයි ඉන්නේ. ඉතින් අපිට නිවන් රසය ගොඩක් දුරයි. ඈ අපි කියන්නේ පින්නදි බැනලා එළියට දැම්මත් අපහාස කළත් නිධානය පෙන්නනවා වගේ දකින්න අවවාදයක් නම් දෙන්නේ, අනුශාසනාවක් නම් දෙන්නේ. ඒකයි එතකොට නිවන් දකින්න කැමති අය මංගල කාරණා ටික පුරුදු කරන්න ඕනේ පින්වත්. ඈ තමන් සංවර වෙන්න ඕන. අන් අයට සංවරකමින් උදව් කරන්නට ඕනේ. ඊළඟට පින්වත් තමන් සරණ යන්නට ඕනේ. අන් අයට සරණ යන්න උදව් කරන්නට ඕනේ. තෙරුවන් සරණ ගිහිල්ලා ඊළඟට සීලේ පිහිටනවා නම් තමන් පිහිටන්න ඕනේ. තමන් ආරක්ෂා කරගන්න ඕන. අනිත් අයට ආරක්ෂා කරන්න පිහිටන්න උදව් කරන්නට ඕන. සීලය එහෙමයි. එතකොට පින්වත්නි ඔය ඇත්තන්ට ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. නිවන් සුවය සාක්ෂාත් කරගන්න පුළුවන්. ජීවිත ලස්සන කරගන්න පුළුවන්. පිං කරගන්න පුළුවන්. ඔය ඇත්තන්ට අපා බියක් නැතුව ලස්සන සසර ගමනක් සකස් කරගන්න පුළුවන්. ඔය ඇත්තෝ දැන් නිකන් කල්පනා කරලා බලන්න පින්වත්නි ඔය ඇත්තන්ගේ සංසාර ගමන ඉහළින් ඉහළට යනවද පහළින් පහළට යනවද කියලා. සාමාන්‍යයෙන් එන්න ඕන පහළ හිටියනම් ඉහළට යන්න එපා. දැන් ඔය ඇත්තන්ගේ ගමන සකස් වෙලා තියෙන්නේ මනුස්ස ලෝකිනු සමායට තව පහළට වෙන්න පුළුවන්. ඉහළට නෙමෙන්න පුළුවන්. එනිසා ඔන්නෝ ටික තේරුම් ගන්න. බාල ඇසුර ගැන තේරුම් ගන්න.
වටිනාකමක් ජීවිතයට එකතු කරගන්න, ඇසුරට හොඳ පුද්ගලයෝ එකතු කරගන්න, වාද බේද දුරු කරගන්න, ලස්සනට ජීවත් වෙන්න විශේෂයෙන් දූල මතක තියාගන්න. දූල මතක තියාගන්න. ඔයාගේ ජීවිතයට ආදරය කරන අම්මා තාත්තා අයියා අක්කා, ඔයාගේ ගෙදර මිනිස්සු ටික පුතේ, අන්න ඒ අයව ඉස්සෙල්ල විශ්වාස කරලා ඉන්න. කර්ම ශක්තියට ලැබුණු සමහල්ලාට ගෙදර මිනිස්සු ඉන්නවා ඔයාට වින කරන. ඒවා දුර්ලභ අවස්ථා. නමුත් ලෝකේ වැඩි ප්‍රමාණයක් අරන් බැලුවම ඔයාගේ ගෙදර අය ඔයාට ආදරේ පුතා දුවේ. ඔයාගේ ගෙදර අයත් එක්ක හිට ගන්න. ඔයාගේ ගෙදර අයගේ ගෞරවය ආරක්ෂා කරන්න. ඔයාගේ ගෙදර අය තමයි පුතේ ඔයාට ඉන්නේ රැකවරණයට. අන්න දීප්තිමත් කාන්තා ජීවිතයක් බවට ඔයාගේ ජීවිතේ පත් කරගෙන ඔයාට පුළුවන් නිවන් රසය සාක්ෂාත් කරගන්න දුවේ. ඔයාට පුළුවන් පුතේ ඊළඟට පිරිමි පුතාලා ගැහණියකට ගරු කරන තැන ඉන්න. ගැහණියකට නිඳා කරන තැන නෙමෙයි. ආද ගොඩාක් දකින්න තියෙන්නේ මේ ගැහණුන්ට නිඳා කරන පිරිමි දරුවෝ තමයි ගොඩාක් ඉන්නේ. අපහාස කරන අය ඉන්නේ. ඉතින් අම්මලා කියා දෙන්න, ගැහණියෙකුට නිඳා කරන්න එපා පුතේ, අපහාස කරන්න එපා. ගැහණියෙකුට ගරු කරන පිරිමි පුතාලා හදන්න අම්මලා කියා දෙන්න. අම්මලත් කාන්තාව වෙලා පුතාලා උසි ගන්නන්න එපා. පුතාලා උසි ගන්නන්න එපා. ඒ උසි ගන්නන තැන ඉන්න එපා. ඒ නිසා පින්වත්නි, ප්‍රාර්ථනා කරනවා වෙනුවට ක්‍රියාවේ යොදවන වැඩපිළිවෙලක් ඔයත් ඔයත්ගේ ජීවිතේ එකතු කරගන්න කියන දේශනාව අද දේශනාව ඇතුලේ අපි තබනවා. එසේ තබන ගමන් අපි සිහිපත් කරන විශේෂයෙන්ම අපි විශේෂ සිහිපත් කිරීමක් කරන්නට තියෙනවා. ඉතින් මේ සිහිපත් කිරීම මහනුවර ඒ අවට ජීවත් වෙන ඒ ප්‍රදේශවල ජීවත් වෙන ලංකාවේ ඕන තැනක කෙනෙකුට. හැබැයි විශේෂ වශයෙන් මේ මහනුවර පැත්තේ ජීවත් වෙන ඇත්තන්ට. ඉතින් අපි වැඩම කරන්න බලාපොරොත්තු වෙනවා මහනුවර අනුරගම සිරි සුගත නන්දනාරාම විහාරස්ථානයට වැඩම කරනවා ජූලි මාසේ 30 වනදා හවස 6ට. අනුරගම මහනුවර අනුරගම සිරි සුගත නන්දනාරාම විහාරස්ථානයට මම වැඩම කරනවා. තව පොඩි කාලයක් තියෙනවා. ජූලි මාසේ 30 වනිදා හවස 6ට උත්තම මාපිය වන්දනාවට. එතකොට දැන් ඔය මහනුවර අවට ජීවත් වෙනවා නම් ඒ ළඟපාතනම් ඉන්නේ අනුරගම සිරි සුගත නන්දනාරාම විහාරස්ථානයට එන්න පුළුවන්. අපේ නුවර පැත්තේ බණ අහන නුවර කඩු ගන්නාව ඔය පැත්තේ ඉන්න කටුගස්තොට දිගන ඔය ඕන පැත්තක ඉන්න ඔය නුවරවට ඉන්න පැත්තේ වල අයට, ඒ ළඟපෑත පැතිවල ඉන්න අයට, කෑගල්ල දිහා මිඳලා ඉන්න ඕනෑම කෙනෙකුට ඔය ඇත්තන්ට පැමිණෙන්න පුළුවන්. මහනුවර අනුරගම සිරි සුගත නන්දනාරාම විහාරස්ථානයේ ජූලි මාසේ 30 වනදා හවස 6ට උත්තම මාපිය වන්දනාමය මහා පින්කමක්. ඒ ගෞරවණීය අපේ විහාරාධිපති ස්වාමින් වහන්සේ ප්‍රධාන දායක පින්තුන් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මේ වැඩසටහන සිද්ධ කරන්න මම වැඩම කරනවා. ඔන්න ඔය ඇත්තන්ට ආරාධනා කරනවා බදාදා net fm ධර්ම දක්ෂිනාහන ඔය ඇත්තන්ට එදාට එන්න ජූලි මාසේ 30 වනදා මහනුවර අනුරගම සිරි සුගත නන්දනාරාමයට හවස 6ට උත්තම මාපිය වන්දනාවට අම්මා තාත්තා එක්ක ඔයාගේ එන්න කියන පින්බර ආරාධනාව කරනවා. ඒ ආරාධනාව කරමින් අදත් මම ආරාධනා කරනවා මේ වස් කාලේ ඉතින් මගේ කුඩා විහාරස්ථානයේ අභිනවයෙන් හදාගෙන යන අඩුපාඩුකම් බොහොමයක් තියෙනවා. ඔයත්තන්ට දායක වෙන්න පුළුවන් ඒ කටින පින්කම් වලට සමගාමීව ඒ කටයුතු සිද්ධ කරගන්න. විශේෂයෙන් දැන් කටයුතු වල ගොඩක් මැද තත්ත්වයට අපි ඇවිල්ලා තියෙනවා. අඩුපාඩුකම් ගොඩාක් තියෙනවා අපිට සිද්ධ කරගන්න. වහලේ සෙවිලි කරන දේවල්, ලී දඬු, ටයිල් වර්ග, වැලි වගේ ගොඩාක් දේවල් ද්‍රව්‍ය අවශ්‍ය තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම විෂ්ණු කතරගම දෙවියන් වෙනුවෙන් දෙවල් දෙකක් අපි සකස් කරන්න සැලසුම් කරගෙන යනවා. ඉතින් ඒ වගේ දායකත්වය දරන්න කැමති අයට ඒවට උදව් උපකාර කරන්න ඉතාම පිං සිතින් මං ආරාධනා කරනවා. 0.71 2A5 0.3 අපිට කතා කරන්න. 0.71 2A5 0.3 අපිට කතා කරන්න. මේ කටයුතු කරන්න ඔයත්තන්ගේ දායකත්වය ලබා දෙන්න කියන පින්වන්ත සිතින් පින්වන්ත ආරාධනාව කරමින් අදත් ප්‍රාර්ථනා කරනවා බණ ඇසූ ඔබ හැමගේ ජීවිත සාර්ථක වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. නැවත ලබන සතියේ වඩිනතුරු ඔයත්තන්ට දළදා හිමි සරණ වේවා. නිවන් දකින්න මේ පින් අපි හැදූ වැඩූ දෙමව්පියන්ටත්, net කාර්ය මණ්ඩලයටත්, බණ ඇසූ ඔබ හැමටත් හේතු වාසනා වේවා. නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් අපිව බලන ඔයත්තන්ටත් ආශිර්වාද වේවා කියන පින් සිත ආරාධනාවෙන්
ආශිර්වාදයෙන් ඔය ඇතු හැම දෙනාටම මේ විදියට ආශිර්වාද කරනවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව්බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මග සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මග වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

සම්පජානකාරී හෝතී.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

0: සබ්
1: බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වේ. ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nit FM. Nit FM. Spirit Vanderbilt. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙල හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

Nit FM, Nit Spirit Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසේ බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

ඒශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: NetFM. Spirit Mandebeer.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිද දිනීමේ මංගලකාරණා සත්‍යත්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.